බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේගත් සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
0: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
1: යස් එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
1: සතිය දවස් වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live අවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේ ඔබේ නිවහනට ගොඩවදින මම සමිදානන් වහන්සේගේ වදන් මෙන්න මෙහෙම කැටි කරනවා. ඔබේ අසල්වැසියා කවුරුන්ද? මතකද උන්වහන්සේ අසල්වැසියා පිළිබඳව උපමාවක් වදාරනවා. යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව. හොර මුලකට අසු වුණු මිනිසෙකු පහර කණු ලබනවා. ඔහු දුබල වී පාරයිනේ වැටී සිටිනවා. ඒ මගින් ලෙවිවරේ කියනවා, "ඔහු මගහැර යනවා. පූජකයෙක්ද? ඒ මගින් යන්නේ මගහැරමයි." සමරිතානුවරයෙක් යුදාවරුන් නෙතරම් මායින් නොකළ සමාජ මට්ටමින් පහළයැයි ඔවුන් සම්මත කළ සමරිතානුව ඒ මගින් යන අතර ඌටෙන් කරන්න තමාගේ කොටුලුවාගේ පිටින් බසිනවා. යහපත් ලෙස බේද දුර්ලමින් කරන්නට ඕනෑදේ සිද්ධ කරනවා. එකී සිදුවීම ඇතුලේ උපමාව වදාරන ජේසුන් වහන්සේ අහනවා, "පහරකෑ යුදයාට සමරිතානුවරයා නොවේද අසල්වැසියා වූයේ කියා." එබැවින් ඔබ ඔබේ අසල්වැසියා කරගන්නට ඕන. එනම් ඔබේ දයාවේ දෑත දිගු හැරෙන්නට ඕනෑ. ඕනෑම කෙනෙකුට කිසිදු බලතාවයක් බලපෑමක් නොමැතිව කිසිදු බාහිර බලපෑමකින් තොරව ඔබට එසේ ආදරය කරන්න හැකිනම් ඔබ ක්‍රිස්තු ශ්‍රාවකේ. ඒ භාග්‍ය ඔබට ලැබේවා යයි මම සමිදානන් වහන්සේව යදිනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: ආයිබුවන්. ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර දවසේ සුන්දර උදෑසන සාමීය එකමුතුකම කියන්නේ මොකද්ද කියන එක ශුද්ධ කුර්ආනයේ කොහොමද කියලා තියෙන්නේ. ශුද්ධ කුර්ආන අල්ලා දෙවියන් වහන්සේ පවසනවා, "වඅතසිමු බිහබ්ලිල්ලාහි ජමීඅව් වලා තෆර්රකු." ඔබ සාමීය සමගිය සහෝදරත්වයේ කියන කඹය තදින් අල්ලා ගන්න. ඔබ වෙන්නවන්නේ කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. ඇයි මේ සාමීය සමගිය සහෝදරත්වයට එකමුතු කමට කඹය පැවසුවේ? කඹය හැදිලා තියෙන්නේ කොහොමද? කොහු එකට එකට අමුණලා ඒක ලණුවක් බවට පත් වෙලා, ලණුව එකට එකට අමුණලා ඒක කඹයක් බවට පත් වෙලා තියෙනවා. මේ කඹය සිංහල අවුරුද් කාලේදී කඹ ඇඳීමේ තරඟයේදී කඹය දෙකට කැඩිලා විසිමුණා කියලා අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නේත් නැහැ. කඹය හරි ශක්තිමත්. මේ වගේ මේ කඹයේ තියෙන හැම පුරුකක්ම, හැම කොහු කැල්ලක්ම ඒක අපගේ ජාතිය, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, සෑම සහෝදරයන් මේ සහෝදරයන් එකමුතු වෙලා තමා මේ කඹය හැදිලා තියෙන්නේ. මේ කඹය ඉබේ කැඩෙන්නේ නැහැ. නමුත් පොඩිම පොඩි බේත් තෙලයක් අරගෙන ඒ විෂ බීජය මගින් කැපිල්ලක් දැම්මොත් ඒ මගින් ඒ කඹය කැඩෙන්නට පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම එහෙම විෂ බීජ වලට ඉඩ නොදී අපි ඒ කඹය ශක්තිමත්ව තබා ගනිමු. බෞද්ධ, මුස්ලිම්, මැලේ, බර්ග, හින්දු කියන සෑම ජාති එකතු වෙලා ඒ කඹය ආරක්ෂා කරමු. ඒත් අල්ලා දෙවියන් අපිට වාසය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: Good morning. Good morning, Lehansa.
2: Very good morning, Kasuniyaki.
1: උදේහයයි විනාඩි 5 වෙලාව. ඉතින් අලුත් සතියක ආරම්භය, අලුත් දවසක ආරම්භය 2026 ජූනි 8 වෙනිදා හරිම ලස්සනට පටන් ගන්නනේ මේ හදන්නේ.
2: ඒකනේ හැම දවසක්ම කියන්නේ අලුත් ඔපචුනිටි එකක්. ඒ වගේම කසුනියකි හැම උදෑසනක් කියන්නෙම අපිට ලැබෙන ලොකුම ලොකු ආශිර්වාදයක්.
1: ලොකු තෑග්ගක්, ලොකු ආශිර්වාදයක්, ලොකු බලාපොරොත්තුවක්, ලොකු ආදරයක්, ලොකු ලෙංගතකමක්, ලොකු අධිෂ්ඨානයක්. එහෙම නේද?
2: අනිවාර්යයෙන්ම.
1: ඉතින් ඒ ආදරය, සෙනෙහස, අධිෂ්ඨානය, බලාපොරොත්තු මේ හැම දෙම අද දවසෙත් ඔයාව සාර්ථක කරවනවාමයි. දැන් මම දන්නවා ලෙහන්සා, අපි හැමදාකම කියනවනේ මේ වෙලාව ඉතින් අර වැස්ස තියෙනවා ගොඩක් තැන්වල. හරි, මම උදේ එනකොටත් හනේ දෙයනේ ඔන්න අදත් වහිනවා.
2: ඔව්, දැන් කසුනියක්ගේ උදේ එද්දි මට හම්බුණානේ. අපි දෙන්නම නිකන් ගහගෙන යන සයිස් එකක් නේද තිබ්බේ මුහුදේ හුලඟට
1: කියලා වැඩන්නේ. දෙන්නම එකම වෙලාවේ වාහන දෙකෙන් බැස්සේ. හරිද? එතකොට මමත් විසිකුණා, ලෙහන්සත් විසිකුණා. එච්චර ලොකු හුලඟක් තිබුණා. ඉතින් ගොඩක් පැතිවලට එහෙම තමයි. ඉතින් ඒ වයිබ් එකත් එක වෙලාවකට හොඳයි. හැබැයි සමහර වෙලාවට ඒවා හරිම අපහසුයි අපේ ජීවිතේට. මොකද ලෙහන්සා, සමහරු පයි යනවා නේද බස් වල, කෝචි, ත්‍රිවිල් එකේ, එතකොට බයික් එකේ. හා ඉතින් මේ හුලඟ දරාගන්න හරි අමාරුයි, මේ වැස්ස දරාගන්න හරි අමාරුයි. ඉතින් එහෙම වෙලාවක චුට්ටක් අපිට නැවතිලා තින්න වෙනවා අපේ පරිස්සම ගැන හිතන්නනේ. අදත් එහෙම දවසක්. මේ හැම දෙයක් එක්කම අපි දරාගෙන දේවල් කරගෙන ඉස්සරහට යමු. ඉතින් මම අර කියාගෙන ආවේ මේ වෙලාවේ කුස්සියේ ඉන්නවා ඔයා, එහිට මෙහිට දුවනවා, මූණ හෝදනවා නේද, බ්‍රෂ් එක අතේ තියාගෙන අපි වහනවා, වැඩ කරන ගමන් අපි වහනවා. එහෙම නැත්තම් දැන් ලෑස්ති වෙලා එළියට බහින්න තමයි ඔයා හදන්නේ. එහෙමත් නැත්තම් ස්කූල් වෑන් එකට යනවා, ස්කූල් බස් එකේ. ඔය කොයි තැනක හිටියත් ඔයාගේ වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වෙන හොඳම මෝර්නින් වයිබ් එක ලැබෙන්නේ කොහෙන්ද ලෙහන්සා?
2: අපේ NetFM Alpha Studio එකෙන් ඇරෙන්න වෙන කොහෙන්දනේ.
1: එහෙනම් ඉතින් අද ඒ වගේ හොඳම වයිබ් එකක් ඔයාට දෙන්නයි අපි ලෑස්ති වෙන්නේ.
2: ලොකුම ලොකු ලස්සන සර්ප්‍රයිස් එකකුත් තියෙනවා.
1: කියන්නකෝ චුට්ටක් අපි ඉඟියක් දෙමුද?
2: හා, මොන වගේ ඉඟියක්ද කසුනියක් ඊට ඕනේ?
1: ඔයා කැමති ඕනම ඉඟියකට මං කැමති ලෑන්සා.
2: එහෙනම් අපි මෙහෙම කියමු. අද දැන් වෙනදට අපිත් එක්ක එකතු වෙන්නේ පාසල් යන වයසේ අක්කල නංගිලා මල්ලිලා අයියලානේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ යුනිවර්සිටි යන අක්කා කෙනෙක්.
1: මොකද යුනිවර්සිටි එක?
2: රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනා කරන හා මූල්‍ය පීඨයේ තමයි මෙයාක ඉගෙන ගන්නෙ. මම හොම්මම නමත් කියන්නද?
1: කියන්නකෝ.
2: ඒ තමයි චමෝදි පාරින්ද්‍යා අක්කා.
1: Come on චමෝදි, good morning.
3: Good morning.
1: ඉතින් මෙහෙමයි, චමෝදි මෙහෙම හීනියට කතා කරාට වැඩ ගොඩක් කරපු කෙනෙක් ඉස්කෝලේ. හා ඊට පස්සේ යුනිවර්සිටි එකටත් ගියායි නිකම්ම නෙමෙයි. එනිසා ඉස්කෝල දෙකත් මේකම මම කියමුද?
2: හා, මුලින්ම ගිහින් තියෙන්නේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට. ඊට පස්සේ කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයට තමයි අක්කි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ තමයි කැම්පස් සිලෙක්ට් වෙලා තියෙන්නේ.
1: ඒකනේ, කතා ගොඩක් තියෙනවා. ඉතින් මේ කතා ගොඩේ ලීඩර්ෂිප් ක්වොලිටීස් ගොඩකුත් තියෙනවා. හරි, නායකත්ව ලක්ෂණත් එක්ක තමයි රුහුණු විශ්වවිද්‍යාලයට අපි මේ ලෝකෙ ගිහින් තියෙන්නේ. හරිද? ඉතින් අපි කතා කරමු. මට ඕනේ දැන් මේ ඇල්ෆා පරම්පරාවට මේ ලස්සන අදහස් අරගෙන යන්න. ඉතින් මේ ලස්සන දේවල් අපි ගන්න ඕනේ නේද ලෙහන්සා?
2: ඒකනේ, ඒකනේ.
1: සමහර දේවල් වලට හේතුත් හොයාගන්න ඕනේ, හරියට මේ සින්දුවේ වගේ. ඉතින් අපි අද දවසේ හෙට දවසට යන්නටත් කලින් හේතු ගොඩාක් හොයාගමුද? හරිද?

0: Hot FM Alpha Studio with Cosini and Lehansa.
1: මට අපේ චමෝදියක්කිගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා.
2: එක ප්‍රශ්නයක්ද තියෙන්නේ?
1: ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි අර මේක තමයි තියෙන දෙවෙනම ප්‍රශ්නේ.
2: මොකද්ද?
1: මං ඉක්මනට කියන්නේ චූටියට මේක අහන්නම්කෝ. කොහොමද කැම්පස් ජීවිතේ?
3: ඇත්තටම ලස්සනයි, සුන්දරයි. ඒක මගේ ජීවිතේ හරිම ලස්සන විදිහට වෙනස් කරා. ස්කූල් යන කාලේ වගේ නෙමෙයි, කැම්පස් ලයිෆ් එක ගොඩක් නිදහස්. අපිට හරිම විනෝදෙන් කාලය ගත කරන්න පුළුවන්. ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ඒක හරිම ලස්සන අත්දැකීමක්.
2: දැන් මෙහෙමනේ, මං කියවනේ ස්කෝල කාලේ ගොඩක් දේවල් කරලා තියෙනවා. ලීඩර්ෂිප් ක්වලිටිස් ගොඩක් හඳුනගෙන තියෙන ස්කෝල යන කාලේ තමයි. ඉතින් චමෝදි කියන්නකෝ, ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන ඉන්න ඔයාගේ නංගිල මල්ලිලට ස්කෝල කාලෙන් ඔය මොනවද ගත්ත ජීවිතේට?
3: ඇත්තටම ඉස්කෝලේ කාලේ මට ගොඩක්ම යාළුවෝ ඇති වුණා. ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට්ස් වලට ගියපු එකෙන්, ඊට පස්සේ අපි සොසයිටීස් වල වැඩ කරපු එකෙන් මට ගොඩාක් යාළුවෝ ජීවිතේට ආවා. ඒ යාළුවෝ තාමත් ඒ විදිහටම අදටත් ඒ වගේම ආදරෙන් ඉන්නවා.
2: එතකොට ගුරුවරු, විදුහල්පතිවරු?
3: ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් මට ඉගෙන ගන්න වැඩවලට වගේම යුනිවර්සිටි ගියත් ඒගොල්ලෝ තාමත් මට සුබ පතනවා. ඒ මගේ ගන්න ජයග්‍රහණවලට ඒගොල්ලොත් හරිම සතුටුයි. හැම වෙලේම ඒගොල්ලෝ කතා කරන්න බැරි වුණාට හැම වෙලේම පුළුවන් කමක් ලැබිච්ච හැම වෙලේම ඒගොල්ලෝ මට මාත් එක්ක කතා කරලා සුබ පතන තමයි බලන්නේ.
2: මොනවද ඔයාගේ ජයග්‍රහණ?
3: ඉස්කෝලේ යන කාලේ ගත්තොතින් මම ඉස්කෝලේ යන කාලේ ඇකඩමික්ස් වගේම මම ස්පෝර්ට් එකක් විදිහට ස්විමින් කරා. ඊට අමතරව මම දහම් පාසල් ගියා වගේම ඒකේ ග්‍රේඩ් 7 ඉඳලා එක දිගට මම සමස්ත ලංකා දහම් පාසල් තරගාවලි වලට සහභාගී වෙලා ඒකෙනුත් ප්ලේසස් අරගෙන මගේ දහම් පාසලටත් කීර්තියක් අත් කරලා දීලා තියෙනවා.
2: මොකද දහම් පාසල?
3: කොළමුන්න ශ්‍රී බිම්බාරාම දහම් පාසල.
2: දහම් පාසල ඒ කියන්නේ මොනවාද, කතික දේවල්ද නැත්නම්
3: දහම් දැනුම?
2: දහම් දැනුම. හහා. යුනිවර්සිටි එකේ ජයග්‍රහණ කොහොමද?
3: යුනිවර්සිටි එකේත් මම ඇකඩමික්ස් තමයි ගොඩාක්ම කරේ. ඒ වගේම අපි ගොඩක් ඉවෙන්ට්ස් කරා ඒ කාලේ. මම මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ. ඉතින් මාකටිං ඩිපාර්ට්මන්ට් එක කියන්නේ ගොඩක්ම ඉවෙන්ට්ස් තියෙන තැනක්. ඉතින් අපි අවුරුදු 4 පුරාවටම ලස්සන ඉවෙන්ට්ස් කරලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් වෙලාවට අපි හැම වෙලාවම ස්පෝර්ට්ස් වලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේනුත් අපිට හොඳ ජයග්‍රහණ ලැබිලා තියෙනවා.
2: ඒ කියන්නේ ජයග්‍රහණම තමයි නේ ලෙහන්ස?
1: ඔව්, මං හිතන්නේ අක බැච් ටොප් වෙලා තියෙනවනේ. ඒ ගැන චුට්ටක් කියමුකෝ.
2: චුට්ටක් නෙමෙයි, ගොඩක් කියන්න ඕන එක තමයි ඒක.
1: ඒක තමයි මං බැලේ ජයග්‍රහණ කිව්වම ඇයි මේක කිව්වේ නැත්තේ කියලා.
3: මම මුලින්ම හිතාගෙන හිටිය ෆස්ට් ක්ලාස් එකක් ගන්න ඕනේ කියලා. ඒකට තමයි මම මුලින් ඉඳලම වැඩ කරේ. ඊට පස්සේ දැන් අවුරුදු 4ක් ගිහිල්ලා තියෙනවා. මම දැන් කැම්පස් එකේ ඉන්නවා 600කට ආසන්න ප්‍රමාණයක් මගේ බැච් එකේ. ඉතින් ඒ කට්ටිය අතරින් මට හොඳම GPA එක අරගෙන බැච් ටොප් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මගේ ලෙක්චරර්ස්ලා, මගේ යාළුවන්ට මම ගොඩක් තෑන්ක් කරනවා මාත් එක්ක ඒ අවුරුදු 4 පුරාවටම ඉඳලා සපෝට් කරාට.
2: ඉස්කෝලෙන් ගත්ත දේවල් ගොඩායි ලෙහන්සා. ඉස්කෝලේ ගත්ත පන්නරය තමයි ජීවිතේ ඉස්සරහටම අපි වරගෙන යන්නේ. ඒක තමයි අපේ බේස් එක. ඒක තමයි අපේ මුල. ඉතින් අපිට කවදාවත් එතන අමතක වෙන්න බැහැනේ. ලෙහන්සටත් ඒක එහෙමමයිනේ.
1: එහෙමමයි.
2: ඉතින් ඒ නිසායි මම කියන්නේ දැන් මේ වෙලාවේ ඉස්කෝලේ යන ලෙහන්සගේ චූටි නංගිල මල්ලිලා අක්කල අයියලා අහගෙන ඉන්නේ. ඉතින් කම්මැලිද තාම? හිතනවද තාම අයියෝ මොකද මේ ඉස්කෝලේ යන්නේ කියලා? ආ බබෝ, හිතන්න බෑ එහෙම. කම්මැලි වෙන්න බෑ. හොඳට ඉස්කෝලේ යන්න ඕන. ඉස්කෝලේ ගිහිල්ලා ඒ උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕන. වැඩ ගොඩක් තියෙනවා ඉස්කෝලේ ගිහිල්ලා කරන්න.
1: කසුණියකි, දැන් කසුණියකි කිව්වනේ අර පොඩ්ඩක් කම්මැලි හිතනවා කියලා. මට එහෙම හිතුනම මම කරන ටිප් එකක් ඉක්මනට කියන්නද? දැන් ඉස්කෝලේ යන කම්මැලි හිතුනම මම චූටි වෙලාවක් අරන් කල්පනා කරනවා, හරි මට උපරිම ඉස්කෝලේ යන්න තියෙන්නේ තව අවුරුදු 3ක් හෝ 4ක්නේ. ඉතින් ඒ කාලෙන් පස්සේ මම හිතයි, අනේ ඇයි මං ඒ දවස්වල කම්මැලි හිතුනේ? ඇයි මට ඒ දවස්වල ඉස්කෝලේ යන්න බෑ කියලා හිතුනේ? ඔයා චුට්ටක් අර ටයිම් ට්‍රැවල් කරලා ඒ තැනට යන්නකො. ඊට පස්සේ ඔයාට දැනෙනවා ඉස්කෝලේ යන එකේ වටිනාකම. ඉගෙන ගන්න එක විතරක්ම නෙමෙයිනේ, යාළුවෝ, ටීචර්ස්ලේ බොන්ඩ්ස් ඒවා හරි ලස්සනයිනේ. ඉතින් ඔයා ටයිම් ට්‍රැවල් කරලා ආයේ මේ වර්තමානයට ඇවිත් බලන්න මට දැන් ඒ චාන්ස් එක තියෙනවා. දැන් මට ඉස්කෝලේ යන්න පුළුවන්නේ. එතකොට මට අනාගතයේ දුක් වෙන වෙන්නේ නැහැ කියලා.
2: බදුල මත මහාවිද්‍යාලය, එතකොට කෑගල ස්වර්ණ ජයන්ති මහාවිද්‍යාලය, කන්තලේ පැත්තෙන්, මීගමෝ පැත්තෙන් ඉස්කෝල ගොඩකින් අපි වහනවා. හරි, මම මේ නම් දෙක තුනක් කිව්වේ, මට එකපාරට මතක් වෙච්ච නම් දෙක තුන. ඉතින් මේ හැම ඉස්කෝලෙකම දරුවෝ ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන ඉන්නවා. ඒගොල්ලෝ කරන දේවල්, ඉවෙන්ට්ස්, මේ හැම දෙයක්ම අපිට එවනවා. ඉතින් හරි සන්තෝසයි, ආඩම්බරයයි. මේ අපේ රටනේ, මේ අපේ රටේ දරුවෝනේ. අන්න අර ලෙහන්ස කියපු කතාව, අපිට මේ හැම දෙයකටම වැඩි කාලයක් නැහැනේ ලෙහන්ස. උපරිම අපි අවුරුදු කීයද ඉන්නේ නේ?
1: ඒක
2: ඉතින් ජීවිතේට හොඳ සාධාරණයක් කරන්න ඕන. හාද?
1: හා

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: කැස්ස ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
7: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 076 16 76 72.
8: FM 95 FM 94.8 Net FM.
0: NetFM Alpha Studio with Cosini

0: උදේහය ඒ විනාඩි 27යි වෙලාව නැත FM Alpha Studio අහගෙන බලාගෙන ඉන්නේ නැත FM Facebook Live එකනොත් අපි ඇවිත් ඉන්නේ නේ ලෙහන්ස.
1: ඔව් අපි ඒකෙන් නම් ගොඩක් ප්‍රශ්න ඇහුවා. ඔයාලට ඒ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් එන්නම වෙනවා අපේ live එක බලන්න.
0: ඔව් අපි ඔන්නයත් ඒ අහපු ප්‍රශ්නයක් අහමු නේද? නැත්නම් අසාධාරණයක් වෙනවනේ අනේ.
1: ඒකනේ හරි මං අහන්න දෙහෙම.
0: අහන්න.
1: දැන් අක්කි මම හරි ඉස්සෙල්ලා ඒ ප්‍රශ්නම අහන්නම්කෝ. දැන් කැම්පස් වලට කට්ටිය එන්නේ එක එක පළාත් වලින්. දැන් අක්කා කොළඹනේ. එතකොට ගොඩාක් ගම් වල අක්කලා අයියලා එනවා. ඉතින් ඔක්කොම එකතු වෙලා එක පවුලක් වගේ ඉන්නේ වැඩ කරන්න තියෙන්නේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක අකිට දැනුනේ කොහොමද? ඒකට හැඩ ගැහෙන්න, සර්වයිව් වෙන්න අමාරු නාද නැත්නම් ඔක්කොම එකට එකතු වෙලා එකපාරම සෙට් වුණාද?
2: ඇත්තටම මුලින්ම පොඩි බයක් තිබුණා කැම්පස් යන්න චුට්ටක් දුර හින්දා. අවුරුදු 4ක්ම අම්මලා ගාවින් ඈත් වෙලා ඉන්න ඕනේ හින්දා. ඊට පස්සේ ඒක කැම්පස් ගියාට පස්සේ ඒ තිබුණ හැඟීම මුළු මුනිම වෙනස් වුණා. පුදුම හොඳම යාළුවෝ සෙට් එකක් මට හම්බුනේ. ඒ වගේම ලෙක්චරර්ස්ලා ඒගොල්ලන් අත ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ අපි ගෙදරින් ඈත් වෙලා කියන එක පොඩ්ඩක්වත් දැනෙන්න දුන්නේ නැහැ. හරි ආදරෙන් අපිට ඒ අවුරුදු 4 දැනෙන්නවත් නැතුව යන්න ගොඩක් උදව් කරා ඒගොල්ලෝ.
0: අහන්න තාසයි නේද ඔහොමයි දේවල්? මේ උදේ පාන්තරම චමෝදී අර Facebook live එකෙන් ඔය කියාගෙන ආවා කොච්චර දේවල් ඔය ඉස්කෝලේ කරාද? අර සභාපති මේ සභාපති අයිටි ඔක්කොම අපි කියමු දහන් ඉන්න අයටත් නංගිල මාලිනා කියවාටගේ.
2: මම මුලින්ම ජූනියර් වගේම ප්‍රයිමරි ප්‍රිෆෙක්ට් වෙලා ඉඳලා තියෙනවා ස්කූල් යන කාලේ. ඒ වගේම ඉස්කෝලේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේදී තමයි මම ඒ තනතුරු හැදීමේ වුණේ. ඊට පස්සේ මම දහම් පාසල් තරගාවලි වලට සහභාගී වුණා. ග්‍රේඩ් 7 ඉඳලා ඒ දිගටම සමස්ත ලංකා දහම් දැනුම තරගාවලි වලට. ඊට පස්සේ මම ස්කූල් යන කාලේ ස්පෝර්ට් එකක් විදිහට ස්විමින් කරා. ඒක මම කැමති වෙච්ච හින්දා මම ඒක හොබි එකක් කරගත්තා ඇත්තටම. ඊට පස්සේ මම ඉංග්‍රීසි ලිටරරි ඇසෝසියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් වෙලා ඉඳලා තිනවා ග්‍රේඩ් 10 11 කාලේ.
0: ඊට පස්සේ දැන් යුනිවර්සිටි එකේ බැච් ටොප් නේද? අපි අක්කව කවුද කියලා මුලින්දම විස්තරේ කියමුද ලෙහන්සා?
1: අක්කගේ මුල්ම ඉස්කෝලේ තමයි ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලය. ඊට පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ඇවිත් තියෙනවා ඕලෙවල්ස් වලින්නේ. ඊට පස්සේ ඔන්න අක්ක දැන් රුහුණු යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා ඉන්නවා
0: උපාධිය අපේක්ෂාවෙන්. ඔයත් අන්නේ එච්චර දුරට වගේම ඊට වඩා දුරකට යන්න තමයි මේ දේවල් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අරගෙන එන්නේ නේද? මේ ඉතින් හැකියාවන්නේ දක්ෂතානේ. බර්ත්ඩේස් කොහොමද දැන්?
1: එනවා එනවා බර්ත්ඩේ විෂස් ගලන් එනවා. ඔයාලා ඉක්මනට එවන අපි ඉක්මනට නම් එක මතක් කරන්නම්. 0711 95 95 95ට ඔයාගේ බර්ත්ඩේ විෂස් ඔක්කොම එවන්න.
0: කවි එහෙම තියනවද?
1: තියනවා තියනවා. අපි දැම්ම කියනවාද පස්සේ කියනවා?
0: අපි තව චුට්ටකින් කියමු නේද?

0: සතුටින් ඉන්න ඕන. අද වැඩ ටික ලස්සනට කරගෙන යන්න ඕන. ඉතින් උදේ 6:34 වෙලාව. හරි හරි. ඔයා කාර්යබහුලයි කියලා දන්නවා. ඉතින් අපිත් ඒක එහෙම තමයි. මේ හැම දෙයක්ම කරන්නේ දුවන ගමන් තමයි. හැබැයි පරිස්සමෙන්.
1: දැන් ඔය දුවන ගමන් ඉන්න කට්ටියට මම දෙන්නද පරීක්ෂණ වාර්තාවක්.
0: අනේ අම්මෝ, හා බලමු.
1: දැන් අපිට නඩු තීන්දුව එනවා, එතකොට පරීක්ෂණ වාර්තා එනවා, ඔය ඔය හැමදේම එනවා. ඉතින් මං කියවන්නම්කෝ මුලින්ම.
0: අපි රුහුණු විශ්වවිද්‍යාලයටත් අදේ වාර්තාව දීලා යවමු.
1: ඔව් හරි. ඔන්න ආතුරයාගේ නම මලානික බවින් පීඩිත සමස්ත ලෝකවාසී ජනතාව. පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් කසුනි සහ ලෙහන්සා. සායනික ඉතිහාසය හිමිතිරි පාන්දර අවදි වන මිනිස් සන්තානයේ ඇති ඝන අන්ධකාරය, කළු ගැසුණු කහට සහ ජීවන පීඩාව පිළිබඳව ආතුරයා දීර්ඝ කාලීනව පැමිණිලි කර ඇත. ලෝකයේම මලානිකව වැතිර සිටි පරිසරයක ඇල්ෆා ස්ටුඩියෝවේ මයික්‍රොෆෝන ද්විත්වය අසලින් හදිස්සියේම වෛරස්මය ස්වභාවයෙන් යුත් ආත්මීය ප්‍රහාරයක් එල්ල වී ඇති බව නිරීක්ෂණය වේ. දැන් කසුනියා කියේ ඕක දිගට තියෙනවා. මම කැමැතිම කෑල්ල කියන්නද? ඒ තමයි සංකූලතා. වෛද්‍යවරියන් දෙදෙනාගේ ප්‍රාණවත් සිනහවේ තරංග ශරීරගත වීමත් සමග රෝගියාගේ හද ගැස්ම වේගවත් වී ඇත. හිත්වල තිබූ මලානික බව සූරාදමා පිරිසිදු කරමින් මුළු ලෝකයම එකම මොහොතකින් අවදි කරන නැවුම් ප්‍රීති ප්‍රමෝදයක් ශරීරය පුරා වේගයෙන් ව්‍යාප්ත වී ඇත. මේ ලස්සන කවි නිසදස් එකක පරීක්ෂණ
0: කියන්නේ මේ වෛද්‍ය පරීක්ෂණයක්.
1: ඔය ඔක්කොම අපිට එවන්නේ දේව්ගේ පන්හිඳෙන්.
0: ජය වේවා නේද දේව්ගේ පන්හිඳට. ඉතින් ලස්සන අදහස් කොච්චර දුර අපිව අරගෙන යනවදනේ.
1: මුළු දවසම සතුටින් තියන්න අන්නේ එක වචනයකට පුළුවන්.
0: වචනවලට පණ තියනවා හොඳේ. ඉතින් ඒ වචන තියෙන පණ ලෝකෙටම අරගෙන දෙන්නකෝ. ඔයා ඉස්කෝලෙට ගෙහාම ඒ වචන වලින් කතා කරන්නකෝ ටීචර්ස්ලට, එතකොට ටීචර්ස්ලා ළමයින්ට, එතකොට තව බොස් එක්ක වැඩ කරනකොට බොස්ට, ඊළඟට සේවකයන්ට, මේ හැම තැනකටම මේ දේවල් අරගෙන යන්න පුළුවන්නේ. ඉතින් එහෙම අපි කරමුකෝ.

0: ඔයාව දාල එහෙම යනවදානේ? එහෙම යන්නේ නැහැ. හොඳම මෝර්නින් වයිබ් එක හොඳම විදිහට අරගෙන ඉන්නේ අපි නෑනේ. ඒකනේ කියන්නේ හැමදාම සතිය දවස් පහේ මුදේ හයේ ඉඳලා වැඩ ටික පටන් ගන්න කියලා. කඩි මුඩිය දඩි බිඩි ඊළඟ ටැල්ගු ටවුන් එකේ ඉඳලාම ඔයාට දිගටම net අහගෙන ඉන්න පුළුවන් FM 95.4. සරි Facebook live එකට එහෙම ඇවිල්ලා net FM Facebook එකට ඇවිල්ලා ගොඩක් දේවල් බලන්නත් පුළුවන්.
1: එහෙනම් අද අපි ස්ට්‍රෝබෙරි කේක් එකක් කපමු.
0: රුහුණු විශ්වවිද්‍යාලය තියෙන හින්දා මම හිතන්නේ ස්ට්‍රෝබෙරි එක ටිකක් වැඩිපුර අද කපන්න පුළුවන් වේ. බැච් ටොප් ඇවිත් ඉන්නෝනේ.
1: ඒකනේ එතනත් සෙලිබ්‍රේෂන් එකක්.
0: චමෝදියක්වත් එක්කම අපි වැඩේ කරමු.
1: හා ඉතින් අද උපන්දිනය සමරනවා දික්පිටිගල කනිෂ්ඨ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙන ගන්න අමාශා සංදීපනි. අද අපේ අම්මගේ උපන්දිනේ. අම්මගේ නම කාන්ති ජයසිංහ. අම්මට මේ විශ් එක කරන්නේ එයාගේ ලොක පුතා. ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා Happiest birthday to my චූටි මල්ලි කවීෂ හේෂාන්. අද මගේ උපන්දිනේ. මගේ නම සමිරු විහඟ.
0: Happy birthday to me එකක් නේද?
1: ඔව් ඒක තමයි. එහෙම එවන්නකෝ අනේ ඔයාගේ birthdays උත් අපිට. ඊට පස්සේ ගයුරු වීරසේකරගේ birthday එක අද. එයාට අවුරුදු 11යි. මේ අවුරුද්දට එයාගේ පවුලේ හැමෝම එයාට wish කරනවා.
0: ඉස්කෝලේ
1: දාලා නැ.
0: අන්න වැරද්දක් හොඳ.
1: ඔන්න ඊට පස්සේ සුරංග ජයවීර මගේ තාත්තා වෙන්න ඕනේ. හරිද? අපිට ටයිප් වෙලා තියෙන තරහ කියලා. සුරංග ජයවීර මගේ තාත්තගේ උපන්දිනේ සුබම සුබ උපන්දිනයක් වේවා කියලා.
0: මේ ඔක්කොටම අපි මේ තව තියෙන විශේෂ ගොඩක් ඇත්තටම. ඉතින් අද 2026 ජූනි 8 වෙනිදා ජූනි 8 උපන්දිනේ සමරන හැමෝටම net fm alpha studio එකෙන් උණුසුම් සුබ පැතුම් උපන්දිනේට ආසිරි.
1: ඉතින් අපි චමෝදි අක්කගෙන් අහමු අද අල්ෆා ස්ටුඩියෝ එකට ආපු එක ගැන මොකද හිතෙන්නේ කියලා.
2: ඇත්තටම මේ අපිට මේ ලැබෙන හැම ඔපෂනිටි එකක්ම හම්බ වෙන්නේ අපි ඉගෙනගෙන තියෙන හින්දා. ඉතින් මම අහන් ඉන්න ඔයාලටත් විශ් කරනවා ඔයගොල්ලන්ගේ ඉගෙන ගන්න කටයුතු ඒ වගේම ඉදිරි වැඩ කටයුතු ලස්සනට සාර්ථක වෙන්න කියලා. Thank you net fm alpha studio.
0: Thank you so much. එහෙනම් ඉතින් ලෙහස්සා අපි චමෝදි අක්කත් එක්කම යමු. ප්‍රාර්ථනා කරමු මේ වගේම achievements වලට යන්න පුළුවන් වෙන ලස්සනම සතියක් ලස්සනම දවසක් වෙන්න කියලා අද දවස.
1: එහෙනම් අපි ගිහින් එන්නම්.
0: මම කස්සනේ.
1: මම ලෙහන්සා.
3: Let FM Alpha Studio with Kasani and Lehansa.

0: දූකා කැස්සට පැනියා. සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අපි මානය. සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540.
1: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
2: සංක දිනය. සශිකා නිසංසලා. සුනීර සුමංගා. නුවන්විකා සේනාරත්න. අමීෂ මිනෝල්.
1: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී. ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
2: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය.
3: හොඳම දේ අඩුම විලට. තෙප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙන. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: FM 95. FM 94.8. Net FM.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
0: උදැස්ස 9:45

0: Net News. Net News. ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672.
0: Net News.
2: අයිබෝන් රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ද සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
0: Net News සිරස්තල
2: සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට සලේ වෙනුවෙන් කොළඹ කණ්ඩ සත්‍යග්‍රහයක් පිලිපීනයේ ප්‍රබල බුහුකම්පනයක් සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කෙරේ. තෙදින මදුරු මර්ධන වැඩසටහනක් අද සිට. ප්‍රාදේශීය ලේකම්වරුන් දැඩි තීරණයක.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
2: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ බිරිඳ පැවසුවේ.
3: මහත්තයාව බැලුවා නමුත් ළඟට යන්න හම්බුන්නේ නැහැ. ඈත ඉඳන් දැක්කේ. එයාට ඉතින් අසාධ්‍යයි. මම හිතන්නේ හොඳටම ඩිහයිඩ්‍රේට් වෙලා නම් කොහෙන්ද දැන් දවස් දෙකක්නේ කන්නේ බොන්නේ වතුර බින්දුවක්වත් බොන්නේ නැහනේ. ඒ අත් දෙකම සේලයින්නම් දීලා තිබ්බා. දෙකම ගහලා තිබ්බා. ඒ වෙලෙත් මොනවද තව ටෙස්ට් වගේක් කර කර හිටියේ. ඉතින් මන් දන්නේ කොහොමද බේරගන්නේ මොනවද කරන්න කියලා. හරිම කනගාටුදායක තත්ත්වයක් පත්වලා තියෙන මේ වගේ මිනිසෙක්ට මෙහෙම වෙන එක ගැන මේ ETU එකේ තමයි ප්‍රතිකාර ලබා දෙන්නේ. මේ අවස්ථාවේ තා සාධු තත්ත්වයේ ඉන්න හින්දා තමයි මේගොල්ලෝ වෙනම ගෙනල්ලා තියෙන්නේ. ආරක්ෂාව දීලා තියෙන්නේ.
2: පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඒ මහතා මේ දක්වා පසු වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේයි. එහිදී තමාට අමානුෂික වදහිංසා සිදු කරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණා. මේ අතර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් තීරණය කර තිබෙනවා. අද පෙරවරු 10ට එම සත්‍යග්‍රහය කොළඹ කොටුවේදී ආරම්භ කරන බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ.
4: සුරේෂ් සලේ මහත්මයා අත්අඩංගුවට අරගෙන ජනාධිපතිවරයා

0: බලතල යටතේ නියෝග ආලා තියාගෙන ඉන්නේ අධිකරණයේ නියෝගයක් අනුව නෙවෙයි. කෙහෙල් බද්දර පත්මෙට තියෙන සැප සුරේස් සලීට නෑ. කෙහෙල් බද්දර පත්මෙට හම්බ වෙන කෑම සුරේස් සලීට හම්බ වෙන්නේ නෑ. කෙහෙල් බද්දර පත්මෙට තියෙන ට්‍රීට්මන්ට් සුරේස් සලීට හම්බ වෙන්නේ නෑ. අර රටින් පැනපු උසාවි දෙක තුනකින් වරෙන්තු තියෙන වහා අල්ලලා අධිකරණයට ඉදිරිපත් කර යුතුයි කියලා උසාවි වලින් නියෝග තියෙන රට පැනලා දේශපාලන රැකවරණ ලබා ගන්න කියපු කතන්දරයක් පදනම් කරගෙන තමයි මේ මහා තුච්ච නිහින ක්‍රියාදාමය යන්නේ. කල්පනා කරලා බලන්න අවුරුදු 30කට වඩා තමන්ගේ ජීවිතේ කැපකලේ මේ රටේ ආරක්ෂක හමුදා කටයුතු වෙනුවෙන් අමිරිසෙල්ලන්ගේ ඔළුවට බෝම්බේ පතිතු උනේ ගුවන් හමුදාවෙන් හමුදා බුද්ධියන්ස දුන්නු තොරතුරු වලින් දුන්නු වේලාවට අනුව කොටි අඩවියේ හිටපු ඔත්තු දෙන්නන් පාවිච්චි කරලා ඒ තොරතුරු ගත්තේ මේ මිනිස්සු. ඒ නිසා තමයි මේ මිනිස්සුන්ගෙන් පිළිබඳ දැවෙන කේන්තියක් ඒ කොටින්ට කොටි හිතවාදීන්ට කොටි ඩෑස්පෝරයකට කොටි දිනනකම් බලන් හිටපු හිවල්ලුන්ට තී සිංහල හිවල්ලුන්ට ඒ හිවල්ලු ටික තමයි මේ හදන්නේ මේ මිනිස්සයව වද දීලා මේ වෙලාවේ මිස් සුරේෂ් සලේ වෙනුවෙන් නැගිටින්න හිටගත්. උදේ 10 වෙනකොට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සියලු ජනතාවට එක් රැස් වෙන්න කියලා අපි ආයාචනා කරනවා. අපි ආරම්භ කරනවා සුරේෂ් සලේ ඒ මාරාන්තික උපවාසයක ඉන්න සුරේෂ් සලේගේ ජීවිතය අවදානම ඒ නිසා ඊට සමගාමීව අඛණ්ඩ සත්‍යග්‍රහයක්.
1: ඩෙංගු රෝගීන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මදුරු මර්ධන විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වෙනවා. එය ලබන 10වනදා දක්වා ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ඒ අනුව දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරී කොට්ටාස 72ක මෙය ක්‍රියාත්මකයි. මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවා. ඩෙංගු බෝවීමේ අධි අවදානමක් පවතින ප්‍රදේශ කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා. මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවා. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාම 50%ත් 55% අතරාගයක් ගන්නා බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම වසරේ ඩෙංගු රෝගීන් පසුගිය ජුනි 5වනදා වන විට 36,168ක් වාර්තා වී ඇති බවත් 50%ක් රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවා. එමෙන්ම ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, පොත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින්ද ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. මෙරට සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණ වී තිබෙනවා. ලෝකේ පුරාමෙන්ම ශ්‍රී ලංකාවේත් අධිවේගයෙන් ව්‍යාප්ත වන ප්‍රධානතම බෝන් නොවන රෝගය බවට පත්ව ඇති අධි රුධිර පීඩනය ගැන නෙට් නිවුස් ගෙනෙන විශේෂාංගයයි මේ.
2: මේ ඔබ කොහේ ගියත් කොතැන සිටියත් ඔබ පිටුපස සිටින නිහඬ මායයා ගැනයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දෙන විදිහට කිසිදු බාහිර රෝග ලක්ෂණයක් නොපෙන්වා ඔබේ ජීවිතේ පිළිගන්නා නිහඬ මායයා, එහෙමත් නැත්නම් සයිලන්ට් කිලර්, ඒ තමයි අධි රුධිර පීඩනය. අද වෙනකොට ලෝකේ පුරාම වගේම ශ්‍රී ලංකාව තුලත් අධි වේගෙන් ව්‍යාප්ත වන ප්‍රධානතම බෝනමන් රෝගයක් බවට අධි රුධිර පීඩනය පත්වලා තිබෙනවා. දමනි පවුරට එරෙහිව රුධිරයේ ගලා යාමේදී ඇතිවන පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා දිගුකාලීනව ඉහළ අගයක පැවතීම අධි රුධිර පීඩනය ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් රුධිර පීඩන මට්ටම 120/80 ලෙස පැවතිය යුතුවත් එය දිගින් දිගටම 140/90 හෝ ඊට වඩා වැඩි අගයක පවතී නම් ඔබත් අධි රුධිර පීඩන රෝගියෙකු වීමේ අවධානමකයි පසුවන්නේ. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ රෝගය උත්සන්න වනතුරු බොහෝ දෙනෙකු තමන්ට මෙම රෝගය පවතින බව නොදැන සිටීම. පාලනය නොකළ අධි රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතාත් අධිකයි. හෘදයාබාධ සහ හෘදය අකර්මණ්‍ය වීම, මොළයට ලේ ගමනේ ඇන හිටීම නිසා ඇතිවන අංශභාග තත්වයන්, වකුගඩු අකර්මණ්‍ය වීම සහ පෙනීම දුර්වල වීම මේ අතරින් ප්‍රධානයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය දෙස බැලීමේදී මේ ඉතා බරපතල ඛේදවාචක එක ලකුණු පෙන්වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙරට සෑම පුද්ගලයින් 3 දෙනෙකුගෙන්ම එක් අයෙකුට අධි රුධිර පීඩනය පවතින බව අනාවරණ වෙලා තිබෙනවා. මෙරට සිදුවන මරණවලින් 34%කට පමණ අධි රුධිර පීඩන නිසා ඇතිවන රෝග තත්ත්වයන් හේතුවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනවන් රෝගාංශය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රේණි අල්හප්පෙරුම පැවසුවේ. වඩාත්ම කණගාටුදායක කරුණ නම් ඉන් අඩකටත් වඩා වැඩි පිරිසක් තමන්ට රෝගය වැළඳී ඇති බව දන්නේ නැතිකම. අතීතයේදී වයස්ගත පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබුණු මෙම රෝගය වර්තමානයේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර සීග්‍රෙන් ඉහළ යමින් පවතින බව වෛද්‍යවරුන්ගේ අදහස. වැරදි ආහාර රටාව, එදිනදා ආහාර වේලට ලුණු අධිකව එකතු කර ගැනීම, ව්‍යායාම මධිකම, අධික තරබාරුව, දුම්පානය, මත්පැන් භාවිතය වගේම වත්මන් ආර්ථික සහ සමාජීය වටපිටාව නිසා ඇතිවන අධික මානසික ආතතිය මේ සඳහා ප්‍රධානතම හේතු සාධක වේ තිබෙනවා. නමුත් ඔබට පුළුවන් මේ නිහඬ මායාවෙන් බේරෙන්න. ඔබත් වයස අවුරුදු 18ට වඩා වැඩි නම් ආම වශයෙන් අවුරුද්දකට එකපාරක්වත් තමන්ගේ රුධිර පීඩනය පරීක්ෂා කරගත යුතුයි. ආහාරයේ ලුණු සහ තෙල් පාලනය කර ගැනීම, දිනපතා ආම වශයෙන් විනාඩි 30ක්වත් ක්‍රියාශීලී ව්‍යායාමයක නිරත වීම, ඒ වගේම මානසික ආතතිය කළමනාකරණය කර ගැනීම තුළින් ඔබටත් නිරෝගී ජීවිතයක් ගත කළ හැකි. රෝගය වැළඳී ඇත්නම් වෛද්‍ය උපදෙස් මත නිසි පරිදි ඖෂධ ලබා ගැනීම අනිවාර්ය කාරණයක්. මතක තියාගන්න, ඔබේ රුධිර පීඩනය නිරන්තරයෙන් පරීක්ෂා කර ගැනීම අකල් මරණයකින් ඔබේ ජීවිතය බේරා ගැනීමට ඇති එකම මගයි.

0: පිලිපීනේ මින්දනාව දූපතා සන්නේ රික්ටමාපක 7.8ක ප්‍රබලත්වයක භූකම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පිලිපීනයේ ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමද නිකුත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් එම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් අද සිට මහජන දිනේ පවත්වනු ලබන සඳුදා දිනේ කිසිදු රැස්වීමකට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමේ පවසනවා. එම සංගමේ සභාපති ආර් සෙන්තිල් මහතා පැවසුවේ මහජන දිනේ ලෙස වෙන් කර ඇති සඳුදා දිනවල විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ රැස්වීම පැවැත්වීම හේතුවෙන් ඉන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුවලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.
1: ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ විදියට තීරණය අරන් තියෙනවා මහජන දවස මහජන දාවට මේ දෙන්න ඕනේ කියලා. ඊට පෙරත් අපි කීපවතාව දැනුවත් කරා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුවත් කරා, අපි ඕවද ෆෝන් නම දැනුවත් කරේ. ඒකින කැම සඳුදාම මේ රජයේ ආයතනවල මිනිස්සු එනවා. හැබැයි මේ සඳුදා දවසවලින් විවිධ දේශපාලන රැස්වීම, විවිධ දෙපාර්තමේන්තු අමාත්‍යාංශයන් රැස්වීම දාපු ගමන් ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන මිනිස්සු අපහසුතාවට පත් වෙනවා. ඒකින මින් ඉදිරියේදී සියලුම සඳුදා දවසවලින් අපි පවත්වන රැස්වීම වලට සහභාගී වෙන්නේ නැහැ කියලා තමයි තීරණය අරන් තියෙනවා දැනට.
0: Net News Nimava දවසමෙද වාර්තාකරණයේ 10:12ට එතෙක් පෑන් පෑ මේ පෑයේ රටතොට බලාපොරොත්තු වන්න වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-7872.
4: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
5: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා? සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
6: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
9: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනයෙන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
8: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
7: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
8: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න.
10: Brought to you by
11: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
12: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
13: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13:22.
14: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
15: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
16: Net FM, I'll go down.
17: Good morning. දැන් වෙලාව 2:07.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Net FM Algo Town
3: brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narambala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. prime group 1322.
8: රුපියල් 3000කට වැඩියෙන් kills එක shopping කරන්න. nexus app එකේ QR එක scan කරන්න. spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. kills එන්න. spin කරන්න. win කරන්න.
9: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
10: සදාහරිත විවසායක සීමේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
12: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 01122 200 200 LKA
13: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: good morning vela ude hatai vinadi hatai bari luis nua bari luis kiyanne
1: mokadda good morning kiyala me ekata uttar dennam
0: good morning armenian alin good morning kiyanne bari luis
1: armenia armenia
0: ne so armenia
1: armenia armenia kittu moodak thiyenada හරි කොහොම වුණත් මේ අද අපි දෙන්නට තමයි මේ ෂෝ එක කරන්න
0: වෙන්නේ.
1: අපි කරලා පෙන්නමු ලෝකෙට. ඈ වෙන්න ෂෝ කියලා. නේද? ඔව්. දැන් ඇත්තටම අද දවස මේ ලෝක සාගර දිනය.
0: ආ ඔකේ.
1: World Oceans Day.
0: Right.
1: ඉතින් ලෝකේ ගොඩබිමට වැඩිය තියෙන්නේ මහා සාගරේනේ. ඈ දැන් අපි ඉන්නේ ඉන්දියන් සාගරේනේ. දැන් ඉන්දියන් සාගරයේ මුතු ඇටය හරි ඔලිඳ ඇටය හරි නේද?
0: ඔව්.
1: වී ඇටය හරි අඹ ඇටය වගේ එහෙමත් පොඩි හැඩයක් තියෙනවා නේද?
0: ඔව් එක එක හැඩ තියෙනවා.
1: ඔව් ඉන්දියාවේ උදවිය කියන්නේ ඉන්දියාවට පල්ලෙහාන් තියෙන අඹ ගෙඩිය කියලා.
0: අඹ ගෙඩිය කියලා. ඔව් පොඩ අඹ ගෙඩියක් වගේ.
1: හැඩේ නේද? අර මේ මෙයාගේ දීපල් සිල්ලක සින්දුවේ තියෙන්නේ අඹ ගෙඩියක හැඩය ගත්ත. ඔව් අමුතු රටක් තියෙනවා වයි. කියලා
0: කිව්වා.
1: ඔව්. මහා මූදෙන් වට කෙරිච්ච නේද?
0: ඔව්.
1: ඉතින් කෙසේ හෝ දැන් අපේ රටට වැඩිය මම හිතන්නේ 200 ගානකටත් වැඩිය මේ කියන අපේ පොළොට වැඩිය 200 ගානකටත් වැඩිය විශාල සාගරයක් අපිට තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනය ගන්නවද කියන එක කෙසේ වෙතත්
0: රයිට්.
1: අද ලෝක සාගර දිනය. ලෝක සාගර දිනය අද නොවුනත් අපි ගිය සතියේ සාගරය ගැන ඉතාමත් වැදගත් කරුණු කාරණා ටිකක් කිව්වා. ඒ තමයි ලෝක පරිසර දිනයේදී. පහුගිය පස්වෙනිදා. 2050 වෙන විට ලෝකේ ඉන්න මාළු කිලෝ අපි හිතමුකෝ කෙලකෝටියක් තියෙනවා
0: කියලා.
1: ඈ ඈ නිකන් අපිට නිකන් හිතාගන්න ලංකා ලෝකේ ඉන්න ඔක්කොම මාළු අල්ලලා කූඩේකට දැම්මොත් තියෙන කිලෝ ගන්න තියෙනවනේ 2050 දී අල්ලලා ඈ ඒ ප්‍රමාණයට වැඩිය මුහුදේ ප්ලාස්ටික් කිලෝ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කියලා තමයි ගණන් හදලා තියෙන්නේ. එතකොට මේ ප්ලාස්ටික් තමයි මුහුද අපවිත්‍ර කරන ප්‍රධානම කාරණේ වෙලා තියෙන්නේ. එහෙම කරන්න කරන්න නැතුව ඉන්න අපිට පුළුවන් කියලා මහා සාගරයකින් වටවෙච්ච රටක ජනතාව හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් ඒක කොහොමද පරිපාලනය කරගන්නේ කියලා අපි කිව්වා. ඒ විතරක් නෙමෙයි අපි බොහෝ දෙනෙක් නොදන්න කාරණයක් තියෙනවා.
0: මොකක්ද?
1: ලෝ දැන් අපිට ජීවත් වෙන්න ප්‍රධානම ඕනේ කාරණේ මොකක්ද අපිට ජීවත් වෙන්න?
0: හුස්ම.
1: හුස්ම නැත්තම් ඉතින් කණ්ඩ තිබුණත් වැඩක් නැහැ බොණ්ඩ තිබුණත් වැඩක් නැහැ හුස්ම ගන්න නැති එක්කෙනෙක් ටෝව දීලා වැඩක් තියෙනවද
0: ඒකනේ
1: ඈ ඔව්
0: ඒ කියන්නේ
1: හුස්ම ගන්න නැති කෙනෙක්ව බලන්න ගියාම අපිනේ කහලා බීලා
0: එන්නේ ඔව් ඒකනේ
1: නැද්ද
0: ඔව් එහෙම තමයි
1: නෑ අපි අනානේ හුස්ම ගන්න නැති කෙනෙක් අර පෙට්ටියක අද්දක බඳගෙන ඉන්නකොට මොකද එයා අර ප්ලාස්ටික් කෝපිට දාලා දෙන සීනි කෝපියක ඇදලා අරිනවද
0: නෑනේ
1: අපිනේ අපිනේ බිස්කට් එක කන්න ගිහින්
0: කන්නේ බීම එක බොන්නේ
1: බොන්නේ නේද ඉතින් ඒකින්ද මේ හුස්ම තමයි අපිට වැදගත්ම දේ අපිට හුස්ම වැදගත් කියලා වාහනයක සයිලන්සර් එක ගාව නැහැ තියලා ඉවරලා ඉරුවොත් මොකද වෙන්නේ ආයෙ ඉතින් අරකම තමයි වෙන්නේ. ඒකින්ද අපිට හුස්ම ගන්න ප්‍රධාන වශයෙන්ම ඕන කරන වායු සංගතකේ මොකද්ද?
0: ඔක්සිජන්.
1: අන්න හරි. ඔය කිව්වේ. ඉතින් මේ ඔක්සිජන් අපිට වැඩියෙන්ම නිපදවලා දෙන්නේ කවුද?
0: ගස්.
1: ආ.
0: හරි නේද? මේ සයන්ස් ප්‍රශ්න අහන්න ඔට්ටුනේ අද
1: මගෙන්. නෑ දැන් අපිට ඔක්සිජන් වැඩිපුරම නිපදවලා දෙන්නේ කවුද?
0: ගස්.
1: ගස් වැඩිපුරම තියෙන්නේ කොහෙද?
0: පොළොවේ. ලෝකේ.
1: අපි ඒක තමයි අපි හිතන් ඉන්න ඇත්තම ගස් සෑහෙන ප්‍රමාණයක් ඔක්සිජන් නිපදවනවා අපිට හිතෙන්නේ මේ ඇමසොන් වනාන්තරය
0: ඈ
1: කොංගෝ වනාන්තරය ඒ වගේ දේවල් තමයි ලෝකයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිපුරම නඩත්තු කරන්න කියලානේ ඇත්ත සැලකිය යුතු ප්‍රමාණයක් නඩත්තු කරනවා හැබැයි අපේ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක් නොදන්න රහස තමයි ලෝකෙට වැඩියෙන් ඔක්සිජන් දෙන්නේ මහමූද මහමූත තමයි ලෝකයේ තියෙන ඔක්සිජන් වලින් නැත්තම් මේ මුං කැලෑ කපන විදිහට ඔක්සිජන් තියෙන විදියක් නෑ. ඔක්සිජන් කණ්ඩද කියලා අහපු කට්ටියක් නෙමෙයි මතකද? ඔක්සිජන් කණ්ඩද කියලා අහපු කට්ටියක් නේ. ඉතින් ඒකින්ද මේ හැබැයි ඉතින් දැන් කැලෑ කපන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ ලෝකයේ වැඩිම ඔක්සිජන් ප්‍රතිශතයක් අපිට මේ පරිපාලනය කරලා දෙන්නේ මහමූත.
0: රයිට්.
1: මහමූද 150 80 විතර ප්‍රතිශතයක් මේ ඔක්සිජන් මේ අපිට ලබා දෙනවා. මහමූද නිකුත් කරන ඔක්සිජන් නිකුත් කරන්නේ මාළු නෙමෙයි. හරිද? මහමූදේ තියෙනවා හරිත ප්ලවාංග. හරිද? ඒක සෛලික ජීවි කොට්ටාශයක් ඉන්නවා. එක්කම බැක්ටීරියාවන් ඉන්න ඔක්සිජන් නිකුත් කරන මේ ඒ බැක්ටීරියාවට කියන්නේ ප්‍රොක්ලෝරෝකස් මොකක් කරේ ප්‍රොක්ලෝකෝකස් කියන බැක්ටීරියාව තමයි ඒක නිකුත් කරන්නේ මොකෙක් කරේ. ඉතින් මේක හයිලිය ජීවියෙක්. ඒක සයන්ස් කරන කට්ටිය දැන් මට මෙයාට බෑනේ. ඔව් ඉතින්
0: අපි සයන්ස් කරලා නැහැ.
1: ඔව් අපි කරලා තියෙනවා සයන්ස් මේ ගෘහ විද්‍යාව. ඕම් සයන්ස්
0: ඔය 11 වසරට එනකන් සාමාන්‍ය සයන්ස්
1: කරලා තියෙනවා. සාමාන්‍ය සයන්ස් කරලා තියෙනවා. කෙසේ හෝ ලෝකයට 120ක් විතර ඔක්සිජන් නිකුත් කරන්නේ මේ බැක්ටීරියාව. එතකොට දැන් ලෝකය බිහි වුණෙත් මේ මුහුදෙන් කියලා මේ විද්‍යාව දැන් පිළි අරන් තියෙන්නේ. ඒත් ඒ කියන්නේ ලෝකයේ මුල්ම ජීවය බිහි වුණේ මහමූදෙන්. හරිත ප්ලවාංග තමයි මුල්ම ජීවේ හැටියට නිල හරිත ප්‍රවාංග. ඉතින් ඊට පස්සේ ඒවා ඒක සෛලිය දිවි සෛලිය වෙලා බහු සෛලිය වෙලා අන්දනේ වෙලා ඊළඟට මේගොල්ලෝ ඔක්සිජන් උරාගෙන මේගොල්ලන්ට පැටව වැඩි දියුණු වෙන්න පුළුවන් වෙලා මේගොල්ලෝ මුහුදෙන් ගොඩ බිමට ඇවිල්ලා ගොඩ බිමින් මේ දැන් රේඩියෝ එකේ කතා කරන හෝමෝ සේපියන්ලා දක්වාම අපි ආවනේ. හැබැයි අරගොල්ලෝ තාම මුහුදේ ඉන්නවා තාම සෙට් එක අපිට ඔක්සිජන් දිදී. ඉතින් මේක හින්දා අපි වනාන්තර රකින්නා වගේම අදත් පස්වෙනිදා අද අටවෙනිදා දවස් තුනකට පස්සේ ලෝක සාගර දිනේදී ලෝකයේ සාගරයෙන් සෑහෙන කොටසක් කෙසේ වෙතත් ලෝක සාගරයේ මැද්දෙ ඉන්න දූපතක් හැටියට මේ සාගරය රැකුන් නැත්තම් මේ දූපතත් ඉවරයි, අනිත් දූපතත් ඉවරයි, අනිත් මහද්වීපත්
0: ඉවරයි.
1: ඒක හින්දා සාගර සෞඛ්‍ය ගැන සෑහෙන්න හිතමු. මොකද දන්නවද? සාගරයේ ඔක්සිජන් නිකුත් කරේ නැත්තම් අපි ප්ලාස්ටික් දාලා සාගරය දූෂණය කරලා කරන්න තියෙන තරම් ඔක්කොම අපිරිසිදුකම් කරලා සාගරය විනාශ කරපු දවසට මානව සංහතිය නෙමේ සියලු සත්ව සංහතිය භංග වෙනවා කියන එක අපි අද ලෝක සාගර දිනේදී මතක් කරගමු. ඉතින් ඒකින්ද ඔය පින් අනුමෝදන් කරන වෙලාවල් වලට මහා සාගරයටත් නේද අපි පොඩ්ඩක් අනුමෝදන් කරන්න. ඒ විතරක් නෙමෙයි අපි සාගරය සහ වෙරළ අතර තියෙන අවියෝජනීය සම්බන්ධතාවයේ හැමදාම උදේට දකින්න ඩබලක්නේ. ඩබලක් නෙමෙයි
0: ත්‍රිබලක්නේ
1: නේද? අපිට මේ බම්බල පිටියේ මුහුදේ හැම වෙලාවෙම රැල්ල ඇවිල්ලා වැල්ලේ හැපිලා නේද මේ ඒ යාළුකම පෙන්නනවා. ඉතින් ඒ යාළුකම් එසේම තියාගෙන අද ලෝක සාගර දිනේ වගේම අපිට විශේෂයෙන් මතක් කරන්න ඕනේ දේ තමයි අද ලෝක යාළුවන්ගේ දිනය. ඒකින්ද අද ඔබේ ළඟම යාළුවා නෙමෙයි දුරම ඉන්න යාළුවා, දුරස් වෙලා ඉන්න යාළුවා හොඳින් ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. අපේ අචින්ත යාළුවටත් අචි යාළුවටත් අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අනුමෝදනා වේවා, අනුමෝදනා වේවා, අනුමෝදනා වේවා. අචි අඩික්මන්ට තනීප වේවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 20යි දැන්.
2: ආ කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්.
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
5: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
2: තාමත් සීට්ටුවට ගෙවනවද?
5: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත plan ටේෂන් එකෙන් මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස් කරුවෙක්නේ
2: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා
6: ඔව් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන් වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න දැන්ම කතා කරන්න 011 52 34 03
7: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB finance වෙතින් අමතන්න 011 22 200
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
9: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 7018 WhatsApp කරන්න
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 011 22 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
11: රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පාසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13 22

0: උදේ 7යි විනාඩි 27යි අල්ගොටාවම වෙලාව නැන් නුව
1: ඔව්
0: අද අටි නැහැ අපි දෙන්නට තමයි මේ වැඩේ කරන්න වෙන්නේ
1: ඔව් ඉතින්
0: මොකද කරන්නේ
1: අපිලා වගේම කරන්න තියෙන දේවල් ටික
0: කරමු නේද හරි අපි මතක් කරන්න දේවල් කීපයක්න තියෙනවා අපි යනවා මුලින් LB එක පැත්තට දැන් LB එක මේ එක එක සීසන්ස් වලට එක එක දේවල් ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා
1: දැන් මේ සීසන් එකට මොකක්ද දීලා තියන්නේ
0: මේ සීසන් එකට දීලා තියෙනවා ඔයාලට පුළුවන් ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරනවා නම් LB එකෙන් ඔව් FD එකක් ස්ථාවර තැන්පතුවක් ඕපන් කරනවා නම් ජේෂ්ඨ පුරවැසි ඇන්ඩ ඔන්න තියෙනවා දින 400ක ස්ථාවර තැන්පතුවක් ඕපන් කරනවා නම් FD එකක් ඕපන් කරනවා නම් 11.79ක
1: දින 400ක්
0: දින 400
1: අවුරුද්දකට පොඩ්ඩක් වැඩි
0: පොඩ්ඩක් වැඩි දවස් කීයක්ද නේ
1: ඔව්
0: ඔව් දවස් හරියටම කිව්වොත් 35ක් 35ක්
1: ඔව් 35යි ඔව්
0: හරිනේ එතකොට ජේෂ්ඨ පුරවැසියෙක් නම් ඔයා හරිද වාඩි පුළුවන් LB එකට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරන්න දැන් පොලිය 11.79යි
1: සරලවම කිව්වොත් මාස 13ක්
0: මාස 13ක් හැබැයි මේ ඔයා ජේෂ්ඨ පුරවැසියෙක් නෙමෙයි නං ඔයා මේ සාමාන්‍ය වැඩ කරන ජූනියර් කෙනෙක් නම් අර හැමදාම කියනවාගේ සීනියර් නෙමෙයි ජූනියර් සිටිසන් කෙනෙක් නං ඔයාටත් පුළුවන් දින 201 ස්ථාවර තැන්පතුවක් ඕපන් කරන්න 9.79ක පොලියකට ඉතින් මේ මොක වුණත් මං හිතන්නේ ඔයාට ලොකු වාසියක් මේ මේ රේට්ස් ඔයාට වෙන කොහෙවත් හොයාගන්න බෑ
1: හම්බ වෙන්නේ නැත
0: ඔව් අනිත් එක LB කියන්නේ ෆිච් රේටින් වල ඒ වගේම ලංකා රේටින් වල ශ්‍රේණිගත කිරීම් වල උඩින්ම ඉන්න කම්පැනි එකක් ඒතකොට ඔයාලට බය නැතුව ඔයාගේ සල්ලි ගිහින් දාන්න පුළුවන් නැත්නම් අපි හැමදාම කියනා වගේ සමහර තැන්වල නම්මුත් නෑ අන්තිමට බිල්ඩින් එකක් නෑ එහෙම වෙනානේ
1: අට්ටි හොයාගන්නත් නෑ
0: ඔව්
1: ඊළඟ මහ බැංකුව ඉස්සරහා රැප් එකක් කීකී ඉන්න තමයි වෙන්නේ
0: ඔව් රැප් එකක් කීකී ඉන්න තමයි වෙන්නේ ඒක නිසා LB එකට ඔයාට යන්න පුළුවන් එහෙම කිසිම බයක් නැතුව ඒ වගේම තමයි මතක් කරන්න ඕනි නෝ මේ LB ලගේ සිම් ඇප් එකක් තියෙනවානේ මේක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාට LB ශාකා හොය හොය යන්න ඕනේ නෑ ගෙදරින් ඉඳන්ම ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එක ඕපන් කරන්න පුළුවන් ඒ වගේම ඔයාට කල්පිරෙනකන් ඉන්න ඕනේ නැහැ ඇප් එක through ඔයාට ගෙදර නම් සල්ලි ආයවට ගන්නත් පුළුවන්. හරිද?
1: හරියටම හරි.
0: ඕකේ. ඊට පස්සේ අපි යනවා කසාගල ප්ලාන්ටේෂන් එක පැත්තට. දැන් අපි කියවනේ පරිසර දිනය ගැනනේ.
1: ඔව් පරිසර දිනය ගැන කිව්වා. අද ලෝක
0: සාගර දිනය ගැන කිව්වා. අපි හැමතිස්සෙම try කරන්න ඕනිනවා දැන් මේ රේස් එකේ. අපි කාබන් ෆුට් ප්‍රින්ට් කියලා එකක් තියෙන්නේ.
1: අනිවාර්යෙන්.
0: ඒක අඩු කරගන්න. දැන් අපි ලේසියට ප්ලාස්ටික් බෝතලයක් අරගෙන ඒක දාලා යනවා. මේ අපි ඔක්කොම මේ කරන්නේ බිසී හින්දානේ නැත්තම් ගෙදරින් බෝතලේ පුරවගෙන එන්න බලන්නේ නේ. ඉතින් ඔයාට ඉස්සරහට යන්න සහ කාබන් ෆුට් ප්‍රින්ට් එක අඩු කරගන්න බෑ කියලා හිතනවා නම් ඔයාට පුළුවන් දියුණු වෙන ගමන් මේ කැපිටලයිස් ලෝකේ දියුණු වෙන ගමන් ඉන්වෙස්ට් කරන්න, ඒ කියන්නේ කාබන් ෆුට් ප්‍රින්ට් එකත් අඩු කරගෙන වගා කරලා. ඒක කොහොමද දන්නවද? කසාගල ප්ලාන්ටේෂන්ස් එකට යන්න. ඒගොල්ලෝ ගාව තියෙනවා දැන් ඔයාලට මේ වගා කරන්න කියන්නේ ඔයාලට මේ වතු වල ගිහිල්ලා පොලව හදලා ඒව කරන්න ඕනේ.
1: ඒක මහන්සියෙන් ඕනේ නැහැ. ඒකට කරන්න ඕන දේවල් ටික කසාගල ප්ලාන්ටේෂන් එකට කතා කරාම දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කසාගල්ල මේ සති කරන ලොකු වැඩකුත් තියෙනවා. අපි ඒ ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ තමයි හිමවරණ මේ අමරදේව ප්‍රසංගය. ඉතින් ඒ අලුත් પરම්පරාවට අමරදේව දහම අරගෙන යන්න අමරදේව රසය අරගෙන යන්න අලුත් પરම්පරාවේ ජනප්‍රියම ගායන තරු පිරිසක් එක්ක තමයි මේ ප්‍රසංගය කරන්නේ. ඉතින් ඒ සඳහා සශිකානි සංසලා, සංක දිනෙත්, සුනීර සුමංග, අමීෂ මිනෝන්, නුවන්දිකා සේනාරත්න මේ ඔක්කොම සංගීත මේ ගීත ගායන සහභාගි වෙනවා. මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ සමන් නතාව දෙහෙට්ටි සහ මේ ප්‍රසංගයේ සංවිධානය කරන්නේ කසාගලත් එක්ක ලංකාවේ සියලුම රූපවාහිනී සහ රේඩියෝ නාලිකා එකතු වෙලා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශනයේ සංසදයේ. ඉතින් බොහොම ඉතාමත් සීමිත පිරිසකට සිනමන් ලේක් සයිඩ් හෝටලේ තමයි මේ ප්‍රසංගය තියෙන්නේ. හවස 6:00 මේ අපි ඉඳන් කෝවාගේ සීමිතම ප්‍රවේත ප්‍රසංඛ්‍යාවක් තියෙන්නේ. mytickets.lk එකට ගිහිල්ලා ඉවරලා ඒක මේ ඇත්තටම ආසන නෙමෙයි තියෙන්නේ මේසයක් මේස විදිහට තියෙන්නේ. ඉතින් අර අපි කියන වගේ මසවුළු සමග තමයි මේ රසය විඳින්න තියෙන්නේ. ඉතින් හරිම අපූර්ව අත්දැකීමක්. ඔබට mytickets.lk එකට ගිහිල්ලත් මේ ටිකට්ස් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 0.76 830 1180 කියද
0: 0.76 830 1180
1: කියන දුරකථන අංකයට කෝල් කළා තමන්ගේ රිසි මේ නිසි අසුන තෝරා ගන්න අවස්ථාව තියෙනවා.
0: ඕකේ.
1: ඉතින් දැම්ම කෝල් එකක් දෙන 0766 880 1180 කියන දුරකථන අංකයට. එතකොට තමන්ට ටිකට් එක ගන්න කොහොමද කියලා ඒ නම්බරෙන් කෝල් කරලා දැනගන්නත් පුළුවන්.
0: රයිට්. ඒක නිසා ඔයාගේ ටිකට් එක අදම වෙන් කරගන්න. මේ මායචි ගිය සතිය ගියා ඔය වෙබ්සයිට් එකට. ගිහිල්ලා බැලුවා අර නුවා අපිව දාලා ගිය ගමන.
1: එදා බැලුවා ගිහිල්ලා නේද?
0: එදා අපි බැලුවා මේ ඒකේ සීට්ස් භාගයක් විතර ඉවරයි දැන් ඉක්මනට.
1: දැන් ඒ ගිය සිකුරාදානේ. දැන් අද අපි මේ කිව්වට තියනවද දන්නෙත් නැහැ. ඒකයි මම මේ දුරකථන අංකයක් ඉක්මනට දුන්නේ. 0766 830 1100 කියන දුරකථන අංකයට කතා කරලා සීට් තියනවද කියලා ඉස්සෙල්ලාම කෝල්
0: ඔයාට මම ආරන්දනා ගෙදරක් දැම්ම නෙමේ අවුරුදු 20ක් විතරයි මේ නෑ එතකොට නම් මේක ඉතුරුලා තියෙන්නේ. ඒනට ඕගලන්ට පුළුවන් දැන් මේක ගන්න ප්‍රයිම් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක කඩවත තියෙන නිස්කලංක පරිසරයේ.
1: හරිම නිස්කලංක පරිසරයක්.
0: ඔව් වැවකට මූණ.
1: අර ඔයා මට එක පාටම මං අන්තරත් දානුනේ ඒත් ප්‍රයිම් ලගේ.
0: ඔව්.
1: මං හිතන්නේ කරන ලොකුම ප්‍රොජෙක්ට් එක ප්‍රයිම්
0: මරීනා
1: එක. ඔව් ඒක තියෙන්නේ පෝට් සිටියේ
0: මුහුදායිනේ.
1: ඒ ගැන කතන්දර අපි ඉස්සරහට තව කියන්නම්.
0: රයිට්.
1: ඉතින්
0: මේක තියෙන්නේ
1: ඒකේ තමන්ට තමන්ගේ පොකට් එකට සරිලන විදිහට මේ ගන්න වෙන්නේ.
0: ඔව් ඔව්. අනිත් එක හැමෝටම පෝට් සිටි එකේ ඉන්න ඕනේ නෑනේ.
1: ඉන්න ඕනෙත් නෑ. සමහර අය කැමති ටවුන් එකෙන් එළියට ගිහිල්ලා මේ ජීවිතේ නිස්කලංකව ඉන්න. සහ ඉක්මනටම සමහර තැන්වලට ළඟා වෙන තැනකින් තමන්ගේ නිවාසය ගන්න.
0: අනිවාර්යෙන්.
1: දැන් කඩවත හයිවේ එක්ස්චේන්ජ් එක කියලා කියන්නේ ඔක්කොම හයිවේ එකට එකතු වෙන හබ් එක වගේ තැනනේ.
0: ඔව් අනිවාර්යෙන්.
1: ඉතින් එතනට විනාඩි 3කින් විතර ළඟා වෙන්න පුළුවන් තැනක තමයි මේ ප්‍රයිම් ලගේ මේ ප්‍රොජෙක්ට් එක තියෙන්නේ.
0: යස් කඩවත මල්ටි මොඩල් සෙන්ටර් එකටත් මේ මාර ළඟ. එතකොට ප්‍රවාහන පහසුකම් ආඩික්මනට හොයාගන්න පුළුවන් හරිම පහසුවෙන්. මේක මිලියන 31 ඉඳන් තමයි තියෙන්නේ අපාර්ට්මන්ට් එක. වඩ ස්විමින් පූල් තියෙනවා, කිඩ්ස් පූල්, ජිම්, ඊට පස්සේ මල්ටි ෆන්ක්ෂනල් හෝල්, ස්කයි ගාර්ඩන්. ඒ වගේම තමයි වාට ආරක්ෂාව ගැන පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. මොකද පැය 24ෙම 24/7 සෙකියුරිටි වාට තියෙනවා, CCTV සර්වෙලන්ස් තියෙනවා. ඒක නිසා අදම වෙන් කරගන්න ඔයාගේ අපාර්ට්මන්ට් එකේ. මොකද මේක දැනට නුවා වෙන්නේ රුපියල් මිලියන 31යි. හැබැයි හදල ඉවර වෙද්දි මේක මිලියන 52ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඒක නිසා අදම වෙන් කරගන්න 13:22 කෝල් කරන්න. කෝල් කරලා වාට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ප්‍රයිම් වෙබ්සයිට් එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයාට ඔක්කොම ප්‍රයිම් ලාගේ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙත් ඉන් ඩීටේල් ඔයාට බලන්න පුළුවන් මොන වගේ ෆ්ලෝ ප්ලෑන් එකක්ද තියෙන්නේ, මොන විදිහටද පාකින් තියෙන්නේ, මොන තැනද පූල් එක තියෙන්නේ, ඊළඟට ඔයාට ඕන ජාතිය ගයක් තෝරගන්නත් පුළුවන්. ඒ නිසා වෙබ්සයිට් එකට ගිහිල්ලාම කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අද සඳුදා සති මුල. අද වැඩ පොඩ වැඩි ඇතිනේ කට්ටියට. දවස් දෙකකේවත් එකතු වෙලා නින්නේ. පොඩ්ඩක් ඊමේල්ස් වැඩි ඇති රිප්ලයි කරන්න තියෙන. ගණන් ගන්න එපා. ඔයත් මැද එන ඔය ඔළුවේ කැක්කුම් වලට ඔයාලට විසඳුමක් තියෙනවා. ගන්න මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. පර්ස් එකේ, හෑන්ඩ් බෑග් එකේ, මේසේ උඩ ඔයාලගේ පර්ස් එකේ මෙල්ඩෝල් කාඩ් එකක් විලාගේ ඔළුවේ කැක්කුමට විසඳුමක් හොයාගන්න පුළුවන්.

0: FM 94.8 Net FM Divaina Pura.
1: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: සැපකින්
1: පහසුව සැලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: එක එක දේවල්වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
1: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්දෙ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: BYD Sealion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sealion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත Lifestyle Residences, Denmawa Thanna, Prime Group, 1322.
5: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් වෙන්න ඉන්න අපි එන්නේ
6: ජුනි 9 බදුල්ල ජුනි 10

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bel Ganna Kavurut Tanaka
2: Ape Daruan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7යි විනාඩි 45යි දැන්.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
5: දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200 20-LKA Outlook Stable ලියාපදිංචි මුල සමාගමකි.
4: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කර ගන්න. 0710397399 යාමට දීකායු Joints Reborn සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
7: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ල කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 0777 406 4394 කතා කරන්න.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13/22
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line
11: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
12: FM I'll go down

0: උදේ 7යි විනාඩි 47යි අල්ගොතාවම වෙලාව. දැන් නෝවා. ඔයාට BYD එකක් ගන්න අදහසක් නැද්ද තාම?
1: අප්පා. ඒ අදහස ඇවිල්ලා උදහසක් බවට පත් නොකර තියාගෙන ඉන්නවා.
0: ඇයි?
1: මං හිතන්නේ මේ දැන් BYD තමයි වාහන ගන්න හැම කෙනාගේම සිහිනේ.
0: අනිවාර්යයෙන්.
1: වාහන අලුතෙන් ගන්න අයගේ විතර නෙමෙයි වාහන තියන අයගේ. දැන් මම දන්නේ යාළුවෝ ඉන්නවා. විශේෂයෙන් මේ මොනවද දැන් මේ ෆුවල් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නින්දන ප්‍රශ්නයක්. ඒ සමහර අයගේ වාහන වල මේ ලීටරේට යන්න පුළුවන් කිලෝමීටර් 5ක් 6ක් වගේ. ඒ යාළුවන්ගේ සමහර ඒ ලොකු වාහන වල ඉතින් සතියට හම්බෙන්නේ ලීටර් 25යිනේ.
0: ඔව්.
1: ඉතින් ඒ 25 ගහගෙන එයාට එක දවසක්වත් එහෙට මෙහෙට යන්න බෑ.
0: හැබැයි
1: ඒ වාහන කොහොමද එමේ යන්නේ කියලා සමහරලාට අපි බලනවා මේ WP තියෙන වාහන.
0: ඔව්.
1: මේ අනුරාධපුරේ තියෙනවා.
0: ඔව්.
1: යාපනයේ තියෙනවා. ඒවා කොහොම ගියාද කියලා මං හිතන්නේ දැන් ෆුවල් QR එක තව මේ තද කරනවා කියලා බලශක්ති අමාත්‍යාංශය කියලා තිනවා.
0: මේක
1: බලශක්ති අමාත්‍යාංශය කිව්වද නැත්නම් මං හිතන්නේ අපි මේ
0: රටේ
1: පුරවැසියෝ හැටියට මොකද අපි ඩොලර්නේ ඔය පාරවල් දිගේ පුච්චන්නේ. ඉතින් ඒකට විසඳුම හින්දා අර වගේ විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන වාහන තියෙන අපේ මිත්‍රයෝ දැන් මේ අර ඉන්ධන ගානකට දෙනවා කියලා කියන්නේ.
0: ඒ
1: පෙට්‍රෝල් ඉන්ධන දහනය වෙන වාහන ඉල්ලන ගානකට දීලා BYD එකට මාරු වෙන්න තමයි හදන්නේ.
0: දැන්ටමත්
1: සෑහෙන දිනක් දැන්ටමත් මාරු වෙලා තිනවා. මොකද මේ EV vehicle එකක් නේ ගෙදර තියෙන solar panel එකෙන් හරි charge කරන් දුවන්න පුළුවන්.

0: පුළුවන් අනිවාර්යෙන්. ඊතර දැන් තියෙන කට්ටියත් වාහනයක් දැනට තියෙන කට්ටියත් ඒක විකුණලා BYD එකක් ගන්න එකේ ඔයා තාම හිත හිත ඉන්නවා නම් BYD එකක් ගන්න ඕනේද නැද්ද කියලා හිත හිත ඉන්නවා ආදම ගිහින් ගන්න. හැබැයි දැන් ඔයා රාජ්‍ය සේවකෙක් නම් ඔයාට ඔන්න තව වාසියක් තියෙනවා. රාජ්‍ය සේවකෙක් වෙන ඔයා BYD එකක් ගත්තොත් වාහනේ ගනිද්දි සර්විස් පහක් නොමිලේ හම් වෙනවා. ඊට පස්සේ ලංකා බැංකුවෙන් ඔයාට විශේ෷ ලෝන් පහසුකම් හදලා දෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකකින් විශේෂ ආරක්ෂණ ආවරණ පහසුකම් හදලා දෙනවා. ඒ වගේම ඔයාගේ වාහන ලියාපදිංචිය ෆ්‍රී කරනවා. ඊට පස්සේ නෝ මේක නැත්තම් මුකුත් කරන්න බෑ. හෝම් චාර්ජර් එකත් ඔයාට ෆ්‍රී හම්බ වෙනවා. මේ ඔක්කොම ඔයා රජයේ සේවකයෙක් නම් ඉනිසවා දන්න රජයේ සේවකයෙක් කවුරු හරි ඉන්නවා නම් මේ එයාගේ මාර්ගෙන් හරි ගන්න නේද? උදව්වක් කරගන්න. කොහොම හරි BYD තියෙනවා දැන් ප්‍රදර්ශනාගාර කොළඹ, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාර මේ ලංකාවේ හතර පැත්තෙම තියෙනවා. ඒ නිසා ළඟ BYD ශාඛාවක් නැහැ කියලා කියන්න එපා. නම්බර් එක මතක් කරා නම් 0112125125 0112125125 වලට පුළුවන් කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න බලාගෙනම BYD ප්‍රදර්ශනාගාරයකට දැන් යන්න. හරි. ඊට පස්සේ යන්න ඕනේ අපි දම්රෝ එක පැත්තට.
1: දම්රෝ මෙහෙමනේ BYD එකක් තියෙන ගෙදරක්. මං හිතන්නේ හරි BYD එක වගේම පිළිවෙලකට තියෙන්නත් ඕනේ.
0: අනිවාර්යෙන්. ඔව්. හරි හරි. තියෙදාන් මිතුව තියෙන ගෙදරක්
1: වෙන්න ඕනේ. I think ගොඩක් අය මේ තියෙන ගෘහ භාණ්ඩයක් අරන් එන එක. ඒ කියන්නේ අපිට ගැලපෙන, ඒ කියන්නේ ගැලපෙන ඒවා හොයන්නත් පුළුවන් සමහර ලාවට අපේ සිතුම් පෙරුම් තේරුම් අරගෙන. විශේෂඥෝ විසින් සකස් කරපු ගෘහ භාණ්ඩ තියෙනවා. දම්රෝ එකේ එහෙම ඒවත් තියෙනවා. එහෙම නැතු අපේ ඔලේ ඔළුවේ තියෙනවානේ. කචල් අදහස් නේද?
0: ඔව්.
1: මෙන්න මේ වගේ ලී කොටයක් වගේ තමයි අපේ ස්ටූල් එක වෙන්න
0: ඕනේ
1: නේද? මෙහෙම තමයි සෝෆා එක වෙන්න ඕනේ. එහෙම මේ අපේ කල එක මැච් කරාම හාම නයිස් වෙන්නේ මේ විදිහට. මේ ඉතින් ඔහොම තියෙන අදහස් ටික අරගෙන ඇවිල්ලා ඩ්‍රම්මෝරකට කියලා තමන්ට ඕන කරන කස්ටමයිස් විදිහට තමන්ගේ ගෘහ භාණ්ඩ හදා ගැනීමේ හැකියාව ඩ්‍රම්රෝලත් එක්ක කතා බහ කරලා කරගන්න පුළුවන්.
0: දැන් මේ නුවා ඩ්‍රම්රෝ ෆර්නිචර් වල සෝෆා වල සමහර සෝෆා වල වාඩි වුණාම වාඩි ලයින් හරි අමාරුයිනේ. හැබැයි ඩ්‍රම්රෝ සෝෆා වල වාඩි වුණාම ඔයාගේ ඇඟේ හැඩයට සෝෆා එක හැදෙනවා. ඒ කියන්නේ හරි ලේසි පහසු යාට වාඩිලා ඉන්න කම්ෆර්ටබල්. ඒ මේ සෝෆා විතරක් නෙමෙයි ඉතින් නවාට ගෘහ මොනවාද එකට කියන්නේ ගෘහ භාණ්ඩනේ. ගෙදරට ඕනේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්. ඒ කියන්නේ නිදන කාමර කට්ටල ඒගොල්ලෝ හදලා තියෙන ඒගොල්ලන්ගේ අර වාර්ගාඩි 50000 ෂෝරූම් තියෙනවානේ. මේකේ කෙලින්ම වාට මිනි ගෙයක් හදලා තියෙන්නේ. කිචන් සෙටප් එක තියෙනවා, බෙඩ්රූම් සෙටප් එක තියෙනවා. වාට
1: ගිහින් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් තියෙනවා, ඩෙමෝ එකක් තියෙනවා.
0: ඩෙමෝ එකක් තියෙනවා. ඔයාටයි ගලප ගලප ඉන්න ඕනේ නැහැ. ගිහින් බලලා ගන්න තියෙන්නේ. දැන් දිවෙනේ පුරා ශාඛාවල් තියෙනවා 160කට වඩා අනිවාර්යෙන් ඔයාගේ ටවුන් එකේ එක නිසා ඇති. ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට මාස 48ක් දක්වා පොලී රහිතව පහසු ගිවීමේ ක්‍රමයක් තියෙනවා. ඒක නිසා යන්න ළඟම තියෙන ඩම්රෝ එකට. හැබැයි වාට යන්න පුළුවන් damro.lk එකටත් ගිහිල්ලා වාට මේ කියන විදිහට ගෙදර ඉඳගෙන අයිඩියා එක අරගෙන මොනවද ගන්න කියලා ප්ලෑන් එකක් හදාගෙනම වාට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ නුවා මතක් කරන්න ඕනේ දැන් සිකුරාද මතක් කරාට පස්සේ අපි මේක කිව්වෙත් නෑ නේද? අපි දවස් දෙකකට පස්සේ නේ ඉන්නේ. අපි මතක් කරනවා ඔයගලන්ට, ඔයගොල්ලෝ තාම මේ ගෙදර ඉන්න කෙනෙක් නම් වැඩ කරන්නේ නැතුව උදේ 9ට ඉතර නැගිටලා මේ මොනවද කරන්න කීකේ හිත හිත ඉන්න කෙනෙක් නම් ඔන්න හිත හිත ඉන්න එපා. ඔයාලට පුළුවන් සදාහරිත එකේ තියෙන ජොබ් ඔපර්චුනිටීස් වලට ඇප්ලයි කරන්න. හැබැයි ඔයා දැනට ජොබ් එකක් කරනවා නම් ඒකේ ඔයා සැටිස්ෆයිඩ් නැත්නම් ඔයාට හිතනවා නම් මේක මට මේ හරියන්නේ නැහැ, මම ඉගෙන ගත්ත දෙයට මේක ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඕගලන්ටත් පුළුවන් ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි ඔයා යුනිවර්සිටි යන කෙනෙක් නම් ඔයාට ඒත් පුළුවන් ඇප්ලයි කරන්න. මොකද පාර්ට් ටයිම් ෆුල් ටයිම් ඔප්ෂන්ස් දෙකම දැන් තියෙනවා සදාහරිතල ළඟ. ඒක නිසා ඔයාට තියෙන්නේ ඔයාගේ CV එක යවන්න careers@sadaharita.com කියන ඊමේල් එකට careers@sadaharita.com. ඇයි දන්නවද නෝ සදාහරිත එකට ඇප්ලයි කරන්න ඕනි?
1: මොකක්ද හේතුව?
0: ඔයාට තියෙනවා මේ විශේෂ මේ ප්‍රතිලාභ ගොඩක්. නිකන් ජොබ් එකක් අර උදේට ගිහිල්ලා
1: අවසන් වෙනවා
0: නෙමෙයි. ඔයාට පිටරට යන්න පුළුවන්. මේ වැකේෂන් නෙමෙයි යා මේ අර කියන්නේ තමන්ගේ ජොබ් එක සම්බන්ධව ඉගෙන ගන්න වැඩි දියුණු වෙන්න. ඔයාට අර කැරියර් ප්‍රෝග්‍රෙෂන් කියලා එකක් තියෙන. ඊට පස්සේ ඔයාට පුළුවන් ඉහළ වැටුප් ගන්න, දිරි දීමනා, කොමිස්, අතිකාල දීමනා, බෝනස්, අර කිව්වා වගේ විදේශ සංචාර. මේ ඔක්කොම ඔයාට ගන්න පුළුවන් සදාහරිත එකට apply කළා වට job එක හම්බුණොත් CV එක යවන්න එක නිසා careers@sadaharita.com email එකට එහෙම නැත්නම් ඔයාලට WhatsApp කරන්න පුළුවන් 0766 441 1648ට. ඒක නිසා පරක්කු වෙන්නේ නැතුව මේකෙත් මේ කවද වෙනකන් ඔයාලට මේක ඕපන් වෙලා තියෙයිද දන්නේ. ඒක නිසා අමතක කරන්න නැතුව දැම්ම ඔයාගේ CV එක යවන්න සදාහරිතල ළඟට.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වෙලාවද 8යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා
1: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කසුනේ. බස්නාහිර සබරකමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නූරෙලේ දිස්ත්‍රික්කවලත් විටින් විට අද දිනේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරකමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර නූරෙලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑහුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි. මේ අතර කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව
2: පැවසුවා.

0: වෙලාව 8:00 විනාඩි 7යි. අල්ගොටාමේ දෙවනි පැයට තමයි ආවේ. මේ අපේ අටිගේ සුවදුක් විමසලා කට්ටිය මේ පැත්තට මැසේජ් දානවා.
1: බොහොම ස්තුතියි.
0: ඔව්.
1: මේ හොරලෙඩද හරිලෙඩද කියලා අපි
0: අණ්ඩායම්
1: තුනක් මගින් පරීක්ෂණ පවත්වමින් තියෙන්නේ.
0: ඔව්.
1: නේද? ඒ පරීක්ෂණ වාර්තා ලැබුණු සැනින් අපි කියන්න.
0: අපි කියන්නම් උඟලන්ට.
1: අපිට ඉස්සර සෙන්ට්‍රෝවාද ඉරිදා පහ වුණාම සෞන්දර්ය ඉස්කෝලේ යන්න පොඩ්ඩක්. නේද බඩියම ඔරේ නෝවිවා නේද එමේ එනවනේ නේද
0: තියෙනවා ආ මම තොන්දට කරලා තියෙනවා ඒ
1: ආ මං වගේමනේ
0: හරි ෂෝක් නේද
1: මට පේන්නේ අචී දැන් ඒව දැන් තමයි ඒව කරන්නේ ඉස්කෝලේ යන කාලේ වෙන වෙන දේවල් කර කර ඉගෙන ගන්න වගේ තේරුම් ගන්න නැති වැඩ කර කර ඉඳලා දැන් තමයි අපි කරපු වැඩ කරන්නේ නේද
0: අචී හරි අර තැම්පත් ඉගෙන ගන්න ළමයි
1: ළමයෙක් නේ ශාන්ත පීතර විද්‍යාලයේ හිටපු දීප්තිමත් ශිෂ්‍යෙක් නේද දැන් තමයි ඉස්කෝලේ යන කාලේ කරන්න ඕනේ වැඩ කරන්නේ හරි මේ දැන් අපි ඔය සමුදට ඉස්කෝලේ යනවාම අපිට නාන ප්‍රකාර ලෙඩ එන බව කිව්වනේ බඩේ අමාරු හැදෙනවා ඊළඟට ඔළුවේ අමාරු හැදෙනවානේ හැබැයි බඩේ අමාරු ඔළුවේ අමාරු කෙසේ වෙතත් අද විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබට හිටි හැටියේ හොඳ වෙන්නේ නැති හිසේ කැක්කුමක් එනවනම් විශේෂයෙන් ඔළුව පාත් කරන් ඉඳලා උස්සනකොට ඒ හිසේ කැක්කුමක් ඇති වෙනවනම් ඒකම බැලන්ස් එක නිකන් ඇවිදිනකොට එහෙම විසි වෙනවා වගේ දැනෙනවා නන. කහිනකොට කිවුසුම් යනකොට ඔළුවේ කැක්කුමක් තියෙනවා කියලා දැනෙනවා නන. එක්කම කන් ඇහෙන එකේ පෙනීමේ. දැන් විෂන් කියා ගිහිල්ලවත් සමහරවට තේරුම් ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා නන. අර කියන්නේ ෆිට් එක හැදෙනවා කියලා වලික්කුව. අන්න ඒ වගේ තිබිලා නැතුව එකපාරටම හැදෙනවා නන. නිතරම වමන යන්න වගේ එනවන ඉක්මනටම තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හම්බුවෙන් හරිද ඊට පස්සේ ඔහු හෝ ඇය ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කරයි නැත්නම් ළඟ රෝහලටත් යන්න පුළුවන් විශේෂයෙන් අද මේ 8 වෙනිදා ජූනි 8 වෙනිදා අපි මතක් කරන්නේ ලෝක සාගර දිනය කියලා රැල්ලයි වෙරළයි වගේ ඉන්න අද ජාත්‍යන්තර යාළුවන්ගේ දිනේ කියලා මතක් කරා ඉතින් ඔබේ යාළුවෙක්ට මේ වගේ දෙයක් තියෙනවනම් අර අපි හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්න කිව්වාගේ ඔබට පුළුවන් ඒන්ජල් කෙනෙක් වෙන්න මොකද ලෝකේ තියෙන භයානකම රෝගයක් පිළිබඳව දැනුවත් කරන දවසක් අද
0: මොකද
1: ඒ තමයි World Brain Tumor Day ඒ කියන්නේ brain tumors දැන් එන්න එන්න වැඩි වෙනවා විවිධ හේතු ඒ ගැන සඳහන් වෙනවා කොරෝනා වලින් පස්සේ මේක වැඩි වුණා කියලා කියනවා ඒ පිළිබඳව තාම පරීක්ෂණ පැවැත්වමින් තියෙනවා ඒ කොහොම වුණත් බ්‍රේන් ටියුම කියලා කියන්නේ ඉතාමත් මොකද අපේ මුළු ශරීරයේම පාලනය කරන ප්‍රධානම ඉන්ද්‍රිය තමයි මොළය කියලා කියන්නේ මොළෙන් තමයි අපි ඕක පාවිච්චි කරත් නැතත් අපි පාවිච්චි නොකර ඉන්න පුළුවන් හැබැයි මොළේ පාවිච්චි වෙනවා ඒ කියන්නේ අපි හිතුවත් නැතත් අපේ සිද්ධ වෙන ඇඟ ඇතුලේ ක්‍රියාවලීන් තියෙනවානේ. ඉතින් ඒ සඳහා දැන් මේ ටියුම් එකක් ආවම ඒකට වෙන බලපෑම විශාල යංශ භාගයේ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේක මුලින් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ ටික තමයි කිව්වේ අපි. ඔළුව පාත් කරන් ඉඳලා උස්සනකොට ඔළුව කැක්කුමක් දැනනවා නම් කැස්සක් කහිනකොට කිවුසුම් යනකොට ඔළුව කැක්කුමක් දැනනවා නම් වමන යන්න එනවා නම් කැරකිල්ල වගේ දැනනවා නම් සුව වෙන්නේ නැති ඔළුව කැක්කුමක් තියෙනවා නම් මේ බ්‍රේන් ටියුම් එකක මූලික ලක්ෂණ වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. අපි නම් ප්‍රාර්ථනා කරන්නේ එහෙම නොවෙන්න
0: කියලා.
1: ඔළුව කැක්කුම ගැන ඉතින් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට එන්න පුළුවන් එකක්. ඒකටත් විසඳුම් අපි සරන් සරේ ඇල්ගොටවුන් එකේ කියනවා. හැබැයි ඒ විසඳුම කියනකොටත් අපි ඉඳන් කියනවා මේක දිගටම පවතිනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න කියලා. ඉතින් ඒකෙහිඳ අද World Brain Tumor Day කේදී මේ අපේ රටේ දැන් නේ මෙහෙම ඔබ දැන් අපි මේ අපි අපි කියන දේ අහගෙන ඉන්න ගමන් ගෙදර ඉඳන් අහගෙන ඉන්න ඕන වාහනේ යන ගමන් වහගෙන ඉන්න ඕන කල්පනා කරන්ද ඔබේ යාළුවෝ කී දෙනෙක්ට ඔබේ ඥාතීන් කී දෙනෙක්ට ඔබේ ගෙදර කී දෙනෙක්ට සමහර ලාවට මේ කියන රෝග ලක්ෂණ තියෙනවද ඒකම ඔබටවත් මැදිහත් වෙන්න වෙලාවක් නැතුව කී දෙනෙක් එක පාටම පැත්තක් පන්න නැතුව ගිහිල්ලා තියෙනවද එක පාටම අංශ භාගය හැදිලා තියෙනවද එක පාටම අපෙන් සමු අරන් තියෙනවද අපි හැම කෙනාටම අඩුම ගන්න එහෙම එක්කෙනෙක් ඇති. අඩුම ගන්න එක්කෙනෙක් ඇති.
0: දැන් මට ඔහොම කිව්වම මටත් මතක්
1: වෙනවා. ඔව් මතක් වෙනවා. මතක් කරලා බලන්න.
0: අපි හැමෝටම ඉන්නවා.
1: අපි හැමෝටම මේ තත්වයට මුහුණ දෙන්න කෙනෙක් ඉස්සර සමාල්ලාට ඉන්න නැතුව ඇති. හැබැයි අද වර්තමානයේ නම් අනිවාර්යෙන් එක්කෙනෙක් දෙන්නෙක් අපේ යාළුවෙක් මිත්‍රයෙක් නෑදෑයෙක් දෙමෝපියෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. ඒක හින්දා ඔබ අද මේ දවසේ විශේෂ අවධානය මේ සඳහා යොමු කරන්න මේ මොනව කරන්න ජීවිතේ තිබිලා තියෙන්න
0: බෑනේ.
1: අපි කැමති නෑ අද ඇල්ගෝ ටවුන් අහන එක්කෙනා හෙට ඇල්ගෝ ටවුන් අහන්න නැති වෙන්න අතෙන් සමු වරන් තියනවා.
0: අනිවාර්යෙන්. ඒක නිසා ඔයගොල්ලෝ ඉතින් ඒව ගැන හිතන්න සැලකිලිමත් වෙන්න මයින්ඩ්ෆුල් වෙලා ඉන්න නේද නෝ. දැන් අපිට ඔළුවේ කැක්කුමක් ආවම අපි හැමදාම සමහර විට ඒක එනවා. අපි ගණන් ගන්න
1: යනවා.
0: තමන්ගේ ශරීරය ගැන මයින්ඩ්ෆුලි වැඩ කරන්න. ඔය ඉතින් අපි කියන්නේ හෙල්දි ඉන්න කියලා නේද
1: නෝ. අනිවාර්යෙන්.
0: හෙල්දි ඉන්න නම් හෙල්දි කාලා බීලා ඉන්න ඕනේ.
1: පොඩක් ඒවා අඩු කරගන්න පුළුවන් විශේෂයෙන් ආහාර වලින්.
0: ආහාර වලින්. ඉතින් ඒකට ෆ්‍රෙෂ් දේවල් වසවිස නැති වසවිස අඩු නැති කියන්න බෑනේ ඉතින්
1: දෙන්නේ. බැබි කියන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් හැමතැනම තියෙනවා දැන් ලෝකේ අපේ හපංකම් හින්දා
0: කියලා. යව්. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් දේවල් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න ඕන නම් ඔයා යන්න ඕන එකම තැන තමයි කීල්ස් එක කියලා කියන්නේ. කීල්ස් බෝඩ් එක දැක්කත් පොඩ්ඩක් ෆ්‍රෙෂ් නේ. අර ලස්සන කොළ
1: පාටයි නේද?
0: කොළයි සුදුයි හරිම ලස්සන බෝඩ් එකක් තියෙන්නේ. කොහෙදි දැක්කත් ටක් ගාලා පේනවා. දැන් හැබැයි කීල්ස් එකට ගියොත් ඔයාට ගෙදරට ඕන බඩු කෑම බීම ඒ ක්ලීනින් ඒව විතරක් නෙමෙයි ඔයාට මැක්බුක් නුත් ගන්න පුළුවන් කිව්වොත් මම නුවා ඔයා පුදුම වෙනවද?
1: නෑ පුදුම වෙන්නේ නෑ. දැන් මේ දවස් එකේම අපි කිව්වනේ ඔක.
0: ඔව් ගන්න නෙමෙයි ඔයාට වින් කරන්න පුළුවන්. මොකද ඔයා නෙක්සස් ඇප් එක දාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. මොකද දැන් අපි හැමදාම කියනවානේ නෙක්සස් ඇප් එක දාගන්න ගිහිල්ලා QR එක ස්කෑන් කරන්න කියලා. හැබැයි තාම දාගෙන නැත්නම් දැන් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ ඔෆිස් එකේ ලන්ච් අවර් එකේ හරි ඔෆිස් එක ඉවර වෙලා හරි යන්න කීල්ස් එකට. කීල්ස් එකට ගිහිල්ලා ඔයා 3000ට වැඩියෙන් කීල්ස් එකේ ෂොප් කරොත් බඩු ගත්තොත් ඔයා කීල්ස් නෙක්සස් ඇප් එකේ තියෙන QR එක ස්කෑන් කරලා වාඩ පුළුවන්. ඒකේ එනවා ස්පිනින් වීල් එකක් වාසනා චක්‍රය.
1: වාසනා චක්‍රය
0: මම මේ වචනේ ඉස්සෙ නුවාගින් වාසනා චක්‍රය ස්පිනින් වීල් එකක් ඔටෝ එනවා ඔයා 3000ට වඩා ඔයාගේ බිල දැම්මොත් මේක ස්පින් කරන්න තියෙන්නේ. ස්පින් කරලා ඔයාට වින් කරන්න තියෙන්නේ. මේක ස්පින් කරාම ඔයාට වින් කරන්න පුළුවන් දේවල් ටික මම මතක් කරලා ඉන්නම්. MacBook Neo එකක් ඔයාට ගන්න පුළුවන්. අපි MacBook එකක් ගැන කතා කරා Friday. මොනවාගේ දේවල්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ Samsung Galaxy phones දෙන්න පුළුවන්. Air fryers, JBL speakers, JBL Tune wireless headphones, hotel vouchers on vacation එකක් යන බලාගෙන ඉන්නවා නම් කීල්ස් එකට ගිහිල්ලා 3000ට වඩා බඩු අරගෙන වීල් එක ස්පින් කරන්න. ඊට පස්සේ shopping vouchers and more. තව එක එක જાති ගොඩක් දේවල් වලට වින් කරන්න පුළුවන්. දැන් අපි DJ night එක අහන්න පුළුවන් මේ JBL speaker එකක් මේ
1: දාගත්තාන් පස්සේ
0: වින් කරාට පස්සේ Friday වට ලේසියෙන් DJ night එක අහන්නත් පුළුවන්. ඒක නිසා හිත හිත ඉන්න නැතුව දැම්ම යන්න කීල්ස් එකට ගිහිල්ලා ස්පින් කරලා වින් කරන්න. Right. නෑ මං අද කිව්වනේ අද පොඩ්ඩක් මන්ඩේ පොඩ්ඩක් කම්මැලි කමේ කට්ටිය ඇත්තේ දවස් දෙකක් රෙස්ට් එකේ ඉඳලා ඇවිල්ලා ඔයාට පුළුවන් විජය කෝපි එකක් හරි විජය තේ එකක් හරි හදාගන්න. මොකද මූඩ් එක රිෆ්‍රෙෂ් වෙලා ඔයාගේ ප්‍රශ්න ටික අමතක වෙලා ඔයාට හොඳ එනර්ජෙටික් විදියට ඔයාගේ දවස ගෙවන්න පුළුවන්. ඔයා විජය තේ එකක් හරි කෝපි එකක් හරි හදාගෙන බිව්වොත්. හැබැයි WP ලාංඡනය බලලා ගන්න අමතක කරන්න එපා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak Swiss check ekata WhatsApp kara.
2: Million 2000ක් dakwa cashback laba ganna obe Swiss check aluminum quotation ekak 076 780 7000 WhatsApp karanna.
1: Udaya 8 minadi 19 danna.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: මන් රපුන්සල් දුනාන කොණ්ඩෙ කපලා ජනේල ගැත ගහලා ඒක දිගේ බිමට බහිනා පේරගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැ
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතාගන්න බැරි වටිනා ටැග් එකක් වින් කරන්න කීල්ස් එන්න ස්පින් කරන්න වින් කරන්න
7: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක.
9: A-level පටන් ගන්න අතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න. ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 011125596669.
10: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011122200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
12: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක් ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක් ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්
4: කොහෙන්ද මේ JBL එක?
10: කීල්ස් එකෙන්.
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න. Nexus app එකේ QR එක ස්කෑන් කරන්න. ස්පින් කරන්න. හිතාගන්න බැරි වටිනා ටැග් රසක් වින් කරන්න. කීල්ස් එන්න. ස්පින් කරන්න. වින් කරන්න. කොන්දේසි සනියමෙන් අදලවේ.
13: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 13.22.
14: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 011 122 125 125 අමතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.

0: උදේ 8යි විනාඩි 26යි අල්ගටාම වෙලාව. දැන් නුවා ආයි යනවා අපි කඩවත පැත්තට.
1: අහහ
0: නුවා එන්නේ පැති දන්නේද?
1: ඊට ආසන්න පැත්ත කියන.
0: ඔව්.
1: ඒ සර්කල් එකේ.
0: ඒ සර්කල් එකේ ඒ පැති නම් ඉන්නේ. දැන් නුවා දන්නවා ඒ පැත්ත ගැන පොඩ්ඩක්. මේ මොනවා මොනවාගේ වටපිටාවද
1: කියන්නේ. හොඳ පොඩ්ඩ. කඩවත ගැන අහන්නකො අපෙන්.
0: කියන්න බලන්න කඩවත ගැන.
1: ඒවා කියන්න ගියොත් විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකින්ද මමත් හරි ආසාවෙන් ඉන්නේ කඩවත පදිංචි වෙන්න.
0: එහෙනම් මේ වඩ තියෙන ඔප්ෂන් එකක් නුවා.
1: ඔව්.
0: දැන් නුවාටත් නුවමත් බල බල ඉන්න මේක ගන්න. මේ ප්‍රයිම් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එකක් ඔන්න තියෙනවා කඩවත. දැන් වැඩ කරන ගමන් තියෙන වැඩ පටන් අරන් තියෙන. මේක තාම ඉවර නැහැ. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් රිසර්ව් කරගන්න. ඔයගොල්ලන් කැමති නම් දැන්
1: ඕක ඉවර වෙලා ගන්න ගියොත් එහෙම ගන්න තරම් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
0: ඉතුරු වෙන්නේ
1: නැහැ. ඔය ගන්න දෙයක් දැන් තමයි කඩවත මේ අපාර්ට්මන්ට් වලින්. ඔව්. මොකද එකක් මිල සහ දැන් ඔය තියෙන පහසුකම් දැන් අපි ස්විමින් පූල් එකක් තියෙනවා, කොමන් කිචන් එකක් තියෙනවා, ලොකු ඒරියා එකක් තියෙනවා, ලයිබ්‍රරිස් තියෙනවා. ඒ කියන්නේ මධ්‍යම පාන්තික දිවි පෙවතකට අවශ්‍ය සියලුම කාරණා සපුරලා තියෙනවා මේ ගම්මානය ඇතුලේ. ඉතින් හැබැයි ඊට අමතරව මේ නිවසක අවශ්‍ය සියලුම දේවල් එක්ක තියෙනවා. දැන් ඔයා සල්ලි වියදම් කරලා ගෙයක් හදන්න ගියා නම් කවදාවත් මේ ගානට ඔය වගේ පහසුකම් එක්ක මේ ගියක් හදාගන්න හම්බෙන්නේ නැහැ.
0: ගියක් හදාගන්න වෙන්නේ නැහැ. ඇත්තනේ දැන් අපි ගියක් හදලා අපි ස්විමින් පූල් එකකුයි ජිම් එකකුයි ඔකට දාන්න ගියොත්
1: එහෙම තව ගියක් ගෙවල් දෙකක් විතර හදන්න පුළුවන්.
0: හදන්න පුළුවන්. ඒක නිසා මං හිතන්නේ ඔයාගේ ලයිෆ් එකට කරන ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් මේක. මොකද අපි දැන් හැමෝටම කොළඹ මැද පදිංචි වෙන්නත් බෑනවා නේද? සමහරු කැමති වැඩට විතරක් ඇවිල්ලා මේ කොළඹ මැදට පොඩ්ඩක් නිස්කලංකව පොඩ්ඩක් කොළඹ සබර්බ්ස් කියලා
1: කියන්නේ
0: සබර්බ්ස් වල ජීවත් වෙන්න.
1: ඒ කියන්නේ මේ කොළඹින් එළියට යන්න කැමති.
0: ඔව් කොළඹින් එළියට.
1: එතකොට වැඩ ඇරිලා ගියා කියන හැඟීම එනවනේ.
0: හා හැඟීම එනවා නිස්කලංකව.
1: හැබැයි ගොඩාක් ඈතට යන්නත් කැමති නෑ. මොකද ආයේ පහුවෙන්ද එන්නත් ඕනේ.
0: ඔව් ආයෙ උදේ පන්දර නැගිටලා එන්නත් ඕනේ. ඔයාලට ඒ වගේ කිසිම වොරි වෙන්න හේතුවක් නැහැ. මොකද නුවර පාරට මීටර 300ක වගේ දුරක් තියෙන්නේ. හයිවේ එකට ළඟයි. ඒ වගේම තමයි කඩවත මල්ටි මොඩල් සෙන්ටර් එකට ළඟයි. ඒ හින්දා ට්‍රාන්ස්පෝර්ට් ගැන ඔයගොල්ලන්ට තන කිසිම දෙයක් නැහැ. දැන් එකේ ස්විමින් පූල් තියෙනවා, කිඩ්ස් පූල් තියෙනවා, ජිම් එක තියෙනවා, මල්ටි ෆන්ක්ෂනල් හෝල්ස් තියෙනවා, ඔයගොල්ලන්ගේ ඉවෙන්ට්ස් මොනවා හරි තියෙනම් කරන්න, ස්කයි ගාඩන් එකක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂම දේ 24/7 security and CCTV surveillance තියෙනවා. එතකොට ඔයාට බය නැතුව හරිම ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුළුවන් ඔයා මේ apartment එක ගත්තොත්. ඉතින් කෝල් කරන්න ඒගොල්ලන්ගේ hotline එකට 13:22 කෝල් කරන්න කලින් ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ website එකට යන්න. website එකට ගිහිල්ලා මේකේ floor plan එක, මේකේ මොන මොන types ද තියෙන්නේ කියලා ඔයාට බලලම පුළුවන් රිසර්වේෂන් එක දාන්න කෝල් කරන්න. එහෙම නැත්නම් දැන් මම හැමදාම කියනවා වගේ අපිට කියන්න විතරයි පුළුවන්. ඕගොල්ලන්ට ආයේ අනිත් පැත්තට ප්‍රශ්න අහන්න බෑනේ. ඒ ප්‍රශ්න ටික මේ මතක් කරන නම්බර් එකෙන් අහන්න.
1: අහ ගන්න පුළුවන්.
0: ඔව් 13:22 ආයේ මතක් කරනවා ගාන apartment complex එකේ මිලියන 31යි. හැබැයි හදලා ඉවර වෙද්දී මිලියන 52ක් වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඕක දෙගුණයක් ගෙවන්න ඕනේ නෑනේ නේදනවා.
1: දැන්
0: ගන්න ගිහිල්ලා.
1: ඔව් දැම්ම ගත්තොත් සමහරවිට ඔය දෙගුණයකට විකුණ ගන්න පුළුවන් වෙයි.
0: අන්න හරි. දෙගුණයකට විකුණ ගන්න පුළුවන් වෙයි. ඒක නිසා එහෙම ගන්න පුළුවන් ඉතින් රෙන්ට් එකට.
1: ඔව් විශේෂයෙන් මේ දැන් ඔය ගොඩක් අය මේ Airbnb වගේ කරනවානේ.
0: ඔව්.
1: මේ තමන්ගේ නිවාස එහෙම අරගෙන මේ සංචාරය කරන එන අයට, පිටරට ඉඳන් ලංකාවට එන අයට, ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට, ෆොරිනර්ස්ලට මේ එහෙම දෙනවා. හෝම් ස්ටේ කියලා කියන්නේ. ඉතින් කීප දවසකට එහෙම මිලදී ගන්නවා. මොකද ගෙදර වගේ ඉන්න කැමති අය ඉන්නවනේ. ඉතින් මේ ඉන්වෙස්ට්මන්ට් එක හොඳ එකක්. ඔබට අවශ්‍ය වෙලාවට එතකොට පදිංචි වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය නැති කාලේ දවස් වලට අර වගේ ආදායමක් ලබන්නත් හැකියාව තියෙනවා.
0: පුළුවන්. එතකොට ඔය වියදම් කරපු ගාන වලට සමහර විට ආය හොයන්නත් පුළුවන් කවදා හරි. හරි. ඒ විදිහට ප්‍රයිම් ගැන මතක් කරද්දී මං මට කියන්න හිතුණා නෝ මේ මෙල්වා එකට මෙල්වා වලට මගේ වයස මෙල්වා වලට අවුරුදු 24ක්. ඒ කියන්නේ 2002 ඉඳන් තමයි මෙල්වා ලංකාවේ තියෙන්නේ. අවුරුදු
1: බලන්න මෙල්වා වලට කරන්න පුළුවන් දේ. සාමාන්‍යයෙන් කාන්තාව වයස කියන්නේ නෑනේ. මෙල්වා වානේ වලට පුළුවන් වෙන වානේ කාන්තාවන්ගේ වයස පවා කියන තැනකට පත් වෙන වානේ.
0: පත් වෙන වානේ. ඒ කියන්නේ මම වයස කිව්වා නේද? කමක් නෑ. ඉතින් මෙල්වා කියන්නේ දශක දෙකක් තිස්සේ ලංකාවේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත්ත බ්‍රෑන්ඩ් එකක්. ඕන දැන් ඔයාට වාණි කර්මාන්ති කියන්නේ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ඒ සෙක්ටර් එකේ ඔයා වැඩ කරනවා නම් එතකොට ඔයාලට පුළුවන් මේ ඔයාලෝ කර්මාන්තකරුවෙක් නම් එහෙම නැත්නම් පැසසුම් ශිල්පියෙක් නම් කොන්ත්‍රාත්කරුවෙක් නම් මේ ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කටේ තියෙනව මෙල්වා කියලා මොනවාද හොඳම බ්‍රෑන්ඩ් එක කියලා හෙව්වොත් වෙල්ඩින් වලට මෙල්වා කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ දශක දෙකක් තිස්සේ මිනිස්සු විශ්වාස කරන්නේ නිකන් නෙමෙයි නුවා නේද? ඒක වැඩ වර්ධින් නැති නිසා. ඒ නිසා කල් පැවතීම මේ ඔක්කොම ගැන හිතලා ඔයාට වැඩ කරන්න ඕන නම් ඔයාගේ බිස්නස් ප්ලේස් එකට එන්න පුළුවන්, ගෙදරට වෙන්න පුළුවන්, ඕනම ඔයාට ලෝහ සම්බන්ධ වැඩවලට ඔයා ගන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ SLS සහතිකයේ තියෙන ලංකාවේ එකම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩය තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ. රයිට්. දැන් නුවා අපි යනවා කසාගල සුපර් මාකට් එක පැත්තට.
1: දැන් ගොඩක් තැන්වල කසාගල සුපර් මාකට් එක තියෙන හින්දා ඔබට පහසුවෙන්ම ගිහලා ඉතාමත් ලාභයට දේවල් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. කසාගල සමූහ ව්‍යාපාරයේ විසින් පවත්වාගෙන යන හින්දා මොකද ඒගොල්ලන්ගේ ප්‍රොඩක් සහ ඒගොල්ලෝ ගෙන්වන ප්‍රොඩක් තියෙන හින්දා ඒගොල්ලන්ට ඉතාමත් දැන් ඔය සීනි ඒවා මේවා හිතාගන්නත් බැරි ලාභදායි තත්ත්වකන දෙන්නේ. එහෙම දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ තියෙන බැඳියාව හින්දා.
0: රයිට්. අපි මතක් කරනවානේ ඒගොල්ලන්ගේ ප්ලාන්ටේෂන් එක ගැන. දැන් මේ වයින් එන අස්වැන්නත් මේ ෆ්‍රෙෂ්
1: අස්වැන්නත්
0: එකට දානවා. මතක් කරන්නම් ඔයාට කොහෙන්ද කසාගල සුපර් මාකට් හොයාගන්න පුළුවන් කියලා. අතුරුගිරියේ තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, ගම්පහ ගත්තොත් ගනේ මුල්ලේ තියෙනවා, කුරුණෑගල ගත්තොත් නාරම්වල තියෙනවා, ඊට පස්සේ ගම්පොළ තියෙනවා, ඒ වගේම තමයි මාතලේ තියෙනවා. එතකොට කොළඹ රට මැද මේ හැම පැත්තකම තියෙනවා. ඉස්සෙල්ල 3යි තිබ්බේ ශාකාවන්, දැන් 6ක් තියෙනවා. ඉස්සරහට ඒගොල්ල තව මං හිතන්නේ 10යි නේද ශාකා
1: අනිවාර්යෙන් දානවා කියලා. ඒ සභාපතිතුමා ගිය සතියේත් අපේ වැඩසටහනට ආපලා කිව්වා.
0: ඒක නිසා යන්න කසාගල සුපර් මාකට් එකට. අඩුම දේ හොඳම මිලට ගන්න නම් කසාගල සුපර් මාකට්.

0: FM 94.8 Net FM Divaina Pura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඒලෙවල් පටන් ගන්න අතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 01112559669.
2: උදේ 8:36 දන්න.
3: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
5: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 4394 කතා කරන්න.
7: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.99ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 01112200
8: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
9: කියස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක්. වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. අරත කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කියස් නම් බබයි අඩුම මිලයි.
10: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 9 බදුල්ල ජුනි 10 අස්සර
11: දම්රෝවිතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13/22
13: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
14: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-778 WhatsApp කරන්න
15: ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 01122-125-125 මතන්න.
16: මාළු කන්න කැමති කිරටද මිරිසටද?
17: කැමති විදියකට.
16: විජය කිලි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු.
18: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
16: ඇයි sugar කියලා මූණෙල්ලගෙන? සෙවන කළ මතුමේ ආහාරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0747 31 33 540.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදෑසන විනාඩි 50යි දැන්
4: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ
5: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන KDRI

ඔයාට රුපියල් 50000ක්. තව කෙඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක්. 077 467 4394 කතා කරන්න.

0: G'day, mate. Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 13/22.
3: Finishing වහලක් ලෙස color of flow වැජබෙන.
4: Fit වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
3: ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
5: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් plastic පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 076-716-7672
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
9: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනුවල්
8: ජුනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
9: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
10: Hondamade Aduma Milata. Tepa Vyapta Shaka Jalayak Samagen. Kasakala Green Super. Jeevithayata Ithiriyak.
11: Kavadak Alukutagit Net.
12: Net FM. Algo.

0: උදේ 8 විනාඩි 53යි අල්ගටාම වෙලාව අපේ අවසාන පැයට යන්න හදන්නේ. යන්න කලින් මතක් කරන්න ඕනේ LB ලා ගැන ආයේ. වාදෙන් FD එකක් දාන්න බලනවා නම් අපි හැමතිස්සම කියනවානේ අර මේ නුව අපිට කොයි වෙලාවෙ සල්ලි ඕන වෙයිද දන්නේ නැහැ කියලා.
1: කොයි වෙලාවෙ
0: ඕන වෙයිද කියලා දන්නේ නැහැ. එතකොට ආ FD එකක් දාලා තියෙනවා කියන්නේ ඔයාට ඒක අර දෙයිය දුන්නා වගේ.
1: ඒ කියන්නේ අර අද අපි යාළුවෝ ගැන කතා කරන දවසනේ World Friends Day.
0: Friends Day.
1: එතකොට සමහර ලාවට යාළුවෝ ගාවත් ඔබට සමහරලාට අතමාරුවක් ඉල්ලගන්න නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්.
0: මේ ඉස්සරහට යන ලෝකෙ කොහොමත්
1: එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔබ FD එකක් දාලා තිබ්බොත් ආයේ හොඳම යාළුවෙක් ළඟ ඉන්නවා වගේ තමයි.
0: යා ළඟ ඉන්නවා වගේ තමයි. මොකද අපි අතේ සල්ලි තියාගෙන හිටියොත් අර අපි කියනවා වගේ ඉන්ෆ්ලේෂන්. ඉන්ෆ්ලේෂන් වලට අපි සිංහලෙන් කොහොමද කියන්නේ?
1: උද්ධමනය.
0: උද්ධමනය හින්දා දැන් අර නුවා කියන්නේ 100ක් ලාච්චේ දාලා තිබ්බොත් ඔයාට 100 දීලා අයිස්ක්‍රීම් ගන්න බෑ ඊළඟ අවුරුද්දේ. ඒක නිසා ඔයා සල්ලි එකතු කරගෙන ළඟ තියාගෙන ඉන්නේ නැතුව බය නැතුව LB එකේ ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරන්න. දැන් ඔයා ජේෂ්ඨ පුරවැසියෙක් නම් ඔයාට දින 400ක ස්ථාවර තැන්පතුවක් ඕපන් කරලා 11.79ක පොලියක් පොලියකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ජේෂ්ඨ පුරවැසියෙක් නෙමෙයි නම් ඔයා ජූනියර් කෙනෙක් නම් ඔයා මේ සාමාන්‍ය ජොබ් බෑක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් දින 200ක FD එකක් ඕපන් කරන්න 9.79ක පොලියකට. මේ ඔක්කොම ඔයාට හම්බෙන්නේ LB එකකින්. LB SIM app එකෙන් ඔයාට ලේසියෙන්ම ඕපන් කරගන්න පුළුවන් ඔයාලගේ ෆික්ස් ඩිපොසිට් එකේ. වගේම තමයි ඒකේ මොනවාද අපිට කියන්නේ කල්පිරෙන කලින් ඔයාට පුළුවන් ඒ සල්ලි ටික ගන්න.
1: කියලාත් ඉතින් එහෙම ඒගොල්ලෝ අපිත් එක්ක තරහ වෙන්නේ
0: නැහැ. ඒක නිසා LB SIM app එකෙන් මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. උගලන්ට ආය යන්න ඕනේ නැහැ බ්‍රාන්ච් එකට. නම්බර් එකක් මතක් කරන්නම් උගලන්ට ප්‍රශ්න තියෙනවා නම් කෝල් කරලා අහන්න පුළුවන්. 0112200200. Right. අද මන්ඩේ සතියේ මුල. ගෙදරට ඔගොල්ලෝ බඩු ගන්න යනවා ඇති. බඩු ගන්න හිතන ඇති මේ සතියේ මොනවද ගන්න කියලා.
1: ඉවර වෙලා ඇති.
0: ඔව් සතියන්ත බඩු ටික ඉවර වෙලා ඇති. සමන්නේ සතියන්ත හැමෝම ගෙදර ඉන්න නිසා කෑම පරිභෝජනය කොහොම පොඩා වැඩි නේ.
1: වැඩි වෙනවනේ.
0: ඔව් ඒක නිසා ඔයා යන්න කීල්ස් එකට. කීල්ස් එකට ගිහිල්ලා 3000කට වඩා ඔයා දැන් shop කරොත් කීල්ස් එකෙන් ඔයාට 3000 දෙගුණ තෙගුණ වෙලා හම්බෙන gifts ටිකක් ready කරගෙන ඉන්නවා කීල්ස් එකේ කට්ටි ඔයාට දෙන්න. කරන්න තියෙන මෙච්චරයි. කීල්ස් එකට යන්න 3000ට වඩා බඩු ගත්තොත් ඔයාගේ Nexus app එකේ QR code එක scan කරාට පස්සේ ඔයාට එනවා spinning wheel එකක්. මෙන්න මේ වීල් එක ස්පින් කරාට පස්සේ ඔයා
1: වාසනාවෙන් පස්සේ
0: අන්න හරි කරකෙවෙන් පස්සේ ඔයා වාසනාවන්තයෙක් නම් ඔයාට පුළුවන් MacBook Neo එකක් දිනා ගන්න. එහෙම නැත්නම් Samsung Galaxy phone එකක්, air fryers, JBL speakers, ඊට පස්සේ JBL wireless headphones, hotel vouchers, shopping vouchers. මේ පොඩ්ඩයි හරිද? තව ගොඩාක් දේවල් තියෙනවා ඔයාට win කරන්න පුළුවන්. හැබැයි Nexus app එක නැත්නම් මේ මුකුත් කරන්න බෑ. මුලින්ම Nexus app එක download කරගන්න. ඊට පස්සේ Kiehl's එකට යන්න. 3000ට වඩා බඩු අරගෙන ස්පින් කරන්න, වින් කරන්න අපි අලුත් පැයෙන් හම්බෙමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: අයිබුවන් මේ පැයි රටතුට සමගින් මම කසුනේ. අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ අද අලුයම එලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 26ක් වන මාමඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. අදාළ තරුණයා සහ මාමණ්ඩිය අතර ඇති වූ ආරවුලක් දුරතික යාමෙන් අනතුරුව එම ඝාතනය සිදුව තිබෙනවා. සිදුව සම්බන්ධව සැකකාරු ඔහුගේ මාමණ්ඩිය අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. පෙරවරු 10ට
0: Net News BP රටතොට

0: පුතේ 9යි විනාඩි 6යි අල්ගොතාවමේ වෙලාව මේ අපි ආවේ අපි අන්තිම පැයට අපි මේ පැයෙන් යනවා හරි නුවදෙන් අපි අද මේ ලෝකේ වෙන දේවල් වැඩි කිව්වේ නෑ නේද
1: ඔව් ලෝකේ දේවල් කියන්න ඉස්සෙල්ලා මේ විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ වැස්සත් එක්ක දැන් ඩෙන්ගු මර්ධන සතියක් මේ සතිය ආරම්භ කරලා තියෙනවා අපේ ප්‍රවෘත්ති වලටත් මේක කිව්වා මේ අපි බොහෝ දෙනෙක් හිතනවානේ මේ මදුරුව අපේ ලේ අරන් යනවා කියලා මේ ඇත්තටම මේ මදුරුව අපේ ලේ බොන්නේ සහ විශේෂයෙන් ගෑනු මදුරුව ලේ උරා බොන්නේ මේ මොනවද මේ උන්ගේ බඩ පුරව ගන්න හරි උන්ට ශක්තිය ලබා ගන්න හරි නෙමෙයි. ඇත්තන අර දීපාල් සිල් වගේ සින්දුවකුත් අර අපි ඉස්සෙල්ලා කිව්වා මේ මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොණ්ඩ කියලා කියනවනේ. ඇත්තටම මදුරුව මේ මල් පැණි සහ ගස්වල යුස බොනවා. ඇත්තටම බොනවා. මේ
0: පිරිමි මදුරුව නෙමෙයිද?
1: පිරිමි මදුරුවොත් බොනවා, ගෑනු මදුරුවොත් බොනවා. මේ හැබැයි අපි හිතන විදියට මේ මොනවද මේ අපේ ලේ අරගෙන ගිහිල්ලා උන් ජීවිකාව කරගන්නවා එහෙම කියලා දෙයක් නැහැ. මේ ලෝකයේ සමස්ත මදුරුව ගත්තොත් එහෙම වැඩි හරියක් ලේ වලින්ම නෙමෙයි උන් හැම එකම විදිහේ වුණුත් නෙමෙයි මේ විශේෂයෙන් මේ ඩෙන්ගු මදුරුව කියන එක හරිම භයානකයි. මොකද ඩෙන්ගු මාරාන්තික නිසා ඒකෙන් හින්දා අපි විශේෂයෙන් දැන් 9 පහ වෙලා හින්දා කියන්නේ මේ වෙලාවේ වැඩි හරියක් 9න් පහ පස් 9න් පස්සේ අපේ අල්ගෝ ටවුන් අහගෙන ඉන්නේ ගෘහණියෝ ගෙදර වැඩපොළ කරන ගමන් ඉතින් බලන්න සමහරලාට ඊයේ පෙරේද වැහැලා අපි හිතන්නේ නැති යෝගට් කෝප්ප වල වතුර පිරලා තියෙන්න පුළුවන් අපි හිතෙන් ඇති තැන් වල වතුර පිරලා තියෙන්න පුළුවන් ඉතින් ඒ නිකන් පයින් ගහලා හරි අඩුම ගන්න පෙරලා දාන්න දැන් සාමාන්‍යයෙන් මම සිරිතක් හැටියට කරන්නේ පාරේ යනකොට එහෙම යෝගට් කෝප්පයක් දැක්කොත් සමහරලාවට මේ අතේ අරන් යන්න බැරි නම් බස් එකට එහෙම නගිනවා නම් ඒක අතේ අරන් යන්න බැරි නාග දාගෙන යන්න දෙයක්වත් නැත්තම් මං කරන්නේ අඩුම ගානේ මේ චරප්පම් කරලා දානවා.
0: ඔව්. ඒතර ආය වතුර
1: පිරෙන්නේ නැහනේ. ඒ කියන්නේ චොප්ප චෝර කරලා දානවා යෝගට් කෝප්පේ. ප්ලාස්ටික් බෝතල තිබ්බොත් අහිඳගෙන කියලා අඩුම ගානේ ඩස්ට්බින් එකකට දානවා. ඉතින් ඒ කරන්නේ කාගේ හරි ජීවිතයක් රැක ගැනීම ඔබ මේ සතියේ මේ දවස් කීපය අනිවාර්යෙන් ඔබ සැලකිලිමත්ව ඔබේ වත්ත පිටියේ ගෙදර නේද මේ ගැන සැලකිලිමත් වෙන්න අඩුම ගානේ සමහරලාට ඔබට සුද්ධ පවිත්‍ර කරන්න බැරි තැනක තියෙනවනම් වතුර මේව රැඳිලා තියෙනවනම් එතන තියෙන්න පුළුවන් කියන අවධානය හරි යොමු කරන්න. මොකද නෝන මහතුරු ඉනිමන් තියන් වහලවල් වලට නගින්න යන්න එපා දැන් අපි කිව්වා කියලා
0: ඊට පස්සේ මහතුරු අපිට බණී.
1: ඉතින් ඒකෙින්ද හැබැයි පොඩි සර්ච් පාරක් අද දාන්න.
0: සර්ච් පාරක් දාන්න පොඩා රෙස්පොන්සිබල් වෙන්න නේද මම. මොකද මේ ඔයා යෝගට් කෝප්පේ දාලා ඔයා එතනින් යනවා. පාර ඩෙන්ගු හැදෙන්නේ එතන ඉන්න කෙනාට.
1: ඉන්න කෙනාටනේ. ඔව්.
0: මට ඒ වගේ වැඩක් වුණා. මට ඩෙන්ගු හැදුණා. ඩෙන්ගු හැදුණා. ඒ වුණාට දැන් ඩෙන්ගු හැදුනාම සාමාන්‍යයෙන් එනවනේ ගෙවල් බලන්න තියනවාද කියලා. අපේ ගෙදර තිබිලා නෙමෙයි හම්බුනේ.
1: ඔව් ඩෙන්ගු මතුරුවන්ට වීසා වුණා. දේශ සීමා උල්ලංඝනය කරලා ඇවිල්ලා විඳින්න පුළුවන්.
0: විඳින්න පුළුවන්. ඒක නිසා ඔයා පරිස්සම් වෙනවා වගේම රෙස්පොන්සිබ්ලි වැඩ කරන්න. මොකද ඔයා දාන යෝගට් කප් එක වෙන්න පුළුවන්, තැඹිලි කොම්බ වෙන්න පුළුවන්. ඒකෙන් ඩෙන්ගු හැදෙන්නේ වෙන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒව මතක් කරන ගමන් අපි යනවා දම්රෝ එක පැත්තට. මොකද දන්නවද නුවා දම්රෝ එක පැත්තට යන්නේ.
1: අනිවාර්යෙන්.
0: මොකද දැන් අපි කියවන්නේ මේ ගෘහණියෝ වැඩිපුර අහගෙන ඉන්නේ කියලා. ඒක නිසා මේ වෙලාව තමයි හොඳම වෙලාව දම්රෝගේ පැත්තට
1: යන්න.
0: ඔව්. දැන් ඔයගොල්ලෝ හිත හිත ඉන්නවා නම් දැන් මේ අවුරුද්දේ මාස 6ක් ගෙවිලා ඉවර වෙන්න යනවා. ඔයගොල්ලෝ හිතනවා නම් ගෙදරට පොඩි අලුත් ලුක් එකක් දෙන්න ඕනි. ගෙදර පොඩ්ඩක් අප්ඩේට් කරන්න ඕනි. අවුරුද්ද මුල කරගන්න බැරි වුණා. එහෙම කියලා හිතනවා නම් ඔන්න ඔයාට පුළුවන් දැන් දම්රෝගේට යන්න. දම්රෝගේට ගිහිලා හිතේ හැටියට මේ ෂොපින් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ වර්ගඩි 50000 ෂෝරූම් තියෙනවා.
1: විශාල ෂෝරූම් එකක් තියෙනවා. වෙනම වෙලාවක් අර කඩදාසිය ලිපේ දාලා දම්රෝගේට යන්න එපා.
0: ඔව්.
1: දැන් හදිසිය ගිහිලා අරන් යන්න පුළුවන් දේවලුත් තියෙනවා.
0: ඔව්. එහෙම ඒවත් තියෙනවා. අර ඉතින් ෆර්නිචර් කියන එකට කොහොමද වෙලාව යනවා? දම්රෝගේට ගියාම තව වෙලාව යනවා.
1: සාරි තෝරනවා වගේ ෆර්නිචර් තෝරන්න ගිහිල්ලා.
0: ඔව්. දැන් මේ ගාල්ලේ තියෙන එක මම ගිහින් තිනවා තට්ටු ගානක් උසයි. තුනක් හතරක් ඉදිරිය තියෙනවනවා අපිට ඔප්ෂන්ස් තියෙනවා මාර ගොඩක් ඒ කියන්නේ ඔයාලා නිදන කාමර කට්ටල තියෙනවා ඒකේ කබඩ් එක ඒ කියන්නේ බෙඩ්රූම් එකක් නම් ඔන්න ඇඳ තියෙනවා කබඩ් එක තියෙනවා බෙඩ් සයිඩ් කබඩ් එක ඊළඟට ඔයාගේ මිරර් එක මේ ඔක්කොම මැච් කරලා ලස්සනට සෙටප් එක හදලා තියෙන්නේ එතකොට ඔයාට ආයි හිත හිත මැච් කර කර ඉන්න දෙයක් නැහැ ඒ ඔක්කොම ගන්නත් හිතෙනවා ගියාට පස්සේ ඒක නිසා දම්රොයකට යන්න මේ ඔයාට ගෙදරට ඕන ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් Samsung Panasonic වැනි ගෘහ විදුලි උපකරණත් මේ මේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් වලින් එන ගෘහ විදුලි උපකරණත් ගන්න දම්රොයකට ගියොත් දැන් ශාඛා 160ක් විතර තියෙනවා ලංකාවේ ලංකාව වටේම තියෙනවා කොල්ලුපිටිය නුගේගොඩ කටුබැද්ද රාජගිරිය වත්තල මහනුවර තව ගොඩක් තියෙනවා ඒක නිසා යන්න දම්රොයකට ඔයා ක්‍රෙඩිට් කාඩ් හිමියෙක් නම් මාස 48ක් දක්වා ඔයාට පොලී රහිතව ගෙවීම් පහසුකම්නුත් හදලා දෙන්න පුළුවන් දම්රොයකින් ඒ වගේම තමයි ඔයා ගත්තාම ඒගොල්ල ගෙදරටම ගෙනල්ලා ඔක ෆික්ස් කරලත් දෙනවා ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒක නිසා යන්න කලින් ඔයාට පුළුවන් දම්රොලගේ වෙබ්සයිට් එකට ගිහලා damro.lk ගිහලා අයිඩියා එකක් අරගෙන මොනවද තියෙන්නේ ඔයාට ගැලපෙන ඒවා තියෙනවද කියලා බලලම රොයකට යන්න රයිට් ඊට පස්සේ අපි හැමදාම මතක් කරනවා වගේ ඔයා තාම ජොබ් එකක් හොය හොය ඉන්න කෙනෙක් නම් නැත්නම්
1: මෙහෙම ජොබ් දෙන තැනක් නැහැ වෙන කොහෙවත්
0: මෙහෙම ජොබ් දෙන තැන් කොහෙවත් නැහැ ලංකාවේ මං අහලත් නැහැ මොකද මමත් මේ ඔය දැන් යාළුවොත් එක්ක මේවා කතා කරනවා
1: කතා වෙනවා විශේෂයෙන් විශ්වවිද්‍යාලයේ අවසාන වසරට එනකොට ජොබ් හන්ටින් යනවානේ නේද
0: ජොබ් හන්ටින් ඉන්ටර්න්ෂිප් හොයනවා එතකොට මේ මේ කියන දේවල් ටික තියෙන ජොබ්ස් ඔයාලට කොහෙවත් නැහැ ඒක නිසා ඔයා මේක මිස් කරගත්තොත් හරිම අපරාදී ඔයා යන්න සදාහරිතයකට සදාහරිතලා දැන් ජොබ් ඔපෂනිටීස් ගොඩක් ඔයාට ඕපන් කරලා තියෙනවා ඔයාට පුළුවන් කාර්යාල කාර්ය සහාය තනතුරු සිට සහකාර සාමාන්‍ය අධිකාරී තනතුරු දක්වා තියෙන ඕපනින්ග්ස් වලට ඇප්ලයි කරන්න අන්න ඔයා මේකට ඇප්ලයි කරොත් ඔයාට පුළුවන් මොනවාද හම්බෙන්නේනවා
1: කාර්යාල කාර්ය සහායකගේ ඉඳන් අර ඔය ඔක්කොම ජොබ් වලට ගියාම විදේශ සංචාර හම්බෙනවා හොඳ සැලරියක් හම්බෙනවා කියන්නේ ඉහළටම යන්න අවස්ථාව හම්බෙනවා ට්‍රේනින්ග් හම්බෙනවා කමිෂන් හම්බෙනවා ඒ කියන්නේ සුපිරි පෞද්ගලික ආයතනයක ජොබ් එක කරනකොට හම්බෙන්න ඕනේ සියලුම පහසුකම් සහ වගකීම් බොහොම දැන් මොනවාද ජොබ් සැටිස්ෆැක්ෂන් එක කියන එක තියෙන බෑනේ ජොලිය රස්සාව කරන්න පුළුවන් තැනක් තමයි සදාහරිත කියලා කියන්නේ
0: අනිවාර්යෙන් ඔයාට ෆුල් ටයිම් ඔපචුනිටීස් තියෙනවා පාර්ට් ටයිම් තියෙනවා ඒ කියන්නේ ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් කැම්පස් එක ඉගෙන ගන්න ගමන් ඔයාගේ වේදන් ටික බලා ගන්න නම් ඔයා ජොබ් එකක් හොයන්නේ ඔයාට ඉගෙන ගන්න ගමන්ුත් ඔයාට ජොබ් එක කරන්න ඕන සදාහරිතල වැඩේ ලෑස්ති කරලා දීලා තියෙනවා ඔයා යවන CV එක අදම careers@sadaharita.com එකට careers@sadaharita.com careers අචී නැත්තම් හැමදාම ස්පෙලිංග්ස් මතක් කරනවානේ මං කරේ නැත්තම් වැඩේ වැරදීනේ ඔයාට WhatsApp කරන්න පුළුවන් CV එක 076 441 1648 ඒක නිසා CV එක අද මෙයවන්න තව හිත හිත ඉන්න එපා

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
2: උදේනාමයයි විනාඩි 18යි දන්න
4: පහේ ශිෂ්‍යත්වය නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
5: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
7: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
8: මෙල්වා එක ලංකාවේ එක

0: සැපකින්
1: පහසුව සැලසයි සුහදව සැලකයි LB රන් අය.
2: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
4: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
5: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
6: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: උදේ 9 විනාඩි 28යි අල්ගටවම වෙලාව. හරි. මම
1: අපි ආයේ කසාගලට යන්න ඕනේ.
0: ආ කසාගලට යන්න ඕනේද? ඕකේ. කසාගල පැත්තට යන්න කලින් නෝවා.
1: ඔව්.
0: BYD එක පැත්තට ගිහින් ඉමුද?
1: BYD එක කරන් යන් කසාගල.
0: BYD එක කරන් කසාගල යන්.
1: ඔව්.
0: හරි. BYD එකක් ගන්නවා තාම හිත හිත ඉන්නවා නම් මේ නෝවා දැන් පාරේ මාර විදිහට BYD තියෙනවා.
1: ඔව්. ඉතින් ඒ මාර විදිහට BYD තියෙන්නේ.
0: ඔව්.
1: විශ්වාසයක් නැත්තම් මෙච්චර BYD ලංකාවේ පාරවල් වල දුවන්න විදිහක් නැහැනේ.
0: නැහැනේ.
1: අනිත් එක ලංකාවේ ජනතාවට ගන්න හැකියාවක් නැත්තම් නේද?
0: ඔව්.
1: ගන්න හැකියාවක් නැත්තම් BYD මෙච්චර තියෙන විදියකුත් නැහැනේ. ඉතින් ඒක හින්දා සහ ලෝක බලශක්ති අර්බුදයට හොඳම විසඳුමක් හැටියට.
0: රයිට්.
1: තව විසඳුම් තියෙනවා. විසඳුමක් හැටියට.
0: එහෙම
1: නැත්තම් ප්‍රවාහනයට බලශක්තිය යොදා ගැනීම විසඳුමක් හැටියට තියෙන්නේ. ලෝකේ දැන් EV vehicle වලට තමයි යොමු වෙමින් පවතින්නේ. වෙන එකක් තියා ෆුවල් අපිට දෙන ඉන්ධන අපිට සපයන රටවල් පවා මැද පෙරදිග රටවල් පවා විශාල වශයෙන් ඔවුන් EV vehicle වලට යනවා. ඉතින් ඒ පෙරලිය ඒ විප්ලවය කරන්න දායක වුණේ
0: චීන විප්ලවය තමයි.
1: චීන විප්ලවය සිද්ධ වුණ නැත්නම් BYD වෙන්නේ නැහැ. BYD විප්ලවය කරේ නැත්නම් ඕම වෙන්නේ නැහැ.
0: ඕම වෙන්නේ නැහැ. Build your dreams. අන්තිමට ඔයාගේ ඇත්තම ඩ්‍රීම් එකක් BYD එකක් ගන්න එක ඩ්‍රීම් එකක් වෙන්නේ නැහැ තවදුරටත්. මොකද හරි ලේසියෙන් ඉක්මනින් ඔයාට BYD එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම රජයේ සේවකයෙක් නම්. මොකද දන්නවද?
1: රජයේ සේවකෙන් නොවුනත් ගන්න පුළුවන්. රජයේ සේවකයන්ට ලේසියෙන්ම ගන්න පුළුවන් ක්‍රමය තමයි අපි මේ කියන්නේ.
0: කියන්න හදන්නේ. ඔයාට පුළුවන් ළඟම තියෙන BYD ෂෝරූම් එකට ගිහිල්ලා BYD එකක් ගත්තට පස්සේ ඔයාට හම්බෙන පළවෙනි සර්විස් පහ ඔයාර නොමිලේ හම්බෙනවා රජයේ සේවකෙක් නම්. ඒ වගේම තමයි ලංකා බැංකුව විසින් විශේෂ ලෝන් පහසුකම් ඔයාට හදලා දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකකින් විශේෂ ආරක්ෂණා වර්ණ පහසුකම් හදලා දෙනවා. ඊට පස්සේ ඔයාගේ වාහන ලියාපදිංචිය නොමිලේම කරගන්න පුළුවන් වගේම තමයි අත්‍යවශ්‍යම දේ හෝම් චාර්ජර් එක. මේකත් ගන්න ඕනේ නෝ සාමාන්‍යයෙන්. මේකත් ඔයාට නොමිලේ හම්බෙනවා.
1: නොමිලේ හම්බෙනවා. දැන් අපි හෝම් චාර්ජර් එක ගැන මතක් වෙන්නේ ෆෝන් චාර්ජර් එක හෝම් එකේ නැත්තම්.
0: නැත්තම්
1: අපි ගෙදර දෙවනත් කරනවනේ.
0: ඔව්.
1: නේද?
0: ගෙදර දෙවනත්
1: කණ්ඩ නැති වුණා. බොණ්ඩ නැති වුණා. ඉවසන් ඉන්නවා.
0: ඔව්.
1: කඩේකට ගිහිල්ලා හරි අරන් එනවා.
0: හැබැයි
1: ගෙදර ෆෝන් චාර්ජරේ පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් අපි දන්නවනේ අපි කොච්චර අපහසුතාවයට පත් වෙනවද කියලා.
0: ඒකෙන්
1: අන්න ඒකෙන් තමයි BYD කාර් එකකට චාර්ජරේ කියන්නේ අත්‍යවශ්‍ය කාරණය.
0: අනිවාර්යයෙන්.
1: මේ ඉතින් හෝම් චාර්ජර් එකකුත් ඔබට නොමිලේ හම්බ වෙනවා.
0: රයිට්. ඔයාට කොළඹ, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනය, රත්නපුර, අම්පාර මේ ඕන ඩිස්ත්‍රික් එකකින් මේ ඕන නගරකින් ඔයාට BYD ෂෝරූම් එකක් ඔයාට හොයාගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාගේ ටවුන් එකේ තියෙන කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න. ඒතර ඔයාට ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා ඔයාට BYD එක ගෙදර අරගෙන යන්න පුළුවන්. 0112125125 BYD ලගේ නම්බර් එක කෝල් එකක් දීලම BYD එකට යන්න. රයිට්. අද මන්ඩේ නිසා යන්න ඕන තව තැනක් තියෙනවා. මම මතක් කරනවා හැම පැයේම ඔයාලට රිමයින්ඩර් එකක් දෙනවා. යන්න කීල්ස් එකට ඔයාගේ ගෙදරට ඕන සතියට ඕන බඩු ටික ඔක්කොම ඔයාට ඕන කීල්ස් එකකින් දැන් ගන්න පුළුවන්. කීල්ස් ප්‍රොඩක්ට්ස්ම ඔයාට ගන්න පුළුවන් කීල්ස් එකට ගියාට පස්සේ. ඒ වගේම තමයි ඔන්න දැන් කීල්ස් එකකින් ඔයාට තියෙනවා ස්පින් කරලා වින් කරන්න චාන්ස් එකක්. ඔයා දැන් සතියකට බඩු ගත්තාම කොහොමත් 3000 පනිනවා. සතියකට ගෙදර පවුල හැමෝටම බඩු ගත්තාම නෝ 3000 කොහොමත් පනිනවනේ.
1: අනිවාර්යෙන් පනිනවනේ.
0: ඔව්. ඒක නිසා 3000ට වඩා ෂොප් කරන ඔයාට දැන් පුළුවන් කීල්ස් එකේ Nexus app එකේ එන QR code එක ස්කෑන් කරලා ඒකේ එන spinning wheel එක කරකවලා වටිනා තෑගි ගොඩක් දිනන්න. මොනවද දනද හම්බෙන්නේ?
1: මොනවද හම්බෙන්නේ?
0: MacBook Neo එකක් දිනන්න පුළුවන්. ඊට පස්සේ Samsung Galaxy phone දිනන්න පුළුවන්. Air fryers, JBL speakers, JBL headphones, hotel vouchers, shopping vouchers මේ වගේ ගොඩක් තෑගි රෙඩි කරගෙන ඉන්නවා කීල්ස් එකේ කට්ටිය. ඔයාට තියෙන්නේ කීල්ස් එකට ගිහිල්ලා QR 3000ට වඩා බඩු අරගෙන QR code එක ස්කෑන් කරලා ස්පින් කරලා වින් කරන්න. මේ ඔක්කොම කරන්න ඔයාලට Nexus app එක තියෙන්න ඕන. ඒක නිසා යන්න කලින් අනිවාර්යෙන්ම Nexus app එක download කරගෙන යන්න. ඔයා download කරලා නැත්නම් තාම. Right. දැන් ඔයාගේ ඔය කම්මැලිකම මේ වැස්සත් එක්ක එන නැති කරගන්න පුළුවන් ඔයාට විජේ කෝපි එකක් බිව්වොත්.
1: අද මට මේ හිතුණා විතරයි
0: නේද?
1: මට දවස් තියනවාද?
0: ඔව් මට පොඩ්ඩක් තියෙනවා.
1: ඔව් අපිට ඒ සත්කාර කරන ආන්ටිලා දෙන්නට කියන්න හැදුවේ.
0: ඇසේවා නේද?
1: ඔව්. අර අපේ තියෙන විජේ කෝපි එකක් කෝපි කුඩු දාලා හොඳ කෝපි එකක් හදලා පොඩ්ඩක් ගෙනත් දෙන්න අපේ මැදිරියට කියලා.
0: ඔව්. අපි දෙන්නට පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා අන්තිම විනාඩි කීපෙතර ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. හැබැයි නම බලලම විජය ගන්න දැන් අපි නම් WP ලාංඡනේ බලලා තමයි ඔෆිස් එකට ගෙනත්
1: තියෙන්නේ.
0: ඔෆිස් එකේ කිචන් එකේ තියෙනවා. ඕගොල්ලත් මාකටිකින් ගණීදී අනිවාර්යයෙන්ම WP ලාංඡනේ බලලා ගන්න. මොකද අනුකරණ ගොඩක් තියෙනවා. අනුකරණ වලට රැවටෙන්න එපා.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
3: උදේ 9:00 විනාඩි 38යි දැන්
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න කීල්ස් එන්න spin කරන්න win කරන්න
5: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ speed budget usage lifestyle ඔක්කොටම සෙට් SLT mobile home 4G connection හැමතිස්සෙම සෙට්
6: දින හරසියක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පත් අමතන්න 0112 200 200 LKA output stable ලියාපදිංචි මුල් සමගමකි
7: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රු ප්‍රදර්ශනාගාර වලින්
8: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112 125 125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
9: මොබිට 1278 වාසි ඩබල් දෙන සුපිරිම non stop data package එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා non stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
3: ආ කොහෙන්ද මේ JBL එක
10: කීල්ස් එකෙන්
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න kills එන්න spin කරන්න win කරන්න කොන්දේසි සම්පූර්ණ නදලවේ

0: Happening finna they love me. Happening finna they love me.
1: Happy එකේ අහන්න. ජනි එක දෙදුමාවත. උදේ 10 ඉඳන් දවල් 1 වෙනකම්.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. Velava oba veta gena enne.
1: Cinderella wage mannan inne mawa beera ganna kawuruth tanakan.
2: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: Udena me ay vinadi 48 ay danna.
4: Coca-Cola rasade no dinanno. Onna ape modalali mahatpurunṭai mahatmeṇṭai tægi dinanna niyama chance ekak. Vaasi rasak karanna tiyenne punchima punchi deyai. Koi mohotaka hari oyage velanda salatat ape Net FM kandayama enna puluwan. Ehema ævit modalaligen cool beam ekak denna kiyala illuwot oya denne Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda. Naththam Portillo ekak nam oyata e mohotema modal tæggak dina ganna puluwan. Ehenam soodanam enninna. Api enne
5: Juni 9 badulla. Juni 10 පස්සර
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
7: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
8: Meltol හිස රථය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
9: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මට ඩොක් තියෙනවා මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවන ගලෙන් කමල් බන්දුල මහත්ය කියලා. කිහේ ගියා. මම මාස 6ක් විතර බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේනේ.
10: කතා කරන්න 0777 300 940.
12: Net FM Algo Town
13: brought to you by
10: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin
14: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
15: Melwa eka Lankawa eka
16: Surakshita Parisareka Pihite Superi Watinakamak Sahita Apartment eka adama win karaganna Kadawata Lifestyle Residences Denmawa Thanna Prime Group 1322
17: Rupiyal 3000 kata wediyen Kiehl's eka shopping karanna Nexus app eke QR eka scan karanna spin karanna hita ganna beri watina tayagira spin karanna Kiehl's enna spin karanna win karanna
18: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
19: සදා හරිත

0: උදේ 9යි විනාඩි 56යි අල්ගොටාම වෙලාව ඔන්න අපිට යන්න වෙලාව හරි ගිහින් තියෙන්නේ.
1: ඔව් යන්න ඉස්සෙල්ලා තව පණවිඩ ගොඩක් තියෙනවා කියන්න.
0: මුලින්ම
1: විශේෂයෙන්ම මං හිතන්නේ වටිනාම කියන පණවිඩයක් මේ දවස්වල තව දවස් කීපයයි තියෙන්නේ.
0: ඔව්
1: ඒ තමයි කසාගල සමුහ ව්‍යාපාරය ලංකාවේ සියලුම මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය කියන්නේ රූපවාහිනී සහ රේඩියෝ මාධ්‍ය එකතු කරගෙන කරන අමරදේව ප්‍රසංගය ලබන 13 වෙනිදා ලබන සෙනසුරාදා සිනමන් ලේක් සයිඩ් හෝටලේදී පැවැත්වෙනවා. ඉතින් ඒක වෙනම සංගීත අත්දැකීමක්. මම හිතන්නේ ලංකාවේ සිංහල දැන් මේ බටහිර සංගීතයේ පිටරටවල වලින් ගායක ගායිකාව ඇවිල්ලා මෙහෙම කොන්සර්ට් කරලා තියෙනවා. අර ටේබල් දාලා නේද ඒ ඒ ඒ පරිසරය ඒ තත්ත්වය නිර්මාණය කරලා කරන කොන්සර්ට් කෙරලා තියෙනවා. හැබැයි සිංහල ගීතය සම්බන්ධයෙන් ඉතින් අමරදේව මහත්තයනේ අපිට ඉන්න සංගීතයේ ගීතේ මුදුන් මල්කඩ. ඉතින් එතුමාගේ දර්ශනය එතුමාගේ ගීත ඉදිරි පරම්පරාවට ගෙන යාමේ අරමුණෙන් සහ ලංකාවේ ජනතාවට සුපිරි ප්‍රසංගයක් ලබා දීමේ අරමුණින් ඉතාමත් සීමිත ප්‍රවේශ පත්‍ර ඉතාමත් සීමිත ප්‍රමාණයකට තමයි මේ අවස්ථාව හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආරාධිතයොත් යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ අය සමග ඔබට අසුන්ගෙන මේ ප්‍රසංගය නැරඹීමේ විශේෂ අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් මේ සඳහා ගීත ගායනා කරන්නේ සංක දිනෙත් ශශිකා නිසංසලා, නුවන්දික සේනාරත්න, සුනීර සුමංග, අමිෂ මිනෝන්. ඉතින් මේ ඔක්කොම ලංකාවේ මාධ්‍ය විසින් එළියට දාපු ගායන තරු. ඔවුන් දැන් ඉහළ ආසේ සුපිරියට බැබළුමින් ඉන්නවා. ඉතින් ඔවුනුත් ඔවුන්ටත් විශේෂ අවස්ථාවක් අපි දැක්ක. අපේ ෆේස්බුක් එකට ගියාම සංක දිනෙත් කියනවා ඔහුගේ ජීවිතේ ලැබෙන අනර්ගතම අවස්ථාවක් මේ අමරදේව මහත්තයාගේ ගීත ගායනා කරන්න ලැබෙනවා කියන එක මේ මොහොතේ. ඉතින් අමරදේව පදනමත් එක්කතු වෙලා මේ ඉදිරිපත් කරන ප්‍රසංගයේ ඉතාමත් සීමිත ටිකට් ප්‍රමාණය. ඒ කියන්නේ මේ නිකන් අර මේ හැම ප්‍රසංගයකටම කියනවනේ තව ටිකට් ටිකයි තව ටිකට් ටිකයි කියලා. එහෙම එකක් නෙමෙයි. දැන් මේ වෙලාවේ ඔබට ස්පාසුවක් තියෙනවා නම් mytickets.lk වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න. ඇත්තටම සීමිත ටිකට් ප්‍රමාණයක් තියෙන්නේ. මේ පිළිබඳව සමහරවිට ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ටිකට් ගන්න පුරුද්දක්. සමහර අර කෝල් කරලා විස්තර දැනගන්නත් කැමතිනේ. ඉතින් එහෙම හැට දුරකථන අංකයකුත් නිකුත් කරලා තිනවා 0766 830 1180 0766 830 1180 කියන දුරකථන අංකයට කතා කරලා හිමවර්ණ ප්‍රසංගය ගැන තොරතුරු දැනගන්නත් ඔබේ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමටත් මේකට කතා කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
0: රයිට්. ඒ නිසා
1: ඉතින් කසාගල සමු ව්‍යාපාරය තමයි මේකට ප්‍රමුඛත්වය අරන් කටයුතු කරන්නේ.
0: ප්‍රමුඛත්වය අරන් කටයුතු කරන්නේ. ඒක නිසා කසාගල ඒ කරන ලස්සන වැඩේ මතක් කරන ගමන්ම ඔයගලන්ට මතක් කරනවා. කසාගල එක්ක ඔයගලන්ට ඉන්වෙස්ට් කරලා ඔයාගේ ඒ ගෙදර වා නිකන් එකතු කරන් ඉන්න සල්ලි ටිකට ඊට වඩා වටිනාකමක් දෙන්න පුළුවන්. ඔයාට පුළුවන් දැන් ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකට ජොයින් වෙන්න කසාගල ලයික් එකතුනොත්. මේකේ තියෙන වගා කරන්න. හැබැයි වගා කරන්න කිව්වට ඔයාට ගිහිල්ලා භූමිය හදලා මුදලින් ඉන්වෙස්ට් කරන්න විතරයි. ඔයාලට පුළුවන් ගාල්ලේ ගලන්ගේ තියෙනවා කුරුඳු වගාව, ඊට පස්සේ පොළොන්නරුවේ නයිමිරිස් තියෙනවා, ඊට පස්සේ මාතලේ අඹ තියෙනවා, තේ තියෙනවා. මේ ඔක්කොම කසාගල ප්ලාන්ටේෂන්ස් ලාගේ අර හොඳටම තියෙන වගාවන් මේ දවස්වල. ඒක නිසා ඉන්වෙස්ට් කරන්න ඔයාලට තව වැඩි විස්තර දැනගන්න ඕන. අපි නම්බර් එක මතක් කරන්නම්. 0111 77 87 0112 77 87. කසාගල නම්බර් එක කෝල් කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. රයිට්. අපි දෙන්න යන්න හදන්නේ දැන්. හෙට අපි එනවා ආයේ.
1: එනකොට අපි දෙන්න 3 දෙනා වෙලා එන්න තමයි හදන්නේ වෙනදා වගේ. අපි ඒකින්ද අපේ අචීගේ හොරලෙඩ බොරුලෙඩ නේද අද ඉස්කෝලේ යන්න බෑ කියලා අඬපු ඇඬිලි ඔක්කොම ඉවරලා හෙට ආයේ එන්න නේද?
0: ඔව් අපි බලමු හෙට යාවත් උස්සගෙන එන්න පුළුවන්ද කියලා. අපි හිතනවා අචියත් එක්කන් එන්න ඕන.
1: අපි ගිලන්න නැක් හරි ගිහලා කරේ තියන් හරි එන්න.
0: නැත්නම්
1: 119 ඉන්න මේ මොකද
0: 19.90
1: සුව සැරියට හරි කියලා දෙවලා ඇම්බියුලන්ස් එකක් දාලා හරි මෙහෙට
0: ගෙන්නන්නම්. හරි එහෙනම් අපි යන්න හදන්නේ පරිස්සමෙන් සතුටෙන් ඉන්න සතියේ මුල ජයග්‍රාහී සතියක් ඔගලන්ට විශ්ව
1: සතියක් වේවා කියලා අද ඉඳන් ඉතින් මේ සතියෙම බොහොම ජවයෙන් වැඩ කරන්න ලැබේවා.
0: එහෙනම් අපි යනවා. මම සාරා.
1: මම නුවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
2: Good morning. වේලාව 10:10 විනාඩියකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: ආයුබෝවන්. මේ පැයි රටතුට සමගින් මම භාෂිනී. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඒ විපක්ෂ ඇතැම් කණ්ඩායම් තවත් නොබෝ වේලාවකින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා නිදහස් කරන ලෙසට බල කරමින් එම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට නියමිතයි. පාස්කුවේරි දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත්තේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් බහරේ පසුවනවා. කෙසේ වෙතත් ඒ රාත්‍රිය ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මිලගනෙත් නිවුස් පෙරවරු 11ට.
0: නෙත් නිවුස් මේපැයි රටතොට.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
4: ජනි එක දේ දුනුමාවත.

శుభోదయ సునాక్ బేబా, గుడ్ మార్నింగ్, గుడ్ మార్నింగ్, గుడ్ మార్నింగ్. విలావుదే దహాయాయి వినాదిన్నవయాయి అభిపటాంగన్ హదన్నే ఓయాట సుపుర్రుదు దేదును మావత్. විවේකී සතියන්තයකට පස්සේ අපි ආයෙත් අපේ රාජකාරී වැඩ කටයුතු ටික පටන් ගන්න සතියේ පළවෙනි දවස තමයි සඳුදා දවස. අද ජුනි මාසේ 8 වෙනිදා සඳුදා දවස. ඉතින් මොකද වෙන්නේ මේ සතියේට? ප්ලෑන්ස් ගොඩාක් එක්ක අද දවස ඔයා පටන් අරගෙන වැඩ කරන්න පටන් අරන් ඉන්නව වෙන්න පුළුවන්. නැත්නම් උදේ 9ට 8ට විතර වැඩට ඇවිල්ලා තාමත් පොඩි කයියක් දාගෙන වැඩට සෙට් වෙන ගමන් ඉන්නව වෙන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ ගාමන්ට් එකේ ඉඳන්ම ආවැහුවත්, ටේලර් ෂොප් එකේ ඉඳන්ම ආවැහුවත්, කඩේ ඉඳන්ම ආවැහුවත්, එහෙම නැත්නම් ගෙදර ඉඳන්ම ආවැහුවත්, සැලුන් එකේ ඉඳන්ම ආවැහුවත්, දවල් එක වෙනකන් ඔයා කැමතිම සින්දු ටික එක දිගට එක පෙළට දෙන්න බලාගෙන තමයි දේදුණු මාවතින් ඔයාව හොයාගෙන ආවේ. හැපි එකේ දේදුණු මාවත අහන ඔයාට මේ පැත්තට හැපි එකේ කතා කරන්න පුළුවන් 0112 55 33 63. එහෙම නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න 0711 95 95 95. පහුගිය දවස් කීපය පුරාම මං ඇහුවා ලංකාවේ එක එක ගම්වලට නම් වැටලා තියෙන විදිහත් එක්ක ඒ ඒ ගම් ගැන විස්තර. ඉතින් අද Net FM Facebook fan page එකට ගියොත් ඔයාට ඒ විදිහෙම ප්‍රශ්නයක් මං දීලා තියෙනවා. දැන් අපි පහුගිය දවස් ටිකේ වැව කියලා අගට තියෙන ගම්වල නම් ඇහුවා, ඊට පස්සේ කන්ද කියලා අගට තියෙන ගම්වල නම් ඇහුවා, පිටිය කියලා අගට තියෙන ගම්වල නම් ඇහුවා. අද මම අහන්නේ කඩේ කියලා ගමේ නම අගට තියෙන ගම් නගර මොනවද තියෙන්න කියලා. දන්නවනේ මේ පැතර කෝල් එකක් දාලා කියන්න, WhatsApp message එකක් දාලා කියන්න, අපේ Facebook fan page එකේ post එකට මේ වෙනකොටත් කට්ටිය comment කරන්න බලා පටන් අරන් තියෙනවා. ඒ පැතර comment එකක් දාලත් කියන්න පුළුවන්. අද ජුනි මාසේ 8 වෙනිදා ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB බැංකුව ඔයා වෙනුවෙන් සංවිධානය කරන NSB Digital Drive වැඩසටහන අදත් ක්‍රියාත්මකයි. හරියටම කිව්වොතින් අද දවසේ කිරිඳිවැල බස් රථ නැවතුම්පළ ගාවට ගියොතින් ඔයාට ඩිජිටල් බැංකු සේවාවන් පාවිච්චි කරනකොට ඔයාට එන ගැටලු, ඒ ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳව වැඩි විස්තර දැනගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට ප්‍රශ්න ගොඩාක් එනවනේ. අපිට විතරක් නෙවෙයි, අපේ වැඩිහිටි අම්මල තාත්තලට, අච්චි අම්මලට, සියලට, ඒගොල්ලන්ට උනත් දැන් ඩිජිටල් බැංකු කරන සේවාවන් ගැන විස්තර දැනගන්න වෙනවා. ඒ හින්දා තමයි NSB බැංකුව සුරක්ෂිතව ඔයාට මේ දේවල් කරන්නේ කොහොමද කියලා දෙන්න NSB Digital Drive ඔයාගේ ළඟටම අරගෙන එන්න. කිරිඳිවැල බස් රථ නැවතුම්පළ කිට්ටුව ඉන්නවනම් ඔයා අද අවස්ථාව තියෙනවා ඒකත් එක්ක එකතු වෙන්න. ඒ ගැනත් මතක් කරන ගමන් මේ පටන් ගන්න දේදුණු මාවත. මම ඉන්නවා දවල් එක වෙනකම්. මම ජනී.

ඔය නිතට හොරා පැන යන කට්ටිය අල්ලගන්න පුළුවන් රස කෑමක් හදලා දුන්නාද? රස කෑම හදන අයගේ රස රහස තමයි ෆ්‍රීලන් කියලා කියන්නේ. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන වෙතින් අරගෙන එන ඒ නිෂ්පාදනත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර හදන කෑම එක එක විදිහෙන් රස කරන්න ගන්න. නිකමට හිතන්නකෝ සෝයා මීට් ගැන. සෝයා මීට් එනවා රස වර්ග 13කි. සති දෙකක් බය නැතුව සෝයා මීට් කාලම දවස ගෙවා ගන්න පුළුවන්. රස වර්ග 13 අතර තියෙනවා ඔයා කන්නාස කොස්සට කළුපල් මාළුව රසයෙන්, චීස් රසයෙන්, හාල් මැස්ස රසයෙන්. කොහොමද ඉතින් හාල් මැස්ස රසිනුත් සෝයා මීට් තියෙනවා කියලා කියන්නේ? ආයි මොන කතාවද? ඔයා සෝයා මීට් අරගත්තට පස්සේ හිස් දවටන විසි කරන්න එපා. පරිසරයටත් හානියක් වෙනවනේ. දැන් ඔයාට ඒ හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර ලිපිණයට යවුවොත් මාසෙකට ඇතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගිවලක් ඔයාගේ කරගන්න පුළුවන්. කරන්න තියෙන ජුනි මාසේ 30 වෙනිදාට කලින් ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයට යවන එක විතරයි. කොහොමත් අපි හැමෝම හැමදාම ගන්න ෆ්‍රීලන් සෝයා මීට් කියලා මම දන්නවා. මොකද ගෙදර ඉන්න පුංචිම දරුවෙකුට උනත් කන්න දෙන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයිනේ ෆ්‍රීලන් සෝයා මීට් හදන්නේ. ඇතුලේ තියෙන 3-5 පැකට් එකේ උනත් කෘතිම රසකාරක මුකුත් අඩංගු වෙන්නේ නැහැ. ෆ්‍රීලන් 3-5 මිශ්‍රණ ගැන අපි දන්නවනේ ඉතින් කොහොමද? ඒක හන්ද ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න ෆ්‍රීලන් සෝයා මීට් අනිවාර්යයෙන්ම ගන්න. සින්දුවට යන්න කලින් මං කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. මම යනවා වල්පිට මුල්ල පැත්තට ගිහිල්ලා එන්න අපේ උපාලි අයියා කතා කරා. කතා කරලා කිව්වා වයිෆ් දම්මි තුෂාන් මිහිරංග පුතාලා දෙන්න එකතු කරගන්න කියලා. හැපි බර්ත්ඩේ එකක් තියෙනවාද? මීගමු ඉඳන් අමීෂ තමයි කතා කරලා මට පණිවිඩය කිව්වා. අපේ ශාලිකා නංගි, අමීෂගේ හස්බන්ඩ්ගේ නංගි, එයාගේ අද උපන්දිනේ. සුබ උපන්දිනයක් වේවා කියලා මම කියනවා. කෙල්ලගේ බර්ත්ඩේ එක කීවෙනි බර්ත්ඩේ එකද කියලා මම දන්නවා. වයස කියන්නේ නැහැ, හොඳ නැහැ. ලොකු අයියා ප්‍රභාත්, එතකොට අයියාගේ වයිෆ් අපේ අභීෂා, ඊට පස්සේ ලොකු දුව ආදීෂා, ඊට පස්සේ දෙවෙනි දුව මෝක්ෂා, අහිංස, මේ හැමෝම ශාලිකා නැන්දට සුබ පතන්න එකතු වෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anubaha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
4: වේලාව දැන් 10යි විනාඩි 21යි
5: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැම අතින්ම සෙට්
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
8: ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රැසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 9 බදුල්ල ජුනි 10 පස්සර
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
10: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති
11: යහතුන වඩන අපේ රස විජේ
10: වෙළඳපොලෙන් කුළුබඩු මිල දී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්
12: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
13: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
14: සංක දිනය සශිකා නිසංසලා
15: සුනීර සුමංගා
16: නුවන්තිකා සේනාරත්න
17: අමීෂ මිනෝල්
18: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
19: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
1: Tickets, mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
10: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්
5: මේ වයිෆ්
4: මොකද හස්බන්ඩ්
5: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මොරුංගා පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
4: අයියේ
5: රිස්ක් එක වැඩිනේ
4: ඒ කිව්වේ
5: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ
4: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉදලයි තියෙන මොකට කියලාද
7: පාවල් ප්‍රශ්න නැතු අහන්න ජනි එක දේ දුනු මාවත
5: දෙදුනු මාවත අහන අතරේ දැන් වෙලාව 10යි විනාඩි 26ක් වෙලා තියෙනවා මේ වෙලාවේ ලොකු වැඩක් සිද්ධ වෙනවා හරියටම කිව්වොතින් කිරිඳිවැල බස් රථ නැවතුම් පොළ ගාව ස්ටෑන්ඩ් එකක මම අර කලිනුත් මතක් කරේ NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහන් මාලාවේ දෙවෙනි වැඩසටහන තමයි අද දවසේ කිරිඳිවැල බස් ස්ටෑන්ඩ් එක ගාව සිද්ධ වෙන්නේ එතන සිද්ධ වෙන දේවල් මෙතනින්ද මට කියන්න බෑනේ. මං ඉන්නේ ඒ හින්දා එතන ඉඳන් ඒ දේවල් ගැන හරියටම දන්න කෙනෙක් එක්ක කතා කරන්න තමයි හදන්නේ. අපේ NSB බැංකුවේ අලවියංශි සහකාර කළමනාකාරතුමා සමන්ත මහත්තයා මං සම්බන්ධ කරගත්තා කතා කරන්න. අයිබෝවන් සමන්ත මහත්තයා.
20: අයිබෝවන් ජනිත්.
5: හරි, එතකොට දැන් මොකද්ද මේ ඩිජිටල් ඩ්‍රයිව්? NSB ඩිජිටල් ඩ්‍රයිව් කියලා මොකද්ද මේ සිද්ධ වෙන වැඩසටහන?
20: ඇත්තටම අපිට කියන්න සන්තෝසයි මේ ඩිජිටල් ඩ්‍රයිව් එක ඇවිල්ලා අපි දිස්ත්‍රික්ක ගණනාවක් අත්දැකීමුත් එක්ක
5: අද මේ තුන්වෙනි අධ්‍යයන නේද?
20: තුන්වෙනි අධ්‍යයන අද ඇවිල්ලා ඉන්න අපි බස් නැවතුම් පොළ කිරිඳිවැල
5: මෙතෙන්ද
20: විශාල සංඛ්‍යාවක් අද එනවා ඩිජිටල් තමන්ගේ ඩිජිටල් අත්දැකීම ලබා ගන්න වැල නොකැටි සෙනඟ මෙතෙන්ද එනවා. ඇවිල්ලා ඔවුන්ගේ අලුත් අත්දැකීමක් ලබා ගන්න මොකද ඇප් එක ඩවුන්ලෝඩ් කරලා දෙනවා අපි හැම ඩවුන්ලෝඩ් කරන හැමෝටම අපි තෑගි ලබා දෙනවා.
5: මෙතෙන්ද
20: ආවොත් ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්.
5: ඔබට
20: ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් තමන්ගේ ඇඟිලි තුඩේ දුරේ තියෙන බැංකුව
5: බැංකුවට
20: යන්න බැංකුවක කියන සියලුම කටයුතු අත්තර මේ ඇප් එක හරහා කරන්න පුළුවන්. ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, රීලෝඩ් එකක් දාන්න, තමන්ට ගෑන දඩකොලයක් ගෙවන්න, පොලිසිය දඩකොලයක්.
5: එහෙම රස්තියාද වෙන්න ඕනේ
20: නැහැ. එහෙම රස්තියාද කාලි ඉවරයි. දැන් ඔක්කොම මෙතෙන් දදාවත් එහෙම කිරිඳිවැල මේ ඉන්න ජනතාවට අපි මේ පහසුකම නොමිලේම ලබා දෙනවා. ඒ වගේම ව්‍යාපාරික මහතුන්
5: මේ
20: කිරිඳිවැල හොඳ වෙළඳ නගරයක්.
5: විශාල
20: සංඛ්‍යාවක් වෙළඳාම් හෙළදාම් කටයුතු කරන නගරයක්. මේ නගරේ අපි හැමෝටම අද අපි ළඟට එනවා. ඒ වෙළෙන්දුන් ළඟට ගිහිල්ලා අපි QR කේතේ හරහා ගනුදෙනු කරන්න අවස්ථාව ලබා දෙනවා. මේ සියල්ල නොමිලේ ජයි.
5: සත්‍යයක්වත්
20: අපි අය කරන්නේ ඔබ ළඟටම ඇවිල්ලා අද සේවය සපයන්න අපි සූදානම් වෙලා ඉන්න අපේ කණ්ඩායම ජාතික ඉදිරිගිරි බැංකුව. ජාතික ඉදිරිගිරි බැංකුව කියන්නේ ඇත්තටම අංක එකේ බැංකු සන්නාමය ලංකාවේ. එහෙනම් කිසිම කෙනෙකුට රාජ්‍ය 100% රාජ්‍ය අනුග්‍රහය තියෙන බැංකුව මේ බැංකුව හයත් එක්ක ගනුදෙනු කරන්න විශාල ඕගොල්ලන්ට පහසුවක්, ඒ වගේම user friendly app එකක් QR හගමය හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව අපි උදා කරලා දීලා
5: තියෙනවා.
20: අපි කියන්නේ ඒක අපි ඉන්න බස් නැවතුම් පොලේ එන්න මේ අත්දැකීම විඳ ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම තමයි අපි කරන්න තියෙන්නේ. මේක නැවුම් අත්දැකීමක් වේ ඕගොල්ලන්ට ඔබගේ වැඩ පහසු කරගන්න, ලේසි කරගන්න, ආවම පිළිවෙලකින් තමන්ගේ වැඩ ටික් කරගන්නේ කොහොමද කියන එක අපි මෙතෙන්ට ආපුවාම ඒගොල්ලන්ට කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා.
5: එනම් බොහොම ස්තුතියි මේ වෙලාවේ සම්බන්ධ වුණාට.
20: බොහොම ස්තුතියි.
5: හරි, එහෙනම් ඒ කතා කරේ අපි NSB ડિජිටල් ඩ්‍රයිව් ගැන. දැන් කතා කරන්න හදන්නේ මේ පැත්තට WhatsApp messages වල තියෙන කට්ටිය ගැන. මුලින් අපිට උදේ පාන්දර මෙසේජ් එක දාලා තියෙන රත්නපුර රත්නලානි වචනේ පැටළුණා. රත්නලානි ඉන්න ඕලු. ඒගොල්ලන්ට දෙන්නලු ලස්සන සින්දුවක්. එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නවා කුරුණෑගල. එයාගේ නම අචින්ත ආකාශ්. මේ අපේ එක්කෙනෙක් නෙවෙයි නේද? මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. සින්දුවකුත් ඉල්ලලා තිනවා මම දෙන්න උත්සාහ කරන්නම්. හරිද? ඊට පස්සේ මෙන්න තව එක්කෙනෙක්. හරිද? ජනි අයියේ මම රාගම රෝසි හිමාෂා. අපිට දෙන්නකෝ ලස්සන සින්දුවක්. එයාටයි එයාගේ චූටි මැණිකටයි තමයි සින්දුව ඉල්ලන්නේ. අර යාගේ චෝටි මැනික පොළොන්නරුවේ ජයන්තිපුරේ ඉන්න චතුරංග චෝටි නෑ කොල්ලා. යාළුවෝ දෙන්නවත් එකතු කරගන්න කියලා කියනවා ලස්සන සින්දුවක් දෙන්න. ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං කට්ටියම එකතු කරගන්නවා. ජනි අයියේ සුභ උදෑසනක්. අද අපිට කරන්ට් එක නෑ, හැබැයි ෆෝන් එකෙන් අහනවා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ගන්තුණ ඉඳන් අපි වහන අපේ කෞශල්‍යණක්. කෞශල්‍යා ටෙක්ස්ට් ඇන් ටේලර්ස් එකේ කෙල්ල ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගම්පොලින්නම් ප්‍රියදර්ශනිත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ වේවා. අදත් අපිව මතක් කරන්න ගලේ කඩේ රයිගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා. ඊළඟට හැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකත් අපිව අහගෙන ඉන්නවා. සනත් ඉන්නවා. සනත් අද වැඩට ඇවිල්ලා. බොස් චමින්ද ඉන්නවා. රසින්දු කඹුරාවි බින්ති නග මාලින්ද තනූෂ ශාක්‍ය විහාරා කොට්ටපිටියේ නිලු සමන්ත මන්දාර හුලංගස් දළු ඉන්න චාරිකා ඊට පස්සේ රුවන් එයාලගේ දුව තරුෂි මැගිනෙන්ද මේ කට්ටියම එකතු කරගන්නවා.

ගොඩාක් වෙලාවට ලෙඩක් දුකක් හැදුනට පස්සේ අපිට පිටරට ඉන්නේ අපිගේ ළඟින්ම ඉන්න කට්ටිය විතරයිනේ. එහෙම අපේ ළඟින්ම ඉන්න කෙනෙක් තමයි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ ආයුමා ආයුර්වේද වෙදමෙදුර ඉන්න කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයා. ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයා ගාව තියෙනවා. සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තමයි ආයුමා ආයුර්වේද වෙදමෙදුර තියෙන්නේ. අදනම් වහලා සඳුදා අඟහරුවාද පෝය දවස් වහලා ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර. ඔයා දුර බැහැර ඉඳන් එන කෙනෙක් නම් කතා කරලා දිනයක් වෙන් කරගෙන යනවා නම් වැඩේ ලේසි වෙයි වාට. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාලට මතක් කරන්න ඕනේ. දැන් ඉතින් අපේ යාළුවෝ ගොඩ දෙනෙක් කඩ දාගෙන ඉන්නවනේ. ඒ කඩේට බිස්නස් එන්න නම් ඒ කඩේට එන්න ඕනි ෆාස්ට් මූවින් දේවල් විකුණන්න. ඒ කියන්නේ හැමෝම හොය හොය ගන්න දේවල්. මේ දවස්වල අපි හැමෝම හොය හොය බොන බීමක් තමයි ඩිලෙක්ටා කියලා කියන්නේ. ඩිලෙක්ටා බ්‍රෑන්ඩ් එකෙන් ඩ්‍රින්ක්ස් ගොඩාක් එන. ඔය ඉතින් පෝෂණ අතිරේකයක් ආහාර අතිරේකයක් විදිහට අපි පාවිච්චි කරනවනේ. දැන් ඉතින් ඔයාගේ කඩේට ඩිලෙක්ටා නිෂ්පාදන විකුණන්න අරගන්නව නම් ඔයාට අවස්ථාව තියෙනවා අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට තමයි කෝල් කරන්න ඕනේ. 011 437 1250. 011 437 1250. දැන්ම කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන්. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මොකද WhatsApp එකේ ඉන්න කට්ටියට මට අදත් කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ ඉවසීමේ ශක්තිය මං අදත් පරීක්ෂා කරලා බලනවා කියලා තමයි. ගුඩ් මෝර්නින් චනි, අපිත් ඉන්නවා කියලා යටියන්තර දේශාණි ස්ටුඩියෝ එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා, මං එකතු කරගන්න. ඊට පස්සේ ගමටම ඇහෙන්න දාගෙන ඉන්නවා කියලා කෑගල්ල ඉඹුල්ගස් දෙනිය ෆෙයාෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ අපේ උදේශිකා නිරූපමාලා මැසේජ් එකක් දාලා කියලා තියෙනවා. ඒ කියන්නේ උදේශිකාලගේ ගමේ ඉන්න හැමෝමත් එකතු කරගන්න වෙනවා මට. ගමටම ඇහෙන්නනේ දාලා තියෙන්නේ. මකුල්ලොන රංජිත් දිසානායක අයියා ඉන්නවා. සුබ උදෑසනක් ජනි, ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ නදී මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ ධනංජය බණ්ඩාර මීගමින් ඉඳන් අපි වහගෙන ඉන්නේ සෙන් ඇන්තනිස් රෝඩ් එකේ. එයාගේ කට්ටිය ඉන්නවා දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ හැම ඇතුළු කට්ටිය වැඩ ගොඩක් කරන ගමන් තමයි අපි වහගෙන ඉන්නේ. රෙදි හොදනවලු. ඔවුනේ කාලෙකට පස්සේ වැහැල වැහැල පායන්න ගත්තේ. කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට.

0: FM anu paha, FM anu hadrai tashuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න. අමතන්න 0112 559 669.
3: වේලාව 10:44.
4: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරිලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරිලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
2: වට්ස්ඇප් කරන්න 0674416148. ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන්. හැම අතින්ම සෙට්.
2: අවශ්‍ය සීලම කර්ණු රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණු හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබිකයා ඇහැලියකට කුරුවිට 0766 446 7953.
7: කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, වින් කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
10: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
11: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 0777 406 4394 කතා කරන්න.
12: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
2: ඔයාට තියෙන

0: හතයි තුන්සියයි නවසය හතලිහ.
1: හැලෝ හැලෝ හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව 10යි විනාඩි 47යි
5: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්
5: වාගතින් වැරද්දක් වෙනවා ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා කවුද මුලින්ම සමාව ගන්න
6: මම ගන්නවා
5: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
6: ඒත් ඉතින් මම සමාව ගන්න
5: වැරද්දුවනේ වයිෆ් ලගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ වයිෆ් ලා කරන හැමදේම හරි
7: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
4: කාලකට කලින් කාලයක් ගැන මතක් වෙන ලස්සන සින්දුවක් අහන්න යන්න හදන්නේ මේ සින්දුව අහන්න යන්න කලින් මම කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන ඔයාලට මතක් කරන්න අපි හැමෝටම හීනයක් වෙලා තියෙන නිවාස සිහිනය සැබෑ කරගන්න ඔයාලට හම්බ වෙන හොඳම අත්වැල කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාලට දෙන්න සූදානම් ඉදින්න කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගයක් කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක ඔයා හදන්න ගියොත් එහෙම ලක්ෂ 50කින් වගේ ඔයාලට හදා ගන්න පුළුවන් මෙන්න තැන් වල ලක්ෂ 70ක් 80ක් අනිවාර්යෙන් යනවා හොදි කදල් එන්ටර්ප්‍රයිසස් මේ මුදල ඔයාලට එකපාර ගෙවන්න කියලා කියන්නේත් නෑ අවුරුදු 10ක් අරගෙන වාරික වශයෙන් හිමීට ගෙවන්න අවස්ථාවත් ඔයාලට ලබා දෙනවා ලංකාවේ කොතැනක ඔයාගේ ඉඩම තිබුණත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්නත් කදල් එන්ටර්ප්‍රයිසස් සූදානම්ින් ඉන්නවා මහරගම ඇල්හේන පාරේ තමයි කදල් එන්ටර්ප්‍රයිසස් එකේ ඔෆිස් එක තියෙන්නේ හැබැයි එතෙන්ට යන්න කලින් ඔයා අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න මොකද ඒ තරමට කට්ටිය කදල් එන්ටර්ප්‍රයිසස් හොයාගෙන යනවා 0744390352 50 එහෙම නැත්නම් 0744390352 51 සින්දුවට යන්න කලින් මං ටග් ගාලා එකතු කරගන්නවා මේ වෙලාවේ අපි වහගෙන ඉන්න අපි සෝමාදේවි ප්ලේස් එකේ කිරුළපණ සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපි රංගනව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අද උදේම මෙසේජ් එකක් දාලා ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා හම්බන්තොට කළු දොදොල් කඩේ ඉඳන් සෙට් එකක් අම්මෝ දොදොල් කෑල්ල කන්න පුළුවන් ළඟදීම සින්දුවක් දෙන්න කියලා කියනවා ශානක ඉන්නවා නිලන්ත ඉන්නවා ආනන්ද ඉන්නවා මහීමා සසීමා රන්දිමා සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා තව කට්ටිය ගොඩාක් ඉන්නවා WhatsApp එකේ මං ඊළඟ පැය අනිවාර්යෙන් මතක් කරන්නම් ඉවසන් ඉන්න හොඳේ

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by.
2: Akunu lake namahu babana ratapuram rasa genayana. Aule sama rasa karakana. Mater freela noodles, taste ke trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 273 336.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදාම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. Okkotama set SLT Mobitel Home 4G connection. Hamathima set.
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
9: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන? සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
10: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 446 7953.
11: මුදලාලි
12: අනෝනා
11: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
13: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබතුමා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
12: විජය දාන්න ඔක්කොටම.
13: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
14: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු වෙනවා.
15: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
16: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
17: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
18: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
19: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
20: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
21: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
22: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
21: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
20: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
19: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
21: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
10: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulak Kampola Kasagala Samuha Vyapare Vetin.
21: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
23: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22.
24: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
25: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
26: Net FM Algo Town.
27: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
28: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නෝන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නෝන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
27: වේලාව උදේ 11යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Netnews මේ පැය රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම.
2: අයිබෝන් මේ පැය රටතට සමගින් මම භාෂිනී. රියතුරු බලපත්‍රයක් නොමැතිව මගින් සහිතව මගේ ප්‍රවාහන බස් රථයක් දහවනේ කළ සැකකරුවකු හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දික්කොය සලංකන්ද ප්‍රදේශයේ සිට සැකකරු දෛනිකව එම බස් රථය දහවනේ කර අතරමඟදී නිත්‍ය රියතුරුට බස් රථය බහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ. ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හැටන් මහේස් රථ අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දවසමෙත වාර්තාකරණය දහවල් 12ට.
1: Net News මේ පැය රටතට. දේ දුනු මාවත.
3: Brought to you by.
4: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන. අවුලේ සෑම රස කර කන. මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

හැපියකයහන දේදුනු මාවතේ අද දවසේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික තමයි මම මේ පටන් ගන්න හදන්නේ. මං ඉතින් කියන්න ඕනි කලින් පැයේ මේ පැතට ආපු WhatsApp messages මං තාම කියලා ඉවර 125කටත් වඩා අඩු ප්‍රමාණයක්. තව සෑහෙන messages ප්‍රමාණයක් තියෙනවා කියන්න. එතකොට call කරපු කට්ටියගේ නම් ගොඩාක් තියෙනවා කියන්න. ඒ හැම දෙෙම අඩුවක් නැතුව කියන්න ඕනි මේ පැය දෙක ඇතුළේ. එකහන්ද ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්නෙ. නම් ටික බල කියනකම් ඉවසීමෙන් බලන් ඉන්න අපේ මහරගම චාන්දනී අක්කව තමයි මුලින්ම එකතු කරගන්න අපිට call එකක් දුන්නා. මේ වෙලාවේ ටී-ෂර්ට් නමන ගමන් තමයි අපි වහගෙන ඉන්නේ. හස්බන්ඩ් එකතු කරගන්න කිව්ව අපේ හස්බන්ඩ් සමන්. ඊට පස්සේ අනුෂිකා දුව හැයිනේ ෂෙහාරා ෆැෂන් එකේ. ඊට පස්සේ අපේ හසිත පුතාවයි ජනීෂ පුතාවයි එකතු කරගන්න කියලා කිව්ව. ගම්පොළ දික්වැල් ඉන්න පවුලේ හැමෝමත් මතක් කරන්න කියලා කිව්ව. බදුල්ලේ කැටවල සමන්ත සැලූන් එකේ ඉඳන් අපේ සමන්ත බෝයි කෝල් එකක් දුන්නා. එකතු කරගන්න කියලා කිව්වා අපේ කේෂාන් මල්ලිව. ඊට පස්සේ වයිෆ් නිසංසලාව, හිරු තරු ස්ටෝස් එකේ ඉන්න අපේ ඒගොල්ලන්ගේ අම්මා විමලාවති, ඊට පස්සේ ලොකු දුව තරුන්දි, ඊට පස්සේ දෙවෙනි දුව ඉරන්දි. ඒගොල්ලන්ව එකතු කරගන්න කියලා කිව්වා. කලින් දවසක මං මේ දෙන්නගේ නම් වරද්දලා නේ කියලා තියෙන්නේ. මාර වැඩක් තමයි මං කළා තියෙන්නේ. මොනරාගල වඳුරු වඳුර බද පොඩ්ඩක් ඉන්න. නෑ නෑ නෑ නෑ වැදි කුඹුර. මගේ අකුරු මටම කියව ගන්න බෑ. මොනරාගල වැදිකුඹුර ඉඳන් අපේ මංජුලා කතා කරා. සශිනි දුව, ඊට පස්සේ චමාෂ පුතා, ඊට පස්සේ අල්ලපු ගෙදර ඉන්නවා සිත්මි දුව, ඊට පස්සේ අවිෂ්ක දුව, අවිෂ්කා දුව, මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. විශේෂයෙන්ම මේ සිත්මිගේ අවිෂ්කගේ අම්මා මොනරාගල මොනික් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. අයිරාංගනී නංගි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මාදම වැලිවිටියේ ඉඳන් අපිට කෝල් එකක් දුන්නා. දැන් කෝල් කරලා සෑහෙන වෙලා අදත් කට්ටිය සෙට් වෙලා. දැන් මේ මං කියන ඒවා තේරෙයි දන්නේ නැහැ කිව්වට. එකතු කරගන්න කියලා කිව්වා. ලුණු දෙහි ප්‍රියන්ත ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ ජිම්ම බෝයි ඉන්නවා කිව්වා. උපාලි, ඊට පස්සේ සේනාරත්න, සුදු බේබි ටැක්සි අපේ අනුරයියා, ඊට පස්සේ රාජායියා මේ සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මං WhatsApp එක පැත්ත තමයි ටක් ගාලා බලන්න හදන්නේ. නම් ගොඩක් තියෙනවා, මට තාම කියන්න බැරි වුණා. කළුඅග්ගල ඉඳන් නිලන්ති අපිට නිලංගි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අලුත් කඩේ කොච්චි කඩේ කියලා ඉවලා තියෙනවා. අර මං කිව්වනේ කඩේ කියලා ඉවර වෙන ගම් නගරවල නම් මට කියන්න කියලා. අලුත් කඩේ කොච්චි කඩේ ඉවලා තියෙනවා ඉතින්. ඊට පස්සේ දේදුණු මාවතට මාවත් එකතු කරගන්න කියලා අපේ දුම්බර ඉන්න ලලිත් ප්‍රියංකර අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මහරගම සිට අපේ දුලානි මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ දුවවයි පුතාවයි හස්බන්ඩ්වයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හයි හයි කොල්ලෝ, එනකම් බලන් හිටියේ, මටත් දෙන්න ලස්සන සින්දුවක්. එහෙම තමයි අපිට හෝකන්දර ඉඳන් මැසේජ් එකක් දාලා තියෙන රුක්මණී කියන්නේ. දයාසේනවත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. මං කියලා කිව්වනේ අර කඩේ කියලා අගට තියෙන නම් කියන්න කියලා ගම්වල. මට ඉතින් කොච්චි කඩේ තමයි මුලින් මතක් වුණේ. අපේ රුක්මණියකටත් මතක් වෙලා තියෙන කොච්චි කඩේ. මං එකතු කරගන්න. ඉතින් කොහොමද ඔයාට අපේ ආයතනයේ වැඩ කරන නෙත්මි නංගි සඳුනි නංගි දෙන්න අද ආව වෙලේ ඉඳන් ගමේ ඕපදූප ටික පොලිමට කියවනවා ඉවරයක් නැහැ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන කවුද දන්නවද? මේ ඇවිල්ලා අර නිකවැරටි තියෙන SAT එකේ සෙට් එක. හරිද? එහෙම තමයි. ඉතින් දවස් දෙකක නිවාඩුවක් ගිහිල්ලා ආවට පස්සේ නෙත්මි නංගිටයි සඳුරි නංගිටයි කියවන්න දේවල් ඇති. ඒ දෙන්න හොඳම යාළුවෝ දෙන්නලු. ඉන්දි කට්ටයි නූලයි වගේලු ඉන්නේ. කරන පිස්සු වැඩ ඔක්කොම දෙන්නත් එක්ක එකතු වෙලාලු කරද්දි. ඉතින් ඒ පොඩ්ඩියෝ දෙන්න වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. හින්දි සින්දුවක් නම් හොඳයි කියලා කියනවා. හවස ඕෆ් වෙලා තනියම ටිපි ටිප් කකා යනවා කියලා තමයි කියන්නේ. අපිට දෙන්න ඕනි. ඉතින් ඕවා තනියම ගන්න හොඳ නැහැ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා එතන ඉන්න සෙට් එකම. ඊට පස්සේ net fm අපි තහගෙන ඉන්නේ මේ වෙලාවේ. ත්‍රිකුණාමලේ පහේ කණු ඉඳන් අපේ පුංචි බණ්ඩායියා මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ කොරියාවේ ඉන්න නුවන් මල්ලිත් අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඊශ්‍රායෙල් ඉඳන් අපිව අහගෙන ඉන්නවා. සෙට් එකක් පොඩ්ඩක් ඉන්න නම් හොයාගන්න. ලංකාවේ ගෙවල් ගම්පොළ දොළුවෙලු. එයාගේ වයිෆ් කලණිවයි, දුව නිසලිවයි, වයිෆ් අම්මා, ඊට පස්සේ අප්පච්චි, මේ හැමෝම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊශ්‍රායෙල් වල ඉන්න අපේ අනුරාධ මල්ලි. ගොඩක් ආදරෙන් සෙට් එකම එකතු කරගන්න. තාම මේ පැත්තට කෝල් එකක් දුන්නේ නැත්නම් ඉක්මන් කරලා කතා කරන්න. 01 1 2 55 33 63 WhatsApp කරනවා නම් 0711 95 95 95 Facebook එක පැත්තට යන්න.

සිින්දුවෙන් යනාතරේ වාට මතක් කරන්න ඕනි ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔයා වෙනුවෙන් අරගෙන එන NSB Digital Drive වැඩසටහන අද දවසෙත් ක්‍රියාත්මකයි කියලා අපි කලින් පැයේදීත් මතක් කළා වගේම අද දවසේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කිලින්දි කිරින්දිවැල බස් ස්ටෑන්ඩ් එක ගාව. දැන් ඊයේ දවසේ යක්කලින් තමයි වැඩේ පටන් ගත්තේ. මේ කලාපයේ තියෙන ප්‍රධාන ස්ථාන 15ක් ආවරණය කරමින් NSB Digital Drive අද දවසේදී ක්‍රියාත්මක වෙනවා. මේ 23 වෙනිදා වෙනකම් මේ වැඩේ ක්‍රියාත්මක වෙනවා කියලා මතක් කරන්න ඕනි. 24 වෙනිදා වෙනකම් ඉතින් ඔයාටත් අද දවසේ ඔයා ඉන්නේ කිරින්දිවැල බස් රථ නැවතුම් පොළ ආසන්න යේ නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා NSB බැංකුවේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඩිජිටල් සේවාවන් පිළිබඳව දැනුවත් වෙන්න, ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න, තෑගි දෙනවා කියලා තාරංචි ආවා අපිට. ඉතින් ඒ පැත්තට යන්න හෙට දවසේදී මේ වැඩේ සිද්ධ වෙන්නේ කටුනායක බස් රථ නැවතුම් පොළ ගාව, කටුනායක බස් ස්ටෑන්ඩ් එක ගාව කියලාත් මතක් කරන්න ඕනි. ඒකනත් මතක් කරන අතරේ ඔයාට කියන්න ඕනි ෆ්‍රීලන් නිෂ්පාදන ගැන පණිවිඩය. දැන් ඉතින් රසට ගුණට කන්න කැමති හැමෝම ෆ්‍රීලන් සන්නාමයේ යටතේ ඉන නිෂ්පාදන තෝරගන්නවා කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහෙනි. ෆ්‍රීලන් නිෂ්පාදන අතර තියෙන ඉන්දියාප පිටි මිශ්‍රණය ගැන අපි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි. මොකද ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය කියලා කියන්නේ අපේම සහල් වලින් නිෂ්පාදනය වෙන නිෂ්පාදනයක්. ඒක හන්දා කිසිම බයක් සැකක් නැතුව පාවිච්චියට ගන්න පුළුවන්. අර වෙළඳපොලේ තියෙන වෙන වෙන ඉන්දියාප පිටි ජාති ටික ගත්තට පස්සේ එන ප්‍රශ්නේ තමයි ඉන්දියාප ටික හදනකොට එක්ක බෙරි වෙනවා, එහෙම නැත්නම් කැඩෙනවා, එහෙම නැත්නම් ඇලෙනවා. ඔය ප්‍රශ්න මොකුත්ම නෑ. ඔයන් අරගන්නේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය නේද? රතු කැකුළු හාල් වලින් කැමති අයට රතු කැකුළු හාල් වලින්, සුදු කැකුළු හාල් වලින් කැමති අයට සුදු කැකුළු හාල් වලින්, ජාති දෙකෙන්ම ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය ඔයාට අරගන්න පුළුවන්. සිංදුවට කට්ටිය එකතු කරගන්න ඕනි. කෝල් කරපු කට්ටිය ගොඩාක් ඉන්න අතරේ WhatsApp message ජයපු කට්ටිය පැත්තට තමයි මම යන්නේ. මොකද ඒගොල්ලෝ තමයි ගොඩාක් වෙලා පොලිවේ බලන් ඉන්නේ. මේගම ටවුන් එකේ ඔර්ලෝසු කණුව ගාව ඉඳන් අපි වහගෙන ඉන්නවා ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ ගුඩ් මෝර්නින් චනි, අපිවත් දේදුරු මාවතට එකතු කරගන්න කියලා අපේ පිටබැද්දර සතස ඉඳන් අපි වහගෙන ඉන්න සුජිත් ඇතුළු සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ඉසුරු අයියා, තිලිනි නංගි, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගුඩ් මෝර්නින් චනි මල්ලි, එහෙම කියන්නේ අපේ කඩවත ඉන්න ලක්මාලි. අද ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ ඉන්න දිනිදු මල්ලිගේ හැපි බර්ත්ඩේ කලු. සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා net fm team එකේ හැමෝමත්. දිනිදු මල්ලිට කේක් නම් දුන්නලු, දැන් ලන්ච් එක ඉල්ල ගන්න බලාගෙන ඉන්නවලු. අහු වෙන්න එපා දිනිදු මල්ලි, ඔය අක්කලට හොඳේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා දිනිදු මල්ලිට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොරටු ඉඳන් සුජානි චන්දිමත් අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ අපේ දනිත්, ජනිත්, මමත් තව මම දමිත් කියලා මැසේජ් එකක් දාලා තිනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්.

0: FM, anu hatarai da jumata. Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
3: වේලාව 11 විනාඩි 22
4: Meltdol හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
5: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න

0: Nee. Speed, budget, usage, lifestyle. Okkotum a set SLC Mobitel Home 4G connection. Hammer theme a set.
1: හැමෝම බහගන්න රත්ති 3-in-1 ටේ බොන්න රත්ති 3-in-1 ටේ විතරයි
2: මල්ලි ඒ රත්ති 3-in-1 ටේ කම බොන්න කියන්නේ
1: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ
2: කාලේ හරි වටිනවනේ සර් රත්ති 3-in-1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා
1: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ

0: දම්රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
2: Akma Vitel Fatty Liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්?
3: නැහ හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
4: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
3: ආදත් වැරද්දුවනේ. තමු නික්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න දැ.
5: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
6: වෙලාව 11 විනාඩි 25. පොඩ්ඩක් රස්නේ වගේ දැනෙනවා නේද? මේ රස්නේ දැනෙන වෙලාවට කූල් කොකා කෝල එකක් එහෙම නැත්නම් කූල් ක්‍රීම් සෝඩා එකක් වගේ බොන්න තියෙනවා නම් කොහොමද? දැන් ඉතින් මේ දවස්වල ඔයාගේ කඩේට කවුරු හරි ඇවිල්ලා කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවම කූල් කොකා කෝල එකක් හරි කූල් ක්‍රීම් සෝඩා එකක් හරි නැත්නම් පොටලෝ එකක් හරි ඔය වගේ එකක් දුන්නා කියලා කියන්නේ ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ තෑගි දිනන්න චාන්ස් එක තියෙනවා. ඒ චාන්ස් එක හම්බ වෙන්නේ කොහොමද කියලා දැනගන්න අපේ දර්ශන ඇවිල්ලා ඉන්නවා කියන්න විස්තරේ. දර්ශන ආයුබෝවන්.
7: ආයුබෝවන් ජනිත. ආයුබෝවන්. ඔන්න ඔයා කිව්වා වගේම කොකා කෝලා රස දෙන්නෝ දිනන්නෝ අරගෙන ඔන්න අපි අද දවසේ ඉන්නවා ආදරණීය සුන්දර නගරයක් ඔන්න ලංකාවේ බණ්ඩාරවිල පුරවරේ ආවරණය කරන්න අපි මේනකොට එකතු වෙලා ඉන්නවා. ඊට පස්සේ ජනිත් අපි ආරාධනා කරනවා බණ්ඩාර වෙලා ඉන්න අපේ ආදරණීය වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මීන්ටත් ඔන්න අවස්ථාව දෙන අද දවසේදී වටිනා කියන මුදල් ටැග්ගක් දිනා ගන්නට. ඉතින් ජනිත් දන්නවද කරන්න තියෙන මොකක්ද කියලා?
6: මොකද්ද මොකද්ද කරන්න
7: තියෙන්නේ? දෙයක් කරන්න තියෙන ජනිත්. ඉතින් අපි කණ්ඩායම වෙන ඔයාගේ වෙළඳ සැලට ඒ ඇවිල්ලා කූල් බීම් එකක් කියලා ඉල්ලනකොට ඔයා ලබා දෙන්නේ කොකා කෝල එකක් එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක් වටිනා කියන මුදල් ටැග්ගක් දිනා ගන්න අවස්ථාව දිනා ජනිත්. මේ වාසනාවන්ත අවස්ථාව අද දවසේ ලබා දෙන්නේ ආදරණීය බණ්ඩාරවිල පුරවරයාට තමයි මේ දෙවන්ත ටැග් ඔන්න අද දවසේදී ලබා දෙන අවස්ථාව අපි ලබා දෙන්නේ. ඉතින් ජනිත් ආසම පාණේ තමයි පෝටෙලෝ.
6: මේ මෙහෙමයි. ඉතින් පෝටෙලෝ විතර නෙමෙයි මං අනික් ඒවත් බොනවා යා ගෙනල්ලා දුන්නොත් හොඳයි. මං වැඩිපුර කැමති කොකා කෝල එකක් බොන්න.
7: ඔත්තුවක් ගත්තත් එහෙම නැත්නම් අපි පරාට කෑවත් දවස්වල ඔන්න අපි කෝල් බීම් එකක් කොකා කෝල එකක් එක තමයි අපි ඒ කෑම කන්නේ. ඉතින් ඒක නිසා ආදරණීය බණ්ඩාරවිල පුරවරේ ආයතන ඔන්න අද දවසේදී අවස්ථාව දෙනවා වටිනා කියන තැගි ගොඩක් දිනා ගන්න. ඉතින් FM 95.8 කවදත් අලුත් කාගෙත් net ඔන්න අහගෙන ඉන්නවට පුළුවන් අද දවසේදී මේ වටිනා කියන තැගි දිනා ගන්න. ඉතින් ජනිත් අත ඔන්න මතක් කරනවා ආදරවන්තියත් එක්ක මම බණ්ඩාරේ පැත්තෙන් කොහොම හරි හොයලා
6: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්නාවට. දර්ශනගේ විස්තරය හර ගම මන් ටක්ගාල කටිය එකතු කරගන්න ඕනි මේ පැත්තෙන් ඇවිල්ලින්න කටිය කෝල් කරපු කටිය තමයි එකතු කරගන්න පානදුර සීසිරි ටයිල් ෂොප් එක කියලා ගන්න කොහොමත් හැමදාම දේදුනුමාව තහන තැන අපේ ශමින්දයිය කෝල් එකක් දුන්න බොස් ඉන්නවා ප්‍රදීප් බොස්ගේ වයිෆ් ඉන්නවා චතුරාණී ඊට පස්සේ ඒ දෙන්නගේ දුව ඉන්නවා කවීෂ මේ හැමෝම එකතු කරගන්න කිව්ව රාජාංගනේ ඉඳන් අනුරුද්ධ අයියා කතා කරා එයා අපි වහගෙන ඉන්නේ රාජාංගනේ සෝලේපුර තියෙන HM ස්ටෝස් එකේ ඉඳන් වයිෆ් ගීතාංජලි ඊට පස්සේ තත් සතීෂ් පුතා තාරකාදු තාරුකාදුව තරුක්ෂිදුව ඒ වගේම තමයි කඩේ ළඟ සෙට් එකක් ඉන්නවලු ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ වගේ කට්ටියක් ඉන්නවලු ඒ සෙට් එකවත් එකතු කරගන්න කියලා කිව්ව මොරපිටිය මානෙල්ලක්ක කතා කරා මානෙල්ලක්කගේ අම්මවයි ඊට පස්සේ අපේ බිම්සර මල්ලිවයි බිම්සර මල්ලිගේ පන්තියේ යාළුවෝ හැමෝමයි මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්ව කෑගල්ලි නිදහස් මාවතේ ඉඳන් අපිට කෝල් එකක් දුන්න අපේ නිදහස් මාවතේ ඉඳන් අපිට හැමදාම කතා කරන ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා මේ ඕපදූපෙකුත් කිව්වා හරිද ඒගොල්ලගේ ශාන්ත ටේලර්ස් එකේ එහා පැත්තේ තියෙන විහඟ හෝටලේ තියෙන්නේ එතන ඉන්නවනේ අපේ නදී නංගි නදී නංගි හැමදාම වැඩක් කරන්න ගියාට පස්සේ හැම තැනම හලා ගන්නවලු ඊයේ හොදි හලා ගත්තා අද වතුර හලාගෙනලු බොහොම නම් කරන්න බෑ නදී නංගි හොඳේ මදු නංගිවත් මතක් කරනවා

සමදරාටයි හැමෝටමයි පුළුවන් ෆ්‍රීලන් නිෂ්පාදන එක ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. දැන් ඉතින් ඕගොල්ලෝ ගොල්ලන්ගේ ඉඩමේ අලුතින් වගාවක් ආරම්භ කරන්න බලාගෙන ඉන්නවනම් ඒ වෙනුවෙන් වාට හම්බ වෙන හොඳම අවස්ථාව තමයි සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක වැඩ කරන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්න ඔයාගේ සිග්නක් කිරීම ඉඩමේ වගා කරන්න අවශ්‍ය කරන උපදෙස් ටික ඔයාට දීලා නවතින්නේ නැතුව ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කෘෂි උපකරණ ඊට පස්සේ කෘෂි උපකරණ වලට අමතරව හොඳම තත්ත්වයේ පොහොර මේ හැම දෙයක්ම ඔයාට ලබා දෙන්න. ඒක හන්දයි ඉතින් මේ අත්වල ලබා ගන්න නැතුව බෑ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට තමයි ඔයා කතා කරන්න ඕනි. ඒ වගේම තමයි දැන් ඔයා වගා කරන කෙනෙක් නම් ඒ වගා කරන්නේ පේරණ. මන් දන්නා ඔයාගේ පේර පළදාව විකුණ ගන්න තියෙන ඔයාට අමාරු. ඒ අමාරුවෙන් මිදෙන්නත් පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක එකතු වුණොත්. ඔයාගේ පේර වගාවේ පළදාව අස්වැන්න හොඳ මිලකට මිලදී ගන්නත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉදින්න. 0111 437 1250 කෝල් එකක් දාලා බලන්නකො. වඩ වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවණගල කිරිබන්නාර බෝගහහන්දේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. කැන්සර් වලට, ස්නායු රෝග වලට, ගැස්ට්‍රයිටිස් වලට, ඩයබටික් වලට, වකුගඩු රෝග වලට ඔය ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන බෙහෙත් තියෙන කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ඉන්නේ එතන. කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. ඉතින් එතුමගෙන් බෙහෙත් ගන්න ලංකාව වටෙම්ම හොඟ දෙනෙක් එනවා. දුර බැහැරින් දැන් ඔයා යනවනම් කිරිබන්නාර බෝගහහන්දේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න එක හොඳ. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම සෙවණගල කිරිබන්නාර බෝගහහන්දේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර ඔයා වෙනුවෙන් විවෘතයි. මන් දන්නවා දැන් කට්ටිය මට බැන බැන ඇත්තේ නම් කියන්න පරක්කුයි කියලා. මේ කවුද අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ? චම්පි තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට යවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ කෑම හදන ගමන් කෑම හදලා මට ෆොටෝසුත් එවලා තියෙනවා කට්ටිය සින්දුවකට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට හයි ගුඩ් මෝර්නින් ජනි බබු. එහෙම කියන්නේ කවුද මේ? අපේ ප්‍රියානි. මැසේජ් එක දාලා කියනවා ඉතින් එකතු කරගන්න කියලා. DR ගාමන්ට් එකේ සෙට් එක ගම්පහ තමයි DR ගාමන්ට් එකේ තියෙන්නේ. ධර්මපාල සර් ඉන්නවා, ඊට පස්සේ මිස් ඉන්නවා, චන්දිමා, හන්සන, සෙනෙත්, පැහැසර, විහඟ, විශ්වසාන්ත, ඊට පස්සේ ශාන්ති, ප්‍රියන්ති, සුජීව, දේවිකා, රාණි, කමල, කුමාරි, සංජීවනි, මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හයි ගුඩ් මෝර්නින් ජනි, කොහොමද ඔයාට? අපිට නම් ඉර ටිකක් පේනවලු මේ ටිකේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ගිරිඋල්ල ස්ප්‍රින්ලා එකේ ඉඳන් අපි අහගෙන ඉන්න සෙට් එක. ඉර ඒගොල්ලන්ට සරදම් කරනවාද? එක වෙලාවකට පේනවලු, එක වෙලාවකට පේන්නේ නැහැලු. ඉෂා තමයි අපිට මැසේජ් එක දාන්නේ. ගොඩක් ආදරෙන් සෙට් එකම එකතු කරගන්න. ඊළඟට යටියන්තොට ෂෙඩ් එක ගාව තියෙනවනේ තිලින සැලුන් එක. අන්න එතන ඉන්න සෙට් එකවත් එකතු කරගන්න. ඊට පස්සේ යටියන්තොට ටයිටැනික් සැලුන් එකේ තුෂාරයි ඇතුළු සෙට් එකවත් එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ සුජීව මදුරන්. යටියන්තොට ඉඳන් තමයි යා අපි වහගෙන. යටියන්තොට ටයිටැනික් සැලුන් එක ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාක් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා අපිට කියලා තියෙනවා. යටියන්තර ටවුමම ඉතින් අපිවනේ හගෙන ඉන්නේ. සෙට් එකම එකතු කරගන්නවා. ඊට පස්සේ අර ත්‍රිවිල් පහක එකේ ඉන්න සෙට් එකත් අපිට වෙනම මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ ලසා බෝයි තමයි මැසේජ් එක දාන්නේ. නිමල් ඉන්නවා, සුනිල් ඉන්නවා, දිනේෂ් ඉන්නවා, දිනෙත් ඉන්නවා, කසුන් ඉන්නවා, ප්‍රියන්ත ඉන්නවා, ෂෙල්ටන් ඉන්නවා, ලක්මාල් ඉන්නවා, තරින්ද ඉන්නවා, සිසිර ඉන්නවා. රැප් එකක් වගේ සෙට් එකම නම්. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: A-level වාණිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 011259669
3: වේලාව 11:43
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
5: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේබි කෙයා ඇහැලියකට කුරුවිට 0766 446 7953
6: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 9 බදුල්ල ජුනි 10 පස්සර
7: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
8: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KD Rise ලීන 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
9: මගේ නම කුමාර හම්බන්තොට තමයි ගබ් අටයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩු නැහැ මාම කෙනෙක් කිව්වා මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ ඒක වගේ බෙහෙත් මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා ඒ ටික බීලා දවස් 14 කින්නේ කියලා තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින් කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ ගොඩක් ස්තුති සින් වෙද මහත්මයාට
5: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940
10: Wake up.
11: Sattu to hormones. Alpha Studio.
5: Davasata moona karana vitamins. Alpha Studio.
11: Yes. Yes. Energy morning vibe ekak ekka davasama suba karaganna.
5: Ratteema taruwanke dakshata ekka satutin davasa patan ganna.
12: Good morning.
11: Satya davaswala udaye 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: වේලාව 11:46 මේ හස්බන්ඩ්
15: මොකද වයි
3: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා
15: දන්නෝ
3: මොකද්ද
15: මගේ ඔළුව
3: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Atunu Lake Namahubavan Ratapuram Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustika.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: එන්න 40 දිනුම්ම

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණවලින් ප්‍රවේශම් වන්න, අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
2: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 076-347-940.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
4: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
2: Hondamade Aduma Milata Tepa Vyapta Shaka Jalayak Samagin Kasakala Green Super Jeevithayata Ithiriyak
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
7: සුබ දහවලක් වේලාව දවල් 12යි.

0: Net News. Net daval dolaha. Oba veta gena enne.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-7672.
3: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා මම සචිනි සීලවර්ධන ප්‍රවති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
3: සුරේෂ් සලේ වෙනුවෙන් විමල් ඇතුළු පිරිස අකණ්ඩ සත්‍යග්‍රහය ආරම්භයි. සලේගේ බිරිඳගෙන් ෂානිට ලිපියක්. ඉරානයෙන් ඊශ්‍රායලයට දිගින් දිගටම දරුණු ප්‍රහාර. සහල්ලිංගයක් නොමැති බවට රජය යළි කියයි. කොදෙව් ශ්‍රී ලංකා අවසන් එක් දින තරගය අද පැතුම් වාර්තාවක් අභියස.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තා කරණය.
3: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ ක්‍රූර අයුරින් සැලකීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යාග්‍රහය මේ වන විට පැවැත්වෙනවා. ඒ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතින් රැසක් එම අඛණ්ඩ සත්‍යාග්‍රහයට එක්ව තිබෙනවා. ඒ පිළිබඳ තවත්තරතුර දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා එම අඛණ්ඩ සත්‍යග්‍රහය පැවැත්වෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානීය අභියස රැඳී සිටින නෙට් නිවුස් වාර්තාකරු වසන්ත නිරෝෂන් සමගින්. අයිබෝන් වසන්ත.
4: අයිබෝවන්, ඉටපු රාජ්‍ය බුද්ධිංශ සේවා ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා ඒ මහතා ආරම්භ කළ ඇති උපවාසය නවත්වන ලෙස ඉල්ලමින් දේශපාලඥයන් රැසක් එක්ව අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අකණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කොට තිබෙනවා. මෙම විරෝධතාවයට මේ අවස්ථාව වෙන විට පාර්ලිමේන්තුවේ ඉටපු මන්ත්‍රීවරු වන විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, සර්වජනීය දේශපාලඥයන්, මහා සංඝරත්නයේ වැඩමවා තිබෙනවා. මහා සංඝරත්නය ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ ගම්මන්පිල යන ඉටපු මන්ත්‍රීවරු මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ සුරේෂ් සලේ ආරම්භ කර ඇති උපවාසය නවතන ලෙසත් ඒ ජනතාව ඔහු සමග ඉට ගන්නා බවත් මෙහිදී කියා සිටියා. විරෝධතාවයේ නම් කර තිබෙන ස්ටෑන්ඩ් අප් සලේ නමින් මේ අකණ්ඩ සත්‍යග්‍රහ අද උදෑසන ආරම්භ වීමෙන් පසුව තවමත් පැවැත්වීම පවතිනවා. මේ වන විට තවත් ජනතාව මේට එකතු වෙමින් සිටිනවා. මම වසන්ත රේවසන් කොටුව දුම්රිය පොළ ස්ථානයේ සිට.
3: ස්තුතියි වසන්ත. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින්. අනතුරුව රඳවුම් නියෝග මත සුරේෂ් සලේ මහතා එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අතර එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිට ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂානිය අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සිය සැමියා දුර සිට බැලීමට තමන්ට සහ දරුවාට අවසර ලබා දී ඇති බවයි ඇය පවසන්නේ. එමෙන්ම සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදු කරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබා දෙන ලෙසද ඇය සිය ලිපිය මගින් ඉල්ලා තිබෙනවා. එමගින් සිය සැමියාට මාරාන්තික උපවාසය අත්හැරීමට පෙළඹවීමට උපකාරී වනු ඇතැයිද ඇය සිය ලිපිය මගින් සඳහන් කර ඇති අතර මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහයද අත්‍යවශ්‍ය වන බවද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා. විපක්ෂයේ වර්තමාන කාර්යභාරය වී ඇත්තේ අපරාධකරුවන් බේරා ගැනීම සඳහා පෙනී සිටීම පමණක් බව ජාතික ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගුණ මහතා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.
5: විපක්ෂය අද මොකද වෙලා තියෙන්නේ? පඹ ගාලක පැටිරිලා ඉන්නේ. වෙන ඉතින් කරන්න වෙන කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. අපරාධ කරුවන් බේරගන්නේ බෝධි පූජා ආරතියන එක තමයි විපක්ෂය අද කාර්යභාර වෙලා තියෙන්නේ. ඇත්තටම රටේ විපක්ෂක කාර්යභාර වෙන්න ඕනේ මොකක්ද? රටේ තියෙන ආණ්ඩුව ජනතාවට විරුද්ධව කටයුතු කරනවා නම්, ජනතාවට එරෙහිව කටයුතු කරනවා නම් ඒක නිවැරදි කරගන්න මැදිහත් වෙන්නේ. අද මේ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ජනතාවගේ සියලු ප්‍රශ්න ගැටලු සාධාරණ විවසමින් කටයුතු කරාදී අද විපක්ෂයට බෝධි පූජා විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. උපවාස විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. වෙන ඉතින් වෙන දෙයක් නැහැ. ඒ නිසා කාගේ හරි මොකක් හරි එකක් අල්ලගෙන උපවාසයක් කරන එක, මොකක් හරි වොයිස් කට් එකක් දෙන එක අරුණකොට අද මේ විපක්ෂය අහෝසි වෙච්ච විපක්ෂයක් බවට පත් වෙලා. ඉතින් ජනතාවගේ විපක්ෂ නෙවෙයි අද. ඒගොල්ලන්ගේ මොනාරි වොයිස් කට් විපක්ෂයක් බවට පාවිතාම කුඩා වෙලා තියෙනවා. ඉතින් ඒකට ජනතාව සන්තෝෂ වෙන්න ඕනේ මේ ආණ්ඩුව ගැන.
3: ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයෙන් පසු ඉරානයේ ටෙහෙරාන් නුවර ඉමාම් කොහොමානි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම මෙහෙයුම් අත්හිට වාතය වෙනවා. ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සියක් වන IRNAද මේ බව තහවුරු කරමින් කියා සිටියේ, නැවත දැනුම් දෙනතුරු ඉමාම් කොහොමානි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම මෙහෙයුම් අත්හිට වනු ලැබ ඇති බවයි. පවතින සටන් විරාම ගිවිසුමද උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයේ දිගින් දිගටම ලෙබනනයේ බේරුට් නුවර සහ තවත් ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කළා. මෙම ප්‍රහාරවල ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි ඉරානය අද ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් සිදු කළේ. එහිදී ලෙබනනයට එරෙහි ඊශ්‍රායල් මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන රමා ඩේවිඩ් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර තිබෙනවා. මේ අතර ඉරානයෙන් පැමිණි බැලස්ටික් මිසයිල් දෙකක් සාර්ථකව විනාශ කිරීමට තමන්ට හැකි වූ බවයි ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක අංශ පවසන්නේ. කෙසේ වෙතත් තවත් මිසයිල් ප්‍රහාර පැමිණීමේ අවධානමක් පවතින බවටද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. මෙම තත්වය හමුවේ ඉරානයේ සිය බටහිර ගුවන් කලාපයේද වසා දැමීමට කටයුතු කළ අතර ඉරාකයේද සිය ගුවන් කලාපය පැය 72කට කාලයකට වසා දමන බවයි නිවේදනය කර ඇත්තේ. මෙසේ තිබේදී ඉරානයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායල් හමුදා සූදානමින් සිටින බවට එරට අනදෙන නිලධාරියෙකු ප්‍රකාශ කළත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉල්ලා ඇත්තේ මේ මොහොතේ ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසයි. ඇමරිකානු රජය ඊශ්‍රායලය වෙත දන්වා ඇත්තේ යම් එකගතාවකට පැමිණීමට අවස්ථාවක් පවතින්නේ දැයි බැලීම සඳහා දින කිහිපයක් ඉවසීමෙන් පසුවීම වඩාත් සුදුසු බවයි. සීමිත ප්‍රහාර හෝමාරුවකට මැදිහත් වීමෙන් මෙම අවස්ථාව අහිමි කර නොගන්නා ලෙසද ඇමරිකාව ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම වොෂින්ටනේ මේ මොහොතේ සිදුවන සිදුවීම්වල කොටස්කරුවෙකු නොවන බවද ඇමරිකානු බලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඇක්සියෝස් පුවත් සේවයේ බැරක් රවීඩ් සමග අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් අවසා ඇත්තේ යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග ස්ථිර ගිවිසුමකට පැමිණීමට තමන් ඉතා ආසන්න මට්ටමක පසුවන බවයි. මේ අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව ඊශ්‍රායලය සහ ලෙබනනයේ අතර නව සාකච්ඡා වටයක් සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජුනි 22 වෙන්කර තිබෙනවා. රට තුල කිසිදු සහල් හිඟයක් නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරනවා. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න තොග වී අලෙවි මණ්ඩලයේ සතුවීමත් ආදේශික සහල් තොග අනේනේ කිරීමත් හේතුවෙන් සහල් හිඟයකට කිසිදු අවස්ථාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
6: මේ මොහොතේ තියෙන තත්ත්වයන් වල අනුව කිසිසේත් සහල් ලිගයක් එන්නේ නැහැ. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 140,000කට ආසන්න ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. වීඅලේ මණ්ඩලය සමපකාර තොගයන් සංස්ථාව හරහා කොටලා අපි වෙළඳපොළට දාන. ඒ වගේම අනෙකුත් ව්‍යාපාරික ප්‍රජා ළඟ තියෙනවා. රටතොල රතු සහ සුදු නාඩු තියෙනවා මාස 4කට අතිරික්තයක්. කිරිපොන් නිසා එහෙම නැත්නම් ඊරි සම්බා සහ සම්බා සහල් වලට ඇතිවෙච්ච හිගේ වෙනුවෙන් අපි ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් ගෙනලා තියෙනවා. ඒ නිසා ඉදන් අපි ජල් කන්නත් අස්සද්දලා ලබන මහ කන්නට යනකම් බය නැතුව අපේ රටේ සහල් පිළිබඳ අතිරික්තයක් තියෙනවා. සහල් ලිගයක් ඇති වෙන්නේ
3: සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ගොවින් නෙල්ලකෙන්ද චෝදනාවලටද වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පිළිතුරු ලබා දුන්නා.
6: දැන් මේ අපිට චෝදනා කරන්න උත්සාහ කරන අය සමහරට කියන්න හදනවා මේ නාඩු හාලුත් ඇවිල්ලා නැත්නම් ස්වර්ණ හාල් එක ඇවිල්ලා නාඩුත් රටින් ගෙනල්ලා ඒකයි අඩු වෙන්නේ නැහැ. කිරිපොන්ණියාවේ 565 550 540 වගේ ගණන් වල ඩොලර් ටොන් එක. එතකොට GRI වල නාවේ 460 475 480ට. හැබැයි ওই නාඩු හාල් කියන එක තියෙන්නේ කීයද? 360යි 375යි ඔන්න ওই ගණන් වලට. එතකොට සහල් ආනයනය කරන ආනයන කරුවා LC එක ඕපන් කරලා ගේනකොට මේ කස් ඩෙක් එක දානකොට දාන්න ඕනේ තියෙන හාල් වර්ග මොනවාද කියලා. එතන හාල් වර්ග මොනවාද කියලා දානකොට ඒක කියන්න ඕනේ කිරිස් පොන්නේ නැත්තම් GR 11 නැත්තම් ස්වර්ණ කියලා. මොකද කස්ටම් එකට චෙක් වෙනවා මොනවාද ඇතුලේ තියෙන හාල් කියලා. අනිත් එක තමයි ඔහු ගෙවන්න ඕනේ නාඩු ගෙනල්ලා සම්බවලට ගෙවන්න තරම් මං හිතන්නේ අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව එහෙම නැත්නම් මේ ට්‍රේඩර්ස්ලා ඒ තරම්ම මේ පහල ඉන්නවා කියලා. ඕනනම් මේ වගේ පොඩි ගේම් ගහන්න එහෙත් එක්කත් එකඟු වෙලා අපි මිල අඩුවෙන් දාලා කිරිපොන්නේ අපිට එවන්න කියන්න පුළුවන්. හැබැයි ඒතර වරායෙන් අහුවෙනවා. අපි කියන්න ඕනේ මේ සමහර අය කරුණු නොදැන මේවා කියන්නේ. එහෙම නැතුව නාඩු හාල් ගේන දුන්නේ නැ කිසි වෙලාවක. GR 11 වල උපරිම සිල්ලර මිල 240යි. කිරිපොන්නි වල උපරිම සිල්ලර මිල 255යි. ඒකට වැඩිය විකුණන නම් ඒත් අපි අල්ලනවා.
7: පුදු දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය. ආක්‍රමණය.
8: Sri Lanka vs West Indies Cricket Saga 2026.
3: ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වෙනි සහ අවසාන තරගය අද පැවැත්වෙනවා. කිංස්ටන් හි සබිනා පාක් ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙස මේ පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ අවසන් තරගය ආරම්භ වන්නේ හෙට අලුයම 1ට. මෙම තරගාවලියේ දෙපළ අතර පැවති පළමු තරගයේ ශ්‍රී ලංකාව ජයගත්තා. දෙවන තරගයේ වර්ෂාව නිසා අතහැර දැමුණු අතර ඒ අනුව 1.0ක් ලෙස තරගාවලියේ පෙරමුණගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි. මෙම තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූහොත් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට හිමිවනවා. මේ අතර ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 3000 සම්පූර්ණ කිරීමට පැතුම් නිශ්ශංකට අවශ්‍ය වන්නේ තවත් එක් ලකුණක් පමණයි. ඔහු අද එම ලකුණු රස කරගත හොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ එක්දින තරඟ රටාවෙන් ලකුණු 3000 වේගින්ම සම්පූර්ණ කර ක්‍රීඩකයා ලෙස ඔහු නව වාර්තාවක් පිහිටවනු ඇති. පැතුම් නිසංක මෙවන විට සහභාගී වෙති ජාත්‍යන්තර එක්දින තරඟ ගණන 78ක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින තරඟ රටාවෙන් ලකුණු 3000 වේගින්ම සම්පූර්ණ කළ ක්‍රීඩකයා ලෙසට දැනට වාර්තාව පිහිටුවා තිබෙන්නේ උපුල් තරඟයි. ඔහු එම දක්ෂතාව දැක්වුවේ ඔහු සහභාගී වූ අනු 3වන තරඟයේදී.
0: දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
3: net දවල් 12 නිමාව. මීලඟනෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට. එතෙක් පැයෙන් පැය මේ පැය රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 076-716-7872.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250

Happy Ekyan, day to the Mavate.

හැපියකේ අහන දේදුණු මාවතේ අවසාන පැයට අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ වෙලාව 12යි විනාඩි 19. ඉතින් මොකද කරන්නේ මේ වෙලාව ඔගොල්ලන්ගේ පැත්තට අවුව වැටිලා තියෙන වෙලාවක්ද එහෙම නැත්නම් වැස්සත් එක්ක තියෙන වෙලාවක්ද කොහොමද කියලාත් මට කියන්න. ඉතින් මේ පැත්තට WhatsApp message එකක් දැම්මම call එකක් දැම්මම බම්බල පිටියට නම් ඉතින් අවුව පායලා තිනවා කාලයකට පස්සේ පොඩ්ඩක් රස්නේ දැනෙනවා අපිට. එහෙම තියෙන වෙලාවක තමයි දෙදුරු මාවතෙන් ඔයත් එක්ක මේ කතා කර කර ඉන්නේ. මේ පැත්තට කෝල් කරපු කට්ටිය WhatsApp message එවපු කට්ටිය බලාගෙන ඉන්නවා පොලි මේගොල්ලන්ගේ නම් ටික කියනක. මං යන්න හදන්නේ මුලින්ම අපිට කෝල් කරපු කට්ටිය එකතු කරගන්න. මොකද ඒ පැත්තේ කට්ටියගේ නම් ගොඩ වෙලාවකින් මම කිව්වේ නෑනේ. රයිට්. මම මුලින්ම යන්නම් සූර්යා පැත්තට ගිහිල්ලා එන්න. දන්නවනේ ඉතින් සූර්යාව කියනකොටම අපේ ලියනාරච්චි අයියා තමයි අපිට කෝල් කරේ කියලා. ලියනාරච්චි අයියාව මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මයනු ෆැමිලියෙනුත් අපිට කෝල් එක ආවා. මග්ගොණ මෛත්‍රීපාල අයියගෙන්. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක සෙට් එකම එකතු කරගන්න ඕනේ. බොරැල්ලේ මාලනී අක්කා කතා කරා. එයාගේ හස්බන්ඩ් ජයන්තව. ඊට පස්සේ දෙවුන්දර ෂෙඩ් එක ගාව ඉන්නවා ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය. නිහාල් මල්ලි, ඊට පස්සේ තුෂාර මල්ලි, මල්ලිකා, නිල්මිනි, සඳු පුතා, ඊට පස්සේ අමාවි මුක්ති, නිෂාදි මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මොරටුව ඉඳන් අපේ වසන්ති අක්කත් කතා කරා. ගෙදරට වෙලා තනියම ඉන්න ගමන් පාළුව යන්න දේදුරු මාවත අහනවා කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා දැන් වෙනදටත් වඩා සද්දෙට පැහැදිලිව net fm දේදුරු මාවත අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. මොකද පහුගිය දවසක රේඩියෝ එක කැඩුනනේ. අලුත්ම රේඩියෝ එකක් ගෙනහල්ලා දේදුරු මාවත අහන්නම එකතු කරගන්න කියලා කිව්වා අම්මා ගුණවතීව. ඊට පස්සේ අපේ දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර සෙට් එකම එකතු කරගන්නවා. LPT ඉඳන් අපේ පොන්සරාණන්ගිත් කතා කරා. එයාගේ අම්මවයි තාත්තවයි ඊට පස්සේ අක්කවයි පුතාවයි මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ බෙන්තර ඉඳන් අපේ චන්ද්‍ර කෝල් එකක් දුන්නා. එකතු කරගන්න කියලා කිව්වා මේ පවුලේ සියලුම දෙනාව ගොඩාක් ආදරෙන්. මම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ මේ චන්ද්‍රා මල්කාන්ති තමයි සම්පූර්ණ නම. හොඳද? පොළොන්නරු ඉඳන් අපේ රමණියක්වත් කතා කරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කොටවැල් ඉඳන් චාන්දනී කතා කරා. මේක ඇවිල්ලා අර දිග නෙවෙයි ටිකක් කොටවැල්ලක්. අන්න එහේ ඉඳන් තමයි අපේ චාන්දනී කතා කරේ. කතා කරලා කිව්වා පසින්දු පුතාවයි, කෝසලා දුවවයි, මහත්තයා සෙනෙවිරත්නවයි එකතු කරගන්න කියලා. කට්ටියම එකතු කරගන්න. WhatsApp එක පැත්තේ හුඟ දෙනෙක් ඒගොල්ලන්ගේ නම් කියනකම් බලාගෙන ඉන්නවා. ටග් ගාලා කියන්නම් නම් ටිකක්. සියඹලාණ්ඩුව පැත්තට යන්න හදන්නේ. සියඹලාණ්ඩුව ඉඳන් අපේ නදී අපි වහගෙන ඉන්නවා. එයාව දේදුණු මාවතේ රවුමක් එක් කරගෙන යන්නලු. එක රවුමක් මොකද නදී මං ඔයාව එකතු කරගන්නම් රවුම් දෙක තුනක්ම යන්න. මේ සින්දුවට මං එකතු කරගන්නවා. ඊළඟට අපි අහන්න යන සින්දුවට සුබදහව ලක්ජනී අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. රන්මුතුගල ඉඳන් අපි වහගෙන ඉන්න නිහාල්, දිල්කා, ජයන්ත, චානක, සුමුදු මේ සෙට් එකම එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එක දාලා තියෙනවා. ඊට පස්සේ මහරච්චි මුල්ලේ ඉඳන් අපි වහගෙන ඉන්නවා බුද්ධික. බුද්ධික හොයාවත් මං එකතු කරගන්නම්. ගුඩ් ආෆ්ටර්නූන් ජනී අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට ප්‍රසන්න මෙසේජ් එකක් දාලා තිනවා පනාගමු ඉඳන්. එයාගේ ආදරණීය වයිෆ් සුමුදුව, පවුලේ සියලුම දෙනාව, ඒ වගේම තමයි අද ඒගොල්ලන්ගේ වයිෆ් මැනිකගේ උපන්දිනේලු. සුමුදු සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අද බර්ත්ඩේස් කිහිපයක්ම තිබුණු හන්දා මට කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයි වගේ. හරි, මේ පැත්තට තාම කෝල් එකක් දුන්නේ නැත්නම් කෝල් කරන්න 0112 55 33 63 WhatsApp message එකක් දාන්න 0711 95 95 95. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ පැත්තෙත් ගමක් තියෙනවා නම් කඩේ කියලා අගට නම තියෙන ගමක් නගරයක් යන්න අපේ Facebook fan page එකට දැන්ම comment එකක් දාන්න.

ඊළඟට සින්දුවට යන්න කලින් මේ වෙලාවේ අපිව හගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්න ඔෆිස් එකක ඉඳන් මේ කට්ටියව එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. දිලින, හිරුණි, ඉෂාරා, ලස්සිකා මේ සෙට් එක තමයි එකතු කරගන්න කියලා කියන්නේ. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගත්තා.

සිින්දු අහන්න යන්න කලින් වාට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් නිවසින් වාට හඳුන්වා දීලා තියෙන අලුත්ම නිෂ්පාදන පෙළවුණු ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. දැන් ඉතින් ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි, ඔයාගේ කෑම කඩේ හදන කෑම වේල උනා කෑම කන කෙනාට පොඩි සර්ප්‍රයිස් එකක් වෙන විදිහට රසවත් කරගන්න ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ඔයාට පුළුවන්. හරියටම කිව්වොත් එහෙම අපි අර දන්න ඉන්දියාවේ මසාලා රහ ඒ විදිහටම ලංකාවේ අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරලා රහ අරගන්න විදිහට හදලා තියෙන නිෂ්පාදනයක් තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ. පාට තුනකින් එන හන්ද මාරු කරගන්නේ නැතුව හරියට පාවිච්චි කරන්න ඕනේ. එළවලු ජාතිවලට නම් පාවිච්චි කරන්න ඕනේ ග්‍රීන් කරි මසාල එක. මස් ජාතියක් මොනවා හරි හදනවා නම් බ්ලැක් කරි මසාල. මං කියනවාට පොලොස් වලට මෂ්රූම් වලට බ්ලැක් කරි මසාල එක දාලා හදලා බලන්නකෝ. රස හිතා ගන්න බැරි වෙයි. මාළු වලට රෙඩ් කරි මසාල. අදම ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න ෆ්‍රීලන් හෙළ කරි මසාලා අනිවාර්යෙන්ම අරගන්න ඕනි. ඒ ෆ්‍රීලන් ගැන පණිවිඩය මේ කියන්න හදන්නේ සෙවනගල කිරිබන්නාර භෝග හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන පණිවිඩය. සුව කරන්න බෑ කියලා කියන ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර සෙවනගල කිරිබන්නාර භෝග හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරින් කමල් බන්දුල වීරප්පෙරුම වෙදමහත්තයා ගාව තියෙන ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිඩ්නි එකේ මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ස්කින් එකේ මොකක් හරි හොඳ කරගන්න බැරි ලෙඩක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව මොනවාද තියෙන්නේ? ඩයබටික් වෙන්න පුළුවන්, කැන්සර්ස් වෙන්න පුළුවන්. ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන්නේ කමල් බන්දුල වීරප්පෙරුම වෙදමහත්තයා ගාව. සෙවනගල කිරිබන්නාර භෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ලංකාව වටෙන්ම හොඟ දෙනෙක් වෙදමහත්තයා හොයාගෙන එන හන්දා ඔයා කෝල් එකක් දීලා යනවා නම් තමයි වැඩේ ලේසි. සඳුදා අඟහරුවාද පොය දවස් සැරුනම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘත. 0777 300 940 හරි 0773 273 540 හරි කෝල් කරලා වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. හයි ජනී මල්ලි, මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කටුබැද්ද ඉඳන් අපි වහගෙන ඉන්න නිෂානි. එකතු කරගන්න කියලා කියන ඔයාගේ පුතාවයි, ඒ වගේම තමයි පවුලේ සියලුම දෙනාවයි ඉංග්ලන්ඩ් වල තමයිලු පුතා ඉන්නේ. කට්ටියම එකතු කරගන්නම්. හයි හයි ජනී, අපිටත් ලස්සන සින්දුවක් ඕන. බෝකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක තමයි මේ කියන්න හදන්නේ. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත සෙට් එක මං එකතු කරගන්නවා. ජනී, ඔයා නම කියනකම් බලන් ඉන්නේ හැමදාම වගේ අදත්. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද බලමු කවුද බලමු. කොබලේ නම නමක් නැහෙනි. දමයන්ති දමයන්ති දමයන්ති රත්නායක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනී අයියේ. මහරගම මංගල මාවතේ තියෙන සෙහෙරා ෆැක්ටරි එකේ සෙට් එකත් ඔයා වහගෙන ඉන්නේ. හන්සි, චතුරි, රශ්මි, දිනිකා, පිස්සියෝ ටික ඔක්කොම එකතු කරගන්න කියලා. පවුනේ කෙල්ලෝ ටිකට එහෙම කියන්නේ හොඳ නෑනේ. දේදුරු මාවතෙන් අපිට තිඩක් දෙන්න. එහෙම කියන්නේ හැලියගොඩ හොස්පිටල් එකේ වැඩ කරන සෙට් එක, OPD එකේ, ETU එකේ සෙට් එකම එකතු කරගන්න කියනවා. වාසනා මැඩම්, මලින්දු සර්, ඒ වගේම තමයි මිහිපිටිය සර්ද. නම හරියට වෙලනේ. දිලිනි මිසි ඉන්නවා, රත්නසූරිය මිසි ඉන්නවා, රාජ මිසි ඉන්නවා, අංජනා මිසි ඉන්නවා. කට්ටියම එකතු කරගන්න කියලා ලාලනී තමයි මැසේජ් එක දුන්නේ. කට්ටියම එකතු කරගන්නම්.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
4: වේලාව 12යි විනාඩි 39යි
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011 437 1250
6: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
7: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: Coca-Cola රස දෙ නොතිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 9 බදුල්ල. ජුනි 10 පස්සර
10: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
11: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 011-552-559-669.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වෙලාව දැන් 12:41
14: මේ හස්බ
15: මොකද වයිෆ්
14: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සෙ දොරෙන්
15: පිටිපස්සෙ දොරෙන්
14: අදත් වැරද්දුවනි දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම ඉන්න එක

0: நன்னத்துவாகன் ஜனி ஏக்க தேதுனு மாவத்த
1: පවුල් ප්‍රශ්න නැතුව අහන දේදුණු මාවතේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පැත්තට ඇවිල්ලා නම් ටික කියනකන් ඉවසීමෙන් බලාගෙන ඉන්න මගේ යාළුවෝ ටික එකතු කරගන්න හදන. කෝල් කරපු කට්ටිය තමයි මුලින්ම මම එකතු කරගන්නේ. හොයින්න කොලේ හොයාගන්න. හරි හම්බ වුණා. මට මුලින්ම කතා කරා කොස්ගොඩ ඉඳන් අපේ තසාරා, එයාගේ මහත්තයා ජයන්තව, ඊට පස්සේ හංසිදුවව, කවින්ද පුතාව, ඊට පස්සේ ලෝචන පුතාව, අනන්‍ය දුවව, ඊට පස්සේ ගොඩකවල පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි හයි ජනී, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා මැසේජ් එකක් අපිට දාලා තියෙනවා. අලව්ව වැලහිඳ උපාලි ටේලර්ස් ඉතින් අපිව හන සෙට් එක. අනුරුද්ධ අයියා තමයි අපිට මැසේජ් එක දාන්නේ. උපාලි අයියා, සුසීමා අක්කා, දිල්මි, නෙත්මි දුවල දෙන්නව එකතු කරගන්න කියලා කියනවා. හයි ජනී, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ කෑගල්ලික් පුෂ්පාංගණී අක්කා, එයාගේ මහත්තයා නිමල්ව, ඊට පස්සේ පොඩි අක්කා සුබද්‍රාව, දුව කුමාරිව, හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. සද්දරම මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නලු. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මගේ නම කිව්වේ නෑනේ ජනී ඔයා. අලුත් ගම ඉඳන් සන්ධ්‍යා තමයි අපිට මැසේජ් එක දාලා කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් සන්ධ්‍යා ඔයාව. සුබ දවසක්. අපිත් ඔයාව අහගෙන ඉන්නේ. බඩපාදි ඉඳන් ලක්ෂ්මණ අයියා තමයි අපිට හැම කියන්නේ. තමරා, නිෂානී, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍යවිෂ්ක, මේ හැමෝමයි සේරුවාවිල ඉන්න KDA සමරසිංහ වයි එකතු කරගන්න කියලා කියනවා. ජනී, අදත් ඔන්න අපිව අහගෙන ඉන්නවා. net fm එකෙන් අදාව නේද බණ්ඩාර වෙලට කියලා අහලා තිනවා. ඔව් ඔව් අදාව අදාව. රංජන් රත්නායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. ජනී අයියේ, අපේ නමත් කියන්නකෝ. මේ නම කිව්වා දෙවෙනි පාරක් කියව ගන්න තමයි මේ හදන්නේ. සීදුවේ ෂෙසී තමයි එහෙම කියන්නේ. මං ඔන්න දෙවෙනි පාරටත් ඔයාගේ නම කිව්වා ෂෙසී. මං එකතු කරගන්නම්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා වරකාගොඩ අනුරගාමන්ටගේ සෙට් එක. අද 9:20 ගේ ධෝනිගේ උපන්දිනේලු. ඒ කියන්නේ වැඩ කරන තැන කට්ටියරම කේක් හම්බ වෙන්නේ නැතිටි. එයාට සුබ පතන්න කියලා කියනවා. net fm ටීම් එකේ අපි හැමෝම තොන්න අපේ 9:20 ගේ චූටි ධෝනිට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එකතු වෙනවා ලක්ෂී, නදී, සඳුනි, සමන්මලි, රමණි, චාමලි, දේවි, සෙව්වන්දි, නන්දනි. ඒ වගේම තමයි ඒගොල්ලන්ට ඉන්න එකම කොල්ල රුමේෂ්. ඉනුකිවත් එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ ජනී, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා පල්ලෙබැද්දේ පద్මරසිරි මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න නදී කැතුළු සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. අද දවසේ 14 වෙනි උපන්දිනය සමරන කොච්චිකඩේ මීගමුවේ සනුලි දුවට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා සඳ ලංකාවේ අක්කලගේ ගෙදර හැමෝම අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් හැමෝටම නෙවෙයි ඉතින් සනුලි දුවට සුබ උපන්දිනයක් වෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. මගෙත් පොඩ්ඩක් ට්‍රැක් එක බැන්නනේ. මාපලගම පියල් ජේ අයියත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජනී, අපිටත් ලස්සන සින්දුවක් ඕනි. ඔමාෂදුව, රනින්දු පුතා, රසින්දු පුතා, චූටි මැනික චෙනෝෂා, හස්බන්ඩ් සුසන්ත එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන යටියන්තොට මහවිල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සඳමාලි අක්කා. නොගේගොඩ ඉඳන් අනුර විජේමාන්නත් අපි වහගෙන ඉන්නවලු. අනුර විජේමාන්න ජේම්ස් එකේ ඉඳන් තමයි අපිව කට්ටිය අහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. උහනතිස්සපුර ඉඳන් අපේ නිලන්ත උල්ලුසුහේවාගේත් අපි වහගෙන ඉන්නවා. දුව ඉසුරි ශානිකාවත් එකතු කරගන්න කියනවා. වයිෆ් සුමිත්‍රාවත් එකතු කරගන්න කියනවා. කට්ටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්.

පන්නල කොටුවැල්ල ඉඳන් අපේ ප්‍රසංගයක් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා. ලන්ච් එක රෙඩි, කෑම ටිකක් කාලා යන්න පන්නල බැතෙන්න කියලා කියනවා. ගියානම් හරි වගේ. අපි මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අපේ බණ්ඩාරවෙල නේද? බණ්ඩාරවෙල ඉඳන් අපි වහගෙන ඉන්නේ සාගරී. සාගරී, ඔයවත් මේ සින්දුවට එකතු කරගන්නවා. ගොඩාක් ආදරෙන්.

වෙලාව 12යි විනාඩි 53යි. දේදුණු මාවතේ මැදිරිය ගින්දර හැන්දෑවට බාර දීලා ජනී කොල්ල මාරු වෙන්න තමයි හදන්නේ. බාෂි ඇවිල්ලා ඉන්නේ ගින්දර හැන්දෑව හරගෙන. එහෙනම් අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. මේ පැත්තට කෝල් කරපු, WhatsApp messages සේවපු, Facebook post එකට comment කරපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න. මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubabana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteka.
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯುರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಊ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಪಹತಾ ಹಬುವನ್ನ ಬಿಂದು ಐ ಹತ್ಸಿ ಹತ್ತೆ ತುನೈ ದಿಸಿ ಹತ್ತೆ ತುನೈ ಪನ್ಸಿಯ ಹತ್ತಲಿಹ
4: ಸಿಲೋನ್ ಗ್ರೀನ್ ಲೈಫ್ ಪ್ಲಾಂಟೇಶನ್ ವತಿನ್ ಅನಾಗತೇಟ ಅಗನ ಆಯೋಜನೆಯಕ್ ದನ್ ಮಮತನ್ನ ಬಿಂದು ಐ ಕೈಕೈ 437 12 50
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013936
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: ඔබට අවශ්‍ය සීලම කරනු වෙදී හා සවිකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953 ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-21-3500
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
8: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
5: Hondama de aduma bilata tipa vyapta shaka jalayak samagin Kasagala Green Super Jeevithayata Ithiriyak.
9: Hi, velawa ekai.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1268ක් reload කරන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කසුනි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට විටින් විට ඇදහැලෙන අධික වැසිත් සමග ප්‍රධාන මාර්ගවලට පස් කඩා වැටීමේ අවධානමක් පවතින බව නොවුඩ් විධායක ඉංජිනේරු කාර්යාලය පවසනවා. ඒ අනුවම මාර්ගවල රථවාහන දහවනය කිරීමේදී සැලකිලි මතවන ලෙසයි එම කාර්යාල රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ. මේ අතර හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොවුඩ් ග්ලැන්කන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන කටයුතු අද දහවල් වන තෙක් එක් මන්තීරුවකට සීමා කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කඩාවැටුණු පස්කන්ද ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙනවා.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: වැඩියුණු ලීසිං බර සහැල්ලු කරන්න කේඩිරයිස් අපි ගෙවනව ඔයාට රුපියල් 50,000ක්. තව කේඩිරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 4497 කතා කරන්න.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
6: FM 95 94.8.

0: Andra händer var vid Bashi.
1: Hi! Good afternoon! Dawali kai winari hata rai vilava. Api lagi kindara handava alut sati ekata patan gannai last wenne. Me sati ete din hamadama dawali kai dan hatara wenakan. Oh hello. Mukada? No hello. ඉන්න ගමන් කෝල් එකක් දෙන්න ඉතින් 01125563063ට ඉන්න ගමන් WhatsApp එකේ chat එකට සෙට් වෙන්න ඉතින් 01711595 ඔය ඕන විදිහකින් මේ පැත්තට ඇවිල්ලා හිටින ඔක්කොමලටම ලක්ෂණ සින්දුවක් ඩෙඩිකේට් කරමු මම ඔහෙලගේ ගිනි දෙය වාෂි දෙක කාදරේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: දැන් වේලාව තවල් එකයි විනාඩි 11යි. අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර්. ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල් ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: Mobitel 368 budget tikana set wenna supirima non-stop data package eka. Facebook, YouTube, WhatsApp saha Messenger sandaha non-stop data. Amathara 2.5 GB anytime data. Onama jarayakata unlimited calls dina 7k sandaha. Danma rupiya 368k reload karanna.
1: ආ කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්පූර්ණ නදලවේ.
1: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කර ගන්න. 0710-397-399 යාමට DKU Joints Reborn සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
7: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආරම්භය හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669
3: වේලාව 1:13.

කාලෙකට පස්සේ ඔන්න ලස්සන සින්දුවක් අහන්න දෙන්න යන්නේ. මේක අහන්න කලින් කෝල් කරපු කට්ටිය ගොඩක් ඉනෝ එකතු කරගන්න. විකිලගස්කඩ මේ අපේ අරුණ අය කෝල් කළා. කොල්ලා කියනවා ලංකාවට ඔයා ගිනි වෙයි වුණාට මගේ ඩොක්ටර් ඔයා තමයිලා. සුව කළ නොහැකි කැසක් මම සුව කරානේ. ආදරේ යනේ ආදරෙන් එකතු කරගන්න දැන් හරි. ඉගාවට රාජාංගනි අනුරුද්ධ අය කතා කළා. ගීතංජලයක් හා ඉගාවට සතීෂ් චාරුකා තරුක්ෂි කටියවත් එක්කම මාව අහගෙන ඉන්නවලු. ආදරෙන් එකතු කරගන්න thank you so much call කළාට. ඉගාවට WhatsApp එකේ තියෙන messages පැත්තට යමු. Hi good afternoon Bashi. කොහමද අබුන් කෑවද කියලා අහනවායි. Yes කෑවම්. අසනීපතාවේ මොකද කියලා අහනවා. අනිමම්බයයි කටි ඉස්සර කරගෙන නවුලන්නේ නේද මං හොඳින් ඉන්නවනේ. වයිෆ් වත්සලා දුව දෙහන්ස හේෂන් මාලේ නවිනය ගම්පහ සරසවි බුක් ෂොප් එකේ කොල්ල කෙලු කොමයි ස්පෙෂලි මාවයි එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා ආදරින් එකතු කරගන්න. ඊ ගාට සුබ ගින්දර හම් දවක් මහරග බදලානි අක්කගේ මෙසේජ් එක ආදරින් ආවත් එකතු කරගන්න. ගිනි මැනිකෝ ලස්සන සින්දු ගොඩක් මට දෙන්න මලු පිටි සුනිත් ග්‍රසරි කේ නයිනක්කගේ මෙසේජ් එක. අම්මා පුතා තිසුන් හබි සුනිත් ගාල ගෙදර හැමෝමයි මාවයි තමයි එකතු කරගන්නවා කියලා කියන්නේ. ඔහන තිස්සපුර නිලන් තයගේ මෙසේජ් එක. දුව ඉසුරි වයි වයිෆ් සුමිත්‍රවයි එකතු කරගන්න. Hi Bashi. Oya net ekata awahama full fill. Sure. Oya awahama apita mara energy ekak enawane. Mona weda kara kara hitiyat. Oyage voice ekak ahimdi. Mokada kiyanne me? හිත ඇදිලා ගිහිල්ල මෙසේජ් එකක් දාන්නම වෙනවලෝ. Thank you Anna. ආදරෙන් රොෂාන් ශානායව තෙගත කරගන්නවා. Thank you ජය වේවා. Hi Bashi ගාලොඩොළු මත සමන් ස්ටෝස් එකේ සමන් අයියා. ගින්දර හඳව වහන ගමන් එකතු කරගන්නවලු වයිෆ් ගීතානි දුව නිමේෂිකා පුතා දනොද්දර මාටින් අයව ඒ වගේම කරාපිටිය හොස්පිටල් එකේ ඉරංග වයි සහනෝයි. කටිය මාදරෙන් එකතු කරගන්න. Hi ගින්දරියෝ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියනෝ. මුදන් නායක ලෙන්ද සංකීර්ණයේ නూరు පාර යකල ආදරින් කටිය මේකට කරගන්න. ඊට පස්සේ ඔය කච කචේ අහන්න සද්දේ සැදී පහදී බලාගෙන ඉන්නවා. ඔයට ගොඩක් ආදරය යන්නේ උම්මා උම්මා උම්මා. අපිට තුත්තු රන්න හරියන්නේ කියන්න කෝලෝ. රත්නපුරේ සුභාකා. අනේ අම්මෝ උතුරන්න හරියන්නවනි මහතයෝ. ඔක්කොම සෙන්දු ටිකට එකතු කරගන්නලෝ අපිවා. කුමාරසිරි පතිරණගේ මහතයගේ සින්දුවක් කියලා තියෙනවා. දෙන්න බලන්න ඇහෙනද? දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. ඊගාවට පොද්දිනිකන්දේ ආනන්ද අයියා. වයිෆ් ගයන්තික. ඊගාවට දුව මුතුයි මේෂා අමරුද්දීපන ඇතුළු නිතහඬ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. කැටි මේකතු කරගන්න. ගම්පොලේ ප්‍රියදර්ශනී අක්ක හයි හයි. ආදරේ නෝවත් එකතු කරගන්න. කැගල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස්ලා. අවෝ අහගෙන ඉන්නෝනේ ආදරෙන් ඔහේවයි. ඔතනින් ඔක්කොමලයි. ඉගාවට නිදහස් මාවතේ සුපිරි බයිට් කඩේ මගේ රාණි අක්කවයි. කෑගල්ලු බත් කඩේ සෙට් එකමයි. ඒ වගේම කෑගල්ල පුරාවට මාව අහගෙන ඉන්න ඔක්කොමලත් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. හරි හා ලෑස්ති කියලා තියෙන සින්දු ටික අහන්න යන කලින් මං ඔගලන්ට කේඩී රයිස් අර මේ දවස්වල ලොකෝ ඩිස්කවුන්ට් එකක් එක්කවට දෙන පෙට්‍රල් ස්කූටි එක ගැන මතක් කරන්න ඕනි. කේඩී රයිස් කියලා කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කට ඇරලා කියන්න පුළුවන් නියම ස්කූටර් එකක් මහතයෝ. ඒගොල්ල හදනවනේ මේ මොකද පෙට්‍රල් ස්කූටර් එකක්. මේක ඇවිල්ලා ලංකාව පුරාම තියෙන නානා මාදල ස්කූටර්ස් අතරින් සෑහෙන වෙනස්. හේතුව කියන්නම්ද? 125cc අධි බැලතී එන්ජින් එකක් යොදාගෙන තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරිකරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔය කාරණා ඔක්කොම හින්දා මේක පෙට්‍රල් සුවඳට පව දුවනවා. පෙට්‍රල් දවසින් දවස ගිනි ගණන් යන එකේ ට්‍රම්පච්චි කොහෙත්ම අපිට සැනසීමක් පේන තෙක්මානිකට අරන් ඉන්නේ නැති එකේ. කේඩී රයිස ලීඩ 125 පෙට්‍රල් බයික් එකට මාරුණා කියලා කෙසේ පාඩුවක් නැහැ වාසියක් මිසක් හරිද? අනිතක තමයි ඔයිකමන් කරෝතින් ලොකුම ලොකු වාසියක් එකට මේ ස්කූටර් එක ආගෙ කරගන්න පුළුවන්. සාමාන්‍ය වෙළඳපළ වටිනාකම වෙන්නේ රුපියල් 796500යි. දැන් මේ දවස්වල ඔකට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා වගේම දැන් ලීසින් ගාස්තු වැඩි කරලා තියෙන වෙලාවේ ඔයාව ලීසින් එකිනුත් රුපියල් 50000ක
නිදහස කෝට ලබල දන කෙඩි රයිස් මෝට කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්. එතකොට වැඩිවෙච්ච ලීසිං බරිත් සෑහෙන කොටසක් නිදහසනෝ. එතකොට බයිකට ගෙවන්න ඕනි රුපියල් 6,40,500ක් විතරයි. මදනෝ මේ වෙලාවේ මේකන ගාට ලොකුම ලොකු මාරය වාසියා. එහින්දා මතක ඇතුව කෙඩි රයිස් ලීඩ 1-5 බයික එකක් අරගන්න තොගවසන් වෙන්න කලින් ඉක්මනටම කාල එකක් දෙන්න. මෙන්න නම්බර්ස් 077-406-43-97. ආයි කියන්න ඕනේ දම්ම. ඔන්න 077-406-43-97 ඉක්මනට කාල එකක් දීලා ඔයාගේ ස්කූටි එකත් අදම වෙන් කරගන්න.

එකයි විනාඩි 26යි වෙලාව. රත්නපුර හකමෝ ගරාජ් එකේ අපේ ටින්කරින් අයියා කෝල් කළා. ලස්සන සින්දු ටිකක් අහගෙන හිමුයි කියලා කියනවා. ඔළුව මොකද්ද? ඔළුවට නෙමෙයි මොලේට සමනාල් ගැට වැටෙන ප්‍රශ්නකුත් මගෙන් ඇහුවා. හරිද? මිනිසෙක් මරුණහම මුලින්ම අමතක වෙන්නේ මොනවාද කියලා අහනවා. දන්නේ? ඔයාට ඒකට නෝද ඔළුවට මොකක් හරි උත්තරයක්? මනුස්සෙක් මරුණහම මුලින්ම අමතක වෙන දේවල්? එහෙම මොනාහරි තිබ්බටින් අනිවාර්යෙන් මටත් කියාගෙන යන්න හරිද? ආදරෙන් එකතු කරගන්නවා. බොස් ජයන්ති ඉගාවට විජේ මාම බෝලයක් කට්ටියම පරිස්සමට වැඩ කරගෙන ලස්සන්ට ඉන්නවනේ. හරිය ඉගාවට පනදුරේ ශ්‍රී සිටි ටයිල් ෂොප් එකේ චමින්දාය කතා කළා. චතුරානි මිස් වයි කවේෂ වයි එකතු කරගන්න කියලා කියනවා. සින්දු ටිකක් අහන්න බෑනි මේක අහන්නම නැතුව ඉන්න. ඔගල කියන ඒවට අපිට තනියම හිනා යනවා. අහන්න නැතුව ඉන්න බෑ. මොකක්දෝ කරලල මං කරලා තියෙන්නේ වශියක්. අනේ ආදරයනේ උතුරම් හරියන්ඩෝනි මහතයෝ. දෙකක් ආදරෙන් එකතු කරගන්න හරි. ඉගාවට මෙන්න මේ කටිවත් අපි දාම ගමෝ. වට්සප් එක පැත්තෙන් ඉන්න කටිය හයි හයි දයෝකේ සුබ දහවලා. අපි තාම සද්දට අහගෙන ඉන්නේ සිංදුවකට එකතු කරගන්න සුමන ඉලෙක්ට්‍රොනික් සම්පාර. දෙකම දෙකක් ආදරේ කොල්ලෝ. මෙහෙට නම් හොඳටම වහිනවා. වැස්ස සීතලේ ගින්දර හැන්දා වහගෙන ඉන්නවල ගින්දර සිංදු ටිකක් දෙනවද භාෂ්‍යෝ කියලා හනෝ. හස්බන් චාමරෝ පුතා මිත්‍රෝ ධෝනි සනිරෝ මම බුලත් කොහොපිටිය මදෝ කියලා. You know, okay. Adring ekata kare gannang.

මේ සිද්ධහඳ කලින් කටිය ගොඩක් ඉන්නවා දාගන්න. අපේ චූටි දූට උම්ම හතරක් ඕනේලෝ. යටි අන්තට මහවිල සුදර්ශනීයකතම මෙසේජ ගැවල තියෙන හස්මන් මිලින්ද දුවල දෙන්න සඳසි ගිහංග. මේ දෙන්නගින් කාට දන්න උම එල්ලුවේ. කවන්න ඔන්න කාට හරි චූටි දූට. ඔන්නය හතරම ඔයාට හරද? ඊට පස්ස වෙන මේ කටයවත්දා ගන්නවනි. හයි රෝසමලා, ගුඩ් ආෆ්ටර්නූන්. ඉඩ මම වැහිදෙයෝ එක එකතු වෙලා අපිට වැඩේ දෙන්න බලාගෙනල ඉන්නේ. රෙදි ඔක්කෝම වේලෙන්න දැම්ම හරද? අපේ අබිතින් සැරින් සැරේට ඔන්න වහිනා රෙදි ගන්නවා කියලා කෑගහනවාල. සද්දට රේඩිය එක දාලා තියෙන නිසා මටේ වැහෙන්නේ අප්ප. ඉතින් බැනනොත් අහනවල අකුරැසෙන් යශෝවයි ආදර අම්මවයි දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ. මාව හංගින්නට හරද? හරි, අතරම මාගලන්ට සෙවනගල ආයුර්වේද ගැනත් දැඩි බිඩි මතක් කරගෙන යන සෙවනගල ආයුර්වේදය කියලා කියන්නේ සුව කරන්න බෑ කියපු ලෙඩ රෝග ගොඩකට සුවය අරගෙන ආපු මොනාද කියන්නේ දිව්‍ය ඖෂධ වගේ දේවල් නිෂ්පාදනය කරපු තැනක් හරිද? සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ විදිහට නිෂ්පාදනය කරන ඖෂධ මුළු ලංකාවටම මුළු ලෝකෙටම බෙදා හරින අරමුණින් තමයි මෙන්න මේ පණිවිඩය ඔයගලන්ට මතක් කරන්නේ. වාට තියෙන මෙන්න මේ වගේ පොදු රෝග තියෙනවානේ, අන්න ඒ දේවල් වලට සුවයක් කරගන්න මේ නම්බිකට කාල් කරලා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මාට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම කාරණාව තමයි මේවා හදන්නේ 40 වසරකට වැඩි කාලයක්. මොනවාද කියන්නේ අපේ දේශීය ආයුර්වේදයත් එක්ක දේශීය වේදකමත් එක්ක තියෙන අත්දැකීම් පළපුරුද්දත් එක්ක. හරිද? කෑමට කිසිම අපිට අයිටිකක් නැත්නම් බඩ පිපිල වගේ නම් ඩුන්ඩුන් ගානෝ නම් තට්ටු දැම්මහම බඩ කැක්කුමයි නම් බඩ අජීර්ණ ගතියයි නම් 100% ස්වභාවික සෙවනගල අසුමෝදි ගමුගලන්ට ළඟ තියාගන්න පුළුවන් ගෙන්න ගන්න. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ දවස්වල හැමෝටම කැස හචිස් හචිස් ඉගාවට උනයි අඟපත රිදෙනවා පොලිසියෙන් ගුටි කාලා වගේ. මංගුටි කාලා නෑ. ඉතින් ඔය වගේ දැනෙනවද ඕගලන්ට? දිව්‍යම ඖෂධයක් තමයි සෙවනගල මදෝකා කැස්සට වැඩිය. හරිද? ඉගාවට ආට සීනිනම් මහතයෝ ආට සුගර් නම් සෙවනගල මදුමේ හරණී කැප්සියල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගැස්ට්‍රයිටිස් නම් බඩපපුව දැවිල්ලයි කියලා අපි අපේ වචනින් කියන්නේ නේද? එහෙනම් සෙවනගල ජීවබල අම්ල පිත්තසෝය පාවිච්චි කරන්න. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට බය නැතුව ගෙදරදී යූස් කරන්න පුළුවන් දේවල්. එහෙමනම් ගෙන්න ගන්න මෙන්න මේ නම්බිකට කතා කරන්න. 0747 31 33 540 කතා කරලා වැඩි විස්තර දැනගන්න. කාලයක් තිස්සේ ඔගල මගින් රැප් එකක් දෙන්නකෝ කියලා එල්ලවනේ. දුන්න

0: Wina
1: Net FM.
2: Finishing wahala lesa kalara flow wajabena
3: sit bedagani kal bhavati avalakshana novi oyat wahalata washi wenna finishing wahalak nam kalara thamai.
4: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
5: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDDI Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව KDDI Rise Lead 125 bike එකට discount එක රුපියල් ලක්ෂයක්. 077 406 4394 කතා කරන්න.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0447 31 33 540.

0: Happening better they love me. Happening better they love me.
1: අපි එක යහන්න ජනි එක දේදුම් මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
2: Oh my god this is original
3: නැතු
4: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro

கை வினாடி ஹதா லேஸ்தனாய் விலாவ அப்ப என்ன ஹதானே ஒயா ஆத்ரி கிருண எச்ஆர் ஜோதி பால மகத்தியாகே ஓனி හිම වරණ කන්සර්ට් එක ගැන අපි කවුරුත් එදා මෙදා හැමදාමත් නේද ආදරය කරන ආචාර්ය පඬිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් අපේ සංගීත ලෝකේ කැපි පෙනෙන ලකුණක් හැමෝටම ආව ගියෝ වෙන්න පුළුවන් හැබැයි මොනම හරි ක්ෂේත්‍රයකින් මතක හිටින කෙනෙක් වෙන්න නේද එහෙම පුළුවන් වෙන්නේ තම පුංචි දෙනෙක්ට ඉතින් ඒ අතරින් බැලුවහම ආචාර්ය පඬිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් කියලා කියන්නේ සදා නොමැකෙන මතක සටහන් සංගීත ලොවට තිළිණ කරපු අපූරු ගායකයෙක් නේද? ඉතින් එතුමා වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් වන සංවිධානය කළ තියෙනවා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය විසින් හිමවරණ අමරදේව උපහාර ප්‍රසංගය. මේ සතියේ සෙනසුරාදා රෑ 7ට සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පටන් ගන්න සියලුම දේවල් සූදානම් වෙන අතර තමයි තියෙන්නේ. ගායනින් එක්වෙනව සංකදිනේත් ශශිකනි සංසලස් සුනීර සුමංග නුවන්දිකා සේනාරත්න එක්ක අමීෂ මිනෝ. ඉතින් කාලයකට පස්සේ ඔයාට විඳගන්න ලැබෙන මිහිරි සොඳුරු ප්‍රසංගයක් මේක. ඉතින් මග නොහැර විඳින්න එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉක්මනට මාගේ ප්‍රවේශ පත්‍රයත් වෙන් කරගන්න mytickets.lk. mytickets.lk visit කරන්න. ආදරේ කරන පවුලයාය යාළුවෝ හිතමිතුරු ඔක්කොම එකතු කරගෙන එන්න. මේක ඇවිල්ලා වෙනමම විදිහේ හැඩයක් තියෙන අපූර්ව ප්‍රසංගයක්. ඒ වගේම තමයි තව දෙයක් ඔයගලන්ට මතක් කරන්න තියෙනවා. ඒක කොහොමද මං කියන්නේ? ඒක මං තැටිකකින් ඔයගලන්ට කියන්න. ඒ අතර මෙන්න මේ කටි අපි දාගමු. මේ නොන් ස්ටොප් එක අහන්න යන්න. භාෂකා අපි මහරගම ජනතා මාවතෙන් චමෝදේ වගේම චමරය මිලින්දංකල් මහින්දංකල් ඊගාවට රසංග හෂාන් සුමනි අංකල් වගේම ඔයවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න උම්ම දෙකක තෝනි කියලා කියන නිගම්ව සෙනන්තනි ශ්‍රෝණිගේ අපේ ධනජය වණ්ඩාරය සද්දට අහගෙන ඉනවල ලස්සන සින්දුවකට ශ්‍රී සුමංගල මාවතේ දංකොටුවේ අම්මවයි අනන්දයවයි කුකු අයවයි අනුරායවයි මහින්දයවයි ඉගවට දමිතයි එකතු කරගන්න කියලා කියනවා ජය වේවා හයි උම්ම කැටි ඔන අද නම් අපිව පළුවක් නෑ අපිට පළුවක් නෑ බදුල වීගා කිව්ලේ රසංක කෝබාරියව ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා යකින සිකුරාදා දුන්න දෙකෙන් එකක් ඉතුරු කරගත්තලු මේ වෙනකන් අපි නයි නෑ භාෂිලෝ අන්දේම තමයි පිරිමහ ගන්නෝනි දෙනේවා

0: දවල් එකයි විනාඩි 55යි වෙලම අපි ළඟේ ගින්දර හන්දාවේ පල්ලවෙනි පැයවර වෙන්න යන්නේ. ඔක්කොටම කලින් නෝගලන්ට වටිනු පණිවිඩයක් මතක් කරගෙනමු. අන්තිම කමර්ෂල් බ්‍රේක් එකට ගිහිලා ඊට පස්සේ අපි නියුසහ ආයෙම ගින්දර හන්දාවෙන් ලස්සන සින්දු ටිකක් අහන්න හරිද? ඔයාලට මතක් කරන්න ඕනි ජාතික කිතරි කිරීමේ බැංකුව NSB බැංකුව ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකුකරණයත් එක්ක එකතු කරන්න. ඒ වගේම මූල්‍ය ඇතුළත් කරණය හරහා සමි බල ගන්නවන්න අරමුණු කරගෙන NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහනේ තුන්වෙනි අදියරත් ඔන්න පහුගිය හත්වෙනි දිනෙන් පටන් අරගෙන තියෙනවා. හරිද? මේ තුන්වෙනි අදියර යක්කල ප්‍රදේශයෙන් තමයි ඒගොල්ලෝ ආරම්භ කරලා තියෙන්නේ. ඊළඟ දිනේ කිරිඳිවැල ප්‍රදේශය ආවරණය කරන ගමන් ඒ කලාපයේ ප්‍රධාන ස්ථාන 15ක් පුරාවට ක්‍රියාත්මක කරන්න වැඩසටහන සංවිධානය කරලා තියෙනවා. හරිද? ඉතින් මේ වැඩසටහනත් එක්ක දහස් සංඛ්‍යාත ජනතාවක් එක්ක ඍජුව සම්බන්ධ වෙන ගමන් නවීන ආරක්ෂිත සහ පහසු බැංකු සේවාවන් ගැන දැනුවත් කිරීම තමයි NSB බැංකුව අපේක්ෂා කරන්නේ. හැමදේම ඩිජිටලයිස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අර සාමාන්‍ය විදිහට බැංකුවට ගිහිල්ලා පෝලිං වල ඉඳලා බැංකුවටත් බැනලා කොළපුරෝලා තේරෙන්නේ නැති ජාතිය අමුතු වචන නේද? ඔහොම කරන්න ඕනි නෑ. ඊට වඩා හරිම සිම්පල් ඇන් ඊසි ක්‍රම තියෙනවා දැන්. ඒ හරහා අපිට පුළුවන් අපේ ලයිෆ් එක හරිම මොනාද කියන්නේ ඊසි කරගන්න. හරිද? ඉතින් මේ ගැන දැනුවත් කරන වැඩසටහන් තමයි මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අද දවසේ කිරිඳිවැල බස් නැවතුම්පල අසල තමයි ඉන්නේ. හෙට කටුනායක බස් රථ නැවතුම්පල අසලට එනවා. ඊගාවට අනිදා 10 වෙනිදා මීගමුව බස් රථ නැවතුම්පල අසලට එනවා. ඒ විදිහට දිගට තියෙනවා. හිමිහිමින් දවස ගානේ මතක් කරන්නම්. හරිද? ඉතින් ඔයාට මේ ඩිජිටල් කේන්ද්‍රීය ඉදිරි අත්දැකීමක් සහිත බැංකුවක් විදිහට ඉස්සරහට යන ගමන් පාරිභෝගිකයින් බැංකුවට ඇවිල්ලා සේවාවන් ලබා ගන්නකම් බලාගෙන ඉන්නේ නැතෝ ඔවුන්ට වෙන අපහසුතා රස්තේ අදවීම් ඒ දේවල් වළක්වගන්න තමයි මේ සියලු ක්‍රම හඳුන්වලා දෙන්නේ. හරිද? ඉතින් මේ වැඩසටහනත් එක්ක ලංකාවේ ඩිජිටල් පරිවර්තන ජාතික වැඩපිළිවෙලට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඩිජිටල් ආර්ථිකයක් වගේම තමයි කෑෂ්ලස් ට්‍රාන්සැක්ෂන් සංස්කෘතියක් ගොඩනගන්න මේ හරහා දායකත්වයක් ලබා දෙනවා. ඉතින් NSB ඩිජිටල් ඩ්‍රයිව් තෙවන අදියරත් එක්ක ඔයාට පුළුවන් එකතු වෙන්න. හරි? ඉතින් විස්තර දැනගන්න ඔබට ළඟම තැනට ඒගොල්ලවම ගිහිලා වුණ මොන ගැහෙන්න NSB ඩිජිටල් ඩ්‍රයිව් තෙවන අදියර ඩිජිටල් සවිබල ගැනු ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා NSB බැංකුව ගන්න ඉතාම වටින වැදගත් පියවරක් විදිහට ඔයගලට මතක් කරනවා. එහෙනම් අපි චූටි බ්‍රේක් එකක් අරගෙන නිවුස් චෝටක් අහලා හැමෝම හරිද? වෙලාව 1:58.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-447-953
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
8: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
9: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
13: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
11: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
12: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
14: Brought to you by
15: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි. වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස්නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
17: සදාහරිත විවසායක සීමේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
18: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
19: Net FM Algo Town.
20: කින්දර හැන්දෑව.
21: Brought to you by
22: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
23: Frames අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
24: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise ලීන 125 bike එකට discount එක රුපියල් 100,000. 077-406-4497 කතා කරන්න.
25: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540.
26: ආ පැටියෝ කොහොමද?
27: සින්දුවක් අහනවද?
28: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
27: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
29: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
30: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
31: දැන් වේලාව 2:01 හොඳේ.

0: ඔබටම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: අයිබන් මේ පැයි රටතොට සමගින් මම අසංක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට විටින් විට ඇදහැලෙන අධික වැසිත් සමග ප්‍රධාන මාර්ගවලට පස් කඩා වැටීමේ අවධානමක් පවතින බව නොවුඩ් විධායක ඉංජිනේරු කාර්යාලය පවසනවා. ඒ අනුව එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි එම කාර්යාලය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ. මේ අතර හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොවුඩ් ග්ලැන්කන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්ධක් හදා වැටී තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද දහවල් වන තෙක් එක් මන්තීරුවකට සීමා කර තිබූ බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. කඩාවැටුණු පස්කන්ධ ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙනවා. ඊළඟ නෙට් නිවුස් පස්වරු තුනට.
0: නෙට් නිවුස් මේ පැය රටතොට.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KDRIS ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 46 49 97 කතා කරන්න
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540

0: அவசர தேகாய் வினாடி பகல்லுமாய் விலவு சோரி பிரேக் எகாக்
1: சாயலி ஹாப்பிலி கியான்னுக்கு ஓயாலக்கு கேஷ்பேக் கதாவ
2: ஃபேப்ரிகேட்டகி கொட்டேஷன் எக ஸ்விஸ்டெக்கட வாட்ஸ்அப் கரா
3: மில்லியன தேகாமாரக் தக்வா கேஷ்பேக் லபாகன் ஒபே ஸ்விஸ்டெக் அலுமினியம் கொட்டேஷன் எகத் பிந்துவை ஹத்தேஹாயை ஹத்தியாசுவை ஹத்தாட வாட்ஸ்அப் கரான்
4: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණ වලින් ප්‍රවේශම් වන්න, අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
8: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
9: යහතුන වඩන අපේ රස විජේ.
8: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
10: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
11: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
10: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
11: රත්ති 3-in-1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
10: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
12: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
13: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: ඔබව ඔලෙවල් අවසන් කළායෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112-559-669. වේලාව 2:19.
15: ඉන්දර හැන්දෑව විත් පාෂි.
0: සැහෙන වෙලාවකින් වට්සප් එක පැත්තේ ගිය නෑනේ. අදගලට එකක් වැඩිපුර සිංදු අහන්න දුන්නදත් මන්ද මමනේ. හරි වේ බලමු මොනා දැවිල්ල තියෙන්නේ කියලා. බාෂිදු, මම මේ ආදරේ නිසයි කියන්නේ. ඔයා ඉන්න පැය තුන පැයකින් ගෙවිල යනවා වගේ අපිට දැනෙන්නේ. ඔයා ගිර වියෙක් වගේ කියවන කියවිල්ලට. හැබැයි කෙල්ලේ ඔච්චරවුම් මදීලා ඇද ලහු තියලා හිනා වෙලා කතා කරලා අපිව සනසරෝ වගේම ඔයත් පරිස්සමින් මගේ දරුවෝ ආදරේ ගොඩක්. මම හොකන්දරින් රුමන්තේ ආන්ටි. රුක්මනීද රුමන්තිද නම් දෙකක් තියෙනවා කොමාරේ. එතකොට අර සඳුනි කියන්න එපා කියපු කතාව තමයි කියන්නේ හිතෙන්නේ. මගේ කට කැඩිච්ච දෙන්. අනේ මාත් ආදරේ යනේ ආදරෙන් කට්ටියෝම එකතු කරගන්නම්. හරිද? ඊගාවට මෙන්න මෙහෙම මෙසේජ් එකක් තියෙනවා. අකි, මං ඉස්කෝලේ ගිහින් ගෙදරට එන්නේ රේඩියෝ එක ඔන් කරන්න බලාගෙන. ආගේ ගින්දර වොයිස් එක අහන්න ආසාවට අදත් මාත් එක්ක අම්මා තවාවහගෙන ඉන්න අකුරැස්සේ ඔනීති. අනේ දෙන්නම ආදරෙන් එකතු කරගන්නවා. හරිද? මම දෙකම දෙකක් ආදරේ. ඊට පස්සේ හයි භාෂමණිකේ, මාතාව සද්දට අහගෙන ඉන්න මට සරත් සඳේ සින්දුව දෙන්නකෝ. කාලිකින් ඇහුවේ නෑනේ අතනගල විශ්ව ආදරයෙන් එකතු කරගන්න ඊගාවට ගින්දරි අපියොත් සින්දු ගුරුට එකතු කරගන්න ඇහැලියගොඩ චමින්ද මෝටර්ස්ගේ කට්ටියගේ මැසේජ් එක බස් චමින්ද සනත් රසින්ද තේජාන් බින්ති මාලින්ද ධනුෂ ශාකිය ඊගාවට විහාරා නිලෝ සමන්ත මන්දාරා චාරිකා රුවන් තරෝෂි මැගිනම්ම ඊගාවට නිශාන්ත සුසන්ත වසන්ත කටිය මාදරෙන් එකතු කරගන්න අපි තව සද්දෙට අහගෙන ඉන්නේ පතිරාජ පෙදෙස කුරුව හඳේ රවින්ද රශ්මිකත් එක්ක තිලකා සිඹන රචි අම්මානේ දෙනව මාදරෙන් එකතු කරගන්න මාකොල ගල්පත හඳේ ප්‍රියන්ත අයියා හයි හයි හයි බාෂි කොහමද හොඟ කාලෙකින් ඔයා ඉතින් අපේ දිගට එවන මෙසේජස් කියවන්නේ නෑනේ වෙලාව තිබ්බොත් කියවනෝ මේ දවස්වල ඉගලන්ට නම් ගින්දර නෑල කෝල් විතරයිලෝ ඉරා අපිත් එක්ක විහිළු කරනවා ඉරක් දැක්කොත් පෑනකින් ඇඳපු එකක් තමයිලෝ එච්චරට හස බුම්මගෙන දින්නේ ගිරියොල්ලේ ස්ප්‍රිං වෝට එකේ සෙට් එක කොහොමලම එකතු කරගන්න කියලා කියනවා සින්දුවක් අහන්න අනේ ආදරේ දෙකක් අපේ අසංකයි අහනවා මැරුණහම කොහොමද මොනවත් මතක් වෙන්නේ කියලා ඒක නෑනම් අනේ මන්ද මේ ටින්කරින් අයියටත් මොන ඔලුවට එනවද කියලා මගෙන් අහනෝ කෝල් කළා මැරුණහම මොනවද මුලින්ම මතක් වෙන්නේ කියලා හයි කොහොමද ගින්දරේ අද තව අහගෙන ෆුල් ජලිය වැඩ අපි රබුකන පොලේ සිසිර අය එක්ක සෙලූම වෙළඳ මහතුරු නෝනලා ආදරේ දෙකක් තුනක් ලෝ අනේ මා තාදරේ රඹුක්කන පොලේ බිස්නස් කරන මුදලාලි මහතරුන්ටයි නෝනලටයි ඔක්කොටම මොකද්ද වෙන්න ඕනි උතුරම් හරියන්න ඕනි මහතයෝ ජය වේවා ඔන්න පොලේ ඔක්කොටම හැබැයි මෙහෙමයි රණ්ඩු කරන්න බෑ බෙදා ගන්න ඕනි පිරිමහ ගන්න ඕනි තේරුණාද යන්න හදන්නේ මේ තව ලස්සන සිඳරිකක් අහන ඔක්කොටම කලින් මම ඔයගලන්ට කියනවා දැන් පොලේම බිස්නස් ටික කෙල්ලි වැර වෙලා හැන්දෑවට හවහට ගෙදර ගියාම වතුර ඩින් ගිත කැගේ ගාගෙන ඇවිල්ලා නිදහසේ කහට එකක් බීලා ඉඳගත්තු පුටුවෙන් පොඩ්ඩක් නැගිටින්න බලන්න අම්මේ අම්මේ කියලා කොන්ද අල්ලගන්නවා නේද දනීස් කැක්කුමයි කොන්ද රිදෙනවා හරි වේදනාවයි අම්මා පොලේ බිස්නස් කරා වගේ තමයි අපිටත් වැඩ ඇරිලා ගෙදර ගියාම ඇත්තටනේ එකෝ අපි කන කෑමෝ ලවුලක්ද මන්ද මහතයෝ කෝචරවත් පුදුම අමාරුයිනේ පොඩිවත් බරක් උස්සගෙන උඩකර නගින්න බෑ ඒව රිදෙන්න ගන්නවා අති වැටෙනවා හරි ප්‍රශ්න අප්පා ඔය ඔක්කොම කැකුම් හැබැයි ගල් නැති කල්ල දාන්න පුළන් එක දෙකට ඒ තමයි සෙවනගල ආයුර්වේදේ නැරගෙන එන හන්දි රාජ තෛලේ පෝඩක් උණුවතුරින් තවල කල්ල අරගෙන උලල ගත්තනම් ආයේ ලොකු වෙලාවක යන්න කලින් සුටස් ගාලා සනීප වෙනවා. ඒ වගේම තමයි සෙවදගල ජීව ශක්ති රසායනය. කොණ්ඩේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා නංග. ළමයි පිරිමි ළමයි ගොඩකට තියෙනවනේ නේද? අරය මෙයා ගානේ වහලා ඒව ඔයාට හරියයිද කියන දන්නේ නැහනේ. අනිත් එක තමයි ගොඩාක් ලාවට අපි දැකලා තියෙනවා ස්මෝල් බිස්නස් කරන අයලා කියලා ඉන්නෝ. අනේ ඔගලොන්ගේ ව්‍යාපාර උතුරන්න හරියන්න ඕනි මහතයෝ. හැබැයි ඉතින් ඕ මොන විදිහට හදනවද කියලා දන්නේ නැහැ. එහිඳ ගන්න ඔයා කල්පනාවෙන් අරගන්න. ඔළුව කල්පනා කරන්න. හරිද? ඔළුවේ ගන්නනේ ගන්නේ. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 44ක අභිමානයත් එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන සෙවනගල ශ්‍රේයා දේවී ඔයිල් පාවිච්චි කරලා බලන්නකෝ. ඔය ගොඩාක් දේවල් මගහැර ගන්න පුළුවන් කෙස්. ආහිස කෙස් ආශ්‍රිතවල තියෙනවා. හරිද? ඊගාවට සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස්. අන අපි අපේ වචනෙන් කියන්නේ ලිවර් එකේ තෙල් අප කියලා. ෆැටි ලිවර් නම් බය නොවිය ඕ පාවිච්චි කරන්න. තව නිෂ්පාදන නම් ගොඩයි. ඔක්කොම ගැනම විස්තර දැනගන්න පුළුවන් 0747 31 33 540 කතා කරමු. 0747 31 33 540 වැඩි විස්තර

දෙකයි විනාඩි 30යි වෙලාව. වල්පිට මුලි උපාලි අයියා කෝල් කළා. ධම්මිතුෂාන් මිහිරංග කට්ටිය මාතරෙන් එකතු කරගන්නම් මම. ඒ වගේම මේ අංගොඩ සඳුනි. ඔයාටත් දෙකක් ආදරේ.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
2: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
4: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් රීලෝඩ් කරන්න
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංඛ දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
7: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
0: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
8: wake up සතුටු හෝමෝන්ස් alpha studio
0: දවසටම ඕන කරන විටමින්ස් alpha studio
8: yes yes energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
9: good morning
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
10: Oh my God, this is original.
11: Nappu?
12: Meka apilage gindara handava bro.
13: දෙකයි 34යි වෙලාව. ගලේ හිටියාගට උහන. නලී නිශාන්ත අයියා මේ වෙලාවේ මාව හගෙන ඉන්නෝ. ඔයාට මම දෙකක් ආදරෙයි. හරිද? අනේ පරිස්සමට ඉන්න. ආදරෙන් ඉගත කරගන්න ලෑස්තිකල තියෙන ඉතිරි සින්දු සේරම ටික වහන්න. හරිද? Thank you call කළාට. හරි. ඔන්න එක්කෙනෙක් කියලා තේනෝ. අර අර අපේ ටින්කරින් අයියා අහපු ප්‍රශ්නෙට. මිනිසෙක් මැරුණහම මුලින්ම අමතක වෙන්නේ මොකක්ද? ඒකට මෙන්න සඳරේෂක්ක හිඟුරක්කට සඳරේෂක්ක උත්තරයක් දෙලා තේනවා. මිනිසෙක් මැරුණහම මුලින්ම අමතක වෙන්නේ නමලෝ. එතකොට ඉතින් මොන කවුරු වුණත්, කොයි කවුරු වුණත් මිනිය වෙනවලු. ඒක නම් ඇත්ත කතාවනේ. එතකොට වාසි නැ, එතකොට මිනියක් විතරයි. ගින්දරේ අපිටත් ගින්දර වගේ සිදු ටිකක් ඕනි. යටි අන්තර දේශානි ස්ටුඩියෝ එකේ අපි සෙට් එක එකතු කරගන්න. හයි බුසුබුසු. බුසුබුසු මල්ලි ආවත ආදරෙන් එකතු කරගන්න දේශානි ස්ටුඩියෝ එකේ වැඩ කරන කොමලත් එක්කම. අපි ෂාන් මෝටර්ස් එකෙන්. ඒගොල්ල කියනවා මිනිසෙක් මැරුණාම ඉස්සෙල්ලම අමතක කරන්නේ ඒ කෙනාගේ නම කියලා. එහෙනම් හරියට නේද දැනට දෙන්නේ කිහෙම කියලා තියෙනවා. බලමු තම්මන වගේ උත්තර තියෙයිද කියලා. සුබදහවල ගින්දර මැණිකේ අපිටත් සින්දුවක් ඕනි. කහපුල හේලිත ෆැෂන් එකේ. සමන්තයන්ටි අජන්ත මානෙල් රූප ඔයා නැතුව දවස් ඔක්කොම ටික පහළ නෑ ඔයා නැතුව දවසම පහළ වෙලා. මොකද කරන්නේ ඊට? නිවාඩු ගන්න නැතුව ඉන්න වෙනවා නේද? මාර වැඩේ නේ. දැන් මෙහෙම ගියා මට රස්සාවෙන් අයින් වෙන්නවත් බෑනේ. චතු ආදරෙන් එකතු කරගන්න ඔයාවත් හරිද? අයබෝ වේවා මඩපත ලක්ෂ්මන් තමරයි ගවට නිශානි චේතනා තේජවෝර් භාග්‍යවිෂ්ක මේ කටිය මාදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ඕකේ. අම්පාරට නම් දූවිලි යන්නම පායනවලු. එච්චර පායනවද? මේ වෙලාවෙ නම් ඔන්න අපිට ආපහු අඳුරු කරලා එළිය හොඳ වැස්සක් දෙනවද කහෙද? මට හොඳට පේනවා අඳුරු කරලා තියෙනවා. කොමහරි අපේ මේ අම්පාර පරණ ගාමන්ට් හන්දි හෙල්මට් ජැකට් කඩේ අතු කරලා අයව දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. වාශී අපි හතරෙන් පස්සේ රේඩියෝ එක ඕෆ් කරනවා. ඔයා නෑනේ. එහෙම කරන්න එපා. එව්වත් අහන්න. අනේ ලලිත් අංකල් මොංගුවට ආදරේ ආදරෙන් එකතු කරගන්නවා.

හදිසියකට අසින් මුල්ලින් දාලා ගමනක් යන්න නම් ඉතින් තියෙනෝනේ රෝද දෙකක්. ඒකත් මේ දවස්වල පෙට්‍රල් රුපියල් 1000ක් දුන්නාම යාන්තම් ලීටර් දෙකක් නම් ගත හැකි. අම්මෝ ලීටර් දෙකෙන් කොච්චර දුරක් දුවන්න පුළුවන් වේද නේද? ඉතින් එහෙනම් රෝද හතරේ ලොකු ලොකු තෝරු මෝරු පැදපු මහතර පවා දැන් ඉතින් ෂේප් එකේ රෝද දෙකට මාරු වෙලා තියෙනවා. රෝද දෙකනොත් හොඳ ටෝම පෙට්‍රල් කරන අර අපි කියන්නේ පෙට්‍රල් සුවඳට පවා දුවනවා කියලා නේද? ආන් එහෙම කොයි අතින් බලවත් වාසි ස්කූටි එකක් ඔවා ගන්නව නම් ගන්න හොයනවා නම් හොය හොය ඉන්න දෙයක් නෑ. ඔවා ගන්න කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් ඔගලන්ට අරගෙන එන කෙඩි රයිස් ලීඩ් 1.5 පෙට්‍රල් බයික් එක. මේක හදලා තියෙන 1.5 cc අධි බල තියෙන එන්ජින් එකක් වගේම පෙට්‍රල් ඉතිරිකරණ EFI ටෙක්නොලොජි එක කම්බයින් කළා. ආන් ඒ හන්ද තමයි මහත්යෝ මේක පෙට්‍රල් සුවඳට පවා දුවන්නේ. අනිත් එක තමයි කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ලීඩ 1.5 බයික් එකේ වෙළඳපළ වටිනාකම වෙන්නේ 796,500යි. හරිද? මේ දවස්වල ඔටෝකට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා. හරිය ඒ ඩිස්කවුන්ට් එකවම 696,500යි බයික් එකේ වටිනාකම. ඊගාවට ලීසින් ඩවුන් පේමන්ට් ලීස් කරලා බයික් එකක් ගන්නකොට ඩවුන් පේමන්ට් එකත් වැඩි කරලා තියෙනවානේ. ඉතින් ඒකත් ඔයාගේ ඔළුවට මාර බරක්. ඒකෙනුත් රුපියල් 50,000කිනම් රිලීස් කරනවා, නිදහස් කරනවා. ඒකත් KD රයිස් එකෙන්ම ගෙවනවා. ඒ කියලා කියන්නේ ඔක්කොම මේ ඩිස්කවුන්ට් ඔක්කොම ඇඩ්ලා අයිනකොට ඔයාට බයික් එකට ගෙවන්න වෙන්නේ රුපියල් 646,500ක් විතරයි මහතයෝ. හැබැයි මේ තොග සීමිතයි. හරිද? එනිසා තොග අවසන් වෙන්න කලින් ඔයාගේ ස්කූටි එකත් ඉක්මනටම වෙන් කරගන්න. කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් එකට මේ දැම්ම හරි කමන්නේ කෝල් එකක් දෙන්න. 0777-406-43-97 0777-406-43-97 ගන්න. ඇත්තටම හරියට බැලුවොත් ට්‍රයිෂවල්ට අනේ සමා වෙන මං ඕගොල්ලොන්ගේ බඩේ පාර ගහනව නෙමෙයි. හරිද? මම මේ ඇත්ත කියන්නේ. ආයි ගාවට බස්වල යන වියදම එකතු කරලා බැලුවහම කොච්චර ලොකු ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් යනවදනේ. මේගේ මොනවාද ජීවන වියදම් වැඩි වුණා කියලා අපි ගැන සානුකම්පිතව බලලා අපේ බොසාලා අපිට පඩි වැඩි කරනවාද? නෑනේ. ඒගොල්ලෝ එහෙම කරනවා නම් වැරේ නැද්ද? තියෙනවත් නතර කරලා දායි පුළුවන් නම් අන්නේ හින්ද තමයි මම ඔයගලන්ට කියන්නේ ඔක්කොටම හරියන්නේ ගැලපෙන දේවල් අපි හොයා ගන්න ඕනේ. එහෙනම් වෙන්න ගන්න ඕන ස්කූටිය.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව 2:47. හොඳ ලොකු වැස්සක් මේ වෙලාවේ බම්බලපිටියට දෙනෝ. එළියට බහිනේ හිතාගෙන ඉන්නවනะ. ඔය බිල්ඩින් වල පොඩි හරි කවුලක් තේනවා නම් එළිය බලන්න මහත්තයෝ එළියට යන්නේ නැතුව ඔහුම ඉන්න. මොකද තව වැඩ කරන්න වෙලාව තියෙනවනේ. නැතත් නාගින චොර වෙලා තමයි ඇතුළට එන්න වෙන්නේ. හරි. ඒ පණිවුඩේ බම්බල පිටියවට සිටින උඹටයි. ඓ අපිට මේ කටිය ගොඩක් ඉන්නවා එකතු කරගන්න. ඔක්කොටම කලින් මතක් කරන්න ඕනේ හැමෝටම තියෙන ලොකු ලොකු හීන අස්සේ කාටවත් කියන්නේ නැතුව. කොහොමත් ඉතින් මේක මේ කපේට හැබෑ කරගන්න බෑනේ උන්නොයේ ඉතින් කියලා හිත කුණාක තියෙන. තමන්ටම කියලා ගයක් හදාගෙන හීන හැබෑ කරගෙන ගෙන තමයි හැටි තමයි කියන්නේ. හැබැයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ලංකාවේ ඔයා එයාලව මුණගැහෙන යනවන යන්න තියෙන එකම තැන මහර්ගම ඇල්හෙන රෝඩ් එකේ තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කම්පැනි එක විතරමයි. හරිද? ලංකාවේ වෙන කොහෙවත් එයාලගේ ශාඛා එහෙම නැහැ. කැදැල්ල නමින් විවිධ ආයතන තියෙනවා. ව්‍යාජ ආයතන එව්වට රැවටිලා මේ නෙත් එකෙන් කියන කැදැල්ල එක නෙමෙයිද කියලා

තමයි මහත්තයෝ කියන්න ඕනි. අද කාලේ වියදම් එක ඒගොල්ලෝ ගණන් හදලා කියනවා ලක්ෂ 50කටත් කාමර දෙකක සම්පූර්ණ ගයක් හදන්න පුළුවන් කියලා. ඉතින් ඒවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපි නොදන්න අලුත් අලුත් දේවල් ඕන තරම් තියෙනවා. ඒ නිසා තමයි මම ඔයගලන්ට කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න එක්ස්පර්ට්ව මුණ ගැහෙන්න කියලා. අනිත් කාරණාව තමයි කියන්න ඕනි, සාමාන්‍යයෙන් ගයක් හදන්න බාර දෙනවා කියලා කියන්නේ ඒකත් ලොකු වගකීමක් නේද? නේද මේ ආයේ මුළු ජීවිත කාලෙටම හදන එකම ගෙදර වෙන්න පුළුවන්නේ. නැත්නම් මේ දිනදා අමාරුවෙන් කාලබේලින් ඉන්න අපිට ජොලියට ගෙවල් හදන්න බෑනේ මහත්තයෝ. ඔබි එකට ගෙවල් හදාද දන්නේ නෑනේ අපි නේද? ඉතින් ඒ නිසා හදන ගෙදර ඔයාව රස්තිය හදුනකට අවශ්‍ය කාලෙදී වැඩි ඉවර කියලා දෙනවා නම් ඒකත් ලොකු නිදහසක්. අනිතක තමයි කියනෝනි කැදල් එන්ටර්ප්‍රයිසස් ලයික ගෙයක් හදන වැඩේට අත ගැහුවොත් එහෙම ඒ යන සම්පූර්ණ වියදම ඔයා එකපාර දෙන්න ඕනිත් නෑ. පොලි රහිතව ටික ටික ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ නිසා මෙන්න මේ නම්බර් එක ඔයාට හරිම වටිනවා. ඔන්න ලියාගන්න 0743902350 ගන්න. ගොඩාක් අය කෝල් කරන නිසා බිසි වුණොත් ගින්දර හන්දාවට කෝල් ගන්නවා වගේ අමාරු වුණා. අන්තිම ඉලක්කම විතරක් එක විදිහට වෙනස් කරලා ගන්න. 0743902251 නෝගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ පණිවිඩය ගැනත් මම ටග් ගාලා කියන්න. සමහර වෙලාවට ඇත්තටම හරිම ලේසියිනේ. දැන් ඩිජිටල් බැංකින් වලට හුරු වෙලා තියෙන කට්ටියට නම් දඩි බිඩි ගාලා ඇප් එකට ගියා වැඩ ටික කරගන්න පුළුවන්. දැන් NSB ඩිජිටල් ඩ්‍රයිව් ඔන්න 3 අදියරේ පටන් අරගෙන තියෙනවා. මුළු ලංකාවම දැනුවත් කරන ගමනේ 3 අදියර තමයි ගිය 7 වැඩේ පටන් ගත්තේ. ශ්‍රී ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකුකරණය හා මූල්‍ය ඇතුළත් කරණය හරහා සවි බල ගැන්වීම අරමුණු කරගෙන තමයි NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහන මේ විදිහට 3 අදියරත් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මං කියවනේ අද දවසේ ඉන්නේ කිරිඳිවැල බස් රථ නැවතුම්පළ ගාව. හෙට එනවා කටුනායක බස් නැවතුම්පළ අසලට. හරිද? ඊගවට 10 නිදා මීගමුව බස් නැවතුම්පළ අසලට එනවා. ඒ තැන්වලට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ඩිජිටල් බැංකුකරණය ගැන ඔබ නොදන්න දේවල් වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි කියන්න ඕනි දැන් ගොඩාක් අයට ඩිජිටල් කිව්වහම නේද ඒ දේවල් කොහොමද ඇප් එකක් හසුරුවන්නේ ඒ දේවල් ගැන දැනුමක් අඩුයි. ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. ඒක ගැන පොඩ්ඩක් ඉතින් චූටක් ඉගෙන ගන්න ඕනි. ඒ දේවල් ඒගොල්ලෝ කියලා දෙනවා. ඒ වගේම තමයි NSB QR පහසුකම ප්‍රවර්ධනය කිරීමත් මෙහිදී සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැන් ගොඩාක් අය හරි බයයි ස්ලිප් එකක් ලැබෙන්නේ නැතුව මේක කොහොමද අපි මේක හරියට ගණදෙනව උනාද කියලා කොහොමද දැනගන්නේ මේකේ තියෙන ආරක්ෂිත බව කොහොමද? ඒක ගැන අපිට හරියට ප්‍රශ්න තියෙනවනේ නේද? ඒ දේවල් ගැන දැනගන්නවට පුළුවන්කම තියෙනවා. මේක කොච්චර ආරක්ෂිතද කොච්චර පහසුද cashless payment ක්‍රම කියලා කියන්නේ කොච්චර ලේසි දේවල්ද? ඒකේ තියෙන ආරක්ෂාව කොහොමද? ඒ දේවල් වලට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ පැත්තට ආවම අනිවාර්යෙන්ම මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි අපි කටියක් එකතු කරගෙනම මේ පැයේ අහන්න දෙන ඔහුමයි මේ අන්තිම සින්දුව. ඒ සින්දුව හමුවහනම මෙන්න මේ කටියව තමයි දාගන්නේ. හයි බාෂි, අපි මහ කළු ගොල්ලේ අපි ඔබ හරිම ආසාවෙන් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනෝ. නම් ගම් මොකුත් නෑනේ. DP පෙන්නන විදිහට නිමල් කෙනෙක්. ආදරෙන් එකතු කරගන්න ජය වේවා. හයි බාෂි, අපිවත් ලස්සන සින්දුරිකකට එකතු කරගන්න. යටියන්තට පීපල්ස් බැංක එක ගාව ත්‍රිවිල් පාර්ක් එකේ කොල්ල සෙට් එක. ලස්සන තයි තමයි මෙසේජ් එක කියවල තියෙන්නේ. අපේ ටයිටනික් සලෝන් එකේ තුෂාර අයියවත් එකතු කරගන්නලු. තුෂාර අයියා, හයි කොහොමද? අනේ ආදරෙන් ඔවත් එකතු කරගන්න. අද සුන්දරම් අයියා, කමල් අයියා, රොහාන් අයියා කට්ටිය වැඩද දන්නේ. මාස්ටර් අයියා හැම ඉන්නවද දන්නේත් නැහැ. කොහොමරි ආදරෙන් එකතු කරගන්න. තව කියනවා උතුරන්න හරියන්න ඕනේ අපි නෝනෙලෝ. උතුරන්න හරියන්න ඕනේ මහත්තයෝ. ඊට පස්සේ හයි බාෂි, පනාමුරේ 7 කනුවේ ට්‍රොපිකල් එකේ ආසිරි ලහිරෝ හසිනී ගවට සඳුනි රමණි මදෝ දීපානි හිරෝ නිශාන්තේ සමාලේ අමාලි ආයි ගවට අලුත් නංගි චූටිවයි අපේ ටෙරාම් සර්වය එකතු කරගෙන කියලා කියනවා. සින්දු ටිකක් අහන්න උම්මා දෙකකුත් තෝනිලු මේගොල්ලන්ට. ශේෂලා මිස්වත් එකතු කරගන්නල ඔන්න ඔක්කොම වෙදා ගන්න එනල්.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: මේ සමහර අඳුංගුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුංගුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම අඳුංගුර අමෘතා.
3: කොකාකෝලා රස දෙන්න නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා ස්ප්‍රයිට් ෆැන්ටා ඔරේන්ජ් ෆැන්ටා ක්‍රීම් සෝඩා නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 9 බදුල්ල ජුනි 10 පස්සර
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
5: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
7: ගින්දර හැන්දෑව
8: brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්න පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
10: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
11: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077-406-4497 කතා කරන්න
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
13: ආ පැටියෝ කොහොමද
14: සින්දුවක් අහනවද
15: ඉතමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
14: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
18: දැන් වේලාව හවස 3යි.

අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත්වන අලුත් පැයි විමසුමක්.

0: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම අසංක. පිලිපීනේ මින්දනාව දූපතාසන්නයේ සිදු වූ රික්ටර් මාපකයේ එකක 7.8 ප්‍රබලත්වයකින් යුත් භූකම්පණයෙන් පුද්ගලින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. එහිදී තවත් පුද්ගලින් 129 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූකම්පනය සිදුවීමත් සමග පිලිපීනය, ජපානය සහ ඉන්දුනීසියාව ඇතුළු කලාපීය රටවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා. කෙසේ වෙතත් පසුව ඇතැම් රටවල් එම අනතුරු ඇඟවීම ඉවත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූකම්පනය සිදුව තිබුණේ එම දූපතේ ප්‍රධාන නගරය වන ජෙනරාල් සැන්ටෝස් නගරයට ඔබ්බෙන් වූ මුහුදේදී. මිලග්නෙත් නිවුස් පස්වරු හතරට.
1: නෙත් නිවුස් මේ පැය රටතොට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩියෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 1,077,462,97 කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
7: FM 95 94.8

0: FM 95 94.8. Kinder Handava with Bashi.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි. හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
2: වේලාව 3:16.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
8: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
7: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
8: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
7: නොවිනස් වන රසවත්ම රසය.
8: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
7: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: happening when we love me. Happening when we love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් වේලාව ඔබ වෙත ගෙන එන්නේ AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 01125596669
2: වෙලාව 3:09.

හවසට නේ විනාඩි 19යි වෙලාව. මට කතා කරා අපේ මේ මාලනියම හොරණින්. අනේ මං ඔයාට ආදරේම ආදරේ. ඔහොම පොඩ්ඩක් ඉන්න හචින් එකක් කියන්නේ නෝ. හරි දැන් හරි. මාලනියම කියනවා සතියන්තේ දවස් දෙක මන් නැතුව ඉන්නකොට අවුරුද්දක් ඉන්නවා වගේ දැනෙනවලු. දෙකක් නෙවෙයි යන්නේ එකයි මන් නැතුව ඉන්නේ. ගොඩක් අය හිතනවා සතිය දවස් පහ විතරයි මං ඉන්නේ කියලා. හෙලෝ හෙලෝ සතියන්තේ අහන්න සෙනසුරාදා හවස 3 ඉඳන් 6 වෙනකන් ඉන්නවා. හරිද? හැබැයි තනියම නෙමෙයි අර කවි කියන වසවර්තියයි. නේ නේ. කොල්ල හරි ස්වීට්. ඉතින් මේ මාළුවේ අම්මා ලබන සතිය අහන්න හරිද? ආදරෙන් ආව එකතු කරගන්න. මම දෙකම දෙකක් ආදරේ. ඊට පස්සේ තව කටිය ගොඩාක් ඉනෝ WhatsApp එක පැත්තෙන් දාගන්න. මෙන්න මේ කටිය එකතු කරගමු. නංගි කොහමද? ඊයේ මට ආව සෑහෙන්න මතක් වුණානේ. ඇයි දන්නවද මං ඊයේ මෂ්රූම් කරි එකක් හැදුවා. බඩගිනි හදලා මරන්නද හදන්නේ මැට්ටෝ? ඇත්තටනේ මට නම් මෂ්රූම් කරි එකක් තේනවා නම් බත් කන්න වෙන මොකුත්ම ඕනේ නෑ. නැත්තම් රොටි එකක් එක්ක මෂ්රූම් කරි ආව් පාන් එකත් හොඳයි, ඉන්දියාප් එකත් හොඳයි. මං කියන්නේ මෂ්රූම් ආප් එක පවා හොඳයි. ඕන එකක් එක කන්න පුළුවන් නැද්ද? ආදරෙන් එකතු කරගන්නවා ලකි අයියා. කොයිද ඉතින් ඕගොල්ලෝ ගිගෙවල් වල මේ ඉන්නේ පැයව කන්න? හයි භාෂී, මම ලක්ෂාන් බණ්ඩාර වෙලින්. ඔයා හින ශෝකනේ, මට ඔයා ගානේ ලස්සන සින්දුවක් ඕනි. හොඳේ ආදරේ. අනේ ලක්ෂාන්, ඔයත් ශෝකේ. ආදරෙන් එකතු කරගන්න. හරිද? මෂ්රූම් කෙවම් මතක්නේ. ඔයගලට වඩාවක් කියන්නම්. අපේ ගෙදර මෂ්රූම් ගේන්නේ මං හින්දා. හරිද? හැබැයි මගේ වාසනාව කියන්නේ අපේ අම්ම මෂ්රූම් කන්න කැමතිත් නෑ, මල්ලි මෂ්රූම් කන්න කැමතිත් නෑ. ඒ හින්දා පැකට් එකක් හැදුවාම ආයි කාටවත් ඉතිරි කරන්න ඕනි කියලා එකක් නෑ. ඇති වෙන්න බෙදාගෙන කන්නයි තියෙන්නේ. හයි ගින්දරේ, ඔයාටයි නෙත්‍රීමකේ ඔක්කොටමයි සුබ දහවලක්. දහවල නම් දැන් ඉවරයි. කුමාරි අනුෂක කෑගලෙන් තමයි මෙසේජ් එකේවල තියෙන්නේ. උයන ගමන් අනේ හිටි ධම්මිකය කෑ ගහනවා, භාෂියාවෝ රේඩියෝ එක වැඩි කරන්නෝ කියලා. එහෙනම් මේක තරහ වෙන්න එපා අනුෂක, මේක දෙන්නේ ධම්මි අයියට, අක්කට ඈ ධම්මික අයියට. ඔයාට තමයි වැඩිපුර ආදරේ. හරි වෙ, අපි යන හදන්නේ ලස්සන සුන්දරිකක් අහන්න. උකුටම කලින් මං ආයෙම වතාවක් ඔයගලන්ට කෙඩි රයිස් ලීඩ 125 පෙට්‍රල් බයික් එක ගැන දඩි බිඩි කියාගෙන යන වෙළඳපොළ වටිනාකම 796,500ක් වෙන බයික් එක ඔයාට මේ දවස්වල 646,500කට ලැබෙනවා. ඒ කියන්නේ 150,000ක්ම අඩුවෙන් ලැබෙනවා. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඊට අමතරව ඔයා ලීස් කරලා බයික් එක ගන්නවා නම් තවත් රුපියල් 50,000ක අඩුවක් කරලා දෙනවා කෙඩිරයිස් මෝටර් කම්පැනි එකෙන්. හරිද? අනිත් එක තමයි කියන්න ඕනේ, පෙට්‍රල් බයික් එකක් ගත්තට බය වෙන්න එපා. මේක හොඳ ටෝම පෙට්‍රල් කරන, පෙට්‍රල් සුවඳට පවා දුවන බයික් එකක්. අනිතක තමයි කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් නිෂ්පාදනය කරන මේ ස්කූටර්ස් යුරෝප කන්ට්‍රීස් ගොඩකට එක්ස්පෝර්ට් කරනවා. ඉතින් එක්ස්පෝර්ට් ක්වලිටි ස්කූට් එකක් තමයි ඔයාට මේ විදිහට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට හම්බ වෙන්නේ. ඉතින් තොග අවසන් වෙන කලින් කෝල් කළා වගේ බයික් එකත් අත්තම වින් කරගන්න. 077 406 4397 077 406 4397 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

හවසතුනයි විනාඩි 26යි වෙලාව. අර අකුරැස්සේ අශෝ ඉන්නවා නේද? ඔන්න අදත් කෝල් කළා. හරිද? අහස කරපු ගමන් කියනවා "යේ! ජයග්‍රාහී දෙවෙනි වතාවටත් කතා කරන්න පුළුවන් වුණා" කියලා. මං ඉතින් ඇහුවා මනුස්සකමට ඇහුවේ. හරිද? මං ඇහුවා "එයා මොකද කරන්නේ කාලා බීලා එහෙමද එහෙම" කියලා. ඊට පස්සේ කියනවා "ඕ කාලා මේ ඇඳට වෙලා ඉන්නවලෝ." මට ඇත්තමයි ජලසි තුන පුදුම සැප ජීවිතනේ. ඒ අම්ම කැමති නැද්ද දන්නේ දෝම ආරු කරගන්න. අපේ අම්මට යශෝව දීලා මාව කැමති නැද්ද ගෙදර නතර කරගන්න. මං ඉන්නම් අනේ හොරතල් වෙවි කකා බිබි හදලා දෙන හැම දෙයක්ම කන්නම් මම. ගෙදරින් එළියට අඩියක් නැති ඔයා ගාවට මුවෙලා ඉන්නම්. කැමති නැහැ මාව දුව කරගන්න. අකුරැසි යශෝ අනේ ඔයාවයි අම්මවයි දෙන්නම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඒ ගාවට දයා බරිත භාෂි කැටි භාෂණයට එක්කර රස ගී සිංදු ජීවිතයට මුසු කරවයි අම බින්දු. අනේ අර ලස්සනයි අනේ ඔගලගේ වචන. බණ්ඩාරවිල බෝවින්න ගිය අය ආදරෙන් එකතු කරගමු. ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ. හරි අකි බබෝ අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න. අපි සීදුවෙන් ජෙසි හයි මෙහිට හෝ ගාල වහිනවලු. ෂෙසී අපරාධික යන බෑ. දැන් ටිකට කලින් බම්බල පිටියට කවුළු වෙන්න පිට මහවරුසා වැටෙනවා මට පේනවා වුණා. හරිද? මේ සජිත් ඉන්නව නේද? කොහෙන් හරි පාන් කෑල්ලක් හොයාගෙන කාලා මම වාටිය කන්නේ ඕවට දෙන්නද කියලා වාටි ටික අතේ තියාගෙන ෆොටෝ එකක් ගාලේවලා. අනේ සමයම වාටි කන්න මම නරකයා. හයි භාෂි අපි තහගෙන ඉන්නේ අපි PKR පොලිතින් වැලි වේරිය. අපේ බොසා ඉනෝ ප්‍රදීප් මම බුද්ධික කියලා කෙනා. දෙගොල්ලම ආතරින් එකතු කරගන්නවා. ජය වේවා. සුබදාවලක් අපිටත් සින්දුවක් දෙන්න කියලා අනුරායිය කියනවා පුස්සල්ලාවේ. ඊ ගාවට මගේ නරිපැටියා. ආව් සයිප්‍රස්ල මගේ සුජේවා කාදරෙන් එකතු කරගන්න. ඉතින් කොහොමද සුදු භාෂි මැනිකේ? අපිත් ගින්දර හඳා වහන ගමන් ඉන්නේ. ගාලි චිනකරුටු යමුන ලසන්ති හස්බන්ඩ් ප්‍රේමරත්න පුතා පුබුදු ලක්ෂාන් එක්ක නෑදෑ හිතමිත්‍ර ඔක්කොමයි නෙත්‍රීම් එකේ ඔක්කොම එකතු කරගෙන සින්දු ටිකක් අහමුයි කියලා කියනවා. ජය වේවා. හලෝ භාෂ අපිත් ගින්දර හඳා වහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගමු. ඉසුරු අයියා තෙලින්නියන්ගේ මම සුජේත් පිට බැද්දර සතසි සෙට් එක. ඔක්කොටම චෝඩිවත් මහන්සියක් දැනෙනපා ලස්සන්ට වැඩි ටික කරගෙන යන ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. පිටබැද්දර සතස මතක් කරදි මට රත්නපුර සතසි කොල්ල ටිකයි කෙල්ල ටිකයි මතක් වෙනවා. හයි හයි කොහොමදනේ ඔගලද තහගෙන ඉත්තේ? හැබැයි වැඩ වැඩි නිසා මෙසේජ් එකක් දාලා නැතුව ඇති. කොහොමරි ඔගලඟ තාදරින් එකතු කරගන්නවා. උතුරන් හරියන්ඩෝනි මහත්තයෝ. ජය වේවා.

0: هو ستنا يبينري تيس هاتنا يبينور أبي لك كندر هنداوي هو تشوري بريك يكاك جانة تمايانة
1: BYD Vahana Den Raja Sevaka Obatat Masekat Rupial Hatat Das Pansiasu Hatakawari Kekat Raja Sevaka Obe BYD Vahana Adamavin Karabagana Bindua Ekaika Dekai Ekasivis Bahai Ekasivis Bahamatana BYD Karusaru Kondesi Sahitai
2: Mather a Freeland Cheese Rasa Soya Kakarasabala Mother Mather a Freeland Cheese Rasa Soya Meat Varnakaraka Rasakaraka Kisiva Kadangunata
3: මුතු අයියගේ කුඹුරෙත් අදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
4: ඉතින් ඔය හෛරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි උන්.
3: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
4: මොකක් කියේ? සදාහරිත?
5: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙක් වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න. බින්දුවයි 76යි 44යි 11යි 600.
6: ඇයි සුගර් කියලා මූණෙන්නකල සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. බින්දුවයි 47යි 31යි 33යි 540.
7: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
12: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දානියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
11: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
10: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් update වෙන්න.
11: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
13: Brought to you by
6: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Gampola Kasagala Samuha Vyapare Vetin.
14: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
15: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
16: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
17: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
18: FM Algo Town.
19: හිතා ඉල්ලනා සින්දු ඇහෙනා කින්දර හැන්දෑවා විත්පාශී
0: හවස තුනයි විනාඩි 37යි වලව හම්මෝ අපි ලගේ කින්දර හැන්දෑව හර අන්තිම පැය භාගේ අන්තිම විනාඩි ටික තමයි යන්නේ හවබ කටිය ගොඩක් ඉනෝ එකතු කරගන්න කෝල් කරපු යාට තමයි මුලින්ම චාන්ස් එක නවගතේගම ගාමිණී කරුණා ජීව සෑහෙන කාලෙකින් අප අපි කතා කළේ කවිදු දිල්හනි අසිරු නෙතිලේ ඔය කට්ටියමයි වයිෆ් බණ්ඩාර මැණිකේ වයකට කරගෙන කියලා කියනවා සින්දු ටික අහන්න ජය වේවා ඊගවට සූර්යවම මුවන් පැලසේ ලියන රචියක් අයියා ආදරින් ඕමත් එකතු කරගන්න ලියාන පැටියවත් එක්කම හරි මාබිම කාන්ති අම්මා කතා කළා යෙනුකෝ ඉමාලේ හිගාවට මෝල්ඩියස් වල සංගීත කොල්ලා කටියම එකතු කරගන්න කියලා කියනව සින්දු ටිකක් අහන්න කලගෙඩිහේනේ මුනසිං අංගලුත් කතා කළා ආදරින් ඕමත් එකතු කරගන්න ජය වේවා ඊට පස්සේ ලස්සන සින්දුවකට එකතු කරගන්න මාව මකුල් ඔළුවේ රංජිත අයියා ආදරේ ඊට පස්සේ කටානු කුංග සදි අරුෂ් ටේලසගේ ප්‍රසන්න ධම්මිකා ශවෝන් තාරුක බෙවෝ නරෝ ෂපිත් ඉන්නවා කියලා කියනෝ භාෂි අක්කේ කටුනායකටත් වහිනවා ඔනේ ඕනේ මෙහිටත් හොන්දට ඕබ ඇස ලස්සන සින්දු ටිකක් දෙන්න එකතු කරගන්න ඔම සුනේත්‍ර අක්කා සංචලා ඊගවට තාත ලක්ම තාතගේ වැඩපලේ රද්දොළුගම ඇනෝ නිකෝ එකේ වැඩ කරන හැමෝමයි භාෂි අක්කේ ඔම එකතු කරගන්නවා කියලා කටුනායක නිම්න කියන්නේ ජය වේවා ඊට පස්සේ හයි භාෂෝ අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අපි බෝකුන්දර 10:95 මංගලි ෆැෂන් ඇන් ගාර්මන්ට් එකේ කට්ටිය සාලිය මංගලි ශරන්ති සංජීව මහේෂ් ලක්මතු මදුවන්ත කට්ටිය මාදරින් එකතු කරගන්න යක්කලි ඉෂානි අද පිලිපීනයේ සිද්ධ වුණු භූකම්පනය නිසා කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න පා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා ඔක්කෝ මාසේති මට කියන්න තියෙන්නේ අපි සබා දහමට යටයි කියලා නේද? මාතේ ප්‍රාර්ථනාවට එකතු වෙනවා. සද්දට හගිනේනේ අපි ෂන් මෝටර්ස් එකෙන් කට්ටියම මතක් කරන්න කියලා කියනවා. ෂන් මෝටර්ස් එකේ දාඩිය මහන්සිය වැඩ කරන මගේ කොල්ලෝ කෝටම උතුරම්ම හරියන්න ඕනි මහත්තයෝ. හැමදාම ඔයාව අපි හගිනේනේ අපේ වැඩපළිය කොම ඔයාගේ අපේ වැඩපළිය කොටම ඔයාගේ දිග උම්ම එකක් ඕනි. මම සංජීවනේ. දැන් අහන්නේ දිග වැඩිද කියලා. ඇයිද උත්තර දෙන්න බෑනේ? හයකා මම පළවෙනි වතාවට මේ ප්‍රෝග්‍රෑම් එකට මැසේජ් එකක් දාන්නේ. අපි හැමදාම ඔයාව අහනෝ. අපේ ගෙදර වෙන කිසිම චැනල් එකක් දාන්නේ නෑ. නියමෙට ප්‍රෝග්‍රෑම් එක කරනවා. හොඳේ ඔයාට ජය වේවා. ඔයාව ඔයා අහුව ප්‍රශ්නට උත්තරේ මතකය කියලාලු හිතන්නේ. අර ඇහුවනේ අපි ටින්කරින් අයියා මැරුණහම මුලින්ම මතක වෙන්නේ මොකක්ද කියලා? එයා කියනෝ මතකයලෝ. මේ මන්ද වටන එක තේරෙන්නේ නැහැ ඇත්තට. ආදරේ යනේ ශෂිකා ආදරෙන් ඕව එකතු කරගන්නෝ. ජය වේවා. එතකම මම සෙවනගල ආයුර්වේදය ගැනත් සුටුස් ගාලා උගලන්ට මතක් කරගෙන මේ සින්දුවට යන්නයි හදන්නේ. සෙවනගල ආයුර්වේදයත් එක අරගෙන ඉනවනේ සෑහෙන ආයුර්වේද නිෂ්පාදන තොගය. මේවා අරගෙන 100%ක් ප්‍රතිඵල අරගෙනවට පුළුවන්කම තියෙනවා. ඔයාට සීනි තියෙනවා නම් සෙවනගල මධුමේහ හරණී කැප්සියුල්ස් පාවිච්චි කරලා බලන්නකෝ. ඒ වගේම තමයි ඔයාට හෙම්බ හෙම්බ වගේ නම් කැස්ස වගේ නම් උනායි අඟපත රිදෙනවා වගේ නම් දිව්‍යමය ඖෂධයක් තමයි සෙවනගල මධුකා කැස්සට පැණිය. ඊගාවට ලිවර් එකේ තෙල් පැටි ලිව නම් බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කරන්න. කැමති කිසිම පිරියක් නැත්තා. බඩ පිපිල නම් බඩ කැක්කුමයි නම් අජීර්ණ ගතයයි නම් සිටිසියක් ස්වභාවික සෙවනගල අසුමෝදකම් දුන්න සනීපයි. ඔක්කෝම නිෂ්පාදන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපිරිමු වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් හැදෙන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න වගේම ඉන්න තැනකට ගෙන්න ගන්න මෙන්න නම්බර එක කතා කරන්න. 0547 31 33 540 න් ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හයකේ අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. කෝන් වැවේ වැඩපලෙන් ගැමුණු නන්ද ඊගාවට ඔෆිසර් නන්ද අලුත් නන්ද බබාක සිතාරක කාන්ති ලකෝම අක්ක අපේ ගැමුණු නන්දට දෙන්නක ලකෝ දිග උම්ම එකක් කියලා කියනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව 3:45. අපි ලැබි ගින්දර හඳාව හර අන්තිම මිනිත්තු ටික. යන්නයි ටික ටික ලෑස්ති වෙන්නේ යන කලින් ගොඩ කට්ටියක් ඉන්නව එකතු කරගන්න. අනේ භාෂි පැටිය සුබ දහමලාක අපි සද්දේට ගින්දර හඳාව අහගෙන ඉන්නේ ලස්සන සිද්දුවකට එකතු කරගන්න. කෑගල්ලේ පුෂ්පාංගනියක හස්බන්ඩ් නිම ඊගවට සිවුරු ෂොප් එක ළඟ ත්‍රිවිල් පාකිකේ කොල්ලෝ කොමලම එකතු කරගන්නේ කියලා කියනවා. දෙකක් ආදරයල ඉගලම වටත් නත් දෙකම දෙකක් ආදරය යගල කොටව ඊගවට අහන්නක පුතේ අන්න දැන් උම්ම එක අදින ගාන නියමයි කිසිම බයක් හුස්ම හිරවීමක් නැහැ. ඔහොම යන් කෙල්ලේ. මේ වෙලේ තියෙන්නේ 2:47. ඊට පස්සේ මං හිතන්නේ මං ඊට වඩා දිගව උම්ම දුන්නා. ලොක්මනියන්ටි මං පරිස්සම් වෙන්නම් ප්‍රොමිස්. ඊගවට හයි හයි බාෂි. අදත් නිකවරටේ අපි SAT එකේ අවසන්ට හගෙන ඉන්නෝ. අපේ දුලාක හරීම කම්මැලිකම ඉන්නේ. යාගේ කම්මැලිකම යන්න දිගෝ මේක කෝණී කියලා කියනෝ. මේ ඉල්ලන හැටියට ඉතින් නොදී බෑනේ අප්පා. ඉෂාර නිසංසල සඳීපනී තරූෂි නැත්මිනි සඳුනි සෙට් එක මාදරින් එකතු කරගන්නවා. ජය වේවා. සුබ දහමලක් මගේ අලුව ටික එකතු කරගන්න කියලා අපේ ජයන්ත අයියා කියනවා. ඕකේ අපිවත් සින්දුවකට එකතු කරගන්න යටියන්තුට මහවිල විදුනි කුකින් සර්විස් එකේ මිලින්ද අයිය ලකුඩෝනි සඳසේ ගාවට විදුනි වයිෆ් සුදර්ශනි මහවිල ගමේ හැමෝමයි යටියන්තුට පීපල්ස් බැංක ගාව ත්‍රිවිල් පංකිකේ ඔක්කොමයි යටියන්තුට සමන් දේවාලේ ගාව සිටි සලෝන් එකේ හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. ඕකේ භාෂි පැටියෝ ලස්සන සින්දුවක් දෙන්න හැලියුගට හොස්පිටල් එකේ ඔක්කොම ලෝම එකතු කරගන්න කියලා කියනවා. ETU එකේ සඳබාලි මැඩම් ගාවට මලින්ද සර් දේදුනු මිස් වාහල මිස් රුක්ෂානි මිස කෞශල්‍ය මේ කට්ටියම එකතු කරගන්න කියලා ලාලනී අක්ක තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඊට පස්සේ මෙසේජ් එකක් එවලා තියෙනවා. ඒ කවුද කියලා නෑ නමක් ගම මං හිතන්නේ DPK පෙන්නන විදිහට දිනුෂ්ක. හයි දිනුෂ්ක. ආදරෙන් ඔබත් එකතු කරගන්නම්. ගම්පලු උම්මගිරියෝ එන ඉන්දික සංජීව. දුවල දෙන්න දුලීෂ මනිෂ කට්ටිය එකතු කරගන්නද. ඕකේ. උම්ම කැටේ. මමත් එකතු කරගන්න සින්දු ටිකක් අහන්න. නිශානියක් ආදරෙන් ඔබත් එකතු කරගන්නම්. හයි භාෂි මැනික නිකවැරටිය. ඔගලගේ කට්ටියගේ නම් ටික කියවා. අපේ ඌපනායකින් මම චංචලා අම රමණි තාතාහ. කොළරත්න අයියා සමිත අපි ඔක්කොම ලම සිංදුවකට එකතු කරගන්න කියලා කියන ඕකේ ආදරෙන් එකතු කරගන්න. හයි නංගි. ආපහු මෙසේජ් එකක් දාන්න හිතුණා. කළු අග්ගල නිලංගියක් ආදරෙන් ඕවත් එකතු කරගන්න. මහරගම මංගල මාවතේ අපි සෙහෙර ෆැක්ටරි එකෙන් හංසි චතුරි රශ්මි ගාවට දිනීක මේ පිස්සිය ටික කෝ එකතු කරගන්න කියලා කියනවා. සින්දු ටිකක් අහන්න. ආව ආදරෙන් ඔක්කොමලම එකතු කරගන්නම්. හරිද? හරි. යන්න වෙලාව කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. ඔකෝටම කලින් මම මතක් කරනවා දැන් සමහර දේවල් හරිම ලේසියෙන් කරගන්න තියෙනවා. අපිට මෙහෙම ලේසියෙන් නහය අල්ලන්න පුළුවන්කම තේදී ඔළුව වටින් මෙහෙම අමාරුවෙන් දත දාලා නහය අල්ලන්න

ඔයාට NSB Digital Drive ගැන දැනුවත් කරන්න. ඔක්කොම හරිම ලේසියෙන් ඉන්න තැනකින්නම් කරගන්න පුළුවන් බැංකු කටයුතු දැන් හරිම ඊසි කියන එක කියලා දෙන්න. තුන්වෙනි අදියරත් ඔන්න ක්‍රියාත්මක කළා තියෙනවා. අදින කිරිඳිවැල බස් නැවතුම් පළාසල හෙට එනවා කටුනායක බස් නැවතුම් පළාසලට අනිද්දායි කියන්නේ 10 වෙනි දිනෝ මීගමෝ බස් රථ නැවතුම් පළාසලට වාට මේගලඟ මුණ ගැහුණා තින් NSB බැංකුවත් එක්ක ඩිජිටල් බැංකු සේවාවන් ගැන දැනුවත් වෙන්නේ වගේම මේ දැන් ගොඩාක් අය ඩිජිටල් බැංකින් කියලා කිව්වහම ඒ ගැන ගොඩක් දැනුවත් නැහැ කවුලක් නෙවෙයි ඒක ගැන අපි දැනගන්න තමයි වාට එන්න කියන්නේ හරිද ඒ වගේම තමයි කොච්චර ලේසියෙන් ඇප් එක හරහා ආරක්ෂිතව පහසුවෙන් කෑෂ්ලස් පේමන්ට් කරන්න පුළුවන්ද ඒක කොච්චර ආරක්ෂිතද කියන එක වාට දැනුවත් කරන්න ඒ වගේම තව තව සේවාවන් ගොඩාක් තියෙනවා නවීන සහ පහසු බැංකු ක්‍රන අත්දැකීමක් ජනතාවට හඳුන්වලා දෙන්න තමයි NSB බැංකුව මෙන්න මේ NSB Digital Drive 3 වෙනි අදියරත් ක්‍රියාත්මක කළා තියෙනවා ඉතින් ඒ නිසා ඔයාගේ නගරයට ආවහම ඒකත් එකත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා ඒත් එක්කම මම යන්නයි ලෑස්ති වෙන්නේ අපි ආයම හෙට දවල් එකට හම්බ වෙනවා එතකන් ඔගොල්ලෝ කොමලාම පරිස්සමින් ඉන්න අනේ මේක කියන්නකෝ මම ඔයාලගේ මෙසේජ් එක කිව්වා නිකවරටිය SAT එකේ අපි ඔයාගේ උම්මයකට වශී වෙලා ඉන්නේ අපේ සංදීප නංගි තමයි වැඩිපුරම කැමති එයාට උද්දික උම්ම එකක් දුන්නා ආය දෙන්නලු පැතුන කියවල කියවල අන්තිම මොහොත වෙද්දී හට නිකන් හිරි වැටිලා ඒ හින්දා එකතු කළ කෝටම අන්තිමට දෙන එක උම්මා එක සංදීපනිය කර දෙන්න හරිද අකේ මම සචින් නැහැලියකට මාටුවාගල මවයි මගේ චෝරි පුතු පැටියවයි මගේ හබිවවයි එකතු කරගන්න නිතහන හැමෝමත් එක්ක කියලා කියනවා Okay, ආදරින් කටිය මේකට කරගන්නම්. Thank you so much. මාව හගින හිටියට, call කරාට, message කරාට. අපි හෙටත් දවල් එකට හමු වෙමු. එතකන් මේක පරිස්සමට තියාගන්න.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 0111 437 1250.
1: ඔබට අවශ්‍ය සියලුම කර්ණු රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 447 7953.
0: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 3872.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
2: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
3: සංක දිනය සශිකා නිසංසලා,
4: සුනීර සුමංගා,
5: නුවන් විකාස සේනාරත්න,
6: අමීෂ මිනෝල්.
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
8: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
9: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
10: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
11: හලෝ හලෝ හලෝ
12: මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
2: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
3: වැඩියෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 1,077,469,97 කතා කරන්න.
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: සුබ සඳයාවක්. හවස 4යි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් වතඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියෙකු වන කර්නල් කැලුම් මද්දුමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ජුනි මාස 22 කැඳවර ලෙස අභියාචනා අධිකරණය අද නියම කළා. එම පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු වෙන මහතුරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහාෂ් ශිහිරත් මහත්මිය විසින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළා. ඉන් අනතුරුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරපිරම මහතාද නීතිපතිවරයාගේ මූලික විරෝධතාව අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුව මෙම මූලික විරෝධතාව පිළිබඳව පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම සඳහා මෙම නඩුකරයේ ජුනි මාස 22 කැඳවර ලෙස අභියාචනාධිකරණය නියම කළා.
0: Rutter.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
0: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ. ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
2: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: සුබසන්ධාවක්. හවස හතරයි විනාඩි නවයයි. අපි වාගේ මගේ බොරින්න තිවරෙන් ඩ්‍රයිව් එක හතරවටේ සඳුද දවස වැඩ පටන් ගන්න හදන්නේ. දවස්සයක් ගෙදර ඉඳලා ඊට පස්සේ අලුත් සතියක වැඩ පටන් අරගෙන තියෙන්නේ. අද පොඩ්ඩක් කොළඹට වැස්ස වැඩි දවසක් නේද? ඔය ටීම් එකට වැස්ස එනවා. මේ වෙලාවේ නම් පොඩ්ඩක් පායලා තියෙන්නේ. හැබැයි දැන් චුට්ටකට කලින් නම් ටිකක් වැස්සා. වාට හැමදේම කියනවා වගේ හවස වැඩ ඇරලා යන වෙලාවට මතකතු කුඩේ ළඟ තියාගෙන වැඩ ඇරලා යන්න ඕනේ. ඕකේ. අපි වැස්ස වෙලාව සාමාන්‍යයෙන් ගණන් හදන්නේ වැඩ ඇරෙන වෙලාව කියලානේ නේද? ඒ නිසා ඉතින් තෙමෙන්න තු ගෙවල් වලට යන ලෑස්ති වෙන ඔයාට හවසරේ වැඩටි කිවර කරලා හසනම ලස්සන සින්දු ටිකක් ගහන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට පෑ දෙකක් තියෙනවා. කතා කරලා මැසේජ් කරලා ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු අහන්න තියෙන වාගේ මගේ පෑ දෙක තමයි පටන් අරගෙන තියෙන්නේ. ඔය ආසම මොනවාද? ඕන සින්දුවක් මේ පැත්තේ තියෙනවා කියලා දන්නවනේ නේද? සිංහල සින්දු, ඊට පස්සේ හින්දි, ඊට පස්සේ ඉංග්ලිෂ්. ආස ඕන එකක්. නාන් ස්ටොප් වෙන්න පුළුවන්, රීමික්ස් වෙන්න පුළුවන්, රීමේක් වෙන්න පුළුවන්. ආස සින්දු ඇහෙන පැය දෙක කියලා කියන්නේ අන්න ඒ නිසාම තමයි. හරිද? රයිට්. ඒ විතරක් නෙමෙයි, වාට කතා කරලා මෙසේජ් කරලා මේ පැත්තට ඇවිල්ලා ඉන්න පුළුවන්. 0711 95 95 95 තියෙනවා. අපිට WhatsApp එකෙන් chat එකක් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් හවස් වරුවේ ටිකක් නිදහසේ ඉන්නකොට ෆෝන් එක අතට අරගෙන වාට chat එකක් දාන්න කවුරු හරි නැහැ වගේ කියලා හිතනවා නම් වාට මෙසේජ් එකක් දාන්නනේ. හවස 6 වෙනකම් මං ඉන්නවනේ ඔයත් එක්ක. වාට පුළුවන් 0711 95 95 95 මේ පැත්තට එන්න. අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම Facebook live එකක් ආවා. ඒ නිසා අනිවාර්යෙන්ම NetFM official Facebook page එක පැත්තට එන්න. ඇවිල්ලා live එකට ඇවිල්ලා comment කරලා නේද? ආදරය කරන කට්ටිය එකතු කරගන්නත් පුළුවන්. අද wall post එකක් දාලා තියෙනවා. දාලා තියෙන ටිකක් special එකක්. මේ සිකුරාදා වේ NetFM DJ night face to face attack show එකට එන district දෙක කරට කර තරංගවදින district දෙක මොකද්ද කියලා guess කරන්න ඔයාලට තියෙන්නේ. මම අකුරු ටික දාලා තිනවා පොඩ්ඩක් හෙඩ මෙහෙට කරලා. ඔයාලට තියෙන්නේ ටික ගලපලා හරිම උත්තරේ දාන්න. හරිද? සෑහෙන කට්ටිය මේ වෙදි comment කරලා තියෙනවා. අද Facebook live එකෙත් ටිකක් වැඩිපුර වෙලා ඉන්නවා. ඒ නිසා අනිවාර්යෙන් NetFM official Facebook page එක පැත්තට එන්න. Right, okay. කතා කරලා message කළා ආදරය කරන කට්ටියවත් එකතු කරගෙන ලස්සනම සින්දු අහන්න, හවස් වරුවට ගැළපෙනම සින්දු අහන්න, ඔයාට අහගෙන ඉන්න නටන්න ඕන විදිහකට ගැළපෙන සින්දු අහන්න තියෙන වාගේ මගේ බොරින්න තීවිනින් drive එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. හවස 4යි විනාඩි 11යි දැන් වෙලාව. හවස 6 වෙනකන් ඔයාට පුළුවන් මේ පැත්තට වෙලා මාත් එක්ක ඉන්න. දන්නවනේ මම DJ Azar.

0: Hatara Aten Sindu Ehena Net FM Hatara Wate.
1: Right, වෙලාව හවස 4:00 විනාඩි 16යි Facebook live එක පැත්තට ගියාම සඳලි ඉන්නවා ඊට පස්සේ වසන්ත ඉන්නවා ඊට පස්සේ ලලිත් ඉන්නවා චූටි දෝනි ඉන්නවා ඔකෝම කට්ටියව එකතු කරගන්නම් ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම තව සැහෙන කට්ටියක් Facebook live එක පැත්තට ඇවිල්ලා තියෙනවා මම මතක් කරන්නම් ඔයා තාම ආවේ නැත්නම් ඉක්මනට එන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: සුබසන්නවක් හවස 4 විනාඩි 19යි දැන්.
4: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
6: තාති ඉස්කෝල ඩ්‍රාමා එකේ රපුන්සල් මම
7: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි
6: තාති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රි දෙන්න නැතිනේ
7: ඉතින් දුව එයාවේ රපුන්සල් ලෝ බේරගන්නනේ
6: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
9: දම්රෝවිතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
11: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 9 බදුල්ල ජුනි 10 පස්සර
12: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
13: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
14: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදා ගන්න පුළුවන් මෙන්න නම්බර් එක 0774390230250 එහෙම නැත්නම් ගන්න 0774390230251ට
15: NVQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112559669

සනත් වික්‍රමරත්න ඊට පස්සේ කවුද ඉන්නේ ජයනි මණිකේ ඉන්නවා ජයන්ති මණිකේනේ කොහොමද සා කියලා අහලා තිනවා මං හොඳින් ඉන්නවා ඊට පස්සේ ලසිත ඩි සිල්වා ඒ වගේම ලක්මාලි ප්‍රියදර්ශනී තිලින මදුසංක ඒ වගේම සංජුලා කුමුදු ඒ වගේම තව කවුද ඉන්නේ ගාමිණි බණ්ඩාර ඒ වගේම අප්සරා හේවගම thank you ජය වේවා සැහෙන කට්ටිය Facebook live එකට සෙට් වෙලා ඉන්නවා උදාරයි ආ නියමයි කට්ටිය ඔක්කොම එකතු කරගන්න ඔයාලා ඔක්කොම එකතු කරගෙන ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මම මේ මතක් කරන්න හදන්නේ color of roofing sheet එක ගැන මොකද දන්නවද ඒක ගැන මම ඔයාලට මතක් කරන්න හදන්නේ දැන් මේ දවස්වල වැස්සත් එක්ක හරිද මේක සැහෙන්න ඔයාලට වැදගත් වෙනවා අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් සාමාන්‍යයෙන් ගෙදර ලස්සන්ට හදන්න ඊට පස්සේ ගෙදරට කවුරු හරි පිටින් ආවහම මේ ගේන මාර් ලස්සනයි නියමටම හදලා තියෙනවා කිසිම අඩුව පාඩුවක් නැහැ කියලා කියද්දි පොඩි ආඩම්බරයක් දැනෙනවනේ නේද මොකද තමන් වියදම් කළ මහන්සියලා හදපු ගේ අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ හැම දෙම නීට් එකට කරන ඔයා ගෙදර වහලය ගහනකොට විතරක් අමුතු විදියට කල්පනා කරන්නේ නැතුව ඒකත් ලස්සන්ට හදා ගන්න ඕනනේ වහලයක් ලස්සනට හදාගන්න නම් හොඳ රූපින් ෂීට් එකක් දාන්න ඕනේ අද කාලේට ගැලපෙන ඩිසයින්ස් එක නේද ඉතින් එතකොට දැන් ගොඩක් කට්ටිය දන්නවා වහලට රූපින් ෂීට් දානකොට කලර් රූපින් ෂීට් දාන්න ඕන කියලා එතකොට අමුතු ලුක් එකක් ගෙදරට එනවනේ හැබැයි උනාට ওই කලර් රූපින් ෂීට් දානකොට ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි වහල අලුත් විදිහට ගහලා බාසුන් නැහැ එක කතා බහ කරලා ඔක්කොම කරලා ඊට පස්සේ සාමාන්‍ය රූපින් ෂීට් එකක් ගෙනල්ලා දාලා ඊට පස්සේ තමන් කැමති කලර් එකක් ගන්නවා හරිද ඕකට සාමාන්‍ය පේන්ට් එකක් නේ පාවිච්චි කරන්නේ හැබැයි උනාට ඕකේ ප්‍රශ්නේ ඉන්නේ ටික දවසක් ගියාම මොකද ටික දවසක් ගියාට පස්සේ මේ පේන්ට් එක ෆේඩ් වෙන්න පුළුවන් يعني කලර් එක ෆේඩ් වෙලා යන්න පුළුවන් හරිද ඊට පස්සේ සමහර වෙලාවට අවුවට වැස්සට ඔරොත්තු දෙන්නේ නැහැ පාට පොතු ගැලවිලා යන්න පුළුවන් ඊට පස්සේ දුර්වර්ණ වෙන්න පුළුවන් එහෙම වුණාම තමයි ටික කාලයක් ගියාම අර ඈතට කළුම කළු පාටට වහලක් පේන්නේ අන්න එහෙම ගෙවල් එහෙම තියෙන්නේ අර ඒ වගේ නිකන් ඔහේ පේන්ට් එකක් ගාලා දැම්මම තමයි හරිද මේකට හරියටම හරියන විසඳුම අරගෙන ඉන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට ඒ කියන්නේ අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන විදිහට දිගු කාලීන පැවැත්මක් තහවුරු කරලා નિયમિત ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරලා එන හොඳම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ මේකේ ඔයාගේ ගෙදරට ගැලපෙන කලර්ස් ගණනාවකින් ගන්න පුළුවන් හරිද මතුපිට තින්තාලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා ඒ විතරක් නෙමෙයි ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා හරි අවුරුදු 7ක් 8ක් ගිහිල්ලා කලර් එක නිකන් හරි මොනවාම හරි වෙලා ඩැමේජ් වුණොත් එහෙම ඔයාට මේගොල්ලොන්ටම කියලා ආයි රීපේන්ට් එකකට යන්න පුළුවන් මේක ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් එක්ක ප්‍රීමියම් කෝටින් එකක් ඒ වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන টপ කෝටින් එකක් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ ඔයාගේ අතට එන නිසා විශ්වාසයේ උපරිමයි ඒ නිසා අනම්මනම් වලට දෙතුන් පාරක් වියදම් කරන්න නැතුව එකපාරම වහලට කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාගත්තා නම් ඔයාගේ සල්ලිත් ඉතුරුයි වෙලාවත් ඉතුරුයි හිතටත් සැනසීමයිනේ 0115 748 738 අට දැම්ම කතා කරලා ඔයාට අවශ්‍ය විදියට කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් මිලදී ගන්න පුළුවන් බලයලත් අලවි නියෝජිතයන්ට කතා කරලා ඔයාගේ ගෙදරට රූෆින් ෂීට් දානවා නම් කලර් ඔෆ් රූෆින් ෂීට්ම තමයි දාන්න ඕනේ හරිද බබා මේක අමතක කරන්න එපා ඊට පස්සේ හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ආව බලාගෙන ඉන්නවා කියලා මට Facebook live එකේ අමිල බණ්ඩාර කමෙන්ට් කරලා තිනවා thank you අමිල ඊට පස්සේ මේනක සඳරුවන් හයි කොහොමද සා ඔයාවත් එකතු කරගන්න වා ඒ වගේම නුවන්ෙන් ජයසේකර ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවටම හවස 4:30

0: să hătărai vinari de sadai.
1: Coca-Cola roasă de nou din anno. Unna pe modela alimahat furuntai mahatmentai tegi din anno nia machansekak. Va si resak. Karanna tiyenne punchi ma punchi deyai. Koi mohotaka hari oyage velanda salatat ape net fm kandayame enna puluwan. Ehema evit modulaligen cool beam ekak denna kiyala illuwot. Oya denne Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda. Netnam Portillo ekak nam oyata e mohotema mudal tagak dina ganna puluwan. Ehenam soodanam inninna. Api enne Juni 9 badulla. Juni 10 passera.
2: කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්.
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසිස නියම යන දළවේ.
5: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ office furniture කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු office furniture දම්රෝ showroom සිතින් ගන්න පුළුවන්.
6: Finishing wahala kles color up flow vajabena
7: sit padagani kal bhavati avalakshana novi
6: oyat wahalata washi wenna finishing wahala nam color up samai
8: Happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
9: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum Quotation එකත් 0.76787 WhatsApp කරන්න.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0.112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
11: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්

0: Happening when they love me. Happening when they love me.
1: හැපී එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
5: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ.
6: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: Hatara Aten, Sindu Ehena, Net FM, Hatara Wade.
1: රයිට් වෙලාව හවස 4:00 විනාඩි 46යි අපිට ගාල මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා අහන්න දෙන්න සින්දු ගොඩාක් තියෙනවා ඒ අතරේ මුලින්ම මතක් කරන්න හදන්නේ Facebook live එකේ මං තාම ඉන්නේ මං කියන්නේ අද වාට පොඩ්ඩක් වැඩිපුර වෙලා මං Facebook live එකේ ඉන්නවා කියලා මොකද comment section එක මේ වෙද්දි 500 සීමාවත් කිට්ටු කරලා තියෙනවා එච්චර ආදරයක් හම් වෙනකොට ඉතින් live එකෙන් යන්න හිතෙන්නේ නැහැ නේ මම ඉතින් දවස් දෙකක් ගෙදර ඉඳ පහන්දද කොහෙද හරිද ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ ගොවිසෙත ලොතරැය ගැන හරිද ඔයාගේ ජීවිතයේ සීන සැබෑ කරන්න හැමදාමත් ඔයාගේ කෝටිපති ඊනේට ඔයා වෙනුවෙන් විශ්වාසය අරගෙන ආවේ NLB ලොතරැයිපත්. ඉතින් ඒ නිසාම NLB ලොතරැයිපත් අතරේ කෝටි 6කින් නරඹන සුපිරි තයාගයත් එක්ක සතිය දවස් සතේම දිරුම් වදින ගොවිසෙත ලොතරැයි ඔයා වැඩි වැඩියෙන් නරගත්තොත් ඔයාගේ ජීවිතේ කෝටිපති සීනේ සැබෑ වෙනවා වගේම අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන්න ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ගොවිසෙත ලොතරැයි ලබා දෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට මතක් කරන්නේ ඔයා හැමදාම දකින දකින තන බලන බලන තන ගොවිසෙත ලොතරැයි අරගත්තොත් ඔයාටත් කෝටිපතියෙක් වෙන ගමන් රටට ගොවි ජනතාවට සෙත සලසන ගමන් ඔයාගේ ජීවිතයේ සීනත් සැබෑ කරගන්න හැකියාව තියෙනවා. සද්දිනම ශෛනියත ගොවිසෙත ලොතරැයි ගැන තමයි මේ විදිහට මතක් කරේ. ජීවිතයේ සීනට වාසනාවයි ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. දැන් හැමදේම ඩිජිටල් කරණය වෙලානේ තියෙන්නේ නේද? එතකොට අපිත් පොඩ පොඩ ඉස්සරහට යන්න නම් හැමදේම පිළිබඳව ඉගෙන ගන්න ඕනනේ. දැන් ඒ නිසා තමයි NSV ඩිජිටල් ඩ්‍රයිව් ගැන මම මේවට මතක් කරන්න හදන්නේ. ජාතික ඉදිරිගිරීමේ බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකුකරණය හා මූල්‍ය ඇතුළත් කරණය හරහා සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රියාත්මක කරන NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහනේ ඔන්න තුන්වෙනි අදියරය 2026 ජූනි මාසයේ 7 වෙනිදා ඉඳලා ආරම්භ කරන්න නියමිතයි. ඉතින් ඒ නිසා ඔයාටත් ඔන්න මේ පිළිබඳව දැනුවත් වෙන්න ජූනි මාසයේ 7 වෙනිදා යක්කලට 8 වෙනිදා කිරිඳිවල බස් රථනාවතුම් පොළාසරට ඊට පස්සේ ජූනි මාසයේ 9 වෙනිදා කටුනායක බස් රථනාවතුම් පොළාසරට එනවා ජූනි මාසයේ 10 වෙනිදා මීගමුව බස් රථනාවතුම් පොළ ඊට පස්සේ ජූනි 11 කිරිබත්ගොඩට මේ විදිහට රට පුරාම ඔයාට මේ පිළිබඳව දැනුවත් කරන්න කට්ටිය එනවා. ඉතින් ඒ නිසා පාරිභෝගික කේන්ද්‍රීය හා ඉදිරි දැක්මක් සහිත බැංකුවක් විදිහට පාරිභෝගිකයන් බැංකුව වෙත එන එකම බලාගෙන ඉන්නේ නැතුව ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා අවශ්‍ය හැමදේම අපේක්ෂාවන් හඳුනාගෙන සේවාවන් ලබා දීම තමයි NSB බැංකුව හැමදාම විශ්වාසයෙන් කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ සියලු කාර්යයන් ඔයා ළඟට අරගෙන එන්නේ. ඒ නිසා ඉතින් ඔයා ළඟම තැනට ගිහිල්ලා මේ පිළිබඳව දැනුවත් වෙන්න කියලා ඔයාට ගොඩාක් ආදරෙන් මතක් කරනවා. හරිද? රයිට්. ඕකේ. ඊට පස්සේ ඔයාට මතක් කරන්න හදන්නේ Facebook live එක පැත්තෙත් මම ඉන්නවා තාම. ඔයා මේ පැත්තට ආවොත් live එකට comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

0: හතර වටේ. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4:55යි දැන්.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
8: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.

0: 3.
1: පෑහෙනව පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනවා කියන එකනේ.
0: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොපොමේ
0: වෙරිවිලා විතරක් නෙවෙයි මේ ඇලිලා.
1: නුවන් මේක හදලා බලන්නකො. මං හදන්නා විජේ කීරි මාළු කරී.
2: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජේ නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජේ කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු. ප්‍රොඩක්ට්ස් අපේ රසයේ රටේ සැමට
3: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
2: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
4: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. TravelNet.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363-0767-716-3672.
2: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
6: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
4: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
2: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
8: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
2: සිලිකන් නිම්නයේ top secrets.
7: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
4: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
2: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
9: Brought to you by
4: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
10: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
11: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13/22.
12: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
13: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
14: FM Algo Town.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
17: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
1: අයිබන් මේ පැය රටතට සමගින් මම සචිනී. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුව අද කොළඹ මහධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ. එහිදී නඩුවේ සාක්ෂිකාරීකගෙන් විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කෙරුණා. එන අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ ජුලි මස 9 වනදා දක්වා කටවීමටද අධිකරණයේ නියම කළා. 2019 ජනවාරි 14 වනදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකුට වියලි කලාප සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සීහිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් දූෂණ නැමැති වරද සිදු කළේ යයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අලස් කොමිසම විසින් මෙම ආදි චෝදනා ගොනු කර තිබෙනවා. Net News ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Net News.

0: Hatera-aten, sindu ähenä. Net FM, Hatera-vate.
1: කාලකට පස්සේ ගැහුවේනේ හවස පහයි විනාඩි 8යි වෙලාව අපි හතරවට යහගෙන ඉන්න ගමං දෙවනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ හවස 6 වෙනකන් වාට මේ පැයදී WhatsApp message කරන්න මට chance එක තියෙනවා 0711 95 95 95ට දැන් කලින් පැයේ මම Facebook live එකේ set කරන්නේ හෝගාල chance එක දුන්නේ නේද අන්න ඒ නිසා ඔයා මේ වෙලාව වැඩ ඇරලා යන ගමන් නම් ඉන්නේ මට WhatsApp එක පැත්තෙන් message එකක් දාගෙන යන්න ඊට පස්සේ ඔයා මේ වෙලාව විගදරට වෙලා නම් ඉන්නේ මොකද්ද කරන්න ඕන ඒත් මට WhatsApp message එකක් දාන එක තමයි යන්නේ අම්මෝ මේ පැත්තට පොඩ්ඩක් ඔළුව දාන්න බැරි වුණත් හරි පුදුම messages ගොඩක් තියෙන්නේ නේද අද අපේ අද WhatsApp එකේ ගුඩම්මගේ සැලකිලිද කියලා අහලා තිනවා යෂෝ නෑ අනේ කලින් පැය දන්නේ නැද්ද පොඩ්ඩක් Facebook live එකක් පැත්තට ආවා ඊට පස්සේ දැන් එහෙම සැලකිල්ලක් දෙකක් මොකක්ද දෙවිදියකට සැලකිල්ලක් නෑ ඔයාව මතක් කරන්න තමයි මේ ආයේ WhatsApp එකට හරිද ඊට පස්සේ හෙලෝ අසයි කොහොමද මම net අහගෙන ඉන්නේ මාවත් මතක් කරන්න කියලා කළුතරි නමන්දි message කරලා තිනවා thank you darling ඊට පස්සේ කවුද මේ ඉන්නේ හයි කොහොමද පබෝ මම ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම අසා හොඳින් නේද කියලා අහලා තිනවා මං හොඳින් ඉන්නවා මට ලස්සන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එක දාලා තියෙන කවුද කියලා නම් එවල නැහැ. සුජානි නේද? මම ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අසා අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ. අපිත් මේ වෙලාවේ හතර වටේ තමයි අහගෙන ඉන්නේ කියලා හැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බොස් චමින්දත් එක්ක කොහොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you ජය වේවා. හරිද? ඊට පස්සේ බදුල්ලෙන් ගීතිකා ඔයාවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. අම්මෝ බලන්න නේද? 1 2 3 කියලා දාලා තමයි කට්ටියව එවලා තියෙන්නේ. ආගේ හස්බන්ඩ් වයි ඊට පස්සේ චුටි බබාලා දෙන්න සෙනුවයි චනුවයි ඊට පස්සේ අම්මවයි තාත්තවයි ඊට පස්සේ අක්කගේ පවුල හැමෝමයි මල්ලිගේ පවුල හැමෝමයි ඊට පස්සේ මහියංගනේ ඉන්න ෆැමිලි කේ කට්ටියයි ඔක්කොම එකතු කරගන්න කියලා ගාන්ට පොයින්ට් ෆෝම් එවලා තියෙනවා උදාරයි යා බලන්න හරිම පැහැදිලි හරි ඊට පස්සේ සඳලි ඔයාවත් එකතු කරගෙන මම යන්න හදන්නේ අලුත් පැය ලස්සන සින්දුවක් දෙන්න හවස පහයි විනාඩි 10යි වෙලාව කුඩම්මගේ සැලකිලි නෑ යන්නේ ආ WhatsApp එකට message කරන්න 0711 95 95 95 තියෙනවා ඔබ ඇතිතරම් මතක් කරනව හවස 6 වෙනකම් මට message කරත් okay

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසිං මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසිං බර සැහැල්ල කරන්න කෙඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩිරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077-406-4394 කතා කරන්න.
7: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් වෙනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
10: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පලවාහරණ විශේෂඥයා.
11: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්.
12: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112-125-125.
13: සංදි සොයේට නව පිවිසුමක්. අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කරගන්න. 0710-397-399 යාමට දීකායු Joints Reborn සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
14: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
15: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
14: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
15: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakin ge sansadaye idiripat kirimak anugrahaya
6: hondama de aduma bilata tipa vyapta shaka jalayak samagein kasakala green super jeevithayata ithiriyak
16: oba level awasan kala ekda level karana ataraturu sinhala demala english yana bhasha madhya tuninma hadariya haki ekama vruthiya suduskama aat samaga adama obat liyapadinchiwanna amathanna 0112-559-669
17: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
18: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
17: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
19: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ
18: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරත්

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ
1: හවස පහයි විනාඩි 24යි. අද පොඩ්ඩක් වෙන වයිබ් එකක සින්දු ටිකක් ඔයාලට අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. අපිවත් එකතු කරගෙන සින්දුවක් අහන්න කියලා මට මැසේජ් කරපු සෙට් එකව එකතු කරගෙන. හරිද? අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා ඔෂද බේකරි එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. උදාරයි, ජය වේවා. අලුපන්සුවඳ මේ පැත්තට එනවා. හරිද? උඩ මැසේජ් එක ටයිප් කරද්දී හිතට ආව සින්දුව ඔයා කොහොමද දන්නේ දුන්නේ කියලා අහලා තියෙනවා. යශෝ, එහෙම තමයි. මට හිත කියවන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන මෙහෙම කල්පනා කරාම ඔයා හිතන්නේ මොනවද කියලා මට ටග් ගාලා හිතෙනවා. ඊට පස්සේ මං ඒ සින්දුව දෙනවා. මාකොල්ල ගල්පොත්ත පැත්තට ගියාම ප්‍රියන්ත සමරවීර thank you, ජය වේවා. ඊට පස්සේ හයි කොහොමද, අපිත් මේ වෙලාවේ හතරවටේ අහගෙන ඉන්නවා, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. මාවතකම ෂමි දුවශණුවත් එකතු කරගන්න කියලා දිනවා. අසාධාරි හැන්ඩි කියලා තියෙනවා. ඒක රටට මැහෙන්න එපා කියද්දි කියවුණා. දන්නේ නැහැ ඉතින් බ්‍රේක් නැති කටක් නෙමෙයි ඒක කියාගෙන ඇද්දි ඕන එකයි පහකයි ඔක්කොම කියවෙනවා. හරිද? ඊට පස්සේ චානුකා අපේ ගෙදර කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඔකේ චානුකා, ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න අපි අශාන් විශේෂයෙන්ම බලංගොඩ සරංචි හංසිකාවත් එකතු කරගන්න කියලා තියෙනවා. උදාරයි, අයියාව ස්පෙෂලි එකතු කරගන්න කිව්වේ කියලා මම පොඩ්ඩක් කල්පනා කරනවා. සමිතාව ඔයාවත් එකතු කරගන්නම්. Thank you උදාර විදියට මැසේජ් කරාට. තාම වෙලාව හවස පහයි විනාඩි 26යි. හවස 6ට කලින් මැසේජ් එකක් දාන්න WhatsApp එකේ කට්ටිය සලබඩ බැනලා තිබ්බනේ කුඩම්මගේ සලකිලි කියලා WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම මතක් කරන්නා.

0: විරැකියා වට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදාහරිත ප්ලාන්ටේෂන්. ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව. එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදාහරිත ප්ලාන්ටේෂන් වෙත. සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ. ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ.
1: වට්සප් කරන්න 0676 401 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
3: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587 වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
4: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13/22.
6: Coca-Cola රසදේ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායමේ එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 9 බදුල්ල. ජුනි 10 අස්සර.
7: කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදල වේ.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
11: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
12: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

අටේ දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්. Right, වෙලාව හවස 5යි විනාඩි 37යි. මේ වෙලාවෙ නම් වා වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් ඇත්තේනේ. ට්‍රාන්ස්පෝර්ට් එකට වෙලා වෙන්නත් ඇති, සමහර විට බස් එකේ යන ගමන් වෙන්නත් ඇති. මම වහගෙන ඉන්නේ. කොහේ හිටියත් කොතන හිටියත් වා මේ පැත්තට මැසේජ් එකක් දානවා කියලා මම දන්නවනේ. අනිත් එක තමයි ගෙදර හිටියත් මේ වෙලාවේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න වෙලාව. සමහර වෙලාවට අම්මලා නම් රැට කන්නු යනවත් ඇති නේද? අපේ ගෙදර නම් ගොඩක් වෙලාවට මේ වෙද්දි එහෙම තමයි. මොකද දන්නවනේ හවස් වෙද්දි මං ගෙදර එනවා කියලා. රයිට්, ඒ නිසා කොයි විදිහට හිටියත් අපිට තව පැය භාගයක් විතර තියෙනවා. ඔයා මැසේජ් එකක් දාන්න. මම ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නම්. පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා චංචලා මැසේජ් එකක් දාලා තිනවා. තැන්කියු චංචලා, ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සලාවෙන් චතු ඔයාවත් එකතු කරගන්නම්. මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අසා අපිට දෙන්න ලස්සන සින්දුවක්. අපි චාමර ස්ටෝස් එකේ සෙට් එක පනා පිටියේ කළුතර චාමර එක තනුෂමාව හගෙන ඉන්නවා කියලා තියෙනවා. ඕකේ, මං අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද අසා, මම චලා දමයන් තීමාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් බුත්තල ඉඳලා ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම මහරගම මංගල මාවතේ සෙහාර ෆැෂන් එකේ සෙට් එක, සෙහාර ෆැක්ටරි එකේ කට්ටියනේ ආයර ලස්සන ගෑන්ලව ඉන්නේ. රශ්මි, ඊට පස්සේ කවුද, හංසි, චතුරි, ඊට පස්සේ දදිනිකා එක සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. ඔක්කොම කට්ටියම එකතු කරගන්නම්. උදාරයි, තැන්කියු, ජය වේවා. හයි කොහොමද සයි, මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා බදුලෙන් හර්ෂණී මැසේජ් කරලා තිනවා. පවුලේ ඔක්කොම එකතු කරගෙන ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ජය වේවා. ගොවිසත ලොතරැයි ගැන තමයි මතක් කරන්න හදන්නේ. වාගේ කෝටිපති සීනේ සැබෑ කරන NLB ලොතරැයි පත් අතරේ කෝටිපති සීනේ සැබෑ කරන දවස් 7ම දිනුම් බදින ලොතරැයි තමයි ගොවිසත කියලා කියන්නේ. ඉතින් එන්ස වැඩි වැඩියෙන් ගොවිසත ගත්තොත් රුපියල් කෝටි 6 න් ඇරමෙන සුපිරි වාසනාවන්ත ජයග්‍රහකයා ඔයාට වෙන්න හැකියාව තියෙනවා. දැන් එතකොට දැන් ඉගෙන විශේෂයෙන්ම කතා කරද්දී ගොවිසත ලොතරැයියෙන් වා කෝටිපතියෙක් වෙනවා විතරක් නෙමෙයි, අපේ රටේ ජීවනාලිය වගේ තියෙන ගොවි පරපුරත් ශක්තිමත් කරන්න ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජය එකබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන්නේ ගොවිසත ලොතරැයියම තමයි. ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම, ඊට පස්සේ ආපදා සඳහා සහන සැපීම, ඒ වගේම ගොවි ජනමන්සල් ඉදිකිරීම කියන දැවැන්ත කාර්යභාරයන් ඉටු කරන ගමන් ඔයාගේ ජීවිතයේ කෝටිපති සීනේ සැබෑ කරන්නේ ගොවිසත ලොතරැයිය තමයි. තෑගි වැඩියෙන්ම දෙන ගොවිසත වැඩි වැඩියෙන් අරගන්න ඕන. සද්දිනම ඡයනියත ගොවිසත ලොතරැයිය ගැන තමයි මේ විදිහට මතක් කරේ. ජීවිතයේ සීනට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ගයක් හදනකොට වහලය ගැන කල්පනා කරන්න ඕන කියලා මම හැමතිස්සෙම කියනවන්නේ නේද? විශේෂයෙන්ම වහලට රූෆින් ෂීට් එක දානකොට දැන් ඔය නිකාං ෂීට් එක දාලා බලාගෙන ඉන්න එපා. දැන් ලස්සන ලස්සන ඩිසයින් වලට තියෙනවනේ නේද? පහලවල් ගහන්නත් පුළුවන්, රූෆින් ෂීට් දාන්නත් පුළුවන්. දැන් එතකොට ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි කලර් රූෆින් ෂීට් එකක් දාන එක නේද? හැබැයි යෝකිදි වැඩේ වරද්දගන්නේ නිකන් ෂීට් එකක් දාලා ඔහේ කලර් එකක් ගෙනල්ලා පේන්ට් කරනවා නේද? එහෙම කරාට පස්සේ මොකද වෙන්නේ? ටික කාලයක් ගියාට පස්සේ මේ කලර් එක ෆේඩ් වෙනවා. වැස්සත් කලර් එක ෆේඩ් වෙනවා, පෑවුවත් කලර් එක ෆේඩ් වෙනවා නේද? ඊට පස්සේ සමහර වෙලාවට ටික කාලයක් ගියාම මේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා, කලර් එක නැති වෙලා යනවා, ෂීට් එක කළු පාට වෙනවා. මාස දෙකක් තුනක් යනකොට ආයි පේන්ට් කරන්න වෙනවා. ආයි මාස දෙක තුනකින් ආයි පේන්ට් කරන්න වෙනවා. ජීවිත කාලෙම ෂීට් එක පේන්ට් කර කර තමයි ඉන්න වෙන්නේ. ෂීට් 10ක් විතර ගන්න යන සල්ලි යනවා අවුරුද්දකට මේක පේන්ට් කරන්නම නේද? අනේ නිසා තමයි මම කියන්නේ එකපාරම වා දාන්නකෝ කලර් ඔෆ් රූෆින් ෂීට් එක. ආයිතින් ජීවිත කාලෙට මේකයි. වසර 5ක් වගකීම හම්බ වෙනවා කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට තින්ද ආලේපණයටම. මොකද මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙම බබා ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට. අවුවත් වැස්සත් දෙකටම ඔරොත්තු දෙන විදිහට තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි, ඒ නිසා වැස්සට අවුවට පාට වෙනස් වෙන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ කලර් එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. වාට දිගු කාලීන පැවැත්මක් තහවුරු කරන්න පුළුවන් හොඳම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. මේකට අවුරුදු 5ක් වගකීමක් හම්බෙනවා වගේම අවුරුදු 10ක් විතර ගිහලා කලර් එක පොඩ්ඩක් ඩැමේජ් වුණා කියලා හිතන්නකෝ. මේගොල්ලොන්ටම කියලා වගකීමක් සහිතව රීපේන්ට් එකක් කරගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. එනිසා ඉතින් වාගේ ගෙදරට ගැලපෙන කලර් එක තෝරගන්න ඔයත් අනිවාර්යෙන් ගිහලා කලර් ඔෆ් රූෆින් ෂීට් ම අරගන්න ඕන. දෙපාරක් තුන් පාරක් සල්ලි වේදම් කරන්න ඕවා ගස් වලින් කඩනවා යන්නේ නේද? එකපාරින් වැඩේ කරගන්න නම් ඔයාලට තියෙන හොඳම තීරීම කලර් ඔෆ් රූෆින් ෂීට් එක.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 5 විනාඩි 48යි දැන්.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73336
6: ඉන්න

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමතියති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ. දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
7: අංක දිනය සාශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන් විකාස සේනාරත්න, අමීෂ මිනෝල්.
8: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසියා.

0: ක්‍රියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863 0776 7016 3672
1: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
4: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයිය
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

ආචාර්ය පණ්ඩිත අමරදේව ශූරීන්ගේ සංගීතයේ අපූර්ව මන්සලකුණු සොයා යන්න කාලෙකට පස්සේ වාට අහන්න බලන්න හම්බ වෙන ලස්සන වෙනස් හැඩයක ප්‍රාසංගික අත්දැකීමක් ඔන්න මේ මාසේ 13 වෙනි දින සුරාද විද ගන්න අවස්ථාව තියෙනවා සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී හිමව් අරණ අමරදේව උපහාරගී ප්‍රසංගය ලස්සන ලයින් අප් එකක් තියෙනවා සංක දිනෙත් ඊට පස්සේ සශිකා නිසංසලා සුනීර සොමංග නුරන්දිකා සේනාරත්න ඊට පස්සේ අමීෂ මිනෝල් මේ කියන රසයන් ගොඩ එකට එකතු කරලා හරි වෙනස් ලස්සන වැඩක් අත්දැකීමක් අරගන්න ඔයාලට පුළුවන් ඔන්න මේ මාසේ 13 වෙනිදා සෙන්සුරාදා සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයට ආවොත් රාත්‍රී 7ට තමයි වැඩේ පටන් ගන්න. ඉතින් එන්සා ඔයාලට mytickets.lk වෙතින් ටිකට්ස් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මං හිතන්නේ කාලෙකට පස්සේ ඔයාලට රස විඳින්න පුළුවන් වෙනස්ම සංගීත අත්දැකීමක් තමයි හිමව් අරණ කියලා කියන්නේ. ඉතින් එන්සා

ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය බොහොම ආදරෙන් තමයි ඔබට මේ වැඩසටහන අරගෙන එන්නේ. ඉතින් එන්සම එක මිස් කරගන්න එපා. අනිවාර්යෙන් mytickets.lk වෙතින් ඔයා ඔයාගේ අසුන අතම ටිකට් එකක් අරගෙන වෙන් කරගන්න පවුල කට්ටියත් එක්ක ගිහිලා බලන්න වටින ෂෝ එකක්. ඉතින් ඒ නිසා මේක මිස් කරගන්න එපා. හිමවරණ ඔන්න 13 වෙනිදා සෙනසුරාදා තමයි තියෙන්නේ රාත්‍රී 7ට සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී. ඒකට මතක් කරලා මට අදට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. අද Facebook live එකේ සැහෙන කට්ටියක් හිටියා. සැහෙන කමෙන්ට්ස් තිබ්බා. ඔයාලට වෝල් පෝස්ට් එකක් දාලා තිබ්බා. ඒකට කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා, මැසේජ් කරලා තිබ්බා. එහෙනම් ඉතින් අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට වගේ මගේ බොරින් නැති වෙනින් drive එක 4 වටේ. පරිස්සමින් ඉන්න ගිහලෙන් නම් ජය වේවා. මම DJ Asa. Good night.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. මොබිට 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
3: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
4: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් මනිපදවයි.
3: මුළු තැන් ගෙටම විජය
4: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
6: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7018 WhatsApp කරන්න.
8: කීල්ස් වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක්. ප්‍රීමා කොත්තුමි නයිමිරිස් නූඩල්ස් ග්‍රෑම් 405 පැක් එකක් සඳහා 125ක වට්ටමක්. මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් කිලෝ එකක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රැසක් දිනා ගන්න.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
3: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News.
3: අයිබෝන් දවසේ පුවත් පෙළගැස්ම Net News සවසහිතිය සමගින් මම සචිනි සීලවර්ධන ප්‍රතිසංස්කරණය සමන්ත කුමාර ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: සලී වෙනුවෙන් ඇරඹුණු සත්‍යග්‍රහයේ අට්ටාලය පොලිසියෙන් ගලවන් යයි. පාස්කු විමර්ශන වේගවත් කරන්න කතෝලික සභාවෙන් නිල්ලීමා. විමල්ට එරෙහිවත් කම් නඩුවක් කල්යයි. රුපියල් කෝටි 21ක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග සැකකාරියක් කොටිකා වත්තේදී අතරංගුවට. ඊශ්‍රායලට එරෙහි ප්‍රහාර ඉරානය තාවකාලිකව නවතයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: ත්‍රස්ත මර්ධන පණ්ඩත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රතවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ ක්‍රූර අයුරින් සලකන බව පවසමින් ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් අද පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානයේ ඉදිකර තිබූ අට්ටාලය පොලිසිය විසින් අද පස්වරුවේ ගලවා ඉවත් කරනු ලැබුවා. එම සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී. සුරේෂ් සලේ මහතාගේ මවද අද එම සත්‍යග්‍රහයට එක්ව සිටීම විශේෂත්වයක්. සත්‍යග්‍රහය ආරම්භමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පළ කළේ මෙලෙසයි.
4: අපි ඉල්ලා හිටින්න එක දෙයයි, කරුණා කළා ජනාධිපති බලතල ගහලා රැඳවුන් නියෝග ගහලා සානිගේ වදගාගාරේ තියාගෙන ඉඳන් පරීක්ෂණ කරන එක නතර කරලා කරන පරීක්ෂණයක් රටේ සාමාන්‍ය නීති යටතේ ඕර් අත්තඩංගුවට අරන් ඕන්නම් බන්ධනාගාරගත කරලා සාමාන්‍ය මිනිහෙකුට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයට ඒ කටයුත්ත කරපල්. අපි ඒකට විරුද්ධ නැහැ. හැබැයි ජනාධිපති බලතල යටතේ ඩීඕ ගහලා රැඳවුන් නියෝග ගහලා ශානිගේ වදගාගාරේ තියාගෙන, ශානි කියන්නේ ශානිට මානසික ලෙඩක් ඇති නැත්නම් අර අදෝ මාර්ගයේ බලබල ඉන්නේ, ඒ වගේ මානසික රෝගියෙක්ට බෙහෙත් තරම් දෙන්න නැතුව මේ රටේ රණවිරුවන්ව දඩයන් කරන්න බාර දීලා ඉන්න තිප්පරට වදගාගාරේට නැවත සැලේ ගෙනියන්නේ කියන සහතිකය දෙනතුරු මේ අඛණ්ඩ සත්‍යග්‍රහය අපි නොනවත්වා පවත්වනවා. යකාටවත් ඒක ආපස්සට හරවන්න බෑ.
3: පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගමන්පිල මහතාද හිදී අදහස් පළ කළා.
4: අද මේ අය රණවිරුවන්ට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදී දියත් කළා තියෙනවා. රාජ්‍ය ත්‍රස්තවාදී කියන එකට හොඳම උදාහරණේ මුළු ලෝකෙම තියෙන හොඳම උදාහරණේ තමයි අනුර කුමාරගේ මාලිමා ආණ්ඩුව. රාජ්‍ය ත්‍රස්තවාදීට තියෙන ලෝකේ හොඳම උදාහරණේ තමයි ශානිගේ CID වදගාගාරය. අපි කියන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අංශු මාත්‍රයක සැකයක් සුරේ සලේ රණවිරුව ගැන තියෙනවා නම් විමර්ශනය කරගෙන යන්න. අපි ඒකට විරුද්ධ නැහැ. අපි තමයි වඩාත්ම කැමති රණවිරුවා ගැන මේ විමර්ශනය කරලා උන්ව නිදොස් කොට නිදාස් වෙනවා දකින්න. හැබැයි සිරකරුවෝද මිනිස්සුයෝ නම් රණවිරුවෝද මිනිස්සුයෝය, ඔවුන්ට සතෙකුටත් අන්ත විදිහට සලකන්න ඉඩ දෙන්න බෑ කියන එක කියන්නේ අපි මෙතනට ආවේ.
3: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කිසිදු හේතුවක් මත නතර නොකළ යුතු බව කතෝලික සභාව පවසනවා. කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පේතුමන් මේ බව කියා සිටියා.
5: පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුවෙමින් පවතින විමර්ශන වලට නොයෙක් විදිහේ බාධා සිදුවෙමින් පවතින බව අපිට තේරෙනවා. නොයෙකුත් සිද්ධීන් නිසා මේ දේවල් මේ විමර්ශනයට බාධා ඇතිවෙයි කියන බය සහ සැකය අපට තියෙනවා. ඒ නිසා තමයි මේක කතෝලික සභාව පැත්තෙන් සහ අතිඋතුම් කාර්දිනල් හිමිපාණන්ගේ පැත්තෙන් අපි මේ පැහැදිලි කිරීම සිදු කරන්නට අවශ්‍යයි කියලා අපිට හිතුණේ. මේ විමර්ශන ඉතාම වැදගත්. අපි කියන්නේ කිසිම දෙයකින් මේ විමර්ශන කඩාකප්පල් වෙන්න බෑ. කිසිම දෙයකින් මේ විමර්ශන අඩාල වෙන්න බෑ. කාට ඕන වුණත් මේ විමර්ශන වලට බාධා කරලා විමර්ශන වෙන පැත්තකට හරවන්න හරි විමර්ශන අඩාල කරන්න හරි ඒවට බාධා කරන්න හරි අපි පෙනී සිටින්නේ නැහැ. ඒක කිසිම විදිහකින් සිදුවෙන්න ඕන දෙයක් නෙමෙයි. එහෙම වුණොත් ඒක වින්දිතයන්ට කරන අසාධාරණයක්. ඒ මිනිස්සුන්ගේ වේදනාවට කරන අසාධාරණයක්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ විමර්ශන කරන කණ්ඩායම් වලිනුත් ඒ වගේම රජයනොත් අපි ඉල්ලන්නේ මේ විමර්ශන නොකඩවා අකණ්ඩව මොන විදිහේ බාධකාවත් දිගටම කරගෙන යන්නට කියන එක.
3: එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ සිරිල් ගාමිණී පියතුමා,
5: අපි කිව යුතු දේ තමයි කිසිම විදියකින් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයන් හෝ මේ විමර්ශන වලට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ඒක මේ රටේ තියෙන නිත්‍යානුකූල විමර්ශන කණ්ඩායම් තියෙන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ අය විමර්ශන කරගෙන යනවා. එතන මේ විමර්ශන කරගෙන යන්න ඒ අයට අනිවාර්යයෙන්ම පහසුකම් සැපයීම සහ ඒ අයට නිදහසේ ඒ විමර්ශන කරගෙන යන්න උදව් කිරීම තමයි හැම කෙනෙකුගේම යුතුකම සහ වගකීම. ඕනෑම අපරාධයක් සිදු වුණාම ඒ අපරාධයේ අපරාධකරුවන් නීතිය ඉස්සරහ පිටට ගේන්නටම අවශ්‍යයි. ඒක අපිට කිසිම විදිහකින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒකට කවුරු හරි බාධා කරනවා නම්, ඒ විමර්ශන නොමග යවන්න උත්සාහ කරනවා නම්, ඒක වින්දිතයන්ට කරන අසාධාරණයක්, මේ මිනිස්සුන්ගේ කඳුලට කරන අසාධාරණයක්, මේ මිනිස්සු හෙළුව ලේබල්ට කරන අසාධාරණයක්. ඒ නිසා මේ විමර්ශන වලට බාධා කරන්නට එපා කියන එකයි අපි කරන ඉල්ලීම. අනිත් එක තමයි මේ විමර්ශන කිසිම විදියකින් නවත්තන්න නැතුව ඉදිරියටම ගෙනියන්න කියන එකයි අපේ ඉල්ලීම.
3: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් වත්තලංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියෙකු වන කර්නල් කැලුම් මත්තුමගේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ජුනි මාස 22 කැඳවර ලෙස අභියාචනා අධිකරණය අද නියම කළා. ඒම පෙත්සම අද කැඳුරු ලැබුවේ අභියෝජනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියෝජනාධිකරණ විනිසුරු මඩුලේතරේ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළා. ඉන් අනතුරුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාර පෙරුම මහතාද නීතිපතිවරයාගේ මූලික විරෝධතාව අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුව මෙම මූලික විරෝධතාව පිළිබඳව පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම සඳහා මෙම නඩුකරේ ජුනි මාස 22 කැඳවර ලෙස අභියාචනාධිකරණය නියම කළා. ව්‍යාජ ඇමරිකානු ඩොලර් සීයේ නෝට්ටු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අද සමත් වුණා. ඒ කොටිකාවත ප්‍රදේශයේ පිහිටි එම සැකකාරියගේ නිවසේදී. වයස අවුරුදු 53ක් වන සැකකාර කාන්තාව සතුව තිබී ව්‍යාජ ඩොලර් සීයේ නෝට්ටු මිටි 60ක් සොයාගෙන තිබවයි පොලිසිය පැවසුවේ. ඇමරිකානු ඩොලර් ලක්ෂ 7ක ව්‍යාජ නෝට්ටු ඒ අතරට අයත්. එම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය විදේශයකදී මුද්‍රණය කර මිලිටරට ගෙන්වා ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. එම ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමට පකිස්තාන ජාතිකයෙකුද සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. මිලිට ව්‍යාපාරිකයන් රවටා එම ව්‍යාජ මුදල් නෝට්ටු හෝමාරු කරති බවට තොරතුරු හෙළි වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. අතරංගොඩ ගත් සැකකාරිය අලුත්කඩේ අංකාට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයත ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ යළි විභාගයට ගෙනුණා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ. මෙහිදී අලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසත් නවාවි මහතාගේ මෙහෙවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ ජුනි මාස 25 වනදා දක්වා කල් තැබුණා. දෙදස් දහය වසරේ සිට දෙදස් දහතර වසර දක්වා කාල සීමාව තුළ සිනීති අනුකූල ආදායම අවිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ ඇති බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට විරුද්ධව ඉකුත් යහපාලන රජයේ සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන්වෙනි සහ අවසාන තරඟය අද පැවැත්වෙනවා. කිංස්ටන් හි සබීනා පාක් ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරඟයක් ලෙස මෙම තරඟය පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට අලුයමේකට තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරඟාවලියේ දෙපිල අතර පැවති පළමු තරඟයේ ශ්‍රී ලංකාව ජයගත්තා. දෙවන තරඟයේ වර්ෂාව නිසා අතහැර දැමුණු අතර එයනු එකට බිඳුවක් ලෙස තරඟාවලියේ පෙරමුණගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි. අද තරඟයේ ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූහොත් තරඟාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට හිමිවනවා. මේ අතර ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 3000 සම්පූර්ණ කිරීමට පැතුම් නිස්සංකයට අවශ්‍ය වන්නේ තවත් එක් ලකුණක් පමණයි. ඔහු අද එම ලකුණු රැස් කරගතහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ එක්දින තරඟ රටාවෙන් ලකුණු 3000 වේගයෙන්ම සම්පූර්ණ කළ ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක් පිහිටවනු ඇති. පැතුම් නිස්සංකයට මේ වන විට සහභාගී වී ඇති ජාත්‍යන්තර එක්දින තරඟ ගණන 78ක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින තරඟ රටාවෙන් ලකුණු 3000 වේගයෙන්ම සම්පූර්ණ කළ ක්‍රීඩකයා ලෙස දැනට වාර්තාව පිහිටුවා තිබෙන්නේ උපුල් තරඟයි. ඔහු එම දක්ෂතාව දැක්වුවේ තරඟ 93කදී. ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන බව ඉරානයේ නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල විසින් ලෙබනනයේ වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් මීටත් වඩා ඉතා දරුණු ප්‍රතිප්‍රහාරයකට මුහුණ දීමට ඉදිරියේදී ඔවුන්ට සිදුවනු ඇති බවයි එම නිවේදනය මගින් ඉරානයේ අනතුරු වංගවා ඇත්තේ. පවතින සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයේ එකොත් දින කිහිපයේදීම ලෙබනනයේ වෙත ප්‍රහාර එල්ල කළා. අදාළියම ඊශ්‍රායල විසින් ඉරානයේද ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර සිදු කළ අතර සටන් විරාමයට එළඹීමෙන් පසු පළමු වරට ඉරානය විසින් ඊශ්‍රායල වෙත ප්‍රහාර සිදු කළේ ඉන් අනතුරුවයි. එසේ තිබේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු වෙත දුරකථන ඇමතුමක් ලබා දී තවදුරටත් ඉරානය වෙත ප්‍රහාර සිදු කිරීම නවත්වන ලෙස උපදෙස් දුන්නා. එහෙත් ඒ බවද නොසලකා ඊශ්‍රායලයේ දෙසින් ඉරානයට ප්‍රහාර සිදු වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඉරානයේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශයන්හි මිලිටරි ඉලක්ක වෙත මෙම ප්‍රහාර සිදුව තිබෙනවා. එසේ තිබේදී දැන් ඊශ්‍රායලට එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන බව ඉරානයේ නිවේදනය කර ඇත්තේ.
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3672
8: FM 95 94.8 Net FM Divaina Pura
9: ලීසිංග පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිංග වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිංග මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112-200-200.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
11: කොහෙන්ද මේ JBL එක?
12: කීල්ස් එකෙන්
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
14: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
15: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
16: මාරයිනේ
12: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
7: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

මේලොකෙ කොයි තරම් පාරවල් ඇතිද? ඒවට මොන තරම් නම් ඇතිද? හොයාගන්න මොන තරම් දියුණු ක්‍රම ඇතිද? එහෙව් එකේ ඇයි කියන්න කෝපි අතර මං

විදිහට ගලාගෙන යනවා. තත්පර විදිහට, මිනිත්තු විදිහට, පැය විදිහට, දින විදිහට, සති විදිහට, මාස විදිහට, වසර විදිහට. ඒ අතර ප්‍රේමයට මතක එක්කාසු වෙනවා. ආන් එහෙම මතක ගොන්නක් අස්සේ ඔබට නොතේරෙන්න ඔබ මේ මන්දාරම් රාත්‍රියේ ඔබටත් රහසින් ඒ මතකවල සුවඳ බලනවා. බලලා ආයෙත් හදවතේ ගැඹුරු තැනකින් තියාගන්නවා. මං අහන්නේ වැඩියෙන්ම මතක තිබුණේ ප්‍රේමයේ කුමන මතකයද කියලා. වැඩිම ප්‍රේමණීය මතකය ගැන කියන්න. 0711 95 95 95.

0: ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே AAT අධීර 1 සහ AAT අධීර 2 එකවර හදාරා වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න අමතන්න 0112 559 669 අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 227 787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
0: සංක දිනය ශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාශ සේනාරත්න අමීෂ මිනෝල්
1: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
0: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකීන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
2: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
0: මන්දාරම් රෑ
3: දරේ හරි උතුම්ලු. ඔව් එහෙම වෙන්න ඕනේ. පපු කුටීර අස්සටම කාවැද්දෙන ආදරයක් ලැබනවා කියලා දැනනවා කියන්නේ ඊට වැඩිය දෙයක් ඉන්ද. හීනියස් කරකවල දාන බැල්ම එක්කලා ඇඟම හිරිවැටිලා යන්න දාන ඒකට කුණ හිනාව. එහෙම දෙයක් එක්ක ඕඩෝ සම්බන ආදරය. ඉතින් මට ඒකගේ ආදරේ දැනුණා. ඕනෑ රටඩා වේලිලා ඉරිතලුණු කාන්තාර පොළවකට මහා වැස්සක් වගේ වැහපුඹගේ ආදරේ පපුවසට කාන්නෝ ඇදුනොත් ඔව් එහෙම කාන්නෝ ඇදුනොත් නේ රත්තරනේ පුදුමේ උඹ මට මොනාදෝ කරලා හිනාවක් එක්කලම මට හොරාවට ඉනාවක් දුන්නා නේ මගේ පණ උඹට මගේ හිත අලව ගන්න තරම් මේ තරම් ආදරෙන් බැඳෙන්න තරම් ඉතින් මම බොරුද කිව්වේ ආදරේ හරියුතුම් හරිම මිනිහා ජීවිතයට ආවම ආදරේ හරියුතුම් හරිම මිනිහා ජීවිතයට ආවම නේතු

समार वचन हितनियन आदरणीय तरंग ओया धारी लासनाई मां कल्पना कला को हमंद ए अनुमान फेसबुक लाइव एक लंग इंदला पुंछ काले बहन न तेरुन काले अपि देखपु दे दुन्ना कागे उपमा लासनाई लासना आदरणीय मतक नतिबुनाम निमेई तरंग एते मतकम अमिहिरु नाम एतिब लासन नति वेलाम गिया මයිතන දැන් තමයි මමගේ ජීවිතේට ලස්සනම මතක එකතු කරගන්නේ. හැබැයි ඒ පිරිමි පරාණයක් හින්දා නෙවෙයි. සහල්ුවන් මේ පරිසරයේ වටා මාත් එක්ක ඉන්න ඔයාලා වගේ ලස්සන මිනිසුන්ගේ ආදරෙන් මට ඒ ඇති. මැලේසියාවෙන් නදී. ඔයාගේ ආදරේ හරිම ලස්සන ආදරයක්.

0: මන්දාරම් රෑ 7යි විනාඩි 28යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: Sloan Green Caps. Your city, your ride.
4: On the mamilata quality ekka 100% vaasiyak TikTok, YouTube, Facebook, WhatsApp athulu app namayakata non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000k, rupiyal 1598 kata. Mobitel 1598.
5: ඔබේ සිහිනයත් ව්‍යවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසික ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න අවුරුදු 23ක අකණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න අපිට කතා කරන්න 076-44-11-600 1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-
0: නොස්ටැල්ජියානු මතකය අලුත් කරන්න මේ බලන්න මතක වැහි පිටින් කඩාගෙන වැටිනවානේ මේ සංගීත නාදයත් එක්ක බිඳු හත් සිය කොළහා යනු පහයනු පහයනු පහෙන් කළුතරින් හර්ෂණී කියන තරංග ඔයාට අද තමයි මුලින්ම ලියන්නේ අමතක නොවන ආදරේ අද ගොඩාක් දුරක ගිහින් අයිමත් එන්න බැරි විදිහට ගොඩාක් ඈත් වෙලා මගේ මහත්තයා එයාට මාවයි අපේ පුතාලා දෙන්නයි ජීවිතෙන් සමුවරන් ගිහින් මාස දෙකක් වෙනවා හා මගේ මහත්තයා ඊයට මමයි මගේ පුතාලා දෙන්නයි දාලා ජීවිතෙන් සමුවරන් මාස දෙකක් වෙනවා හර්ෂණී සමහර අහිමි වීම් ගැන ඔබ කියද්දි හිත හදන්න වචන එක්කාසු කරන්න මටත් බැරුව යනවා මට හිතන්නේ කාලය තමයි එකම විසඳුම කියලා. හැබැයි හැබෑවට ආදරය කළ බැඳීම් මේ සසර පවතින තුරුම තියනවා හිතවති. ඒවා නැති වෙලා යන්න නෑ. පළමු ප්‍රේමයේ අහිංසක චකිතය හිත පුරා පිරුණු ඒ බලාපොරොත්තු කාලය කොතෙක් ගෙවුණත් හදවතේ අලුත්ම මතකයන්ය. නමුදු මගේ ආදරේ ආයුෂ දවස් තුන හතරටය. දැන් මට සිතෙන්නේ ආදරයේ සැබෑම ගැඹුර වැඩිපුරම දැනෙන්නේ ළඟ රැඳුණු සතුටින් නොව දුරස් වුණු පසු හිත රිදවන ඒ විරහ වේදනාවෙන් බවයි. උත්තරයක් තියෙනවා. විරහ වෙන්න ඉන්න අයට ජම්පගෙන් දුරස් වුණු පසු හිත රිදවන ඒ විරහවේ නිහඬ වේදනාවෙන් ප්‍රේමය උපදින බවයි.

අජානය කහා දිලිකකය දන්නනෑ හදවත කොහේදිද නැතිවුණේ කියලා. අමතක කරන්න බැරි මතකය. ඔයට ආය මං වගේ කෙනෙක් හම්බෙන එකක් නෑ. ඇත්ත මීට අවුරුදු තුනකට කලින්ම වැරදි තීරණයක් ගත්ත වෙලේ ඔයා කියපු දේ ඒක. මං අදටත් ඒ වචන එක මැරෙනවා. අම්මගේ ආදරය නැතුවන මට ආදරය ඕන කාලේ අවුරුදු පහක්ම ඔයා මට ඒ ආදරේ දුන්නා. මම මෝඩ නොවුනා නම් අදත් මම සතුටි. ඉස්සර හැමදාම හම්බෙන ටවුන් එකේ අවුරුදු තුනක් යනකල් නිකන්වත් දකින්න නොලැබෙන අඩුම තරමි මට සමා වෙන්නවත් කියන්න බැරි තැනටම අපි වෙන් වෙලා. ඒත් මන් දකිනවා මගේ හොඳම යාළුවා එක්ක ඔයා සතුටින් ඉන්නවා. ඒ ඇති මගේ පාරක් මැරිලා ඉන්න රත්තර දෙව්සිතු. ඒක මගේ වැරදි තීරණේ ප්‍රතිඵලයක්.

ප්‍රේමයේ නගර දෙක එක නගරයක් වූ මොහොතේ එකම හදවත් වලට කොටු වෙලා හදවතින් බැඳුණු එම ප්‍රේමය ජීවිත කාලයටම එකක මඟක යන්න බැඳිලා ඒ සුන්දර හදවතේ උපන් දිනය අද ඉතින් පතන්නම් දූවරු දෙන්නත් එක්ක සුබ උපන් දිනයක් මගේ රංකඳ මාතලෙන් කලණී.

ඇස් කඳුලින් පුරවා රුවලය මතරඳවා කුණාටුවකට සිතහරවා ලං නොවන්නට නොහැකි තරමට දුරස් කෙරුවා. හමුවන්නට පෙරමග බලා සිටි මොහොතක සිනහවකින් මුව සරසා ඉදිරියට මැද්දුනා. සමනලියා ඉන්දිකා සඳලංකාවෙන්.

0: හතයි විනාඩි 44යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්, දැන් මම තන්න. ප්‍රයිම් ගෲප්, 13:22.

0: හැපි එක අහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් FM 95.8 Net FM Divaina Pura
1: Mandaram Re with Taranga Adraniya Taranga කවදාවත් එයා කිසිම දෙයකට පොරොන්දු දීලා නැහැ. පෙම්වතෙක් කාලෙවත් නැහැ. අවුරුදු 11ක් තිස්සේ පොරොන්දු නොවි ගොඩක් පොරොන්දු රකින කෙනෙක් එයා. ඒ තරම් ලස්සන ආදරයක් මන් දන්නේ. වාසනාවන්ති හොයාගෙනවත් තරංග නේද? ඇහැලියකට තරංග. හැමෝටම හම්බෙන්න ඕනේ ඔය වගේ ආදරයක්. ඔව්. හැමෝටම හම්බෙන්න ඕනේ පොරොන්දු නොවි පොරොන්දු රකින ආදරයක්.

දුම්න දෙන මගේ ආදරේ නම් හැමදාමත් අනිකාගේ ණය වෙනුවෙන් මහන්සි වෙලා හම්බ කරලා ණය ගෙවන ආදරයක් අවුරුදු 25ක් තිස්සේ ගලප ගන්න කොච්චර හැදුවත් කවදාවත්ම ගලප ගන්න බැරි මේ අවුරුදු ඉවර වෙද්දිවත් මේ ආදරේ ඉවරයක් වෙන්න ඕනි කියලා හිතෙන විඩාපර සෙනෙහසක් මන් දන්නා ඔබ කවුද කියලා ඒත් ඔබ හරි ගොඩාක් ඉවසලා මේ විශ්වය කොහේ හරි තැනකින් ඔබට නිදහස් මාවතක් වෙලා

දැනුණා නම් ආදරය කවදාවත් නොලැබෙන බව දුරින්ම ඉන්න තිබුණා. ඒත් දන්නවදයි බලාගෙන හිටිය කියලා එක්කෝන නෑ. මං ඔබෙන් අහන්නම් මැරෙන බව දන්න දැනම ඇයි ඔබ හුස්ම ගන්නේ? ඒ වගේ දෙයක් ආදරේ කියන්නේ මීට තනිතරුවා.

ඉස්සරති බාදරය ටිකටි අඩු ඇද්දි බපෝ විච්චිලායනවා. ඇමතුම් අඩු ඇද්දි ආදරෙන්න ලැබෙද්දි ජීවත් වෙන හුස්ම රිදෙන්න පටන් ගන්නවා. ඒ මොනවනත් මං ආදරයක් කියෝ ලය.

ලස්සන මන්දාරම් රැක් වේවා. ආදරණීය තරංගක්කා, දෙදා වසරේ වැසි දවස අහසම දෙදරායන තරම් අකුණු ගැසුණු මොරසූරණ වැස්සක් අපි දෙන්න එක කුඩයක් යට. මට වයස 21යි. ලෝකෙ මාදරෙන් පිරී තිබු කාලය මෝනිකන් හදන පන්තියකට ඇය කැටුව යන අතරමඟ වැස්ස. අපි සම්පූර්ණයෙන්නේ වැස තෙමුවා. කුඩිය තිබුණත් ආදරයට වහින වැස්ස කවදද නතරුනේ? අකුණු හඬට බියවී අය මගේ පපුවට තුරුළු වූ ඒ මොහොත අදත් හදවතේ උණුසුමක් වෙලා. කාලය ගෙවිලා ගියා. දැන් ඇය වෙන කැදැල්ලක, මාත් වෙනම ජීවිතයක. ඒත් ඒ වැහි බිඳු අතරින් මගේ පපුවට හිස තබා උණුහුම සෙවූ ඇගේ සුවඳ අදත් මතකයේ තෙමෙනවා. සමහර ආදර කතා අයිති නොවුනත් ජීවිතේ ලස්සනම මතකයන් වෙලා සදාකාලිකවම රැඳෙනවා. ලේ රංගනා

කල්පයක් ගතුවද කල්ලිකුත් නොවෙන මතකයන් නැත. කල්පයක් ගතුවද කල්ලිකුත් වූ මතකයන් නැත. අපරිමිත වූ සැනසුම ලද පිරිමි පපුවක උණුහුම තන්නේකම කියන්නෙම ඒ හිමි වී අහිමි වූ මතකය කුට්ටි කර සීරුවට අසුරා තබන මතක ගබඩාවට. කුමාරි පෙරේරා.

මෙච්චරම හිත පිරෙන කොහොම රිංගුවද මගේ හිත ඇතුළට? ඇත්තමයි ඔය මෝන මැවෙනවා හැම නිතරම හීනුන ගැසිලා හැරෙනවා මහරයට. පතනවා සංසාරේ ඔබව ආය හමුවන්න, මෙච්චරම පිච්චෙන්න, දැවි දැවි මාළුවෙන්න. කියපන් දෙයියෝ මට කොහොම රිංගුවද මගේ හිත ඇතුළට, මෙච්චරම පිච්චෙන්න, දැවි දැවි මාළුවෙන්න. කියපන් දෙයියෝ මට කොහොම රිංගුවද මගේ හිත ඇතුළට. මාදිපොලින් තරංග හර්ෂණී. ඇත්තමයි තරංගා, දුටුදා ඉඳන්ම මතකයෙන් දුරට නොගිය ගෞගානක් දුරින් වුණත් මතකය ළඟම ඉඳන් තනි රැක්ක ආදර දෙවුලි පුදසුන මත පූජා කළ එකම මල පූජනීය හදමල. ඌ නමින්ම අදත් හෙටත් නොවෙනස්ම රැඳුනේ අන්හදක නවාතැන් නොගත් නිසා. මට හරිම පුදුමයක් ඒ ආදරේ. සදාතනිකව ඒ හිතේ ලැගුම් ගන්න මං හීන දකිනවා. නිර්නාමිකයි නැවතුම බලාකුළු ආදරවන්ති ළඟ පිටු අංක 164 ඕනේ නැති පිටු. මේ මොකද පිස්සුද? කවදාවත් ආදරේ කරලා නැතුව ප්‍රේමණීය මතක හොයන්නේ? නෑ නෑ, එකක් තියෙනවා. මොකක්? මොකද ඒ ඔය රාකේ දෙවෙනි තට්ටුවේ බලන්නකෝ. ආ, ඔය පොතේ 164 වෙනි පිටුවේ තියෙනවා ඒක. විශ්වයට අවැසිම මොහොතක ඔවුන් හමු විය. ඇය ඔහු දුටු නමුත් ඔහු ඇය දුටුවේ නැත. එහෙත් අදටත් ඇගේ හදවත එදා මෙන් 220ක් ගැහෙන්නේ ඒ ඇයගේ එකම ප්‍රේමණීය මතකය බව කියා පාමින්න්‍යා. බලාකුළු ආදරවන්ති, විශ්වයට අවැසි මොහොතක ඔවුන් හමු විය. ඇය ඔහු දුටු නමුත් ඔහු ඇය දුටුවේ නැත. ඒත් අදටත් ඇගේ හදවත එදා මෙන් 220ක් ගැහෙන්නේ ඒ අයගේ එකම ප්‍රේමණීය මතකය බව කියා පාමින්න්‍යා.

මගේ ලස්සනම මතක හැදුවේ මගේ තාත්තා. ඒ ලස්සන කාලේ ඒ මතක අදටත් මාව සනසන්නේ මගේ තාත්තගේ මතක. යටියන්තොටින් සුදර්ශනී.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: සුබ මන්දාරම් රාත්‍රියක්. ඒ මතකික සතුරු වෙනවාද මහ ගොඩක් අඩන්නද මන් දන්නෑ. අමිහිරි මතකත් නැතුව නෙවෙයි, හට්ටම දුක්විඳ අතීතයක් තියෙනවා. ඒත් ඒ අතීතයට සමුදෙන්න අවසරයි. මට දුකයි මගේ වගේ මගේ රත්තරන් මහත්තයාගේ තරුණ කාලයට සතුටක් නොලැබීම ගැන. අතීතයේ පාඩම් ගොඩක් කියලා දුන්නා, දරාගෙන ඉන්න විතරයි පුළුවන් වුණේ. බණ්ඩාරවෙලින් සාගරී ආදරය ගැන මහ පුදුමාකාර කතාවක් කියලා දෙනවා. සදාතනික වසීමකට නේද ප්‍රේමය කියන්නේ. තරංගක්කේ මගේ එයා වෙන කෙනෙක් එක්ක යන්නම ගියා. මං මාස පහක් බලන් හිටියා. ඔව් එතයා ගියා. කමක් නෑ, හිත හදාගන්න උත්සාහ කරන්න. හිතවදී එක සිල්ලර උත්තරයක්. කාලය කියන්නේ හොඳම බෙහෙත. ඉඳ දීලා බලන් ඉන්න. මැරෙන්න මෙතන වෙලාවටත් අල්ල ගන්න. කවුරුරි හොඳ යාළුවෙක් ඉන්නවා නම්. ඒ චැප්ටර් එක ඉවර වුණාට පස්සේ ওই ප්‍රේමයේ ඕලාරික ගතිය අඩු වෙලා යයි. අවංක ආදරයක් ලැබෙන්න පෙර කරපු පිං තියෙන්න ඕනේ තරංගා. වේදනාවන් නොගැලපීම හැම දෙයක්ම සංසාරේ ගැඹුරු අපිට මෙනෙහි කරනවා. රාගමින් රසී තමයි එහෙම කියන්නේ. කොච්චර ඔබේ හිත් ආදරය ගැන කියන්න මාව හොයාගෙන ඇවිල්ලද? 0815 95 95 95 කොහොමද දෙයනේ එක්කෙනෙක් හරි මා ගහලල යන්නේ? අගුලලෑ ආදරයට වඩා මාව අතහැරි ආදරයට වඩා මම අල්ලාගත් මාව අල්ලාගත් ආදරය මා නිවනව තරංගා. අදටත් දරුවත් එක්ක අපි නිවෙනවා. එහෙම කියන්නේ ජීවා.

ආදරණීය තරංගා, ආදරේ ඔය කියන තරම්ම සුන්දර නම් අර ළඟදී අපි අතරින් සමුගත් අර දෙමෝපියෝ, මම නම් මගේ අම්මා අප්පච්චිට ආදරේ නිමක් නැති තරම්. ඒ සෙනෙහස ඒක ආදරේද? මේ ගමෙන් දිලුෂා හැමහන. දිලුෂා නානාත් කය නානාත් සංඥා හැමෝම එක වගේ නෑ. ආදරණීය සූර්ය තරංගා, ආදරය ගැන කියන දේවල් නෑ කියන්න බෑනේ. අම්මගේ ලේකිරි වලින් පටන්ගෙන ඊට පස්සේ අම්මා දිහාවට හැරුණු ආදරය, එතනින් හැට තව ගොඩාක් දුර ගිහිල්ලා මං මුලා වෙලා, පාරවල් වෙනස් වෙලා, එහෙම එහෙම ජීවිතේ කොච්චර ඈතට ගලාගෙන යනවද? ඒක තමයි සබදාම සංජීව. වලා කුලක ලියා තබමි සපත වූ ප්‍රේමයක්, හීන් වැහි පොදක ලියා තබමි අනෝරා ප්‍රේමයක් ඔබ නමින් උපන්. වසන්තයක් ළඟ ලියා සැනසෙමි හිමිය හිමි ප්‍රේමයක්, ඉඳින් සැනසෙමු මිහිදන් නොවී අතීතයක රැඳුණු රාමා සීතාමෙන් ප්‍රේමයක්, රාධා ක්‍රිෂ්ණාමෙන් ප්‍රේමයක් නොවේ අපි, එහෙත් මේද ප්‍රේමයයි.

දරියා අවසන් හමුවේදි මොනවා කියන්නම් කියන්නම්ද මං යන්න කියන්න දෙන්න කියන්නද වචන දෙකම හිතේ තියෙන බර නිසා ඒ වචන තොල් මත මිදුණා ප්‍රියාදරිය අවසන් හමුව කල් දාමුද හෙටට හෙටත් නොපෙනෙන දවසක් වුණත් ඕ හෙටත් නොපැමිණෙන දවසක් වුණත් කමක් නැහැ අද මේ මොහොත දික්කුණත් මදිද ඔබ හොම ඔත්තනම ඉන්න දේදවලාකුළු මල්ල එක්ක තනිවෙන්න හිරු බහින කල් හඳ උදා වෙනකල් කාලය නැවතුනත් කමක් නෑ උරහිසිරිය අපදවම ඉන්නම්මා ඔයාගේ සසුන් මගේ කම්මලේ ගෑවෙන තරමට ලක්වෙලා ආහන්සිනං යලවෙන්න මගේ හදවත ඔබේ හිස්සටම තියන් පුළුන් රොදක් වගේ ඉන්න ඉතිං ප්‍රියාදරයා අවසන් හමුව කාදාම නේද හෙටට හෙට කිසිදා නොයන දවසක් වනත් අද ඉවර නොකර ඉන්න ආදරයක් අපිට තිබ්බ නේද කල්පනා කරලා බලන්න ජනනි භවන්තිකා

0: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවන කළේ කමල් බන්දුල මහත්ට කියලා. ඉතේ ගියා. මම මාස හයකට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියලා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
1: කතා කරන්න 0777 300 940.

นารำแร่ with Taranga มันดารำแร่มันดารำแร่

මේ මෙහිරි සංගීත නාදයක ඔබේ මතකයට එන්නේ මොන ගීතයද කියලා හවත් බොහෝ දෙනෙකුට මතක් වෙයි. නැතිනම් Facebook පිටුවට ගියොත් මේ ගීතය මොකක්ද කියලා හරියටම දැනගයි. ප්‍රචාරය වෙන කලින් හිමව වරණ ගැන මතක් කරන්නම්. ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේවයන් එතුමන්ගේ අපරිමිත ගීතයේ සුන්දරත්වය හැඩතල මවන වෙනස්ම මිහිරිම සින්දු හැන්දෑව තමයි හිමවරණ කියලා කියන්නේ. මේ මාසේ 13 වෙනි සෙනසුරාදා මේ අත්ලඟ සෙනසුරාදා රෑ 7ට සිනමන් ලේක් සයිඩ් හෝටලේදී පැවැත්වෙනවා හිමවරණ. සංක දිනෙත් සාශිකා නිසංසල, සුනිර සුමංග, නොන්දිකා සේනාරත්න සමග අමීෂ මිනල් ගායන. හිමවරණ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමයේ ලයාදර සංවිධානය ටිකට්ස් මයි ටිකට්ස් ටොටල්ගේ වෙතින් මේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් වෙන් කරවා ගන්න. සීමිත ප්‍රවේශපත්‍ර අතරින් යන්න මයි ටිකට්ස් ටොටල්ගේ වෙත. දැන් ඇස් පියා ගන්න.

ආදරය කියන්නේ හැම දෙයක්ම ගැළපෙන කෙනෙක් හොයාගැනීම නෙවෙයි. ආදරය කියන්නේ නොගැළපෙන තැන් අතර එකිනෙකා තේරුම් ගනිමින් අත නොහැර ගමන් කිරීම. 100% ගැළපෙන හදවත් මේ ලෝකේ නැහැ. තියෙන්නේ අඩුපාඩු අතර ආදරය තෝරගන්න මිනිසු විතරයි. එනිසා පරිපූර්ණ කෙනෙක් හොයන්න එපා. ඔබේ ජීවිතේ ගැළපෙන උපරිමය හදන කෙනෙක් එක්ක ගමනක් යන්න. මොකද ආදරය කියන්නේ පරිපූර්ණත්වය නොවේ, පරිත්‍යාගයෙන් හදවත් දෙකක් එකට තබා ගැනීම. ડોક્ટર દિનેશ මගෙලව සුදු පැහැයෙන් හැඩ කළ සුදු කමිස වැසියාට ලියමින් ඔබ දන්නවාද? හිම මෙදෙන සීතලක වුවත් නුඹ එක බැල්මකින් මා අවුලවාලිය හැකි බව. නුඹ නිතර දෙවේලේ ගතලන ශ්වේත වර්ණයට මා කෙතරම් පෙම් කරනවාද කිවහොත්, යාවත් කාලීන වූ මගේ දිවිහි අලුපාට දින අලුපාට මිනිසුන් අලුපාට හැඟීම් මේ කිසිවෙකුත් නැත. නන්දයත් මා අලුපාට තුලින් සුදු පැහැය උරාගත් නිසා වෙනි. ලා පැහැති වර්ණයන් තුළ ඉඳහිටක නුඹද ගලපන තද වර්ණයන් සැබවින්ම නුඹෙන් මතුවන, නමුත් සංගවන නොයෙක් රසමවන හැඟීම් පොදියට සමයි. නිතර නිතර නුඹ මා පාකර එවන මන්දස්මිතය අතරමං බලා හිඳින මා ඒ දෙස නැවත එත්තුලින්ම නුඹ වෙතටම මඟ කියන ප්‍රේමණීය මිනිසෙක් මෙලොව වෙන කොහේද? එහු නුඹ නැති ලොවක නිල්හසක වුවද නැවුම් රටා මවන ශ්වේත බලාවන් පෙනේවිද මට? ඉතිං ආදරේ සියුම් රසයන් මවා සෞම්‍ය මතකයන් ගොන්නක් මැවූ නුඹට ආදරේ කියල යනවා මිස වෙන කුමක් ලියා තබන්නද? නෝරා තිනුවියල් නෙතු අනුත්තරා. නුඹ නැති ලොවක නිල් ආසක වුවද නැවුම් රටා මවන ශ්වේත බලාවන් පෙනේවිද මට? නුඹ වෙතටම ඇස් පාවී යන ප්‍රේමණීය මිනිසා නුඹ නොවේද මට?

0: Mandaram leatai vinadi hatali satai.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
8: සංක දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
8: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
9: හොඳම දේ අඩුම බිලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් අසකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්

0: Mandaram Rare with Taranga. Mandaram Rare. Mandaram Rare.
1: So Mandaram Rare Taranga. ආදරේ මතකයන් දැනීම සාපේක්ෂයි කියලා හිතෙන්නේ. කෙනෙක්ට එක අරුණට පිබිදුණු මලක් වගේ දකිනකොට කෙනෙක්ට එක කාෂ්ටක ඔරැල්ලක් වෙන්නත් පුළුවන්. තව ඇට ශීතල පිණි නලල චුම්බනයක් වෙද්දි කෙනෙක්ට චන්දමාරුතයක් වගේ වෙන්නත් පුළුවන්. ඒ වගේමයි කෙනෙක්ට ඒ මතක පිරිත් ස්වර වගේ ඇහෙද්දි අයට වදකාර හීනයක් වෙන්නත් පුළුවන්. ආදර මතක දැනීම ඒ වගේ නෙවෙයිද තරංග? ඔව් නාලක, ඔබ හරි. දැන් යන්න යක්කල ඉශානි වෙතට. යන්න කියද්දි ළඟටම වෙලා නුඹ දුන්න රිදුම් තාමත් කියාගන්න කිසිත් කියාගත නොහැකි සුසුම්වල් තත්පරයට කොයි තරම් කඳුළු මල් වැටෙනවද මේ ඇස් වලින්. ලෝකෙටම රහසින් කියන්නද පණ? ආයෙ මත එන්න එපා මගේ ලෝකෙට. යක්කලින් ඉශානි, හිතේ තියෙන දුක බෙදාගන්න කෙනෙක් නැති වුණාම මිනිස්සු තනියම ඉන්නවා දුක දරාගෙන. ලාලලි, ඒ ඇති. එහෙම පුළුවන් නම් මේ ලෝකෙ හයියම හිත තියන්නේ ඔයා ළඟ. ඒත් මට ඔබේ නම ගැන පුදුමයි. ලාලලි, මේ ඇත්ත නමක් වෙන්න පුළුවන්ද?

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම තරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ සඳුදා නෙතෆම් ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. අද මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි ආරාධනා කරමු ධර්මදේශනාව ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදාහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය කලිගමුවේ ඥානදීපපේ හාමුදුරුවන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳුදා නිත් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනාම ධර්ම ශ්‍රවණීට සූදානම් වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ මාදොල ඕපනායක ලිපිණේ පදිංචි B.M. ජයසේන මහතා දූ දරුවන් ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින්. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරන. පින්වතුනි, වෙසක් පුන් පොහොය අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සිහිපත් කරමින් අපි වෙසක් පෝයක් බොහොම ගෞරවයෙන් භක්තියෙන් අපි ඒ වෙනුවෙන් කටයුතු කර සමහරු සිල් ගන්නවා, සමහරු නොයේ කාමිස පූජාවලේ දෙනවා, සමහරු ප්‍රතිපක්ති පූජාවලේ දෙනවා. අපි ඉස්සල්ලා බලමු දැන් අපේ උපන්දිනේ. ඔබෙන් උපන්දිනේ ඇහුවොත් ඔබට දිනයක් තියෙනව නේද? දැන් මගේ උපන්දිනේ පෙබරවාරි 20. ඔබටත් දිනයක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ උපන්දිනේ නිකන් එහාට මෙහාට යනවනේ නේද? මැයි මාසේ පළවෙනිදා වෙනවා, ඊළඟ අවුරුද්දේ 10 වෙනවා, ඊළඟ අවුරුද්දේ මැයි 20 වෙනවා. ඇයි මේ? කාටද වැරදිලා තියෙන්නේ? පින්වතුනි, අපිට තමයි වැරදිලා තියෙන්නේ. ඒ කාලේ භාවිතා කරේ චන්ද්‍ර මාස ක්‍රමය. දින 28කට සැරයක් චන්ද්‍ර උදාව සිද්ධ වෙනවා. හඳ පායන එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක හරියට දවස් 28න් 28ට ඒ චන්ද්‍ර මාස ක්‍රමයේ හඳ පායනවා. ඊටත් කලින් භාවිතා වෙලා තියෙනවා සූර්ය වර්ෂ ක්‍රමය. ඒ සූර්ය වර්ෂ වෙනකත් ක්‍රමවලට තමයි සූර්යා මීන රාශිය මේෂ රාශියට යනවා කියලා සූර්ය උදාවත් එක්ක අපි ඔය අලුත් අවුරුදු චාරිත්‍රාත් එක්ක මේ සූර්ය වර්ෂ ක්‍රමයක් ගැන කතා කරා. එතකොට මේ සූර්ය වර්ෂයෙන් පස්සේ එළඹෙන මැයි මාසයේ දින පුන් පොහෝ දවස අපේ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙන්නේ වෙසක් පුන් පොහෝ දවසේ. උන්වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ වෙසක් පුන් පොහෝ දවසේමයි. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පාන්නේ වෙසක් පුන් පොහෝ දවසේමයි. එතකොට මැයි මාසයේ දෙන වෙසක් පුන් පොහොය ඒ පොය චන්ද්‍ර මාස ක්‍රමයට ගත්තොත් ඒ හඳ පායන දවස හිමම තමයි. හැබැයි අද අපි භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ කැලැන්ඩරයක්. එතකොට මේ කැලැන්ඩරේ බලන්න දින පිළිවෙලක් තියෙනවද කියලා. දින 31 මාස තියෙනවා, 30 මාස තියෙනවා, 28 මාස තියෙනවා, පෙබරවාරි ආයේ අවුරුදු 4කට ඉතර සැරයක් වෙනවා, අධික අවුරුද්දක් කියලා 29 මාසයක් වෙනවා. එතකොට අපි ඒ විදිහට තමයි අද අපේ මාසය යන්නේ. දැන් බලන්න අපි ඔය අම්මට වඳින ගාථාව ගත්තත් දසමාසියුරේ කත්වා කියලා. හැබැයි අද මේ කැලැන්ඩරයට අනුව ගත්තොත් මාස 9න්නේ දරූපදී. චන්ද්‍ර මාස ක්‍රමයට ගත්තොත් හරි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උපත සම්මා සම්බුද්ධත්වයේ පිරිනිවන් පෑම කියන්නේ එකම චන්ද්‍ර මාස ක්‍රමයට ගත්තොත් පුන් පොහෝ දවසක ඉදිච්ච දවසක්. ඒ නිසා අද අපි මේ භාවිතා කරන කැලැන්ඩරයත් එක තමයි අපිට එහාට මෙහාට ගිහින් තියෙන. ඇත්තටම ගත්තොත් අපේ උපන්දින තමයි එහි මෙහි ඇවිදින්. දැන් අපි පෝය කියලා ගොඩක් පුන් පොහොයවල් ගන්නවා. ඒ පෝයවල් අතර වැදගත්ම පෝයවල් දෙකක් තියෙනවා. වෙසක් පෝයයි, ඇසල පෝයයි. අනිත් පෝයවල් වැදගත් වෙන්නේ සමහර පෝයවල් අපිට. දැන් පොසොන් කියන්නේ, පොසොන් පෝයේ වැදගත්කම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. ඉතින් ඒක වැදගත් අපිටනේ. උන්වහන්සේ ලංකාවට වැඩම කළා, ලංකා සම්බුද්ධ ශාසනය ආරම්භ කරන්න මුල් වුණා. ඒක ලංකාවේ අපිට වැදගත්. මේ තුන් ලෝකෙම දෙවියන් බ්‍රහ්මයන් එකතු වෙලා විශේෂයෙන් මනුලව දිහා බලමින් සාදුකාර දෙමින් මනුලව කරන විශේෂ පින්කම් වලට දෙවියනුත් බ්‍රහ්මයන්ුත් එකටම එකතු වෙන පෝයවල් දෙක තමයි වෙසක් පෝයයි ඇසල පෝයයි. වෙසක් පුන් පොහොය දෙව් බඹුන් අදටත් ඉන්න මාර්ගපල්ලපු දෙවිවරු බ්‍රහ්මයා ඒ අයගේ කාලය අනුව ගනිද්දී දැන් මේ කාල ගණනය කරන ක්‍රමය ගත්තහම චාතුම් මහරජික දිව්‍ය තලයේ මනුස්ස ලෝකෙට ආසන්නෙම තියෙන දිව්‍ය තලයේ කියන ආසන්නෙ කියන්නේ ධර්මයේ සඳහන් වෙන යුදුන් 42000.
යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. ඒකට හිතාගන්න. ඒ චාතුම් මහරාජික කියන දිව්‍ය තලයේ මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එහෙට එක දවසක් කියන. එතකොට අපිට මෙහි අවුරුදු 50ක් ගෙවෙනවා කියන්නේ චාතුම් මහරාජික දෙවියන්ට දිව්‍ය කාලෙ එක දවසක් හැටියට ගණන් ගන්න. ඊළඟට තවුතිසා දෙව්ලෝ, සක්‍ර දෙවියන් වැඩ ඉන්න තවුතිසා දෙව්ලෝ. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහෙට එක දවසයි කියන. එහෙමයි ගණන් ගන්නේ. ඊළඟට යාම දිව්‍ය ලෝකේ මේ මනුස්ස ලෝකෙන් අවුරුදු 200ක් එහෙට එක දවසයි. තුසිත දිව්‍ය ලෝකේ බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ තුසිත දෙවිලු පාරමී පුරපු අය. මනුස්ස ලෝකේ අවුරුදු 400ක් එහෙට එක දවසයි. ඊළඟට නිම්මාන රති දෙවිලෝ මනුස්ස ලෝකේ අවුරුදු 800ක් එහෙට එක දවසයි. පරනිම්මිත වසවර්ති සදෙවිලව ඉහළින්ම තියෙන දිව්‍ය තලේ මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් එහෙට එක දවසයි. බ්‍රහ්ම ලෝක වලට යනකොට ඔయితත් එහා. එතකොට නිකන් ওই දිව්‍ය ලෝකේ කාලෙම නිකන් හිතන්. මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් එක දවසයි කියන්නේ දැන් මේ වෙසක් පොය. එහාට මෙහාට දාගත්තා. අපි මොකක් හරි කිය මේ වෙසක් එක. එතකොට මේ වෙසක් පොය බුදුහාමුදුරු පිරිනිවන් පාල අවුරුදු 2570. පිරිනිවන් පාල මතක තියාගන්න. දැන් අපි නම් බොහෝ වෙලාවට අපේ උපන්දිනයක් නේ සමරන්නේ නේ. උපන්දිනේ කිසිම දේශනාවක නෑ මහණෙනි අද මගේ උපන්දිනි විශේෂ පින්කමක් ලෑස්ති කරා කියලා. ඒ කාලේ හිටියනි සිටුවරු එහෙම නෑ අනාථපිණ්ඩික සිටුතුමා විසාකාව එකතු වෙලා බුදුහාමුදුරන්ගේ උපන්දිනේ සමරන්න ජේතවනේ පින්කම් උපන්දින උත්සවයක් කොහෙවත් නෑ එහෙම. ඊටත් වඩා උතුම්ම දේනේ ලෝතුරා බුද්ධත්වේ උන්වහන්සේ සසරේ ඒතා කැපකිරීම කරගෙන ආවේ බුදු වෙන්නනේ. එතකොට උන්වහන්සේ බුදු වෙලා වැඩ සිටිද්දිවත් බුදු වීමේ දසවෙනි සංවත්සරේ එහෙම කොහෙවත් නැහැ සැමරුවා කියලා. බුදු වෙලා අවුරුදු 15ක් වෙන සංවත්සරේ ජේතවනි උත්කර්ෂයෙන් සැමරුවා. එහෙම කොහෙවත් නැහැ. එහෙනම් උන්වහන්සේගේ බුදු වීමවත් ඒ කාලේ වෙනම උත්සව හැටියට විශේෂ පින්කම් හැටියට සමරලා එහෙමත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහරහතන් වහන්සේලා සාසනික කටයුතු වලදී අදට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල හරියටම මාසයයි. අදට බුදුහාඳුරෝ පිරිනිවන් පාල හරියටම මාස 3යි. මාස 3ක් ගියන තැන තමයි පළවෙනි ධර්ම සංගායනාව යොදාගත්තේ. අනේ අදට බුදුහාඳුරෝ පිරිනිවන් පාල අවුරුද්දයි 2යි. ඔය විදිහ ගණනය කිරීමක් කරා. අන්නේ ගණනය කිරීම තමයි බුද්ධ වර්ෂය හැටියට පසු කාලීනව භාවිතාවට ගත්. එතකොට බුදුහාඳුරෝ පිරිනිවන් පාල අවුරුදු 100ක් ගිය තැන දෙවනි ධර්ම සංගායනාව යොදාගත්. එතකොට අපි මේ ඉන්නේ බුදුහාඳුරෝ පිරිනිවන් පාල අවුරුදු 2570. උන්වහන්සේගේ උපත බලන්න ඕන තව අවුරුදු 80ක් එකතු කරන්න. එතකොට පින්වතුනි දැන් දෙව් බඹුන් සියලු දෙනාටම බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ මනුස්ස ලෝකේ අපිට විතරක් නෙමෙයි. සත්තා දේව මනුස්සාන් දෙව් මිනිසුන් තමයි ශාස්ත්‍රවරයෙක් හැටියට බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඇයි බුදුහාඳුරෝ දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ නැත්තේ? ඔබට එන ප්‍රශ්නනේ මම මේ කියන්නේ. බොහෝ දෙනෙක් අහනවා ඇයි බුදුවරු දෙව්ලෝ පහළ වෙන්නේ නැත්? පින්වතුනි බුදු කෙනෙක් පහළ වෙන්නේ තුන් ලෝකාග්‍ර මනුස්ස දිව්‍ය බ්‍රහ්ම තුන් ලෝකයාට. දැන් බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකේ පහළ වුණා නම් අපි ගිහිල්ලා බණ අහලා ඉන්නද? ඈ අපිට ඒක බෑ. හැබැයි මනුලව බුදු කෙනෙක් පහළ වෙද්දී බුදුහාමුදුරුවෝ දහම් දෙසන්න හිතනකොටම දෙවියන් අහසෙ පිරිලා ඉතිරිලා යනවා. ආයි විශේෂ ආරාධනාවක් ඕනේ. දැන් අපි මේ කරන දේව ආරාධනාව ඒක අපේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායෙන් එන එක. දැන් මේ බණ පටන් ගන්නකොට මම ආරාධනාවක් කරේ සමන්තා චක්කවාලේසු. ඒ ආරාධනාව පටන් ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා එදා පොසොන් පුන් පොහෝ දවසේ ඉස්සරලාම දේවානම්පියතිස්ස රජුරු ඇතුළු පිරිසට චුල්ලහති පදෝපම සූත්‍රයෙන් බණ කීවා. රජුරු ඇතුළු පිරිස බණ අහලා තෙරුවන් සරණ ගියා. ආරාධනා කරා ස්වාමිනී ඔබ වහන්සේලා මේ ඉන්නේ මිස්සක පව්ව කැලේ නගරේ මාලිගා තියෙන අනුරාධපුරේ වඩිමු කීවා. ඒ වෙලේ කිව්වා රජතුමනි අද අපිට රාත්‍රී කාර්යයක් තියෙන. අපි හෙට එන්න. රජුරෝ යන්න කිව්වා. ඒ කාර්යය තමයි එදා රාත්‍රී ඒ රටේ ඉන්න දෙවියන්, අමනුෂ්‍යයන්, යක්ෂයන් නොපෙනෙන බලවේග සියල්ල ධර්මයේ ගැන පහදවන්න ඕන. නැත්නම් ධර්ම දේශනා කරන්න යද්දි නැති කරදර ඇති වෙන්න පුළුවන් ඒ අයගේ. එදා රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේ එතන හිටපු 이르දි බල සම්පන්නම කෙනා සුමන සාමණේරයා උන්වහන්සේට කතා කරලා කිව්වා ඔබ ඔය ගල මුදුනට නැගලා අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා 이르දියෙන් ගෝසාවක් පතුරවන්න කිව්වා මිස්සක පවුවට බණහන් එන්න කියලා නොපෙනෙන සියලු දෙනාට. උන්වහන්සේ ගල මුදුනට නැගලා ආරාධනාව කරා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස් මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා කියලා ඔය ආරාධනය කරා. අතුරු සිදුරු නැතුව මහ වනාන්තරේම නොපෙනෙන යක්ෂයෝ අමනුෂ්‍යෝ ප්‍රේතියෝ උක්ෂ දේවතාවරු පර්වත විමාන කරගත් දෙවිවරු ඒ භූමියට අරක්ගත්ත දෙවියන් වගේම ඉහළ දිව්‍ය තලවල දෙවියනොත් අහසෙ පිරුණු. මෙහිදු හාමුදුරු ලංකාවට වැඩම කළ දේශනා කරපු දෙවනි දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍ර. ඒ දෙව් බමුන්ට නොපෙනෙන අයට එදා රාත්‍රී සමචිත්ත පරියාය සූත්‍රෙන් දහම් දෙසුවා. ඒකයි අදත් කියන්නේ ආරාධනා ගල කියලා. ඒ ගල මුදුනේ ඉඳන් තමයි ඒ අදිෂ්ඨානය කළා ওই ගාථාවෙන් ආරාධනා කරේ. ඉතින් අපි අපේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායක් එක්කනේ අපේ ක්‍රමයන්. ඒ නිසා බුදුහාමුදුරෝ කොහෙවත් බණ කියනකොට සමන්තා චක්කවාලේසු කියලා දෙවියන්ට ආරාධනා කළ බණ කියලා නැහැ. හැබැයි අපි ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා අපේ රටේ අර මිහිඳු හාමුදුරන්ගෙන් පටන් ගත්ත මේ සම්ප්‍රදායත් එක්ක අපි බණ පටන් ගන්නකොට දෙවියන්ට අපි ආරාධනේ කරන. එහෙමයි ආරාධනේ එන්නේ. එතකොට බුදුහාමුදුරෝ දහම් දේශනකට ආයි ආරාධනා කරන්න ඕනේ. උන්වහන්සේ හිතන සැනින් දෙවියක් පිරිලා ඉතිරිලා යන. දැන් පුංචි රාහුල හාමුදුරුව ගැන තියෙනවා. රාහුල හාමුදුරුව පැවිදි වෙන්නේ අවුරුදු 7 දී. ඔබ දන්නවනේ. දායාදේ දෙන්න පියාණනි කියලා අතේ ලිලා යනකොට එක්කන් ගිහිලා සාරිපුත්තට කිව්ව සාරිපුත්ත මේ රාහුලව පැවිදි කරා. අවුරුදු 7. හැබැයි උන්වහන්සේ රහත් වෙන්නේ අවුරුදු 19 20 වගේ වයසේදී. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් උදෑසන ලෝකෙ දිහා බලනකොට දැක්කා අද රාහුලයන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම දැන් වැඩිලා. උන්වහන්සේව අරහත්වයට හික්මවන්න කාලයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ උදෑසන බුදුවැසින් මේක දැක්කා. බුදුරජාණන් වහන්සේ කුටියෙන් එළියට වැඩම කරනකොට රාහුල හාමුදුරු ගහක් යට නිසීදනේලාගෙන වැඩෙයි. රාහුල තථාගතයන් වහන්සේ සමග එන්න කියලා බුදුහාමුදුරු වැඩියා. පුංචි රාහුල හාමුදුරු අර නිසීදනේ පත්කඩි අතේ දාගෙන බුදුහාමුදුරන්ගේ පස්සෙන් යනවා. සැවැත් නුවර තියෙනවා යොදුනක් පමණ දුරින් අන්ධ වනේ කියලා වනාන්තරයක්. භික්ෂුන් වහන්සේලා බොහෝ කැලේ භාවනා කරගෙන ඉන්න විවේකයෙන් ඉන්න ඒ අන්ධ වනේට ගිහින් තියෙනවා. දැන් මිනිස්සු ඇස් දෙකෙන් දැකපු හැමෝම ජේතවනේ වේවා පාර තොටේ හිටපු අය වේවා දකින්නේ අන්න බුදුහාමුදුරු අන්ධ වනේ පැත්තට ගියා. රාහුල හාමුදුරුත් පිටිපස්සෙන් ගියා. ඔච්චරයි. හැබැයි පොළොවාසී දෙවියන්ගේ පටන් නකනිටා බඹලවටම දෙවියන් ප්‍රීතිගෝසා කරනවා. අද රාහුලයන් වහන්සේ අරහත්වයට පත් වෙනවා. අන්ධ වනේ බුදුහාමුදුරු දහම් දෙසනවා. අපිත්‍යම් බණහන් අපිත්‍යම් බණහන්. මුළු අන්ධ වනේම දෙවියන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා කියලා. අමුතු ආරාධනයක් ඕනේ. බුදුරජාණන් වහන්සේ එදා අන්දවනේදී තමයි රාහුල හාමුදුරුවන්ට රාහුලෝවාද සූත්‍රෙන් දහම් දෙසන්. ඒ දේශනාව අවසන් වෙනකොට රාහුල හාමුදුරුව රහත් වෙනවා බොහෝ දෙවිවරු මගපල් ලැබුවා කියලා සඳහන් වෙනවා. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම දේශනාව මොකද්ද? දම්සක් පැවතුම් සූත්‍රය. මනුස්ස ලෝකෙන් බණ ඇහුවේ 5 දෙනයි. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාමස්සජි. අහසේ දෙවියන් දසදහසක් ලෝක ධාතුවල දෙවියන් අහසේ පිරුණා කියනවා. දැන් මේසා විශාල අහසේ දෙවියන්ට ඉඩ නැතුව ඉන්දිකාටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීර මවාගත්තා කියන දේශනාව අවසන් වෙද්දී 18 කෝටියක් දෙවියන් මගපල් ලැබුණා. දම්සප් පැවතුම් සූත්‍ර අට කතාවේ සඳහන් වෙනවා 18 කෝටියක් දෙවියන් මගපල් ලැබුවා කියලා. මනුස්ස ලෝකේ කොණ්ණඤ්ඤහාඳුරෝ විතරක් සෝවාන් වෙනකොට දෙවියන් අතර 18 කෝටියක් මගපල් ලැබුවයි දයි දේශනාව අහලා. එතකොට හිතන්න දෙවියන්ගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතා දක්ෂතා. ඒ නිසානේ ධර්මයේ තියෙන ගැඹුරු පරම ගාම්භීරම ටිකත් බුදුහාමුදුරු දෙවියන්ට තමයි මුලින් දේශනා කරේ. අභිධර්ම දෙව්ලොවට වැඩම කරලා. ඒ නිසා බුදු කෙනෙක් මනුලව පහළ වෙලා දහම් දේශනකොට ආය අමුතු ආරාධනා ඕනේ. හැබැයි බුදුහාමුදුරන්ගේ දිනචරියාවේ රාත්‍රී 10 ඉඳන් පාන්දර 2 වෙනකම් මැදියම් යාමි වෙන් කරේ දෙවියන්ට. උන්වහන්සේගේ දිනචරියාවක් තිබුණා. බුදුහාඳුරු බුදු වෙලා පිරිනිවන් පානකන් උන්වහන්සේගේ දිනචරියාවේ බුදු කෙනෙක් සිංහසෙයියාවේ සැතපෙන්නේ පැය 2කටත් අඩු කාලයක් කියලා. පැයකුත් විනාඩි 40ක් 45ක් වගේ වෙලාවක් තමයි උන්වහන්සේ සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. ඒ කයට විවේකයක් අවශ්‍ය නිසා. හිමිදිරි උදෑසනින් අවදි වෙලා 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා කියලා. කාටද අද මං පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්ම අවබෝධය ලබන්නේ කියලා බුදුවැසින් ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවටම බුදුවැස විහිදුවලා බලනවා කියලා.
මනුස්සලෝකෙ බණ කිව්වත් අර ඇහැට පේන හතර පස් දෙනා නෙමෙයි දෙවියන් බ්‍රහ්මයන් පිරිලා ඉතිරිලා බණ අහන. එතකොට ඒ අය අතරිනුත් අද කවුද නිවන් දකින්නේ කියලා බලනවා. උන්වහන්සේ උදේ පාන්දර දකින්න එදා දවසේ මගපල් ලබන පිරිස. ඊළඟට හවස් වරුවේ 12 කෝටි ලක්ෂ වාරයක් අර විදිහට මහා කරුණා සමාපත්තියට සමවදින්. අද රාත්‍රියේ කාලේ දම්සභා මණ්ඩපයේදී කවුද නිවන් දකින්නේ? කවුද ධර්මය අවබෝධ කරන්නේ? කවුද විශේෂයෙන් බුදුහාඳුර හොයාගෙන ඉන්නේ? රාත්‍රී මැදියම් යාමේ දෙවියන් බ්‍රහ්මයන්ට වෙන් කරා. කවුද අද රාත්‍රී මැදියම් යාමේ බුදුහාමුදුර මුණ ගැහෙන්නේ ඉන දෙවිවරු බ්‍රහ්මයා? ඒ අය අතරින් කවුද නිවන් දකින්නේ? කල් තියාම් බුදුහාමුදුර බුදුවැසින් බලන. එතකොට අපිට පේනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ දවසේ පැය දෙකකටත් අඩු කාලයක් සිංහසෙයාවෙන් සැතපෙන දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් උන්වහන්සේ වැඩ හිටියේ. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල අපට මේ මනුස්ස ලෝකෙ ඉපදිලා අවුරුදු දැන් 2570ක් ගිය තැන මෙහෙම හරි බණ ටිකක් අහන්න ලැබෙනවා කියන්නේ ඒකත් අද පුදුමයක්. අද අපිට නිකන් ශාසනය දිහා බලනකොට නොයේක් දේවල් දකින්න අහන්න ලැබෙනවා. නිකන් අපි බැලුව බැලමට අයියෝ ශාසනය ඉවරයි, ඔක්කොම ඉවරයි, දැන් නම් ඉවරයි වගේ පේනවා. දැන් අපේ රටේ ඉතිහාසෙ ගත්තොත් ලංකාවේ ඉවරම වෙලා ගිය කාල තිබ්බා. රාජසිංහ රජුරෝ හින්දු ආගම වැළඳගෙන කෙළවරක ඉඳන් හාමුදුරු කපලා කොටලා මැරුවා. පොත්පත් හොය හොයා ගිනි තිබ්බා. එක භික්ෂුවක් සිවුරක් දාගත්ත ලංකාවේ හොයන්න බැරි වුණා කියලා. ඒ ඉතුරු වෙච්ච හාමුදුරු ටික කල්පනා කරා සිවුර දාගෙන හිටියෝ රජුරුවන්ගෙන් මැරුම් කන්න වෙනවා. සිවුරු ඇරලා අතේ පටි කෑල්ලක් කහපාට ගැට ගහගත්තා. පොට්ටික අරගෙන හැංගුවා. ඒවත් හොයලා ගිනි තියෙනවා. බන පොට්ටික අනාගත පරපුර වෙනුවෙන් රකින්න ඕනේ. සමහර දහම් පොත් ගෙනහිල්ලා වහලේ පරාලවලට තියලා බැඳා කියනවා. ගස් බෙනවලට තියලා මැටි ගහලා හැංගුවා කිය. ගල් ගුහාවල හැංගුවා කිය. අවුරුදු ගානක්. ඒ ඉතිහාසෙ තියෙනවා මිනිස්සු වෙසක් පෝයක මිනිස්සු ගමක එකතු වෙලා හොරෙන් සිල් ගන්න. රාජබටේ ආරංචි වෙලා ඒ ගමේ මිනිස්සු මරනවා. එහෙම කාලයක් තිබුණා අපේ රටේ. භික්ෂුවක් නෑ. ඔබ අහලාද ගණින්නාන්සේලාගේ යුගයක් බිහි වුණා කියලා? එක හාමුදුරු කෙනෙක් නෑ හොයන්න, සිවුරක් නෑ. අවසානි ආයි හොඳ රජෙක් පහළ වුණාට පස්සේ තනියෙන් සිවුරු පොරෝ ගත්තා. ඒතකොට මහණකම තියෙනවද? නෑ. දැන් කාලයක් කුඹුරු අතු පිටි කරගෙන ගිහිව ඉඳලා සිවුර ඉඳලා නෑ. හැබැයි පොට්ටිකාර හංගපු තැන් වලින් හොයලා හොයලා ගත්තා. දැන් මහණකම උපසම්පදා ඕනේ, පැවිද්ද ඕනේ හරි විදිහට. ඒ කාලේ පාරු හදාගෙන හාමුදුරු තරු දිහා බලාගෙන එක එක දිසාවල් බලලා පිටත් වුණා. උපසම්පදා වෙලා ආපහු ලංකාවේ ශාසනය පිහිටවන්න බලාගෙන ඒ ගිය පාරුවල කණ්ඩායම් ගණනාවක් මුහුදෙදි පාරු පෙරලිලා අපවත් වුණා. එහෙම ගිය අයගෙන් තමයි සියම කියන්නේ තායිලන්තේ එක ප්‍රදේශයක්. එහෙට ගිහිල්ලා උපසම්පදාව අරගෙන ආවා, පණ පිටින් ආවා. ඒ තමයි සියම් නිකාය පිහිටවගත්. තව කණ්ඩායමක් ගියාට පස්සේ ඒ අය ගිහිල්ලා හුලම් පැත්තත් එක්ක ගිහිල්ලා පාරුව ගොඩ ගැහුවේ ඔය බුරුමේ මියන්මාරේ තියෙනවා රාමාඤ්ඤ දේශේ කියලා. එහෙන් උපසම්පදා වෙලා ආවා උපසම්පදාව අරගෙන. එහෙන් තමයි රාමාඤ්ඤ නිකාය හදාගත්තේ. අමරපුර කියලා අදත් තියෙනවා. එහෙන් ගිහිලා උපසම්පදා වෙලා ආපු අයගෙන් තමයි අමරපුර නිකාය හැදුවේ. ඔය ගිය කණ්ඩායම් වල ගොඩාක් වතුරේම මුහුදෙම බෝට්ටු පෙරලිලා මැරුණා. එහෙම ඇවිල්ලා තමයි ආයි ටික ටික සාසනය හදලා ගත්තේ. ඊළඟට අපේ රටේ බැමිණි ඉතිහාසය ගැන නිකන් හිතුවොත් ඒ ඉතිහාස පොත් කියවපුවාම පුදුමයි. අද මෙහෙම සාසනය තියෙන එක ගැන මිනිස්සු කණ්ඩායම් හැදිලා මිනිමස් කාලා තියෙන, වැඩිපුරම මරාගෙන කාලා තියෙන කැලෑවල් වල භාවනා කරගෙන තනියෙන් හිටපු හාමුදුරුවෝ ඒ පොත්වල තියෙන කතා අහපුවාම මේ ලංකාවද කියලා හිතේ. එහෙම ඉතිහාසයක් අපේ රටේ තිබිලා තියෙන. ඔබ බලන්න අන්තර්ජාලයට ගිහිල්ලා රුවන්වැලි සෑය, අපි කවුරුත් උන් ලෝකේ වැඩිම ගෞරව කරන මහා සෑයනයත් රුවන්වැලි සෑය කියලා සර්ච් කරලා බලන්න. 1860 ගණන් වල මහා සෑය ආයි හොයාගන්නකොට පස් කන්දක්. එතකොට දැන් මේ අවුරුදු 100කට වගේ හා තමයි ආයි හොයාගත්තේ. මුළු අනුරාධපුරේම අවුරුදු 450ක් විතර පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කාලවල කැලෑවකින් වැහිලා ගියා. කාලිංග මාග චන්ද්‍රබානු 24,000ක සේනාවක් අරගෙන ගිහිල්ලා අනුරාධපුරේ බෞද්ධ හොය හොය අතපය කැපුවා කිය. හාමුදුරු මැරුවා. මිනිස්සු මුළු අනුරාධපුරේ අතහැරියා. පොළොන්නරුව අතහැරියා. මහා සෑයවල් අටමස්ථාන පොළොන්නරුව මහ කැලේක වැහිලා ගියා. මිනිස්සු මුහුඩු පළාත් වලට ඈත පැතිවලට ගියා අනුරාධපුර පොළොන්නරුව අතහැරලා. අවුරුදු 300ක් 400ක් මහ කැලයක් ඇතුලේ වඳින්නවත් කෙනෙක් නැතුව කැලයක් මැද්දේ මහා සෑය ජයශ්‍රී මහා බෝධිය අටමස්ථාන කැලෙන් වැහිලා ගියා. මේ මෑත කාලේ තමයි ඊට පස්සේ මේ අවුරුදු 100කට අමාරකට එහා ආයිමත්ව හොයාගෙන නැවත
අභේගිරිය මේ මෑත කාලෙනි ප්‍රතිසංස්කරණය කරලා ඉවර කරගත්. තාම සමහර ඒවා හදාගන්න බෑ. දැන් දීඝවාපි වගේ බලන්න, ඒ ගරා වැටිච්ච චෛත්‍යෙ. එතකොට ඒ වගේ ඒක තමයි ලෝකේ ස්වභාවය. කාලයකට ධර්මීය බැබලෙනවා, කාලයකට විනාශ වෙලා යනවා, කාලයකට අධර්මීය බලවත් වෙන. ඉතින් ඔහොම තමයි ලෝකේ යන්නේ. ඒ නිසා පින්වතුනි අපි අද මෙහෙම හරි බණ ටිකක් අහන. ඉතින් මේ වෙසක් පොයේ මුල් කරගෙන ඊළඟට මතක තියාගන්න, දැන් ඊළඟට මම තව පුංචි දෙයක් කියන්න. ඔබෙන් ඇහුවොත් මේ විශ්වයේ ලෝකයේ තියෙන බලවත්ම තැන, නිකන් මේ පෘථිවියත් එක්ක අපි ජීවත් වෙන ලෝකයේත් එක්ක ගත්තොත් විශ්ව ශක්තිය වෙන්න පුළුවන් ලෝකයේ තියෙන බලවත්ම තැන මොකද්ද කියලා? කොතනද? වැරදුනාට කමන්නේ කියන්නේ. ධාතුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් අද රුවන්වැලි සෑයයි. වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන. අද බොහොම බලවත් තැන. හැබැයි මේ ලෝකෙ විශ්වයේ බලවත්ම තැන තමයි බුද්ධගයා වජිරාසනය. ඒක ධර්මයේ සඳහන් වෙනවා. පෘථුවියක් ආරම්භ වෙනකොට ওই ලෝක විනාශ ගැන සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රය අහලා ඇතින්. නිකමට හරි අහලා ඇතින්. ওই තව සූර්යාවන්ගේ ආලෝකේ වැටිලා මේ පෘථුවිය ගිනිගෙන අළු වෙලා විනාශ වෙලා යන හැටි. අවසානෙට විනාශ වෙන්නේ වජිරාසනයේ තියෙන තැන කියන. එහෙම කාලයකට පස්සේ ආයෙම පෘථුවියක් හැදෙන හැටි තියෙන අග්ගඤ්ඤ සූත්‍රය. ඒ හැදෙනකොට ඉස්සල්ලාම පෘථුවි පෘෂ්ඨේ හටගන්නේ වජිරාසනයේ තියෙන තැන ඉඳන් තමයි කියන හැදෙන්න පටන් ගන්න. ඊළඟට සඳහන් වෙනවා මහා කල්පයක් අවසන් වෙලා කල්පයක් පටන් ගන්නකොට දෙව් බඹුන් මේ කල්පේ බුදු කෙනෙක් පහළ වෙනවද කියලා දැනගන්නේ දිව්‍ය බ්‍රහ්මයන් දෙව්ලෝ බඹලව ඉඳන් වජිරාසනයේ දිහා බලනවා කියන. වජිරාසනේ ළඟින් එක නෙළුම් මලක් පහළ වෙලා නම් ඒකේ තේරුම තමයි ඒ කල්පේක බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක. ඒතකොට කල්පේ ආරම්භයේදීම දේව බමුන් දැනගන්නවා බුදු කෙනෙක් මේ කල්පේ පහළ වෙනවා කියලා. කල්පයක් ආරම්භයේදී වජිරාසනේ ළඟින් නෙළුම් මල් දෙකක් පහළ වෙලා නම් ඒකේ තේරුම තමයි මේ කල්පේ බුදුවරු දෙනමක් පහළ වෙන. උප්පරිම බුදුවරු පහළ වෙන්නේ පස් නමයි. අපි මේ ඉන්න කල්පිට කියන්නේ මහා භද්‍ර කල්ප. මේ කල්පේ ආරම්භයේදීම වජිරාසනේ ළඟින් නෙළුම් මල් පහක් පහළ වෙලා දේව් බමුණට පෙනුණා කිය. එක මලක්වත් කල්පයක් ආරම්භයේදී පහළ වෙන්නේ නැහැ කියන්නේ බුද්ධ ශූන්‍ය කල්පය. බුද්ධ ශූන්‍ය කාලයකවත් ඒ වජිරාසනේ ගැන අපේ ධර්ම ග්‍රන්ථවල අටුවාවල සඳහන් වෙන්නේ කිසිම විදිහකට ඒ භූමිය අපිරිසිදු වෙන්නේ නැහැ කියලා. මහා කැලයක් හැටියට එක එක ළඟ ළඟ ගස් වලින් වැහිච්ච වනාන්තරයක් හැටියට මිනිස් වාසයක් තොර භූමියක් හැටියට ඒක ආරක්ෂා වෙනවා කියන එතන. හැබැයි දෙවියන් බ්‍රහ්මයන් දන්නවා, මිනිස්සු දන්නේ නැහැ. අහසින් යන දෙව් බමුණ එතනට වැඳගෙන කියන අහසින් යන්න, ඊට ඉහළින් යන්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා මේ භූමියේ එහෙම ශක්තියක් තියෙන තැනක් විශ්වේ. හැම බුදු කෙනෙක්ම බුදු වෙන්නේ ඒ වජිරාසනේ. එතන තමයි මාරයා පරදවන්න පුළුවන් ශක්තිය තියෙන තැන. දසබිම්බරක් මාර සේනාව පරදවන්නේ බුද්ධගයා වජිරාසනේ. හැම බුදු කෙනෙක්ම බුදු වෙන තැන. එතකොට දැන් හිතන්න ඒ තරම් බලවත් තැන, ඒ තරම් බුද්ධ ශක්තියක් විශ්ව ශක්තියක් තියෙන තැන. අපේ බුදුහාම හැම බුදු කෙනෙක් වෙනුවෙම බෝධියක් හටගන්නේ කවුරුත් හිටවල නෙමෙයි. ඒක බෝසතාණන් වහන්සේ පාරමී පුරලා මව් කුසින් බිහි වෙනකොටම වජිරාසනේ ළඟින් උන්වහන්සේට අදාළ බෝධිය පැන නගිනවා. එකම මොහොතේ විසා නැකතින් කියන අපේ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වුණේ. මේ මොහොතේම සහජාත වස්තු පහළ වුණා කියලා අහලා ඇත. වජිරාසනේ ළඟින් බෝ අංකුරේ පහළ වෙන්නේත් මේ මොහොතේම. දැන් කකුසඳ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙනකොටම උන්වහන්සේ වෙනුවේ ඒ දිඹුල් බෝධියේ බෝ අංකුරේ පහළ වුණා. කෝණාගමන බුදුහාඳුරෝ වෙනුවේ ඒ බෝධියේ බෝ අංකුරේ පහළ වුණා උන්වහන්සේ මව් කුසින් බිහි වෙනකොට. දැන් හිතන්න ඒ බෝධිය වජිරාසනේ ඒ තරම් බලවත් භූමිය. හැබැයි මේ විශ්වයේ යම් වෙලාවක් එනවා එතනටත් විපතක් කරන්න වෙලාවක් එනවා. ඒකයි මට ඔබට කියන්න ඕන උනේ. එච්චර බලවත් වුණත් මේ විශ්වයෙන් යම් වෙලාවක් හැදෙනවා දෙවියන්ගේ බලය විශ්ව බලයත් යට ගිහිල්ලා එතනටත් හානියක් කරන්න වෙලාවක් එනවා. බුද්ධගයා වජිරාසනේ ළඟ පිහිටි බෝධිය තුන් පාරක් කපලා විනාශ කරා. ඒ තරම් බලවත් තැන. ධර්මාශෝක රජුරුවන්ගේ මිත්‍යා දෘෂ්ටික බිසවක් තිරශක්‍යා කියලා විස සහිත මඩු කටු ගහලා බෝධීන් වහන්සේ අපවත් වෙන්න සැලැස්සුවා. ඊට පස්සේ රජ කෙනෙක් මේක ආරංචි වෙලා ඇවිල්ලා කිරිවලින් බෝධිය දෝරණය කරලා සත්‍යක්‍රියා කරනකොට ආයෙමත් බෝධීන් වහන්සේ පැන නැග්ගා. ඊට කාලයකට පස්සේ සසංක කියලා රජ කෙනෙක් මහා සේනාවක් අරගෙන ඇවිල්ලා බෝධිය කෑලි 6කට කපලා ගිනි තිබ්බා කියනවා එතන. එතකොට හිතන්න ඉච්චර බලවත් තැනටත් බෝධිය කපලා ගිනි තියන්න බෝධිය විනාශ කරන්න කොහෙන් හරි මාර බලවේගي හරි බලවත් වෙලා කෙනෙක්
පහළ වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. දැන් අපි ඔබ හිතන්න ලංකාවේ දැන් ඔබ අහලා ඇති අද බුද්ධ ගයාවේ තියෙන්නේ තුන්වෙනි පරම්පරාවේ ඊට පස්සේ හටගත්ත බෝධීන් වහන්සේ. තුන් හතර සැරයක් ඔය වගේ විනාශ කරා. අදටත් බුදුහාමුදුරුව බුදු වෙච්ච ඒ ඇසතු බෝධියේම දක්ෂින සාඛා වැඩ ඉන්නේ අනුරාධපුර මහමෙවුනා උයනේ. ඒ ජයශ්‍රී මහ බෝධිය. ඔය බෝධියේ මීට අවුරුදු ගානකට කලින් අන්තර්ජාලය ගිහිල්ලා බලන්න ඔහුගේ විස්තර තියෙනවා. පිස්සු මනුස්සකේ මනුස්සයට පිස්සු. පිස්සුවෙන් පිහියක් අරගෙන ගිහිල්ලා බෝධියට කොටාගෙන ගිහිල්ලා බෝධිය අත්තක් කැපුවා. එතකොට ඔබ බෝධින් වහන්සේගේ බලන්නක එක අත්තක් කපලන් තියෙන ලොකු අත්තක් තිබිච්ච. එතකොට හිතන්න පිස්සු හැදිලා හරි වෙන ගහකට කොටන්න බෑයිදනේ. එතනටම පිහිය අරගෙන පිස්සුවෙන් හරි ගිහිල්ලා ඒ බෝධියට විපතක් කරන්න බලවේගයක් බලවත් වෙලා මාර බලවේගයක් හරි හැදේ. එතකොට මේක තමයි ලෝකෙ ස්වභාවය. ඒ නිසා මේ අපි කවුරුත් හැමදාම දැන් සුරාසුර යුද්ධ බලන්න හැමදාම සුරයෝම බලවත් වෙන්නේ නැහැ. සමහර කාලවලට අසුරයෝ දිනනවා. දෙවියන්ගේ බලේ යට යන. එතකොට මාර බලවේග බලවත් වෙනවා ලෝකෙ. දෙවියන් බලවත් වෙනකොට මනුස්ස ලෝකේ ධර්මයේ බලවත් වේ. ඒක තමයි ලෝකෙ ස්වභාවය. ඒ නිසා මේ ධර්ම දේශනාවත් එක්ක අපේ බුද්ධ ශාසනයේ තියෙන දේශනා අතර තියෙන බොහොම ලස්සන අලංකාර දේශනා පහාරාද සූත්‍රය. අහලා ඇතින්නේ. ඒ ගැන ඒකේ තියෙන පහාරාද කියන්නේ අසුරේ. එතන අසුර කියන්නේ මතක තියාගන්න අපාය සහගත අසුරයොත් ඉන්නවා. දිව්‍යමය අසුරයොත් ඉන්නවා දෙවියෝ. මේ කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෝ ගැන. සුර අසුර යුද්ධ ඇති වෙනවා කියලා කියන්නේ. සුර දෙවියන්ගේ නායකයා තමයි කවුද? ශක්‍ර දෙවියෝ. ඒ අය පිනට කැමති පිනට බර ගොඩක් ධර්මය අවබෝධ කර මගපල්ලාභී දෙවිවරුත් ඒ අතරේ සුර දෙවතාවෝ. ඒ අය සාමයට පිනට යහපතට කැමති දෙවිවරු. ඒ දිව්‍ය ලෝකෙම ඉන්න ගැටුමට බර පිරිසක්. හැම වෙලාවෙම අනිත් අය යට කරගෙන තමන්ගේ බලය අල්ලන්න කැමති ගැටුමට බර පිරිසක්. ඒ අයට කියනවා දිව්‍ය අසුර පිරිස. ඒ අයගේ කොටස් දෙකක් ඒ අයගේ නායකයෝ දෙන්නෙක් ගැන කියන එක්කෙනෙක් වේපචිත්ති කියන අසුරයා ඊළඟට පහාරාද කියලා අසුරෙක් ගැන. තව ඉන්නවා මහා මොහොතේ ඉන්නවා අසුර කියලා අමනුස්ස කොටසක් දුක් විඳින අය. දැන් අපි සතර අපාය කියලා කියන්නේ අපාය හතරක්. නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. ඒ කියන්නේ දුක් විඳින නිරයේ ඉන්න අපායගත කොටසක්. එතකොට දැන් මේ පහාරාද සූත්‍රයට සම්බන්ධ වෙන දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු. ඔය අතර පහාරාද කියන දිව්‍ය අසුරයා දවසක් බුදුහාමුදුරු මුණ ගැහිලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් තියෙනවා ප්‍රශ්න. ඒ තමයි මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කවුද? භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා. මේ අය බුද්ධ ශාසනයට පුදුම ඇලීමක් නිතියෙන මහා බැඳීමක් තියෙන. හරියට ශාසනයට ඇලිලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල සද්ධාවේ වාසය කරන. මේකේ රහස මොකක්ද ඇහුවා. ඇයි ඒ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදයක් තියෙන උන්වහන්සේ දහම් දේශනකොට උන්වහන්සේ උත්තර දෙන ක්‍රම අහන ප්‍රශ්නවලට. මේකත් වැදගත්. සමහර අය ප්‍රශ්න අහනවා, ඒ ප්‍රශ්නේ නිවනට අදාළ ප්‍රශ්නයක් නම් එකෙල්ලේම උත්තර දෙනවා. ඒකාංශ ව්‍යාකරණේ පඤ්ඤා කියලා. අහන ප්‍රශ්නෙට කෙලින්ම උත්තරේ දෙනවා. සමහර අය ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා අහන ප්‍රශ්නේ කොටසෙන් කොටස බෙද බෙදා උත්තර දෙනවා. ඒ අහන ප්‍රශ්නේ වෙන වෙනම අරගෙන කොටස් කොටස් කරලා බෙදලා විස්තර කරමින් දහම් දේශන. ඒකට කියන විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා. තව අය ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ පෙරලා අහන කෙනාගෙන් ප්‍රශ්න අහන. පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. එතකොට ඒ ප්‍රශ්න අහපු කෙනාට අදාළ උත්තරය යාගෙම මතුවෙලා එනවා. අහන කෙනාගෙම ප්‍රශ්න කරනවා. ඔය අතර තව ක්‍රමයක් තියෙනවා ඨපනීය පඤ්ඤා. බුදුහාමුදුරු උත්තර දීපු නැති ප්‍රශ්න තියෙනවා. හැම ප්‍රශ්නයකටම බුදුහාමුදුරු උත්තර දෙන්නේ නැහැ. සමහර මෝඩ ප්‍රශ්න තියෙනනේ. ඒවා උත්තර දීලා වැඩක් නැති ප්‍රශ්න තියෙනවනේ. අහන කෙනාට වැඩකුත් නැහැ. අහන්නේ දැනගන්නත් නෙමෙයි. කඩක් තියෙන්නේ කිකිලිද බිත්තරේද නේ? අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉස්සරලාම හටගත්. එතකොට ඔය වගේ මේ ලෝකේ කෙලවරක් තියෙනවද නැද්ද? ආත්මයත් ශරීරයත් එකක්ද දෙකක්ද? රහතන් වහන්සේ මරණින් මත් ඉන්නවද නැද්ද? ඇත්තෙත් නැද්ද? නැත්තෙත් නැද්ද? ඔය වගේ ඒ කාලේ අර නිකන් පැටලෙන ප්‍රශ්න ගොඩක් හදාගෙන මිනිස්සු ඕවම මිනිස්සුන්ගෙන් අහහා ගිහිල්ලා තියෙනවා. වට අව්‍යක්‍රත ප්‍රශ්න කියනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න බුදුහාඳුරන්ගෙනුත් ඇවිල්ලා අහනවා. අහනකොට බුදුහාඳුරන්ට තේරෙනවා මේ ධර්ම අවබෝධයකට නෙමෙයි. බුදුහාඳුර නිහඬ වෙයි. වැඩක් නැහැ. ඒවට උත්තර දෙයි. එතකොට පහාරාද අහන ප්‍රශ්නෙට බුදුහාඳුරෝ අර පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා කියන ක්‍රමයට පහාරාද ඇහුවේ මොකද්ද? ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට මෙච්චර ආසයි. බුදුහාඳුරෝ පහාරාදකින් අහනවා, හරි ඔබේ ප්‍රශ්නෙට මං උත්තර දෙන්නම්.
ඊට කලින් ඔබ මට කියන්න, අසුරයන් මහා සාගරයට ආසයි. දිව්‍ය ලෝකයේ ඉන්න අසුරයෝ වැඩිපුරම ආස කරන්නේ මහා මුහුදට කියලා, මහා සාගරයට. ඒ අය දෙව්ලොව ඉඳන් මුහුද දිහා බලාගෙන ඒකට ඇලුම් කරන පිරිසක් කියලා. ඒකට හේතු වෙන කාරණා කීපයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ අහනවා, ඉස්සෙල්ලා ඔබ කියන්නකෝ, ඊට පස්සේ මං කියන්නම් කියලා. ඔන්න එතකොට ඔය පහරාද කරුණු ටිකක් කියනවා. මේක කෙටියෙන් මතක තියාගෙන ඊට පස්සේ මම විස්තර කරන්න. ඔන්න පහරාද කියන ටික කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ. අපි මහා සාගරයට ආස කරන පළවෙනි දේ තමයි මහා මුහුද පිළිවෙලින් ගැඹුර කරා යන. ඒ නිසා මහා මුහුදට ආසයි. ඇත්තද බොරුද? නිකන් මුහුදට ගිහිල්ලා බලනකොට ලිදක් බලනවා වගේ නිකන් අගාධයක්ද තියෙන්නේ? නෑනේ, ටික ටිකනේ මුහුද ගැඹුරට යන. පිළිවෙලින් ගැඹුර කරා යන නිසා මහා සාගරයට අපි ආසයි. කවුද කියන්නේ? පහරාද. ඊළඟට කියන සාමීනි භාග්‍යතුන්න් මහා මුහුද කියන්නේ වෙරළ සීමා කරගත්ත දෙයක්. ලෝකේ කොහෙන් ගත්තත් මුහුදේ සීමාවක් හැටියට තියෙන්නේ වෙරළ. ඒ දෙවියන් දකින්න විදිය. ඒ නිසා මහා සාගරයට අපි ආසයි කියන උන දෙවෙනි එක. තුන්වෙනි එක කියන සාමීනි භාග්‍යතුන්න් මහා මුහුද කියන්නේ මලකුණු රඳින්නේ. මරලා ගිහින් දැම්මත් දවස් ගානකට පස්සේ හරි කොහේ හරි ගොඩ ගහලා. මලකුණු මුහුදේ තියාගන්නේ, මලකුණ මුහුදෙන් ගොඩ ගහනවා. ඒ නිසා මහා සාගරයට අපි ආසයි. ඊළඟට කියනවා මේ සාගර ජලයේ කොහෙන් ගත්තත් එකම රසයයි, ලවණ රසයෙන් යුක්තයි. උත්තර ද්‍රවයෙන් ගිහින් ගත්තා, දක්ෂිණ ද්‍රවයෙන් ගත්තා, ලංකාව පැත්තෙන් ගිහිලා දිව ගාලා බැලුවත් කොහෙන් ගත්තත් මුහුදු වතුර ලවණ රසයයි. ඒ නිසා මහා සාගරයට අපි ආසයි. ඊළඟට කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මහා වර්ෂාවල් වහිනවා, ගංගා ගලනවා, විශාල ගංගා. හැබැයි මුහුදේ අඩු බවක් වැඩි බවක් පේන්නේ. අද වහිනවා වහිනවා පුදුම වැස්සක් මුහුද උතුරයිද දන්නේ නැහැ කියලා හිතෙනවද? නෑ, එහෙම හිතෙන්නේ නැහැ. විශාල ගංගා ගලාගෙන මුහුදට එනවා. මුහුද අද උතුරයි කියලා හිතෙනවද? නෑ. එක සමාන ප්‍රමාණය සාගරේ පවතින. කොච්චර ගංගාවල වතුර ගැලුවත් කොච්චර වැස්සක් සාගර ජලයේ එක ප්‍රමාණයෙන් තියෙනවා. ඒ නිසා අපි සාගරයට ආසයි කි. දැන් මේ අසුරය ආස කරන දේවල් කියන්නේ. ඊළඟට කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ එක එක ගංගා එනවා එක එක නමයි. ගංගා, යමුනා, අචිරවති, සරබූ, මහි, ඔය මොන නමින් ආවත් මුහුදට වැටුණාට පස්සේ ඔක්කොම මුහුදේ වෙන වෙනම නැහැ. ඒ ඔක්කොම සාගර ජලයේ බවට පත් වෙනවා. එකම රසයකට වැටෙනවා. ඒ නිසා මහා සාගරයට අපි ආසයි. ඊළඟට කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මහා මුහුද කියන්නේ සම්පත් සාගරයක්. මුහුදේ වටිනා මුතු, මැණික්, සක්, ශිලා, වෙරළු මිණි ආදී මහා වටිනා වස්තුව සම්පත් තියෙනවා මුහුදු පතුලේ. ඒවා දකින්න අපි මහා මුහුදට ඇලුම් කරනවා, ආස කරනවා. ඒකත් අපි මහා මුහුදට ආස කරන කාරණය. අන්තිම එක ඔක්කොම මතක තියාගන්න අමාරු කරුණු අටක් තියෙනවානේ. අටවෙනි එක කියනවා මහා සාගරය කියන්නේ අද්භූත ගුහාවක් කියන. යොදුන් සිය ගණන් විශාල අද්භූත සත්වයෝ ඉන්නවා. මාළු නෙමෙයි. තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග, අසුර, ගාන්ධර්ව කියන අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100, 200, 300 විශාල අමනුෂ්‍ය මුහුද ඇතුලේ ඉන්නවා කියන. ඒ අයගේ ශරීරවල විශාලත්වය දකින්න අපි මහා මුහුදට ආස කරනවා කිය. දැන් ඔන්න කරුණු අටක් කිව්වා. ඔය කරුණු අට කියලා අහනවා සාමිනි භාග්‍යතුන් වහන්සේ. ඔන්න එහෙනම් මම අසුරයන් වන අපි මහා මුහුදට ආස කරන කරුණු අට කිව්වා. දැන්වත් කියන්න බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් ඇයි බුද්ධ ශාසනයට මෙච්චර ආදරේ, මේ තරම් ආස කරන්න, මෙච්චර ඇලුම් කරන්න? ඔන්න බුදුරජාණන් වහන්සේ අර පහරාද කියපු කරුණුම එකින් එක අරගෙන බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට ආස කරන හැටි පෙන්න. එතකොට අපිට අර මතක තියාගන්න පුළුවන් කරුණ ටික. මතකද පහරාද කියපු පළවෙනි එක මතකද කියන්නේ? ඇයි අසුරයෝ මහා මුහුදට ආස කරන්නේ? මහා මුහුද පිළිවෙලින් ගැඹුර කරා යන. ඒ නිසා අසුරයන් මහා මුහුදට ආසයි. දැන් ඒක ඇත්තනේ නේ. ඒක සමහර තැන්වල නිකන් වෙනස් වගේ පොඩ්ඩක් පෙවුනාට ඒක තමයි මුහුදේ ස්වභාව. කෙනෙක් ඉස්සල්ලාම ගිහලා රැල්ල පාගගෙන ටික ටික යන්න පුළුවන්නේ. ගිහිල්ලා අඩිය තියෙනකොට එහෙම වලකට වැටෙනව නෙමෙයිනේ. මුහුද පිළිවෙලින් ගැඹුර කරා යන නිසා අසුරයන් මහා මුහුදට ආසයි. බුදුහාඳුරු වදාලා පහරාද මගේ බුද්ධ ශාසනයටත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ආස කරන්නේ ඇලුම් කරන්නේ ඔය නිසාමයි කිය. මගේ බුද්ධ ශාසනයත් පිළිවෙලින් තමයි කිව්ව ගැඹුරට යන. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පටන් ගන්නකොටම රහත් වෙන්නේ නැහැ. පිළිවෙලට යන්න ඉස්සල්ලාම සද්ධාව ඇති වෙයි. ලෞකික බණ අහනවා. මිත්‍යා දෘෂ්ටික අදහස් හිතෙන් ඉවත් වෙනවා. ඒකට කියනවා ලෞකික සම්මා දිට්ඨිය. මුලින් ඇති වෙයි. කර්ම කර්මඵල ගැන විශ්වාසය. ඊට පස්සේ යා අවබෝධෙන් තිසරණේ පිහිටනවා. එයා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ කියලා අවංක උත්සාහයක් අරගෙන ඒ පිණිස මාර්ගේ වඩනවා. ඒ වඩාගෙන යනකොට ඉස්සල්ලාම යා සද්ධානුසාරි ධම්මානුසාරි වෙනවා.
අන්න චුට්ටක් ගැඹුරට ගියා. ඊට පස්සේ යා තවදුරටත් ගැඹුරට ගිහිල්ලා සෝවාන් වෙනවා. තවත් ටිකක් ගැඹුරට යනවා. ඊළඟට සකදාගාමි මාර්ගයේ වඩනවා. සකදාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි මාර්ගයේ වඩනවා ඵලයටපත් වෙනවා. අරහත් මාර්ගයේ වඩනවා රහත් වෙනවා. එතකොට ටික ටික ටික ටික තමයි දැන් ගැඹුරට ගැඹුරට ගැඹුරට යන්නේ. පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි. බණහන්න ඉන්න කියපු ගමම්ම ගෙදර යන්න වෙන්නේ රහත් වෙලා නෙමෙයි. ඒ නිසා එහෙම බය වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ එකපාරට. මේක පිළිවෙලින් ගැඹුර කරා යන්න. ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගැඹුරට යන්න. ඒක මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය කාරණය. බුදුහාඳුරෝ අදාලා ඔන්න ඔය නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මගේ බුද්ධ ශාසනයට ආස කරනවා කියේ. මගේ බුද්ධ ශාසනයට ඇලුම් කරනවා කියේ. එහෙමනම් බුද්ධ ශාසනය දැන් ඔබත් අයිතිද නැද්ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔබත් බුද්ධ ශාසනයට ආස කරන්න ඕන පළවෙනිම දේ තමයි බුද්ධ ශාසනේ පිළිවෙලින් ගැඹුර කරා යන්න නිසා. දෙවනි කාරණේ මොකද්ද මතකද? පහාරාද මහා සාගරයට ආස කරන දෙවනි එක මහා සාගරේ කොහෙන් ගත්තත් සීමා මොකද්ද? වෙරළක් සීමා කරගෙන පවතී. බුදුරජාණන් වහන්සේ වදාලා මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මේ ශාසනේ කොහෙන් ගත්තත් සීමාව තමයි කීවා සීලය. මේ දේශනාව ඉතාම වැදගත්. මහා සාගරය කියන්නේ බුද්ධ ශාසනේ නම් ඒ ශාසනය තුළ සීමාව මොකක්ද? සිල්වත්කම. එතකොට සීලය සීමා කරගෙන තමයි ශාසනය පවතින්නේ. එතකොට ඒ කියන්නේ දැන් අර ගැඹුරට යනකොට සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකදාග අනාගාමි රහත් ඔය ඔක්කොම සිල්වතුන්ද නැද්ද? සිල්වතුන්. සීලයක් නැත්නම් සමාධියක්වත් වඩන්න බෑ. එහෙමනම් මේ ශාසනයේ උතුම් මිනිස් ගුණ ධර්ම ලබන්න නම් අනිවාර්යෙන් වෙරළ ඉක්මවාගෙන තමයි මොහොතට යන්න තියෙන්නේ. වෙරළ පහ කරලා එහෙනම් සීලේක පිහිටලම තමයි ඇතුළට බහින්න තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන්නේ සිල්වතුන්ගේ ශාසනය. යමෙක් සෝවාන් වුණාද, සකදාගාමි වුණාද, අනාගාමි වුණාද, රහත් වුණාද සිල්වතුන්මයි. ඒ නිසා සිල්වතුන්ගේ ශාසනයක් මේක. මහා සාගරය වෙරළ සීමා කරගෙන පවතිනවා වගේ බුද්ධ ශාසනයේ සීලේ සීමා කරගත්ත ශාසනය. ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මගේ බුද්ධ ශාසනයට බොහෝම ඇලුම් කරනවා, ආස කරනවා කිය. උන දැන් කරුණු දෙකයි. තුන්වෙනි එක මතකද? පහාරාද කිව්වා ස්වාමීනි අපි මහා සාගරයට ආස කරනවා. ඇයි? මලකුණු රඳින්නේ. මලකුණු මොහොදෙන් ගොඩ ගහනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මගේ බුද්ධ ශාසනයේ මලකුණු තියාගන්නේ මලකුණ ගොඩ ගහනවා කිය. කවුද මලකුණ? දුස්සීල වෙන කෙනා. යම් කාලයක් කෙනෙක් ගුණධර්ම වඩාගෙන යනවා. එහෙම ටික දුරක් ගිහිල්ලා එයා කෙලෙස් නිසා දුස්සීල මට්ටමකට වැටෙනවා. වැටිච්ච ගමන් එයාට අර සාගරය තුල රැඳෙන්න බෑ. මහා මුහුදේ මැරිච්ච මලකුණක් මුහුදෙන් එළියට ගොඩ ගැහුවා වගේ එයා ශාසනයෙන් එළියට විසි වෙලා යනවා කිය. එයාට ශාසනය තුල අයිතියක් නැහැ කිව්ව එතනින් පස්සේ. එහෙමනම් කෙනෙක් සිවුරක් දාගෙන ඉන්න පුළුවන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්. හැබැයි එයාගේ සීලය තුල එයා යම් තැනකදී කඩාගෙන වැටුණද එයා එතනින්ම අර මොහොතේ යම් දැන් බලන්න සමහරු ඉන්නවා. ඇත්තටම සමහරු කාලයක් හොඳට භාවනා කරනවා. හොඳට ගුණධර්ම වඩනවා. එහෙම වඩාගෙන ගිහිල්ලා ජීවිතේ සමහර වෙලාවට යම් තැනකදී පෙර අකුසල් නිසා කෙලෙස් නිසා ජීවිතේ සමහරලාවට තමන් දුස්සීලකමකට වැටෙනවා. ඒ වැටිච්ච ගමන් එයා මුහුදේ යම් තුරක් ඇතුළට ගිහිල්ලා මැරිච්ච මලකුණක් වගේ. ආයෙ එතනින් එහා ගැඹුරකට යන්න බෑ එහාට. එතනින් මෙයා ආපහු මලකුණ එළියට විසි කරනවා වගේ එතනින් එළියට විසි කරනවා. ඒ නිසා ඒක තමයි ජීවිතයේ ස්වභාවය. සමහර ඒවා ගැන මං ඔබට කියන්න ජීවිතේ තේරුම් ගන්න සමහර චරිත කෙලෙස් එක්ක සටන් කරන සමහර චරිත මට හම්බුණා. එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මට හම්බුනේ රුවන්වැලිසෑය ළඟදී. පස්වෙනි පාර කියා පැවිදි වුණේ. එක පාරක් ටික කාලයක් පැවිදි වෙලා හිටියා කියා ලොකු හාමුදුරන්ටත් ගහලා පන්සලෙන් ගියා කිව්වා. ඉතින් උන්වහන්සේ කතාව මට කිව්වා අනේ හාමුදුරනේ මට මේ කතාව කියන්න ඔබ වහන්සේ අහගෙන ඉන්න කියලා. හරියට කේන්ති යනවා. පන්සලේ රණ්ඩු වෙලා ලොකු හාමුදුරන්ටත් ගහලා සිවුරු ඇරලා ගියා කියලා. ඒ ගිහිල්ලා ඉතින් කුලී වැඩ කරගෙන ටික කාලයක් හිටියා කියා. ඉතින් ලොකු දෙයක්වත් නැහැ. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා පැවිදි වුණා. ඒ ගිහිල්ලා පැවිදි වෙලා ආයෙ එතන රණ්ඩුවක් වෙලා කොහොම හරි එතන ප්‍රශ්නයක් වෙලා ඊට පස්සේ ආයෙ එතන වෙන සිවුරු ඇරලා ගිහිල්ලා. ඊට පස්සේ ගිහිල්ලා ආයෙ පැවිදි වෙලා ටික කාලයක් හිටියා ගෑණියෙකුට අහු වුණා. ඊට පස්සේ ඒ ගෑණිත් එක්ක සිවුරු ඇරලා කන්න ලගියා. ගිහිල්ලා ටික කාලයක් හිටියා ගෑණිගෙනුත් ගුටි කාලා ඊට පස්සේ හිතුවා වැඩක් නැහැ මේ ජීවිතේ කියලා. ආයෙ ගිහිල්ලා ආයෙ ආරණ්‍යක ගිහිල්ලා පැවිදි වුණා. ඒ පැවිදි වෙලා ඊට පස්සේ ඒ කාලයක් ඉඳලා බලන්නේ සමහර වෙන දේවල්. ඊට පස්සේ එතනත් ප්‍රශ්නයක් වෙලා ඒ සිවුරු ඇරලා ගියා කියලා.
ඒ ගිහිල් ආයි මාස 6ක් විතර ඉඳලා දැන් ඔබට හිතා ගන්න බෑ දැන් ඉන්නේ කැලේ ගල්ලෙනක කිලෝමීටර් 2 3ක් පින්ඩ පාත වෙනවා රුවන්වැලි සෑයට ඇවිල්ලා තිබි පයින් දවස් 6ක් ආවා කීවා යාල කැලේ ඉන්නවා සිරිපාද කැලේ ඉන්නවා පුදුම වීරියක් වඩනවා වැටි වැටි වැටි වැටි බුද්ධ ශාසනයේ ඉන්නවා 26 වතාවක්ද කොහෙද සිවුරු ඇරලා ඊළඟ පාර රහත් වෙච්ච හාමුදුරු කෙනෙක් අහලා නැද්ද ධම්මපදයේ තියෙන ඒ සමහර කරුම එහෙම තමයි ජීවිතේ හැබැයි ඒ වැටුණත් ආයි මොකද වෙන්නේ ආයි නැකිටින්නේ ධර්මයේ පැත්තට ඉතින් උන්වහන්සේගේ ජීවිතේ ඉතින් උපදේශකුත් මගෙන් ඇහුවා ඉතින් මම දන්න උපදේශ ටිකක් කිව්වා මං කිව්වා ඉතින් තනියෙන් ඉන්න එපා කැලෑවල හරි හොඳ හාමුදුරු කෙනෙක් ඇසුරු කරා හොඳ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරා කල්යාණ මිත්‍රෙක් ඇසුරේ ඉන්න කියලා ඒ වගේ අර අලි කොටි ඉන්න මහ කැලෑවල් වල ඉන්නේ. ඒ වගේ පුදුම එක වේලයි වළඳන්නේ. පුදුම වීරියක් වඩනවා. ඒත් හිටි ගමන් කෙලෙස් වලට වැටෙනවා ජීවිතේ. ආයි නැගිටලා ආයි ධර්මීය පැත්තටත් යනවා. ඕක තමයි මේ සංසාර ගමනේ හැටි මතක තියාගන්න මුගලන් හාමුදුරුවෝ. ඊට කලින් දුසී මාර්ය කකුසඳ බුදු හාමුදුරුවෝ කාලේ. අගසව් කෙනෙක්ගේ ඔළුවකුත් පළලා අපායෙත් ගිහිලා ආවේ අගසව් උනේ. හිතන්න සංසාරේ හැටිනේ. ඒකා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරාගෙන පුරාගෙන ඇවිල්ලා අගසව් වෙන්න ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුහාඳුනගේ කාලේ දුසී මාරය. බුදුහාඳුනන්ටත් හිරිහැර කරලා සංඝයාටත් හිරිහැර කරලා ඒ අගසව් කෙනෙකුට ළමේකට ආවේශ වෙලා ගලකින් ගහලා උන්වහන්සේගේ හිස පැලිලා ලේත් ගල. මේ සංසාරයේ ගමනේ හැටි. සසරේ දැන් ඔය අඟුලිමාල හාමුදුරන්ගේ ජාතක කතා බලන්නකෝ. නිවනටත් එනවා. හැබැයි සසරේ බොහෝ ආත්ම භාවවල ගත්තොත් එක්කෝ රාක්ෂයෙක්, එක්කෝ මිනී මරුවෙක්, හොර රැලක හොරෙක්. එහෙම සංසාරේ එනවා. ජීවිතවල එක එක විදිහේ කර්ම විපාකත් එක්ක ගෙව ගෙව යන මේ සංසාර ගමන. ඒ නිසා අපි කතා කරේ පහරාද සූත්‍රය යම් මට්ටමකට කෙනෙක් ධර්ම මාර්ගයේ අවංකව යනවා. හොඳට අවංකව සීල් රැකගෙන යන. හැබැයි ඒ ගිහිල්ලා පෙර අකුසලයක් නිසා හරි තමන් කෙලෙස් වලට වැටෙන තැනක් තියෙනවා. හැබැයි ඒ වැටුණාට පස්සේ ආ සාසනෙ විසිවිලා යනවා. ඒක බුදුහාඳුරු පෙන්ව හරියට අර මලකුණක් වගේ. මලකුණ ගොඩ ගහනවා වගේ එතනින් විසිවිලා යනවා. එහෙමනම් මේ බුද්ධ සාසනෙ සිල්වතුන්ගේ සාසනය. සීල් රැකගෙන කාලයක් හොඳට ඉඳලා යම් තැනක දුස්සීල වුණාද එතනින් හරියට මලකුණ විසිවෙනවා වගේ සාගරෙන් එළියට විසි කරලා දානවා කියන්නේ. එහෙමනම් සාසනිය තුල තියෙනවද අපිරිසිදුකම? නැහැ. බුදුහාඳුරු දේශනා කරා මහණෙනි ඔන්න ඔය නිසා බුද්ධ සාසනයේට මගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බොහොම ඇලුම් කරනවා ආස කරනවා කිය. ඊළඟට දැන් කාරණා තුනයි. හතරවෙනි එක එක එක නම් වලින් ගංගාවල් එනවා. ගංගා, යමුනා, අචිරවති, සරබෝ මහි. දැන් අපේ ලංකාවේ තියෙන ගංගා අපි කියන්නේ මහවැලි, කැලණි, කලු, වලවේ. ඔක්කොම ඇවිල්ලා කොහෙටද අන්තිමට වැටෙන්නේ? මුහුදට. මුහුදේ වෙන වෙනම තියෙනවද? ආමේ තියෙන කැලණි ගඟේ වතුර ටික, මේ කලු ගඟේ, මේ ගංගා ගඟ ඔය හැරි එහෙම තියෙනවද? ඔක්කොම පොදු නමකට වැටෙනවා. මොකක්ද? සාගර ජලය. ඒ වගේ තමයි කිය බුද්ධ සාසනෙ. එක එක කුලවලි, එක එක ගෝත්‍රවලි, එක එක නංගොත්වලින් ඇවිල්ලා පැවිදි වෙනවා. රජ කුලේ වෙන්න පුළුවන්, ශාස්ත්‍රීය කුලේ වෙන්න පුළුවන්, බ්‍රාහ්මණ මහා කුලේක වෙන්න පුළුවන්, එක එක කුලගොත් වෙන්න පුළුවන්. හැබැයි මේ මොන කුලෙන් ආවත් බුද්ධ සාසනෙට ඇතුල් වෙනකොට ඒ සියලු දෙනා එකම කොටසක්. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ බුද්ධ ශාසනය තුළ කුල බේද නැහැ, ගෝත්‍ර බේද නැහැ, ජාති බේද, වර්ණ බේද නැහැ කියව. ඒව ඔළුව තියාගෙන ඉන්නවා නම් ඒක වෙනම මානසික මට්ටමක් මිසක් ඒක ශාසනය නෙමෙයි. ශාසනය තුළ බුදුහාඳුරු පෙන්වුවේ බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා සමග මේ සියලු දෙනා කවුද? ශාක්‍ය පුත්‍ර බුදුහාඳුරන්ගේ දරුවෝ ශ්‍රමණයෝ. එතකොට ඒක මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය ලක්ෂණයක් කියව. එතකොට දැන් නිකන් තේරෙන භාෂාවෙන් නිදිමතත් යන්න මම කියන්න. රහතන් වහන්සේලා වෙනම ඉන්නවද? මේ ගොයිගම රහතන් වහන්සේ, මේ අසවල් එහෙම ඉන්නවද? කුලවලි නෑ. ඒ ඔක්කොම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ, සෝවාන්, සකදාගාමි, රහත්. ඒ ඔක්කොම එක තැන. ශාසනය තුල හැමෝම බුද්ධ ශාසනය තුල එකයි. ඒක හරියට එක එක නංගොත් වලින් එන ගංගා මහ මොහොතට වැටිලා එකම නමක් වෙනවා වගේ කියව ශාසනය. කොයි ගෝත්‍රේ, කොයි කුලේ, මොන විදිහේ මාන්නෙන් හිටියා ශාසනය තුලේ හැමෝම එකයි. ඒ නිසා ඊළඟට කොච්චර වැස්සත් මොනතරම් ගංගා ගලාගෙන ආවත් සාගර ජලයේ අඩු බවක් වැඩි බවක් පේන්නේ නැහැ. ඒක මොහොතේ තියෙන ආශ්චර්යමත් ලක්ෂණයක් කි. බුදුහාඳුරු වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි කිය. කොයි තරම් දෙනා රහත් වුණත් නිර්වාණ ධාතුව පිරිලා ඉතිරිලා යන්නේ නැහැ. ඒක අසංකතයි. බුද්ධ ශාසනයක රහත් වෙන්න පුළුවන් සීමාව මෙච්චරයි කියලා සීමාවක් නැහැ කි.
දැන් කවුරුහරි භාවනා කරනවා වීරියෙන් රහත් වෙන්න හිතනවා හා හා බෑ බෑ දැන් සීමාව ඉක්මෝලා ගිහිල්ලා තින් දැන් තව ටික දෙනාටයි පුළුවන් ඔච්චරයි. එහෙම තියනවද? නෑ. ඒ නිසා මේ ශාසනය තුල කොයි තරම් දෙනා දෙවියන් බ්‍රහ්මයන් මිනිස්යන් මොන තරම් පිරිසක් රහත් වෙලා නිවන් අවබෝධ කරා නිර්වාණ ධාතු අසංකතයි. ඒකේ පිරිලා ඉතිරිලා යාමක් නෑ කියේ. ඒක හරියට කොච්චර වැසි වැස්සත් මොනතරම් ගංගා ගැලුවා සාගර ජලය උතුරලා යන්නේ වගේ. එතකොට මේ බුද්ධ ශාසනය තුල මෙන්න මේ ස්වභාවය නිසා මගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට ආස කරනවා, ඇලුම් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද ඔබ කිව්වා සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයයි. මොන රහද? අපි කියන ලුණු රහ, ලවණ රස. මගේ බුද්ධ ශාසනෙත් ඔය වගේ කියලා. කොහෙන් ගත්තත් එකම රසයයි. ඒ තමයි කිය විමුක්ති රසය. දැන් අපි ගත්තොත් සූත්‍ර දේශනා ගත්තොත් ධර්මී අපි ගත්තොත් 84,000ක ධර්මස්කන්ධයක් කියලා අපි කතාවේ. 18,000කට ආසන්න සූත්‍ර දේශනා තියෙනවා. අපි සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවක් ඇසුරෙන් බණහන. අපිට දැනෙන්නේ විමුක්ති රසයක්. ඒ ධර්මයේ පුරා අංගුත්තර නිකායේ දේශනාවකින් බණක් අහන. ඒ දේශනාව අහනකොට දැනෙන්නේ විමුක්ති රසයක්. දීඝනිකායේ දේශනාවකින් බණක් අහන. ඒ බණ අහනකොට අපිට දැනෙන්නේ විමුක්ති රසය. මජ්ක්‍ධිමනිකායේ දේශනාවකින් බණක් අහනවා. ඒ බණ අහනකොට අපිට දැනෙන්නේ විමුක්ති රසයමයි. එහෙමනම් අපි බණ අහනකොට මේ හැම දේශනාවත් උනම මුළු බුද්ධ ශාසනයම ධර්මයේ කොහෙන් ගත්තත් තියෙන්නේ එකම රසයයි. විමුක්ති රසයයි. ඒක හරියට මහා සාගරයේ ජලයේ කොහෙන් ගත්තත් එකම රසයක් වගේ මේ ධර්මයේ පුරාම ධර්මයේ හොයන, ධර්මයේ කරා යන, ධර්මයේ අධ්‍යයනය කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට දැනෙන්නේ විමුක්ති රසයමයි කිය. ඒ නිසා මගේ බුද්ධ ශාසනයට ශ්‍රාවකයෝ මේ තරම් ඇලුම් කරනවා, ආස කරනවා කියලා දේශනා කරා. දැන් උන කරුණු ගොඩක් කියෝ. මතකද දැන් ටිකක්? ඊළඟ එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද ඔබ මෙහෙමත් කිව්වා. මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මා වටින මුතු, මැණික්, සක්ශිලා, වෙරළු මිනි ආදී වටිනා වටිනා වස්තුව මොහොතේ තියෙන. ඒ මහා වටිනා වස්තුව දැකලා අසුරයන් මහා මොහොතට ඇලුම් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනෙත් ඔය වගේමයි කිය. මේ බුද්ධ ශාසනය කියන්නේ සම්පත් සාගරයක් කිය. මේ බුද්ධ ශාසනයේ වටිනා මාණික්‍ය 37ක් තියෙනවා කිය. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉරදිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවා වටිනාකම දැකලා මේ බුද්ධ ශාසනයේ තියෙන මේ වටිනා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේවා කොච්චර වටිනවද, මහානීය වටිනා වස්තුන් නේද කියලා අඳුනගත්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරනවා, ආස කරනවා කියලා දේශනා කරා. එහෙමනම් බුද්ධ ශාසනයට ආස කරන්න ප්‍රධානම හේතුවක්. දැන් ඔබත් හිතන්න, දැන් ඔබත් බෞද්ධයෝනේ. ඔය හතරට අයිති ඉන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඔබත් හිතන්න මම ශාසනයට පැහැදුනේ ඇත්තටම මේව දැනගෙනද? සතර සතිපට්ඨාන ගැන මට තේරෙනවා. සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉරදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ තමයි කියන ධර්මයේ තියෙන වටිනාම බෝධිපාක්ෂික ධර්ම 37. බෝධිපාක්ෂික කියන්නේ බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒකට උපකාර කරන අංග ටික, නිවන කරා යන්න උපකාර කරන බලවත්ම දේවල් ටික. එතකොට මේ ගැන අපිට නිරවුල් දැනුමක් ඇති වෙන්න තමයි අපි ධර්මයේ ගැන වැඩිපුර පහදී. සද්ධාව බුදුහාමුදුරුවෝ පෙන්වුවේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. මහණෙනි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අදහ ගැනීම. අවබෝධය තමයි මේ ධර්මයේ. ධර්මයේ ගැන තේරෙන්න තමයි බුදුහාමුදුරුවෝ ගැන තියෙන සද්ධාව බලවත් වෙන්නේ. ඊළඟ අවසානයක බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ මෙහෙමත් කිව්වා. අසුරයන් මහ මොහොතට ඇලුම් කරනවා මහා සාගරය කියන්නේ අද්භූත ගුහාවක්. යොදුන් සිය ගණන් විශාල අද්භූත ශරීර ඇති අමනුෂ්‍ය වර්ග මහ මොහොතේ ඉන්නවා. එයාගේ නම් තියෙනවා මේ දේශනාවේ. තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග. ඒ කියන්නේ නාග ලෝකේ. අපි දකින්නේ නයි නෙමෙයි. මහ මොහොතේ ඇසුරු කරගෙන ඉන්න අමනුෂ්‍ය කොටසක් නාග ලෝකේ. අස් නාග අසුර. ඒ කියන්නේ අර අපාය කොටස.

රාත්‍රී ගැන පුදුමෙන් වගේ මුහුදට ඇලුම් කරනවා අසුර. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනෙත් ඔය විදිහම තමයි කියන්නේ. මගේ බුද්ධ ශාසනයේ මහානීය පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා කියනවා. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනා. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගල. යුගල වශයෙන් ගත්තොත් හතරයි. සෝවාන් මගඵල එක යුගලයක්. සකදාගාමි මගඵල. අනාගාමි මගඵල. අරහත් මගඵල. යුගල හතරයි. වෙන වෙනම පුද්ගලය වශයෙන් ගත්තොත් අටයි. අන්න ඒ අය මේ බුද්ධ ශාසනය තුල ඉන්න මහානීය පුද්ගලයෝ කිය. ඒ අයව දැකලා අඳුනගෙන තමයි කිය මගේ අනේ ශ්‍රාවකයොත් ශාසනයට ඇලුම් කරන්න ආස කරන්නේ. මේ ශාසනය මේසා විශාල මහා පරම ගාම්භීර ශාසනය. උන්වහන්සේලාගේ ගුණ දැකලා අඳුනගෙන ශාසනයට ඇලුම් කරන ආස කර. ඒ නිසා මේ ශාසනය තුල ඔය විදිහට පහරාජ සූත්‍රය හරියට හොඳට කියවුවා. බුද්ධ ශාසනය ගැන අපිට ඉතාම निराවුල්ල ශාසනය කියන්නේ මොනතරම් පැහැදිලි පිරිසිදු සිල්වතුන්ගේ ශාසනයක්ද. ඒ ශාසනය තුල කෙනෙකුට මේ ගමන යද්දි යම් යම් මොකද රහත් වෙනක ධර්මය අවබෝධ වෙනක සෝවාන් වෙන සෝවාන් වුණාට පස්සේ තමයි ආර්යකාන්ත සීලයට වැටෙන්නේ. එතකන් කෙලෙස් නිසා නොමග යන. ඒ නිසා මේ සංසාර ගමනේ භයානකකම කියන්නේ පිංගතුනේ ඉතාම භයානක සංසාර ගමනක අපි මේ ඉන්නේ. එනිසා හැම වෙලාවෙම හිතන අපි දන්නේ නේ අද අපි මෙහෙම හිටියට හෙට කොහොම වෙයි නේ. අපි ලොකු වමනාවකින් උත්සාහයකින් ඉන්නවා. ජීවිතේ අපි කොහොම කඩාගෙන වැටෙයිද? මොන වගේ පෙර කර්ම විපාක අපේ පස්සෙන් එනවද? අපිට පේන්නේ නැහැ. දැන් අද මේ වාහනේ ඇවිල්ලා වාඩි වෙලා වැඩසටහනට ඉඳලා බොහොම හොඳට කතා බහ කරලා යන කෙනා සමහරවල් ලබන සතිය වෙනකොට ඇඳේ එක්තැන් වෙලා ඉන්න පුළුවන්. නැගිට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ ඇත්ත. කාට වුණත් කොහොම වුණත් මොන මට්ටමේ වුණත් වයස ભેදයක් නැහැ. ඒ නිසා ජීවිතේ අසරණ වෙන හැටි ධර්මයේ දැනගෙන හිටියත් අසරණ වෙනවා. හැබැයි ධර්මයේ දැනගන්න කෙනා කොච්චර කය දුර්වල වෙලා මොන විදි අසරණ වුණත් ධර්මයෙන් එයා හිත හදාගන්න. අන්න ඒකයි ධර්මයේ දැනගැනීමේ වටිනාකම. ධර්මයේ දන්නේ නැති කෙනාගේ කය දුර්වල වෙලා අසරණ වෙනකොට මොකද වෙන්නේ? මනසත් කඩාගෙන වැටෙනවා. අයියෝ ඇයි මට මෙහෙම වුනේ කියලා වැටෙනවා. දැන් මම නිකන් සරල උදාහරණයක් දෙකක් කියන්නම් මෙහෙම. ඔබ හිතන්න කෙනෙක් ඉන්නවා හොඳට බණ අහන ධර්මයේ දියුණු කරන්න අවංක උත්සාහයක් ගන්න සීල් රකින්න උත්සාහ කරන කොහොම හරි උත්සාහ කරන කැඩි කැඩි හරි උත්සාහයක් ගන්න එයත් වයසට ගිහිල්ලා ලෙඩ වෙනවා. එයත් රෝද පුටුවකට වැටෙනවා. වෙනවද නැද්ද? වෙනවා. රහත් උනා සෝවාන් උනා සකදාගාමි උනා දරාගෙන ඉන්නේ එකම කය. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරේ කොච්චර හිත වැඩුවා කියලා කය වැඩෙන්නේ නැහැ නේ. කයට ඒ දේ එහෙම්මම වෙනවා. දැන් බහලා ඇති රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ අපේ රටේ වැඩ හිටිය මෑත කාලේ බොහොම ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නම. හැබැයි අවුරුදු 12ක් 13ක් ඇස් දෙක පේන්නේ නැතුව එක්තැන් වෙලා එක තැන හිටියේ. ඇස් දෙකත් පේන්නේ නැතුව. හැබැයි උන්වහන්සේ ඒ කාලේ තමයි වැඩිපුරම ධර්මයේ දියුණු කරගත්තේ. උන්වහන්සේ ගැන පොතක් තියෙනවා මෙකල නිවුණු ඇත්තෝ කියලා. ඒ පොතේ අවසානයේ තියෙනවා උන්වහන්සේට උපස්ථාන කරලා තින් ධම්මානන්ද කියලා හාඳුරු කෙනෙක්. උන්වහන්සේ අන්තිමට කියලා තියෙනවා අපවත් වෙන කලින් දවසේ කියලා තියෙන ධම්මානන්ද ඊයේ රාත්‍රී මට චතුරාරි සත්‍ය ගැන වැටහිච්ච වැටහීම. අද මම පොතක් ලිව්වා නම් පිටු 8000කට එහා ලියන්න තරම් කරුණු මට ඊයේ රාත්‍රී වැටුණා කිව්වා. මම ඔය ලියපු පොත මොකද්ද කියලා මට දැන් හිතෙනවා කිව්වා. හැස් දෙක පේන්නේ නැතු එක තැන් වෙලා ඇඳේ හිටියේ. පණ යන වෙලාවෙත් කියලා තියෙන ධම්මානන්ද තව ටිකකින් මගේ පණ යනවා කියලා. බලා ගන්න කිවල් හුස්ම යන හැටි, පණ යන හැටි. එතකොට එහෙම කියලා කතා කරලා සිහිනුවණින් පණ ගියාය. ධර්මයේ පිහිටවාගෙන. ඒ නිසා ලෙඩ වෙන්න පුළුවන්, එක තැන් වෙන්න පුළුවන්. ධර්මය දන්න කෙනෙක්, බනහපු කෙනෙක් ලෙඩ වුණා කියන්නේ පින් කරපු කෙනෙක්. එයා රෝධ පුටුවේ ඉඳන් හරි කරපු පින් සිහි කර කර සතුටු වෙනවා. එයා රෝධ පුටුවේ ඉඳන් හරි බුද්ධානුස්සතිය වඩන, ධම්මානුස්සතිය වඩන, සංඝානුස්සතිය වඩන. මම මෙහෙම මෙහෙම පින් කරගත්තා කියලා සිහි කර කර ඒ පින් සිහි කර කර සතුටෙන් ඉන්නේ. හූල්ල හූල්ල නෙමෙයි. හැබැයි ඔබ හිතන ධර්මයක් නැතුව ඉඳලා වයසට ගියා කියලා. වයසට යනකම් ඔය මොකවත් නැහැ. බණක් අහන්නේ නැහැ, පිනක් කරන්නේ නැහැ, පන්සලකට යන්නේ නැහැ, ටෙලි නාට්‍යම් බල බල ඔහේ ඉන්නවා. ඉතින් ගෙවල් වල ප්‍රශ්න කතා කර කර ඉන්නවා. ඕවා තමයි ලෝකේ. කොහොම ඉඳලා ලෙඩ වෙනවා, එක තැන් වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් බොහෝ දෙනෙක් හූල්ලනවා, බොහෝ දෙනෙක් ඊට පස්සේ අයියෝ මට මෙහෙම වුණා, අයියෝ මට මෙහෙම වුණා. එහෙම හිත හිතා හූල්ලනවා ජීවිතේ. ඒ වගේ වෙලාවක ධර්මයේ කියන්නත් අමාරුයි සමහරුන්ට. ජීවිත කාලෙම ධර්මයක් නැතුව ඉඳලා ලෙඩ වෙනවා නේද? වයසට ගිහිල්ලා එක තැන් වෙනවා නේද? හරි අමාරුයි.
අපි ගිහින් තියෙනවා.

0: හර තැන්ගොට. එතකොට සමහරයි ලෙඩ වෙනකොට යකෙක් හරි අමනුසෙක් හරි වහගන්න. ඥාති ප්‍රේතෙක් හරි අල්ලගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ ඊටත් වඩා අමාරු. මං දවසක් ලෙඩෙක් බලන්න ගියා ස්පීතාලෙට. ඈත තියලා. මාව දකින්නකොට යටිගිරියෙන් කෑ ගැහුවා. අන්න අරූට යන්න කියාපා මට ඉන්න බෑ මාව පිච්චෙනෝ කියෝ. ඈතින්ම හැරිලා ගියා යන්න නැත්නම් කියන්නත් බෑනේ ඉතින්. නරක වචන එහෙම කියලා කෑ ගහන්න ගත්තොත්නේ. පහු ඉතින්. පස්සේ මං ඈත ඉඳන් පිරිත් නූලක් දුන්නා ඒ පුතාට මේක ගිහිල්ලා බඳ පිරිත් නූල ගේනකොටත් කෑ ගැහුවා. ඔක බඳින්න එපා එන්න එපා කියලා. අමනුස්සෙක් වෙහිලා. ඒ ඔක තමයි ජීවිතවල ඇති බොහෝ දෙනෙකුට. සමහර අයට අපි ධර්මයේ කියද්දී ඒ අයට ඒක තේරුම් ගන්න බෑ. ගොඩාක් වයසට ගිහිල්ලා ධර්මය අල්ලන්න හිට. හැබැයි කාලයක් අහලා තිබ්බ කෙනෙක් නම් කොහොම හරි හිත පිහිටන. ඒ නිසා මේ මරණ මංචකේ ධර්මය අල්ලනවා කියන එක වෙනම දක්ෂතාවයක්. වෙනම හැකියාව. ඒ හැකියාව ඔබ ජීවිතේ පුරුදු කරගන්න දක්ෂ වෙන්න අපේ බණ අහන්න ගොඩාක් ඔය අන්තර්ජාල YouTube වල හරියට බණ තියෙනවා. බණ අහන්න මරණ මොහොත ගැන. මොකද මට ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඔබ දන්නවනේ මං ගිලම්බික්ස මධ්‍යස්ථානයක් කරනවා. දැන් 56 නමක් විතර මගේ ළඟ අපවත් වෙනවා. මං ලංකාවේ ඉන්න වෙලාවල් වල ඉතින් මං ලොකු උත්සාහයක් ගන්නවා. අපි ඉන්න පිරිසත් පුරුදු කරලා තියෙනවා. ඒ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා අතර අපිට දැන් 50 ගානකින් 15ක් විතර හරියටම ලොකු විශ්වාසයක් තියෙනවා. අපි දන්න ධර්මයයි අපවත් වෙච්ච හැටි හිතනකොට. සමහරු බුදු ගුණ කිය කී එහෙම පපුවේ වැඳගෙන අත් දෙක එහෙම පණ ගියේ. සමහර අය අනිත්‍ය ගැනම කිය කිය හිටියේ. ඒකමයි. පණ යනකොටත් කියනවා මේ ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, මේ පංච උපාන් මේක මහ දුක. ධර්මයමයි මං අවබෝධ ඕකම කිය කිය. එහෙම පණ ගියයි ඉන්නේ. එතකොට ජීවිතේ මරණාසන්න මොහොතේ ධර්මය අල්ලනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒක බොහෝ දෙනෙකුට නැති වෙනවා. අපේ ඥාතීන් ඔබ බලන්නකෝ මිය ගිය අයගේ නිකන් ඇත්ත කතාව ආපස්සට හිතන්නකෝනේ. අපේ පවුල්වල බෞද්ධ නමින් හිටියත් බණ අහලා තිබුණත් කොච්චර පින්කම් කරත් ඇත්තම කතාව හිතන්නකෝනේ. අවසාන මොහොතේ ධර්මය අල්ල ගන්නවා කියන දක්ෂතාවය බොහෝ දෙනෙකුට නැහැ. හිත විසිරිලා බය වෙලා සිහි කල්පනාව නැහැ සමහරු මැරෙනකොට. ඒ නිසා සිහිය දියුණු කරන සතර සතිපට්ඨානෙ වල භාවනාවක් වඩන සිහිය වැඩෙන. ඉතින් එහෙමනම් ওই කරුණ ටික හොඳට හිතට ගන්න, හිතට අරන් ඔබේ ජීවිතය තුළ එකතු කරගන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මතක තියාගන්න බුදුහාමුදුරුවෝ හැමදාම දහවල් කරුණු කීපයක් භික්ෂූන් වහන්සේලාට සිහිපත් කර. ඒකට කියනවා සුගතෝ ආදි. මහණෙනි බුදු කෙනෙක් පහළ වීම ඉතාම දුර්ලභයි. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. සිහි කරන උදේ හවස. සාරා සංඛේය කල්ප ලක්ෂයකටම පහළ වෙලා තියෙන බුදවරු 24 නමයි. සූවිසි විවරණ ලැබුවා කියලා අහලා තියෙනවා. අතීතේ මහා කල්ප අසංඛේය බැගින් තිබිලා තියෙනවා බුද්ධ ශූන්‍ය. බුද්ධ කියන වචනේවත් අහන්න නැති. ඒ නිසා ඒ දුර්ලභ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක අපි මනුස්ස ලෝකේ ඉන්නේ. ඒ දුර්ලභ බුදු කෙනෙක් වෙනුවෙන් තමයි ඔබ මේ පින්කම් කරන්නේ. මේ සම්බුදු තෙමගුල සිහි කරන්නේ. ඒ වෙනුවෙන් අද දවසේ සිල් ගත්තේ. ඒ වෙනුවෙන් මේ පින්කම් කරන්නේ. මේ ඔක්කොම දේවල්. ඒ බුදු කෙනෙක්ගේ බුදු ගුණයක් හරි හිත පහදව ගන්න ලැබෙයි. මතක තියාගන්න ගැඹුරු ධර්මයක් දන්නේ නැත්නම් මරණාසන්න කෙනෙකුට සුගතිය කියන්න බුදු ගුණ ටික සිහි කරන්නේ. ඒක ඇති. අට කතාවක තියෙනවා මරණ මංචකේ බුදු ගුණ සිහි කරොත් දහසක් අකුසල් යට යනවා කියලා. ඒ මොහොතට දහසක් අකුසල් යටපත් කරන්න පුළුවන් බුදු ගුණ සිහි කරන කුසලෙට. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායන. සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුහාමුදුරුවෝ ගැන ඇති වුණොත් සබ්බේතේ සග්ග පරායන. ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. ඉතින් එහෙමනම් අපිට සෝවාන් වෙනකල් අපිට අනතුරක් තියෙන. කවද හරි ධර්මය අවබෝධ කරගන්න තෙක් ඉන්නේ අනතුර. එතෙක් අපිට තියෙන රැකවරණේ තමයි බුදුගුණ මනසිකාරි. සද්ධාවේ හිත පිහිටවා ගැනීම. කරපු පින් නිතර සිහි කළා හිත පිහිටවා ගැනීම. ඒ නිසා ওই ටික හොඳට මතක තියාගන්න. දුර්ලභ බුද්ධ ශාසනය අපිට ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබුණා. දුර්ලභ ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඔබට බුද්ධ ශාසනය ගැන හිත පැහැදිලා තියෙනවා. ඒ නිසායි මේ බණ අහන්නේ. පින්කම් කරන්, සිල් ගන්, ගුණධර්ම පුරන්න ඕනේ කියලා අවංක උත්සාහයක් ගන්න. හැබැයි ලෝකෙ දිහා ගත්තොත් මේ ධර්ම මාර්ගයේ වඩනකොට අපිට අනුග්‍රහ කරන පිරිසට වඩා අපිව ඇදලා දාන, ආපස්සට අදින, කෙලෙස් වලට ඇදලා දාන, නොමග යවන, ඒක තමයි ලෝකේ ස්වභාවය. හැබැයි අපිට විකල්ප තියනවාද? ඒ නිසා අර අය වැරදි කරා, මේ අය වැරදි කරනවා, ලෝකෙ මෙහෙමයි, ඒ අය කරන දේවල් අරගෙන යන දිහා කයයි. ලෝකෙම නොමග ගියත් මම තනියෙන් හරි ධර්මයේ පිහිටලා ඉන්නවා ඉච්චරයි. එතකොට ඔබ රැකෙනවා. ලෝකයාම වැරදි වුණත් මම තනියෙන් හරි සම්මා දිට්ඨිය පිහිටනවා. ලෝකයාම මිත්‍යා දෘෂ්ටික වුණත් මම බුදුහාඳුරන්ගේ ධර්මයේ තුල තනියෙන් හරි හිටගන්න. ලෝකයාම දුස්සීලකම් කර කර හිටියා. මං තනියෙන් හරි අඬා අඬා හරි සීල් රකින්නවා. අන්න ඒ වගේ අදිෂ්ඨානයක හිතේ රැකගෙන ඉන්න වැටෙනවා. ආයි නැගිටින්න ධර්මයේ පැත්තට. කොච්චර වැටුණත් ධර්මයේ පැත්තට නැගිටින්න. අඩුපාඩු හදාගන්න. ඒකට ධර්මයේ කියන්නේ ආයතින් සංවරය වෙනවා කියල. දැන් අපි නැවත නැවත පන්සිල් ගන්නයි අපේ සීල් කැඩෙනවා. සෝවාන් වෙන කල්ම ආර්යකාන්ත සීලයක් පිළිထන්නේ සෝවාන් වෙනකොට. නැවත නැවත සීල් ගන්නවා. ඒකට කියනවා ආයතින් සංවරයේ පිළිထන. සාමණේර කෙනෙක් නම් සිල් සමාදන් වෙනවා. උපසම්පදායට ඇවැද්දෙසල සිල් පිරිසිදු කරන සමහරව මානත් පුරලා පිරිසිදු කරගන්න. වැටි වැටි නැගිට නැගිට ඉස්සරහට යනවා. ඒ නිසා හැබැයි ජීවිතයේ ධර්මයක පිහිටියට පස්සේ සිල් ගත්තහම මතක තියාගන්න පරණේ ඔක්කොම අයින් කරන්න. දැන් අද සිල් සමාදන් වුණා නම් හිතන්න මං දැන් සිල්වත්. පරණේව මට අදාළ නැහැ. ඒ පරණ මතක වැරදි ඔක්කොම ඔළුවෙන්ම අයින් කරන්න. එතන ඉඳන් ඉස්සරහට යන්න. එහෙම තමයි ඉස්සරහට යන ක්‍රමය. ඒ නිසා එහෙම කෙනාටයි මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. දැන් අඟුලිමාල වගේ අය රහත්ුනේ නේ. භාවනා කරන්න වාඩි වෙලා මරපු අය ගණන් කර කර හිටියනන්නේ. අසවලාට කෙටුවා ඇඟිලි එකයි. අර පවුලේ දෙන්නේගේ ඇඟිලි කැපුවා දෙකයි එකයි තුනයි. ඕව ගණන් කරා නම් භාවනා වඩන්නද නේ. අඹපාලි වගේ අය රහත් වුණා. සිරිමා වගේ අය රහත් වුණා. ඒ කරපු සල්ලාල ජීවිත ඕවා සිහි කර කර හිටියනම් භාවනා කරන්නේ නැහැ. මැරිලා ඉපදුනා කියලා හිතාගත්ත ධර්මයේ හම්බුණාට පස්සේ ඒකයි ගමන. අඟුලිමාල හාමුදුරන්ට බුදුහාමුදුරෝ කීවේ අරියායි ජාතියා ජාතු ආර්ය ජාති අලුතෙන් ඉපදුනා කියලා හිතන්න කියලා. පරණ ජීවිතේ ඔක්කොම අයින් කරන්න. ධර්මයේ හම්බුණාට පස්සේ අලුතෙන් ඉපදුනා කියලා හිතන්න. එහෙම හිතලා පරණ වැරදි ඔක්කොම ඔළුවෙන් අයින් කරලා අද ඉඳන් හරි මං ඉස්සරහට යනවා කියන අදිෂ්ඨානෙන් කරුණු පහක් වඩන්න. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය කරුණු පහ දියුණු කරගන්න. කරුණු ගොඩාක් ඔබට එකින් එක කියලා දුන්නා. ඔබ හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේම ධර්ම අවබෝධය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම ශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දැරුවේ මාදොල ඕපනායක ලිපිණේ පදිංචි B.M. ජයසේන මහතායතුළු දූ දරුවන් ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදේ තුනුරුවන්ගේ ආශිර්වාදෙම ලැබේවා කියලා ආශිර්වාද කරමින් ධර්මදේශනායේ ප්‍රධානම අරමුණ මාදොල ඕපනායක ලිපිණේ පදිංචිව සිට මීට වසර 4කට පෙර 2022 6 මාසේ 9 දින පරලෝ සැපත් වූ A.B. ලීලාවතී මෑණියන්ට ඇය නමින් මිය පරලව ගිය දෙමාපියන් සහෝදර සහෝදරයන් ඇතුළු මිය ගිය සියලු ඥාතීන් සිහිපත් කළ පින්දීම ප්‍රධානම අරමුණ. ඒ නිසා සංසාරගත මිය පරලව ගිය ඒ වර්ග පරම්පරාගත සියලු ඥාතීන් මේ ධර්ම දානමේ පින සාදුකාර දිදි අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. සුජීවත්ව ඉන්න පවුල්වල හැම දෙනාටමත් ධර්මශ්‍රවණේක ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ධර්ම දානමේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච ඒ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්මශ්‍රවණමේ පිණත් දායකත්වයේ දරුව පින්වතුන්ට ධර්ම දානමේ පිණත් ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාධු සාධු සාධු. අද මේ උතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීපා පේහාම්දුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින්, සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0776 7163 872, 0776 7163 872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්. හොඳයි, එසේනම් අපි නැවතත් විරාමයෙන් අනතුරුව සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාව ආරම්භයේදීම අපි ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාගේ ජීවිත සුවපත් වන්න, තුන්රණේ ආශිර්වාදයේ ජීවිතවලට ලැබෙන්න කියලා. ඉතින් පසුගිය සති කිහිපයකදී අපි ඔබට දැනුම් දුන්නා ජූනි මාසයේ 13 වනදා සෙනසුරාදා දිනයේ ඓතිහාසික තූපාරාම පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේගේ මෙහෙයවීමෙන් උතුම් වූ මහා සෑ වන්දනාවක් පවත්වන්නට කටයුතු සූදානම් කරමින් පවතින වග. නමුත් පවතින යහපත් කාලගුණය සහ අනිකුත් සමාජ හේතු සාධක පදනම් කරගෙන අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ කල්පනා කරලා තියෙනවා ඉදිරියේදී නැත්නම් අනාගතයේදී ඒ උතුම් වූ පූජාව පවත්වන්නට මේ දිනවල අපේ ආදරණීය සදහැවතුන්ට තිබෙන යම් යම් පීඩාකාරී තත්ත්වයන් නිසා නැත්නම් ජන ජීවිතය පවත්වාගෙන යන්නට ඇතිවන බාධාවන්, ආර්ථිකමය ගැටලු, මේ සියල්ල කල්පනා කරලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ හින්දා ජූනි 13 වනදා තූපාරාම මහා සෑ වන්දනාව පවත්වන්නේ නැහැ. ඒ වෙනුවට අනාගතයේදී දවසක අපි මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කළාටත් වඩා හොඳින් පවත්වන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරනවා. ඒ පිළිබඳව net fm රේඩියෝ උතුලින් ඔබට දැනුවත් භාවය ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා net fm රේඩියෝ සමගින් දිගින් දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක අද දවසේදීත් සඳුදා දිනයේ net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සඳහාද වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණදි ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ අපි සාකච්ඡාව වෙනුවෙන්ද අපේ හාමුදුරන් වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනි.
2: හැම දිනාටම නැවත වතාවක් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හෝරාවක් පුරා ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් සමග උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා ඒ ධර්ම දේශනාවෙන් ජීවිතයේ සද්ධාදී බොහෝ ගුණධර්ම ජීවිතයට එකතු කරගෙන මේ ධර්ම දේශනාව අවසානයේ තවත් හෝරාවක් ධර්ම සාකච්ඡාවත් එක්ක එකතු වෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව තුලත් අපි කතා කරන ධර්ම කාරණා ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා, මේ දහම් සාකච්ඡාවත් ඔබට සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදී ඔබ හැම දිනාටම නැවතත් අපි හදවතින් ආශිර්වාද කරනවා.
1: ඒ ආශිර්වාදය අපි හැමදාමත්ම වගේ අද දවසේදීත් ඉතාමත්ම සතුටු සිතින් අනුමෝදන් වෙන ගමන් අපේ හැමදෙරණේ කෙටියෙන් සඳහන් කරන්නකෝ. ඇත්තටම මං සඳහන් කළාට ඔබ වහන්සේගේ වචනයෙන්ම අපේ ආදරණීය සදහවත් පිරිසට දැනුවත් කළොත් හොඳයි කියලා හිතුණා. ජුනි 13 වෙනිදා පින්කම කල් ගියේ ඇයිද සහ අනාගතයේ කොහොමද මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන වග.
2: ඔව්, ඇත්තටම දර්ශන අපේ මං හිතන්නේ අපේ පින්කම් එක්ක සෑ වන්දනායක එකතු වෙන්න බලාගෙන ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒක අපි දැක්ක පසුගිය කාලේ, අපි කාලෙකට පස්සේ මේ තුන් ලෝකේ පූජනීය මහා සෑය ස්වර්ණමාලි මහා සෑය මුල් කරගෙන පසුගිය ජනවාරි මාසේ සිදු කරපු මේ මහා සෑය වන්දනා මහා පින්කම අපිත් බලාපොරොත්තු වුණාට වඩා ලක්ෂ ගණනක පිරිසක්, සාමාන්‍ය ලක්ෂ 4කට 5කට ආසන්න පිරිසකින් උඩ මළුව, වැලි මළුව වගේම වටපිටාවත් පිරිතිරි ගියා. ඉතින් අපේ ථූපාරාම මහා සෑය වන්දනා පින්කම මේ මාසේ 13 වෙනිදා සැලසුම් කරේ දෙවනි පින්කම හැටියට මේ වසරේ. හැබැයි මේ දිනවල අපිට පේනවා රටේ එක පැත්තකින් නිරිත දිග මෝසම් වර්ෂාවත් එක්ක විටින් විට ඇදහැලෙන මේ වර්ෂාවෙන් දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව මේ වැස්ස නිසා යම් පීඩාවකට විටින් විට පත් වෙනවා. ඊළඟට ප්‍රධානම දේ තමයි පින්කමේදී අපි පින්කමක් සූදානම් කරන්නේ පිරිස නිදහස් මානසිකත්වයෙන් බොහොම සතුටෙන් සද්ධාවෙන් පින්කමකට පැමිණිලා ජීවිතේ බණහල පිනක් එකතු කරගෙන ආපහු වුන්ට තමන්ගේ ගම්බිම් බලා සතුටින් යන්න පුළුවන් වාතාවරණයක් තුල. ඉතින් අපිට මේ දිනවල පේනවා මේ තෙල් මිල ඉහළ යෑමත් සමග ඒ වගේ විශේෂයෙන් තෙල් වුන්ට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන මේ QR කෝඩ් එකක් එක්ක. ඉතින් යම් සීමිත ප්‍රමාණයක තමයි තෙල් ලබා දෙන්නේ සතියකට. ඉතින් මේ තුල කෙනෙකුට ඔබ දන්නවා පසුගිය කාලේ දැන් අවුරුදු කාලේ මිනිස්සු අමාරුවෙන් හරි ඒ අවුරුද්දට යම් ගමන් බිමන් ගිහිල්ලා වෙසක් කාලේ වෙසක් වෙනුවෙන් දැන් වෙසක් අවසන් වෙලා සතියක් දෙකක් යනකොටම ඔවුන් ඒ වෙනුවෙන් වෙසක් බලන්න පින්කම් වලට ගිහිල්ලා ඔවුන්ගේ අර තියෙන තෙල් QR කෝඩ් එකෙන් ගන්න පුළුවන් ප්‍රමාණත් යම් මට්ටමකට අතේ තියෙන මුදලුත් වියදම් වෙලා තියෙද්දි අනුරාධපුරයේ වගේ දුරක පින්කමකට ගිහිල්ලා සම්බන්ධ වෙලා ආපහු එනවා කියන්නේ සාමාන්‍ය වාහනයක් කතා කරගෙන ගියත් අද ඔබ හිතන්න බස් එකක් කතා කරගෙන සාමාන්‍යයෙන් ගාල්ලේ මාතර කොළඹ පැත්තේ ඉඳන් අනුරාධපුරේ ගිහින් එන්න ගියත් පිරිසක් එකතු වෙලා ලක්ෂ එකහමාරක දෙහික වියදමක් නවාතැන් පහසුකම් එක්ක උන්ට දරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ මිනිස්සු මේ මොහොතේ මෝන දීලා තියෙන යම් ආර්ථික අපහසුතාවයන් රටේ ඇති වෙලා තියෙන මේ වර්ෂා ස්වභාවික දේවල් එක්ක අපි සාමාන්‍ය පින්කමක් කරනකොට මේ හැම දෙයක්ම අපි සලකලා බලනවා. ඉතින් ඒත් එක්ක අපිට වුණත් පින්කමක් සංවිධානය කරද්දී වෙනදා අපි පින්කමක් සංවිධානය කරන්න අපිට වැය වුණාට වඩා අමතරව ලක්ෂ 10ක 15ක වියදමක් අමතරව දරන්න සිද්ධ වෙනවා මේ වැඩිවීමත් එක්ක. ඔබ දන්නවා පින්කමක් සංවිධානය කරද්දී පොඩි දෙයක් නෙමෙයි විශාල පිරිසක් එනකොට තාවකාලික වැසිකිලි පහසුකම් සකස් කරන්නට ඕනේ. චෛත්‍යයේ මල් පූජාවල්, පෙරහැරවල්, ආලෝක පූජා, එන පිරිසට ශබ්ද විකාශන යන්ත්‍රවලින් මුළු ඒ අවට පරිසරය ආවරණය කරන්නට ඕනේ. ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලා ලොකු පිරිසක් පැමිණෙනවා නම් උන්වහන්සේලාට හත් ගහලා පුටු දාලා ගෞරවාන්විත වැඩ ඉන්න ඒ පහසුකම් සලස්සන්නට ඕනේ. ඒ වගේම සැරසීලි මේ හැම පහසුකමක්ම එක්ක පෙරහැරක උනත් නැටුම් කණ්ඩායම්, ඊළඟට බෙර කණ්ඩායම්, හේවිසි මේ පින්කමක් සංවිධානය කරද්දී අලංකාරවත් ලෙස විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සියලු කටයුතු එක්ක අපි කල්පනා කරා මේ මොහොතේ මේ පින්කම තව මාස දෙක තුනක් ඉදිරියට යොදලා මේ තියෙන தත්ත්ව යම් මට්ටමකට සමනයකටපත් වුණාට පස්සේ අපි හොඳටම සංවිධානය කරලා පින්කම ඉදිරියට සිදු කරන්න. ඉතින් අන්න ඒ නිසා ඔබ සූදානමින් ඉන්න අපි දන්නවා අපේ ජීවිතය තුළ සදහැවතුම් බොහෝ පිරිසක් මොන ප්‍රශ්න, පීඩා, කරදර තිබුණත් ඔවුන් ජීවිතේ හිත නිවාගන්නේ පින්කමකට ඇවිල්ලා. සෑ වන්දනාවක් පින්කමක් කියන්නේ ඔවුන්ගේ ජීවිතේ විශාල සහනයක්. ඒ නිසා පින්කමක් කරද්දී අපි දකින්න සමහරු කෝච්චියේ හරි බස්සේ හරි ඇවිල්ලා කලින් දවසේ ඇවිල්ලා දහස් ගාණක් එක්ක ගස් යට හරි නිදාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා පින්කමට සම්බන්ධ වෙන්න බලාගෙන. එතකොට අපිට පේනවා ඔවුන් තුල මේ පින්කමක් ගැන තියෙන උවමනාව, සද්ධාව. මොකද ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට ඒක විශාල සැනසීමක්. ඉතින් ඒ නිසා විශාල පිරිසක්, මොකද අපි සාමාන්‍ය ගිහිලා මේ බණක් කියලා එන වැඩසටහනක් නෙමෙයිනේ, පින්කමක් සංවිධානය කරනකොට ඒ පින්කමේ හැම කෙනෙක් ගැනම අපි හිතන්න ඕන පිරිස අපහසුතාවයට පත් නොවෙන්න. පින්කමක සියලු කටයුතු සාර්ථකව පින්කමක් සිදු කරනකොට ඉතින් අන්න ඒ කාරණා සියල්ල මුල් කරගෙන තමයි අපි මේ ජූනි 13 වෙනිදා යොදාගෙන තිබිච්ච ථූපාරාම මහා සෑය වන්දනා පින්කම මාස කීපයක් ඉදිරියට කල් දැමිති ගෙන නිසා අපි දැනුවත් කරනවා. net ඔස්සේ අපි දැනුවත් කරා අවස්ථා ගණනාවක සූදානමින් සිටින්න කියලා. ඉතින් අපි ඔබ දැනුවත් කරනවා ජූනි 13 වෙනිදා පින්කම ඉදිරියට පැවැත්වෙන්නේ. අපි ඉදිරියේ පැවැත්වෙන දින ඔබට දැනුම් දෙන්නම්. අපි රටේ මේ තියෙන මේ ආර්ථික ප්‍රශ්න, ඊළඟට මිනිස්සුන්ට තියෙන අපහසුතා, තෙල් මිල, විශේෂයෙන් තෙල් ලබා ගන්න තියෙන මේ QR කෝඩ් එකත් එක්ක තෙල් ලබා ගන්න තියෙන අපහසුතාවයත් එක්ක දුර ගමන් බිමන් යන්න තියෙන අපහසුව, මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මිනිස්සුන්ට අපහසුවක්, කරදරයක්, පීඩාවක් නොවන විදිහට අපි පින්කම වුණත් අපි කල් දාන්නට යෙදුනේ. ඉතින් අන්නේ කාරණය අපි ඔබව දැනුවත් කරන අපි ඉදිරියේ ඔබට ඒ පින්කම තව මාස කීපයකින් සංවිධානය කරලා ඔබව දැනුවත් කිරීම කටයුතු සිදු කරනවා.
1: හොඳයි. මං හිතන්නේ සදහැවතුන් සියලු දෙනාට පැහැදිලි වන්නට ඇති චුනි 13 වනදා තුපාරාම මහා සෑරද වන්දනාව අපි ඉදිරියට පවත්වන්නට අදහස් කළේ ඇයි කියලා. එහින්දා ජුනි 13 වෙනිදා සෙනසුරාදා මේ පින්කම පැවැත්වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉදිරි මාසවලදී පැවැත්වෙනවා. ඉතින් අපි මේ මාසයේ මොකද්ද සහ කොහොමද පින්කම සංවිධානය කරන්නේ, පවත්වන්නේ කියලා ඉදිරියේදී මේ සාකච්ඡා තුළින් ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතර අපි ධර්ම සාකච්ඡාව දෙසට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. හම්දුරණේ, ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ඉන්න විට මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් හොඳයි කියලා හිතුණා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් යමෙක් ප්‍රශ්නයක් අහන විට බුදුරජාණන් වහන්සේ හැමෝටම උත්තර දෙන්නේ එකම ක්‍රමයකට නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට අපෙන් ප්‍රශ්නයක් කවුරුරි අහුවොත් එහෙම අපි බොහෝ වෙලාවට එක් ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්නේ පිළිතුරු සපයන්නේ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඒ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ එක් එක් ක්‍රමවලට. එහෙම එක් එක් ක්‍රම අනුගමනය කරන්නේ මේ පිළිතුරු ලබා දීම සඳහා ඒ අයගේ ධර්මය අවබෝධ කරගන්න තියෙන ශක්තිය නිසාද? නැත්නම් ඇයි එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අපේ හැමදෙරණේ?
2: ඇත්තටම හැම දිනාටම ඉතාම වැදගත්ම ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඔබ හිතන්නේ අපි කෙනෙක් එක්ක කතා කරනකොට බොහෝ වෙලාවට එක එක්කෙනාගේ චරිත ලක්ෂණ තියෙනවනේ. දැන් අපි ඇසුරු කරන සමාජ කතා බහ කරන පුද්ගලයෝ දිහා බලන්න, සමහරු ඉන්නවා අපි වචන 10ක් 15ක් කතා කරත් එක වචනින් උත්තර දෙන, සමහරු ඔළුව විතරක් වනන, වැඩි කතා බහ නැති මිනිස්සු ඉන්නවා සමාජේ. ඒ අය එක වචනයයි දෙකයි කියන්නේ. ඒ වගේම සමහර අය ඉන්නවා නොනවත්වා, ඒක කරදරයක් කතාව. හැම වෙලාවෙම කතාව කතාව. එතකොට ඒ කතාවටම ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා. එතකොට සමහර අයත් එක්ක කතා කරනකොට ඔබේ හිත සැනසෙනවා. ඒකට හේතුව ඒ අය බොහොම මෛත්‍රී සහගතයි, සුභාසිත වචන කතා කරන්නේ, යහපත් දේවල්. ඒ කතා කරත් කතා කරන්නේ ධර්මයේ, තව කෙනෙකුට යහපතක් වෙන දෙයක්. ඒ වගේම මේ සමාජයේ සමහර පුද්ගලයෝ ඉන්නවා කතා කරොත් කෙලෙස් ඇවිස්සෙන දෙයක් ම, එක්කෝ කාට හරි බනින දෙයක්, එක්කෝ කාගේ හරි කුණු ගොඩක්, අනුන්ගේ කේලම, අමන්ටත් අදාළ නැති, කතා කරන කෙනාටත් අදාළ නැති මොනවා හරි ප්‍රශ්න ගොඩක්. ඔහු එක කතාවක යෙදුණා කියන්නේ Tamanට කොයි වෙලේ හරි ප්‍රශ්නයක්. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවල මිනිස්සු ඒ වගේ අය එනකොටත් මග අරිනවා. අම්බෝ වර මිනිස්සයා එනවා, නිකන්වත් කතාවට වැටුනොත් අපිත් අමාරුවේ වැටෙනවා, බේරෙන්න හම්බෙන්නේ නැහැ කියලා ඕනතරම් මේ සමාජය අපි දන්නවා. මේ පුද්ගලයෝ එනකොටම මග ඇරලා යනවා, එක්ක දැක්කේ නැහැ වගේ අහක බලාගෙන යනවා. එතකොට මේ වචනය නිසා, කතාව නිසාම, ඒ වචනවල ඒ පාලනයක් නැතිවීම නිසාම සමාජයේ මිනිස්සු මොනතරම් වචනෙන් උසස් තත්වයකට වගේම පහත් තත්වයකට සමාජ මිනිස්සු අතර වැටෙනවාද? අපි විශේෂයෙන්ම ගත්තොත් බුදුරජාණන් වහන්සේලා වචන ප්‍රකාශ කරන්නේ ඉතාම සිහිනුවණින්. උන්වහන්සේලා කතා කරන හැම වචනයක්ම ධර්මයේ සඳහන් වෙන්නේ සුභාසිත වචන. ඒවා හිස් වචන නෙමෙයි, නිකන් අහක යන්න කිසිම වැඩ කර නැති සම්පත් පලාප නෙමෙයි. ඒ වචන තුල තියෙන්නේ අර්ථයක්, ධර්මයක්, ජීවිතයට එකතු කරගන්න පුළුවන් වැදගත් දෙයක්. ඒ වගේමයි බුදු කෙනෙක් තව කෙනෙක් එක්ක කතා බහ කරද්දී ඒ කතා කරන පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම දැකීමේ නුවණක් බුදු කෙනෙකුට තියෙනවා. මේ ලෝකේ කාටවත්ම නැති බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පිහිටන හැකියාව තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. ඒ ඥානින් බුදුරජාණන් වහන්සේලා දකිනවා මේ කතා කරන පුද්ගලයා සමහර වෙලාවට ඔහු දන්නෙත් නැහැ ඔහුට සංසාරික පිනක් තියෙනවා ධර්මය අවබෝධ කරලා.
1: එහෙමයි.
2: ඒ කතාව තුලම ඔහුට බුදුරජාණන් වහන්සේ දකිනවා ඔහුට ඒ පෙර පින මතුවෙන විදිහට දහම් දෙසුවොත්, ඒ පෙර පින මතුවෙන විදිහට මේ කතාවම පවත්වගෙන ගියොත් මේ කතාව අවසානයේ ඔහු නික්ලේශී උතුමෙක් බවට පත් වෙනවා. එක්ක මගඵලලාභී සෝවාන් ආදී මාර්ගඵලයක් ලබනවා. ඔහු සංසාර දුක අවසන් කරනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ඉලක්කය තමයි මේ සංසාරික සත්වයාව සසර දුකින් නිදහස් කිරීම. ඒ අරමුණින්මයි සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පිරුවේ. ඒ නිසා උන්වහන්සේ වෙතට එන උන්වහන්සේ මුණ ගැහෙන උන්වහන්සේම හොයාගෙන යන අය ඉන්නවනේ. දැන් බුදුරජාණන් වහන්සේ මං ළඟට ආවොත් විතරයි මං කතා කරන්නේ, මං ළඟට ආවොත් විතරයි මං බණ කියන්නේ. අපි මොකටද එහෙම? එහෙම නෙමෙයි බුදුවරු. බුදු කෙනෙක් උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදවනවා. කාටද අද මං පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි කොහෙද ඉන්නේ? බුදු ඇසින් බලනවා. සමහර වෙලාවට ඈත ගමක ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එයාගේ පින දැකලා සංසාරී ධර්ම අවබෝධය වෙනුවෙන් කරපු පින බලවත් නම් එයා හොයාගෙන බුදුරජාණන් වහන්සේ එයා ළඟටම යනවා. අයියා එනකම් බලන් ඉන්නේ. හැබැයි එහෙම ගියා කියලා සමහර අවස්ථා ධර්මයේ තියෙනවා මුලින් පිළිගන්න කැමති නැහැ.
3: එහෙමයි.
2: බුදුරජාණන් වහන්සේට එක්කෝ එලව ගන්න උත්සාහ කරනවා. උන්වහන්සේ එක වතාවක් නෙමෙයි සමහර අවස්ථාවල කීප වතාවක් යනවා කෙනෙකුට ධර්මය අවබෝධ කරවන්න. ඇයි බුදු කෙනෙක් ඒ වගේ ගිහින් කෙනෙක් කියන්න පුළුවන් පිළිගන්නේ නැති මිනිස්සෙයි ළඟට ගිහිලා නිකන් එහෙම තමන්ගේ තත්ත්වෙ නැති කරගන්න ඕන්ද? ඉතින් යාට ඕන නම් එයායි. අන්න එහෙමනේ මේ සමාජ මිනිස්සු කියන්නේ. දැන් බලන්න එක තැනක් තියෙනවා බුදුරජාන් වහන්සේ දකිනවා මේ පුද්ගලයාට ධර්ම අවබෝධ කරන්න පින තියෙනවා. හැබැයි ඔහු තාම බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න හිත හදාගත්ත කෙනෙක් නෙවෙයි. ඔහු බොහොම මසුරු කෙනෙක්. ඔහු ලෑස්ති වෙනවා හේනක් කරලා එතන වතුර පාරක් දොළ පාරක් ගෙන් තියෙනවා. ඒ කෑරලා කොහොම හරි මේ ටික මඩ කරලා වී ඉහෙලා ඉවරලා කුඹුරක් හදාගෙන කුඹුරක් කරන්න කියලා හිතාගෙන කුඹුරක් කරන්න සුදුසු තැනකට ගිහිල්ලා ගස් කපලා දැන් මේක සූදානම් කරන්න ලෑස්ති වෙනවා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා. වැඩලා ඇහුවා, ආ මොකද මේ කැලේලි පෙහෙලි කරන්න කියලා. දැන් ස්වාමීනි මම මෙතන කුඹුරක් කරන්න සූදානම් වෙනවා. ඔබ වහන්සේ මොකද මේ පැත්තේ? දැන් ඔන්න කතා බහක් ඇති වුණා. හැබැයි මේ කතා බහ තුල ධර්මයේ කතා කරේ නෑ ඉදා. දැන් බුදුරජාණන් වහන්සේගේ ඉලක්කයක් තියෙනවා මේ පුද්ගලයා ධර්මයට ගන්න. ඒ අවස්ථාව එනකන් ඒ පුද්ගලයා සමග අර සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕනේ. ඉතින් පළවෙනි දවසේ ඇවිල්ලා මොකද කරන්න කියලා සාමාන්‍යයෙන් කතා බහක් ඇති කරගෙන තථාගතයන් වහන්සේ වඩින ගමන වැඩියා. ආයි ටික දවසකට පස්සේ දැන් මේ පුද්ගලයා මෙතන ගස් කොළන් ටික කපලා දැන් පොළව කොටලා දැන් කුඹුරක් කරන්න පොළව පෙරලනවා. තථාගතයන් වහන්සේ ඉදත් එතනට වැඩියා. වැඩම කළා. දැන් ගොඩක් වැඩ ඉවරයිනේ. දැන් කුඹුරේ වැඩ පටන් ගත්තද කියලා ඔන්න දැන් කතාව දැන් කුඹුර ගැන තමයි කතාව. බුදුරජාන් වහන්සේත් එක්ක කතා බහ කරලා එහෙමනම් ස්වාමීනි මට වැඩ තියෙනවා ඔබ වහන්සේ ගිහින් එන්න කියලා. දැන් තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ගමන පිටත් වුණා. දැන් ඔහොම ටික ටික යනකොට කාලෙන් කාලේ ඊළඟට මේ කුඹුර කරගෙන යනකොට වතුර අරිනකොට මඩ කරනකොට වීහිනකොට ওই වගේ අවස්ථා ගණනාවක බුදුරජාණන් වහන්සේ එතනට ඇවිල්ලා කතා කරා. දැන් ඔන්න ගොයම ටික ටික පීදීගෙන එනවා. බුදුරජාණන් වහන්සේ ඉදත් ඇවිල්ලා කතා බහ කරා. දැන් මේ පුද්ගලයා කල්පනා කරා මේ දැන් බලන්න මිනිස්සු හිතන හැටි. මේ පුද්ගලයා සාමාන්‍ය මිනිස්සුගේ මානසික ස්වභාවය මේ පුද්ගලයා හිතුවා මේ ශ්‍රමණයන් වහන්සේ කී වතාවක් නම් මම මේ හේන කරනකොට ගස් කපනකොට පොළොව පෙරලනකොට වතුර අරිනකොට මේක මඩ කරනකොට වී ඉහෙනකොට කී වතාවක් නම් මෙතනට ආවද? ඔය ආවි ඉතින් දානි ටිකක් හොයාගන්නනේ. ඔන්න බලන්න හිතපු දේ. යාවේ මම දානි ටිකක් දෙයි කියලානේ. කමක් නැහැ. දැන් ගොයම පීදීගෙන එනවා. ඔය ශ්‍රමණයන් වහන්සේට මේ පීදිච්ච ගොයමෙන් මුලින්ම ගොයන් කැපුවට පස්සේ අග්ගස්ස දානියක් හැටියට උන්වහන්සේට මං දානි ටිකක් ප්‍රණීතව හදලා පාත්‍රයට පූජා කරන. ඔන්න හිතාගත්ත දානියක් දෙනවා කියලා. දැන් ඔන්න ගොයම පීදිලා හෙට තමයි ගොයන් කපන්නේ කියලා දැන් වැඩේ සැලසුම් කරපු දවස. බුදුරජාණන් වහන්සේ ඊට කලින් දවසෙත් මෙතනට ආවා. දැන් මේ පුද්ගලයා ඇවිල්ලා නියර වටේ යනවා. ගොයම දිහා බලාගෙන ඉන්නවා පුදුමාකාර සතුටක්. ඇයි? තමන් මාස ගානක උත්සාහය, තමන්ගේ වෙහෙස, මේ සියල්ල දැන් ඵල දරලා තියෙන වෙලාවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතනට ඇවිල්ලා දැන් ඉතින් කතා කරා. ඉතින් කියන ස්වාමීනි බලන්න දැන් මේ ගොයම හොදට පීදිලා ඔන්න හෙට දවසේ මං යොදාගෙන තියෙනවා ගොයන් කපලා ඉවරලා ඔන්න ඔබ වහන්සේ වඩින්න ඕනේ. ඔබ වහන්සේ ඉතින් කී සැරයක් නම් මෙතනට ආවද? මේ පටන් ගත්ත දවසේ ඉඳන් ඔබ වහන්සේ ඉතින් මෙතනට ආව ගිය කෙනානි. ඔබ වහන්සේට මං දානයක් පූජා කරන්න සූදානම් කරනවා කියලා දැන් කතා බහ කරලා ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩිය. තාම බණ කීවේ නැහැ. එදා රාත්‍රී විශාල වර්ෂාවක් ඇදහැලිලා මේ ගංගා දෙගොඩ තලාගෙන ගිහිල්ලා අර කුඹුරු යායවල් මේ ඔක්කොම යට වෙලා සියල්ල විනාශ වෙලා ගියා. පහුවදා උදේ පාන්දර මේ පුද්ගලයාව බලන්න එනකොට සියල්ල විනාශ වෙලා. දැන් ඔහුට වෙන කිසිම දැන් අර තමන්ගේ මහා බලාපොරොත්තු සියල්ල කඩාගෙන වැටිච්ච වෙලාවේ ඔහුට ජීවිතේ සියල්ල අහිමි වෙලා. දැන් ඔහු හිතුව ඉඳලා වැඩක් නෑ, මම මොකටද ජීවත් වෙන්නේ, මං වගේ කෙනෙක් මං ජීවිතේ නැති කරගන්නවා කියන තැනට ආවා. අන්න බුදුරජාණන් වහන්සේ දාවැදිය. ඒ වඩිනකොට තථාගතයන් වහන්සේ දැකලා දුවගෙන ගිහිල්ලා වැඳ වැටිලා අන්න දැන් තමයි වන්දනා කරලා දුක කියාගෙන, අනේ බලන්න ස්වාමීනි ඔබ වහන්සේ දැක්ක මං කොච්චර මේ කුමරු යායට වෙහෙසුණාද කියලා. ඔබ වහන්සේ කී වතාවක් මෙතනට වැඩියද ඔබ වහන්සේට දානි ටිකක් දෙන්න මං හිතාගෙන හිටියේ බලන්න වෙච්ච දේ. දැන් මගේ අඹදරුවෝ මගේ පිරිස මගේ මහන්සිය මේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද, මං වගේ කෙනෙක් මොකටද ජීවත් වෙන්නේ. අන්න දැන් කී කී අඬනවා වැළපෙනවා. අන්න වෙලාව බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ ඔහුට දහම් දෙසුවා. මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය, මේ සියලු සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය මතු කරමින් ලෝක ධර්මතාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙමින් දහම් දෙසුවා. බණහල අවසන් වෙනකොට ඔහුට ධර්මය අවබෝධ වුණා. ස්වාමීනි මේ භයානක සංසාර දුකින් නිදහස් වෙලා සසරෙන් මිදිලා සදාටම මට නිවන් අවබෝධ කරගෙන ගැලවෙන්නට ඕන, මට පැවිදි වෙන්න ඕන කියලා බණහල ධර්මය අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට බලන්න කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවේ දකින බුදු කෙනෙක් ඒ පුද්ගලයාව ධර්මයට යොමු කරවන්න ඔහු අරමුණු කරගෙන මොනතරම් උත්සාහයක් ගන්නවද. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ සමහර අය අහන ප්‍රශ්නවල ගත්තොත්. නිවනට අදාළ ප්‍රශ්නයක් නම් අහන්නේ එක එල්ලේම පිළිතුර දෙනවා. ඒකට කියනවා ඒකාංශ ව්‍යාකරණේ පඤ්ඤා. ඔහු අහන ප්‍රශ්නේ ධර්මාවබෝධයට අදාළ නම් ඔහුට සංසාර පින තියෙනවනම් බුදුරජාණන් වහන්සේ ඔහුගේ හිත පිරිසිඳ බලමින් ඒ අහන ප්‍රශ්නේට අදාළ පිළිතුර ලබා දෙමින් ඔහුව ධර්මාවබෝධයට එතනින් අරගෙන යනවා. ඊළඟට සමහර අය අහන ප්‍රශ්න ඒ ප්‍රශ්නේ කොටසෙන් කොටස අරගෙන බෙද බෙදා විස්තර කරමින් දීර්ඝ වශයෙන් දහම් දෙසීම තුළ ඒ පුද්ගලයාගේ අර සංසාරික ධර්මාවබෝධ කිරීමේ කුසලතාවයක් පිනක් තියෙනවා නම් ඒක බලවත් කරලා ධර්මාවබෝධයට යොමු කරන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අහන ප්‍රශ්නේ බෙද බෙදා දීර්ඝ වශයෙන් කොටසෙන් කොටස අරගෙන විස්තර කර කර දහම් දෙසනවා. ඒකට ධර්මයේ කියන විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා. අහන ප්‍රශ්නේ බෙද බෙද දීර්ඝ වශයෙන් විස්තර කර. ඒ දේශනාව ඒක සමහරවිට දීර්ඝ දේශනාවක් වෙන්න පුළුවන්, දීර්ඝ ධර්ම සාකච්ඡාවක් වෙන්න පුළුවන්. ඒ කතා බහ අවසානයේ තෝ ධර්ම අවබෝධය කරා යනවා. තව සමහර අය ප්‍රශ්න අහනවා. හැබැයි ඒ අහන ප්‍රශ්නේ තුල ඒ කෙනාට ධර්ම අවබෝධය ලබා දෙන්න නම් බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් පෙරලා ප්‍රශ්න අහනවා. ඒකට ධර්මයේ කියන පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. ඔහු අහනකොට ඔහුගෙන් පෙරලා ප්‍රශ්න අහනවා. ඇයි ඔබ එහෙම දෙයක් අහන්නේ? ඔබ මේ ගැන මොකද කියන්නේ? ඔබ ඉස්සල්ලා මට මේකට උත්තර දෙන්න. අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේ ඔහු අහද්දී ඔහුගෙන් පෙරලා ප්‍රශ්න අහනකොට ඔහු දෙන පිළිතුරු වලින්ම ඔහුගේ ජීවිතයේ ධර්මාවබෝධයට යන විදිහට බුදුරජාණන් වහන්සේ ඔහු තුලින්ම උත්තරේ මතු කරලා දෙනවා. ඒකට කියනවා පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. එතකොට අර අපි ඔය ප්‍රශ්න සහ පිළිතුරු අතර තියෙනවා සමහර අය ප්‍රශ්න අහනවා. අහන කෙනා දන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ. Tamanට වැඩකුත් නැහැ, අහන කෙනෙකුට වැඩකුත් නැහැ. සමහර අය අහන්නම් වාලිය අහනවා. අන්නේ ඒ වගේ ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පුද්ගලයා මේ ප්‍රශ්න අහන්නේ ඒක කිසිම වැඩකට නැති ප්‍රශ්නයක්. ධර්ම අවබෝධයට උපකාර වෙන්නේ ඒක තියෙනවා න නිබ්බිදාය. අවබෝධයෙන් කලකිරෙන්න උපකාර වෙන්නේ න උපසමාය. කෙලෙස් සංසිඳවන්න උපකාර වෙන්නේ නිවනට උපකාර වෙන්නේ නැහැ. එයාට සසර දුකින් මිදෙන්න උපකාර වෙන්නේ කෙලෙස් සංසිඳවන්න උපකාර වෙන්නේ. තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති ප්‍රශ්න අහන වෙලාවට බුදුරජාණන් වහන්සේ නිහඬව ඉන්නවා කියනවා. ඒකට කියනවා තපනීය පඤ්ඤා, පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලා හොයාගෙන ඉන ධර්මය අහන, ධර්ම ගැටළු අහන, ප්‍රශ්න අහන අයට පිළිතුරු දීලා ඔවුන්ව ධර්ම අවබෝධයට අරගෙන යන්නේ. හැම දෙයකම ප්‍රධානම අරමුණ තමයි බුදු කෙනෙක් කතා කරන හැම වචනයක් තුළම ඔහුව නිවලා කෙලෙස් යටපත් කරලා කෙලෙස් සංසිඳවලා ඔහු ධර්ම අවබෝධය කරා අරගෙන යාම. ඒ හැකියාව බුදු කෙනෙකුට තියෙනවා. ඒ නිසායි අපි උන්වහන්සේට කියන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරදී පිං ඇති කෙනෙක්ව. සමහර අය ඍදි ප්‍රාතිහාරයෙන් වෙන්න පුළුවන්, සමහර අය ආදේශනා ප්‍රාතිහාරයෙන් වෙන්න පුළුවන්, සමහර අය අනුශාසනා ප්‍රාතිහාරය තුලින් දමනය කරලා ධර්ම අවබෝධයේ පිණිස නිවන පිණිස අරගෙන යනවා. තී හැකියාව බුදුරජාණන් වහන්සේට තියෙන නිසා උන්වහන්සේට පුළුවන් උන්වහන්සේ මුණ ගැහෙන්නේ ණයගේ සංසාර පින දැකලා හරියටම ඉලක්කෙට ඒ පුද්ගලයාව ධර්ම අවබෝධයට අරගෙන යන විදිහට දහම් දෙසා නන්නේ නිසා තමයි ඒ කාලි බුදුරජාණන් වහන්සේගෙන් බණහද්දි සමහරු ඒ හිටපු ආසනීම ඒ බණහල් අවසන් වෙනකොටම ධර්ම අවබෝධ ලැබුවේ. ඉතින් ඒ හැකියාව බුදු කෙනෙකුට පමණක් තියෙන හැකියාවක්. මේ බුද්ධ ශාසනයේ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේටවත් ඒ හැකියාව නැහැ. අනේකයි බුදු කෙනෙක්ගේ තියෙන වටිනාකම.
1: හොඳයි. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කළ ධර්ම කරුණුත් එක්ක ඔබටත් හිතන්නට යමක් තිබෙනවා. අපි කතා කරන වචන අනිත් අයට ප්‍රයෝජනවත් වන වචන නිරන්තරයෙන්ම කතා බහ කරන්නට ඕනේ, සහ අදහස් දැක්වීමේදී අන් අයට බාධාවක් නොවන ආකාරයට ඔවුන්ටද යම් ආකාරයකින් අදහස් දැක්වීමට ඉඩක් තියලා, සහ අපි යහපත් දේ පමණක් සමාජගත කරන්නට නිරන්තරයෙන්ම අදිටන් කරගන්නට ඕනේ. ඉතින් ඒ නිසාවෙන් තමයි අපි සඳුදා දිනයේදී NetFM ධර්ම දක්ෂණ ධර්ම දේශනාවෙන් අනතුරුව මේ වගේ ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව නැවත නැවතත් ශ්‍රවණය කරන්නට නේත්‍රාලෝක YouTube අපගේ නාලිකාවට පිවිසෙන්න කියලාත් ඔබට ආරාධනා කරනවා, සිහිපත් කරනවා. අපේ හැමතරනේ ඊළඟට අහන්න කියලා හිතුණා. දැන් කාලයකට ධර්මයේ බැබලිලා කාලයකට අධර්මයේ ඉස්මතු වෙන්නත් කටයුතු යෙදෙනවා. මෙහෙම කටයුතු යෙදෙන්නේ නැත්නම් මේ කාලයකට ධර්මයේ බැබලිලා ඊට පස්සේ අධර්මයේ ඉස්මතු වෙන්නේ මිනිස්සු අධර්මයේ ඉස්මතු වෙන කාලයේදී වැඩි වැඩියෙන් පින් කරන්නට ඕන නිසාද, නැත්නම් මොකද්ද මේකට හේතුව, අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
2: ඇත්තටම මේ ස්වභාවය දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි පවා උන්වහන්සේට මේ ධර්මයේ මේක තමයි ලෝක ස්වභාවය. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ, බුදු මේ චෝදනා එල්ල වෙන්නේ, නින්දා පහස වෙන්නේ ධර්මයට, තුනුරුවන්ට, සංඝයාට. ඔබ හිතන්න බුදු කෙනෙක් මේ සසරේ සාරා සංකේ කල්පලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති කියන්නේ ඉවසීම උපරිමයට පුරුදු කරපු කෙනෙක්. සත්‍යවාදීකම, සත්‍ය කතා කිරීම, එතකොට අදිෂ්ඨානේ මෛත්‍රිය. එතකොට උන්වහන්සේට මෛත්‍රියක් නැතුනේ මේ ලෝක සත්වයාට මෛත්‍රිය පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පුරපු කෙනෙක් සසරේ. එතකොට මේ විදිහට සසරේ පාරමී පුරපුලා බුදු වෙන බුදු කෙනෙකුට මේ සමාජය තුළ මොනතරම් කරදර බාධාවද කියලා හිතා අපි ජීවත් වෙන්නේ අධර්මයේ බලවත් ලෝකයක. අධර්මිෂ්ට පුද්ගලයන් බලවත් ලෝකයක, සිල්වතුන් නෙමෙයි දුස්සීලයන් පිරිච්ච ලෝකයක. එතකොට එවැනි ලෝකයක ධර්මයේ හැසිරෙන කෙනෙකුට, ධර්මයේ දේශනා කරන කෙනෙකුට, ධර්ම මාර්ගයේ යන කෙනෙකුට එන කරදර බාධා ප්‍රශ්න හිරිහැර ඒක හිතාගන්න බැරි විදිහට කාලයකට බලවත් වෙනවා, කාලයකට යටපත් වෙලා යනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඔබ හිතන්න බුදු කෙනෙක්ගේ ජීවිතේ දැන් අද මේ තියෙන අදාපි මූණ දෙන්නේ කාලෙන් කාලෙට එන මේ තාක්ෂණික විප්ලවයන්. සමාජ මිනිස්සු තමන්ගේ තරහව, ද්වේෂය, වෛරය, පළිගැනීම ඒවා සමාජයට මුදාහරින එක එක ක්‍රමවේද තිබ්බනේ. දැන් ඔබම හිතන්න මේට අවුරුදු ඔබේ පුංචි කාලේ ඉඳන් දැන් අවුරුදු 40 45ක් වෙන කෙනෙක් නම් මේ බණ අහන්නේ ඔබේ පුංචි කාලේ. අපේ තිබුණා රේඩී ටීවී නැති කාලයක් තිබ්බනේ ගම්වලනේ.
1: එහෙමයි.
2: එතකොට ඒ කාලේ ප්‍රවෘත්තිවත් මේ සමාජයේ තියෙන දේවල් මිනිස්සු අතර නැහැ. හැබැයි ඒ කාලේ මිනිස්සු දැන් සමහර වෙලාවට කට කතාවලි. එහෙම තමයි තව කෙනෙක් ගැන බොරු කතාවක් පතුරවන එක. කට කතා ඇත්ත වගේ දන්නවද මෙන්න මෙහෙම දෙයක් වෙලාලු. අන්න ඒ විදිහට කට කතා. ඊට පස්සේ කාලෙකදී ඔය කැලෑ පත්‍ර තිබිලා තියෙනවා. ඒවා ඉතින් අර ගම්වල කොහේ හරි ගස්වල කොහේ හරි තැන් තැන්වල මිනිස්සු එකතු වෙන කඩපිල් ළඟ පාරවල් වල අලෝල යන කැලෑ පත්‍ර. එතකොට මේ වගේ දේවල් තිබුණා. ඊට පස්සේ ඔන්න ටික ටික ওই මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය මේවා එනකොට කොහොම හරි සල්ලි දීලා හරි බොරු ප්‍රචාර පත්‍රවල ලියලා දානීම. ඒ අතරත් ඔබට මතක ඇති එක එක කාලවල මඩ පත්‍ර කියලා කොටසක් ආවන්නේ. එතකොට ඒවැ යම් යම් දේශපාලකයන්ට, රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට කිසිම හිරිකිතයක් නැතුව, ඒ කියන්නේ අර ශිෂ්ට සම්පන්න භාෂාවක් නොවන භාෂාවල් පාවිච්චි කරලා යම් කිසි පත්‍ර බෙදා හැරීමක් ඒ කාලේ මේ සමාජ මාධ්‍ය නැති කාලවල. එතකොට මේ මඩ පත්‍ර කියලා කොටසක් ආවා. ඒ මිනිස්සුන්ගේ ද්වේෂය, තරහ, වෛරය මුදාහරින්න ඒ කාලවල තිබිච්ච දේවල්. එතකොට මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ මාධ්‍ය මේව භාවිතාවට එනකොට මිනිස්සු ඒවත් අවභාවිතා කරන්න පටන් ගන්නවා. ඒවැ ඊට පස්සේ තමයි ඒවට යම්කිසි ආචාර ධර්ම පද්ධති මේවැ පාලනයන් ටික ටික ගෙනාවට කොහෙන් හරි තම තමන්ගේ ඉලක්කවලට තමන් මිනිස්සුන්ගේ මනස ඒව තුල මෙහෙවන. හැබැයි ඒ අතර දැන් අපි සාමාන්‍ය සමාජය තුල දැන් අද අපි අපේ රට ගත්තොත් ඔබ හිතන්න ප්‍රධාන මාධ්‍ය ධාරා ගණනාවක් තියෙනවා. හැබැයි මේ මාධ්‍ය පාලනය වෙන්නේ යම්කිසි මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් යටතේ තමයි මේ ප්‍රවෘත්ති විකාශනයක් වේවා වැඩසටහන් වේවා මේ දේවල් පාලනය වෙන්නේ යම්කිසි පාලන ක්‍රමවේදයක් තුල. හැබැයි අද මේ සමාජ මාධ්‍ය ආවට පස්සේ Facebook YouTube ආදී සමාජ මාධ්‍ය ආවට පස්සේ අපේ රටේ හැම කෙනාගේම සමහර ලාවට අද හාරි ඉන්න අනුන්ගෙන් යැපිලා සාමාන්‍ය හිඟමනක් ඉල්ලන මිනිස්සෙක්ගේ අතේ පවා ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා සමහර ලාවට.
3: එහෙම.
2: එතකොට ඉන්න හැම ස්තරයක්ම උදේ ඉඳන් බීලා පාරේ වැටලා ඉන්න මිනිස්සෙක් ගත්තත් කුලී වැඩක් කරන මෙලෝ උගත්කම නැති වෙන්න පුළුවන්. එක්කෝ නිකන් මානසික ආබාධයක් තියෙන පිස්සු මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි අද ස්මාර්ට් ෆෝන් එකක් ගන්නවා කියන එක මාසයක් වැඩ කරලා කුලී වැඩක් කරලා ගන්න පුළුවන්. එතකොට කාට හරි කියලා Facebook account එකක් YouTube account එකක් හදාගෙන එතකොට මේක මහ ලොකු දෙයක් නෙමේ. සමහරු කොහේ හරි කැලයක් අස්සේ ඉඳන් හරි ගහක් අස්සේ ඉඳන් හරි ඉන්න තැනක පැලක ඉඳන් හරි කාට හරි අර අජෝ භාෂාවකින් බැනලා වීඩියෝ එකක් දාන එක මඩක් ගහන එක. එතකොට මේ වගේ දේවල් තමන්ගේ තරහ වෛරය සමාජයට මුදා හරින එක අද මේ ඉන්න උගත් නූගත් ભેදයක් නැතුව මුළු සමාජය හැම කෙනාටම මේක කරන්න පුළුවන් පරිසරයක් හැදිලා තියෙනවා. එතකොට ඒකේ පාලනයක් නැති තැනකට ගිහිල්ලා තියෙනවා. ඒකත් එක්ක වර්තමානයේ ඔබ හිතන්න දැන් මේ ඇවිල්ලා තියෙන ඔය AI තාක්ෂණය තුල කොච්චර භයානකද කියලා. එතකොට මේ AI තාක්ෂණය කියන එක අර කිසිම පාලනයක් නැති කෙලෙස් බලවත් විකෘති පිරිසකගේ අතට ගියාට පස්සේ ඒක තුලින් ඕනම දෙයක් වීඩියෝ හදන්න පුළුවන් ඇත්ත වගේ. කටහඬ වෙනස් කරලා හදන්න පුළුවන් ඇත්ත වගේ. අද රාජ්‍ය නායකයන්ගේ ලෝකේ ඉන්න බලවත්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉඳන් වීඩියෝ හදලා කටහඬ වෙනස් කරලා හදලා ඔහු කරපු ප්‍රකාශ වගේ ඇත්තද හොයන්න බැරි විදිහට මේ සමාජය තුල සංසරණීය වෙන විදිහට සමාජ ජාලාවල තියෙනවා. මේ තාක්ෂණය ගැන හොඳටම දන්න කෙනා තමයි දන්නේ මේක ෆේක් එකක් මේක බොරු එකක් කියලා. හැබැයි නොදන්න කෙනෙක් මේක ඇත්ත කියලා හිතනවා. එතකොට ඒ වගේ අද ඇත්තද හොයන්නත් බෑ බොරුව හොයන්නත් බෑ. වීඩියෝ හදන්න පුළුවන් ෆොටෝ එඩිට් කරන්න පුළුවන් ඕන විදිහකට. එතකොට තමන්ට මේ තමන්ගේ වෛරය ඉරිසියාව ද්වේෂය මුදා හරින්න මේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඕනම විදිහකට ඇත්ත හොයන්නත් බෑ බොරුව හොයන්නත් බෑ තාක්ෂණය උපයෝගී කරගෙන මේ AI තාක්ෂණයන් නිසා අද සමාජයට විශාල විපතක් කරන්න පුළුවන් ස්වභාවයක් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගොඩ නැගීම තුළ අපි ගත්තොත් අර තුනුරුවන්ට අගෞරව කරන පිරිසක් අතරට මේක ගියාට පස්සේ ඔවුන් ඒක භාවිතා කරන සම්පූර්ණයෙන් තුනුරුවන්ට අගෞරව කරන දේශපාලන මතවාදවල එක එක මතවාද දරන පිරිස ඒක භාවිතා කරන තමන්ට විරුද්ධ දේශපාලන මතවාද දරන අයගෙන් පළිගන්න සමාජයේ ඊළඟට සංස්කෘතික කණ්ඩායම් වෙන්න පුළුවන්. ඊළඟට තියෙන එක එක ભેද වෙන්න පුළුවන්. කළු සුදු ભેද වෙන්න පුළුවන්. ඊළඟට මිනිස්සු අතර තියෙන එක එක බෙදීම් තුළ ඒ බෙදීම් තුළ මිනිස්සු මේ සමාජ මාධ්‍ය අද මේක මහ විශාල ව්‍යසනයක් හැටියට අද සමාජයේ ඉස්සරහට ගිහිල්ලා තියෙන ඉතින් මේක ලෝකේ කාලෙන් කාලයට එන තාක්ෂණික අනතුරු මේ සියල්ලත් එක්ක අද අපි ඇවිල්ලා තියෙන මෙහෙම තැනකට ඉතින් අන්නේ නිසා අපිට සමාජය තුළ දැක්කහම පේනවා එදාට වඩා අද මේ ධර්මය අරගෙන යන්න ධර්ම මාර්ගය ඉස්සරහට යන කෙනෙකුට මහ පුදුමාකාර අභියෝග රැසක් එක්ක තමයි මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න තියෙන්නේ. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ මේ ධර්මයේ ලෝකයට අරගෙන යද්දී ඒ කාලෙත් උන්වහන්සේට වෛර කරපු විශාල පිරිසක් සමාජයේ හිටියා. බුදු කෙනෙකුට මේ සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙකුට නෙමෙයි උන්වහන්සේට කරපු චෝදනා ටික හිතන්න. එතකොට කාන්තාව යොදෝලා ඒ ගෑනු චෝදනා බුදුහාමුදුරන්ටත් ඒ දෙවන්නේ. එතකොට බුදුහාමුදුරෝ නිසා දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියලා අද තරම් තාක්ෂණයක් දියුණු නැති සමාජයේ ධර්මිතියක් නේදා බැන්දෙවිනේ. අද නම් ඊටත් වඩා තාත්වික විදිහට හදන්න පුළුවන්. හැබැයි ඒ කාලේ බඩට ධර්මිතියක් බන්දලා හරි කාන්තාවක් සල්ලි දීලා බණ කියන පිරිසක් අතරට යවලා එවැනි චෝදනාවක් පිරිස අතරේ කරලා බුදු කෙනෙක් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ලෞතුරා බුදු කෙනෙකුට එහෙම චෝදනාවක් කරන්න සැලසුම් කරා. ඊළඟට හිතන්නට සුන්දරිය මරලා දැන් ඒ සැලසුම තුල වුණත් සල්ලි දීලා ජේතවනයේට සැරින් සැරේ යවලා බණහන්න කියලා ඒ බණහන්න යනවට සල්ලි ගෙව්වා. එතකොට පන්සලක ප්‍රධාන තැනක බණහන්න එනකොට ඔයා එන්න එපා ගේට්ටුවේ. ඔයා වගේ අයට මෙහි සුදුසු නෑ. ඔයාලට මේ ඇතුල්වීම තහනම්. එහෙම කියලා පන්සලට එන මනුස්සය මගදී හරෝල ගේට්ටු ළඟදී පන්නන්නේ නැන්නේ. ඔයාගේ චරිත හොඳ නැහැ. ඔයාට පන්සල් ගැලපෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඕනම කෙනෙක් ධර්මයේ තුල පන්සල කියන එක පොදු දෙයක්.
1: එහෙමයි.
2: චෛත්‍ය බෝධියක් ළඟ ඕන කෙනෙක් එනවා. එතකොට අර වගේ සමාජය තුල ඉතාම පහත් චරිතයක් ඇති සමාජය තුල වෙසංගනක් හැටියට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙකුට සල්ලි දීදී ජේතවනයට එව්වා. ඔබ බණහන විදිහට යන්න වෙන මොකුත් නැහැ සල්ලි දෙන්න.
1: එහෙමයි.
2: ගිහිල්ලා ওই ඉඳගෙන ඉඳලා එන්න. ඊළඟට වැඩිපුර ගෙව්වා සැක හිතෙන විදිහට හැසිරෙන්න. යන දොරෙන් ප්‍රධාන දොරෙන් එන්නේ පාවෙ වැටවල් වලින් පැනලා යන්න. ওই කුටිය වස් වටේ ගිහිල්ලා නිකන් කරවලේ ගිහිල්ලා නිකන් ඇවිදින්න. කොහෙද යන්නේ කියලා අහුවොත් මොකක් හරි වචනයක් කියලා යන්න. වැඩිපුර සල්ලි ගෙවනවා ඒවට. එතකොට ඔය වගේ සැකේ හදන්න කාලයක් තිස්සේ සැකයක් හැදුවා. හදලා අවසානේ කරේ අර මුදල් යොදවපු අයම සුන්දරියෝ මරලා ගෙනහල්ලා ජේතවනේ බුදුහාමුදුරන්ගේ ඒ සුගන්ධ කුටියේ පසුපසට වෙන්න පරවෙච්ච මල් දාන කුණුවලකට රෑ මලකුණ දාලා ගියේ.
1: එහෙමයි.
2: එතකොට හිතන්න මේ සිදුවීම මුල් කරගෙන බුදු කෙනෙකුට මහරහතන් වහන්සේලාට ජේතවනේ චෝදනා දෙකක්. මිනි මරුන් චෝදනාව, ස්ත්‍රී දූෂණ චෝදනාවක් එක මිනි මරණ. කාන්තාවක් දූෂණය කරලා මරලා ජේතවනේ හංගලා මෙන්න මලකුණත් අහුවෙලා. ඉතන කොහොමද කියලා සමාජ කැළඹිල්ලනේ. එතකොට අද වගේ නම් මීඩියා ඔක්කොම ගිහිල්ලා මේකේ හදන කතා වීඩියෝ හදලා මේක නිකන් ඇත්ත වගේ අද AI තාක්ෂණේ මොන විදිහ දේවල් හදයිද කියලා ඔබ හිතන්න. එදා ඒ තාක්ෂණේ තිබ්බේ නෑනේ. අද ඒ කාන්තාවකගේ මූණ අරගෙන බුදුහාඳුනගේ මූණක් දාලා මේක ඇත්ත වගේ වීඩියෝ හදලා අද නම් ඔබ හිතාගන්න සමාජෙ මොන වගේ පැත්තකට මේක ගෙනියයි. හැබැයි එදා ඒ බොරුව වුණත් කාලයක් පැවතුණා. දවසින් හරි ගියේ නැ, දෙකෙන් හරි ගියේ නැ, මිනිස්සුයේ බොරුව පිළිගත්ත කාලයක්. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද ඉවසන්න, ඔය චෝදනා කරන්නේ සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි ලෞතුරා බුදු කෙනෙකුට කියනවා. බුදු කෙනෙකුට කරන චෝදනාව දවස් 7ක් යනකම් පවතිනවා. ඒක බුදු කෙනෙකුට කරන නිසා. අභූත චෝදනා. හැබැයි සාමාන්‍ය කෙනෙකුට සමහර මාස ගාණක් වෙන්න පුළුවන්, අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. යාගේ තියෙන ඒ පින්පව්වල ස්වභාවයත් එක්ක සමහර ඒ කර්ම විපාකවල ස්වභාවයත් එක්ක. හැබැයි දවස් 7ක් යනකම් පින්ඩපාත ගියත් බැනුම් නින්දා අපහස. එතකොට ඒ වගේ කරදර බාධා නින්දා අපහස පිට තමයි ඒ දවස් 7ම ගෙවිලා ගියේ. මිනිස්සු දකින තැන පාත්‍රය අරගෙන පින්ඩපාත යන්න එළියට බැස්සත් මග ඉන්නවා. මුන්ට දානේ නෙමෙයි දෙන්න වටින්නේ. මුන්ගේ හැටි අපි දන්නේ නැද්ද කියලා පහත් වචන සියල්ලේ නින්දා ආන. දැන් ඔබ හිතන්න මේක කොච්චර දැනුණාද කියලා. දැන් ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා. හැබැයි ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරන්ට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි ඉක්මනට මේ නගරය අතහැරලා යමු. මේ මිනිස්සු හරියට තථාගතයන් වහන්සේට නින්දා අපහාස කරනවා. දකින තැන මිනිස්සු බනිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද, අපි තව තැනකට ගියාම මිනිස්සු එතනත් මේ වගේ දෙයක් සැලසුම් කරලා කරොත්? ස්වාමීනි, අපි තව වෙන තැනකට යන් එතනින් කියුවා. එතකොට ආනන්ද, ඒ යන තැනකත් එහෙම කරොත්? එතකොට ආනන්ද හාමුදුරු කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ දඹදිව මහා විශාල රාජ්‍ය, එතනත් එහෙම දෙයක් කරොත් අපි වෙන තැනකට යන්. අපේ ජීවිත කාලෙම උනා චාරිකායේ වඩිමින් තැනින් තැනට වැඩම කරමින් ගෙවා දමන්න පුළුවන්. එතකොට බලන්න මේ බුදු කෙනෙකුට කරන නින්දා අපහාස ආනන්ද හාමුදුරු බොහොම සංවේදී කෙනෙක්, සද්ධාවත්තයි. උන්වහන්සේට ඒක දරාගන්න බැරි වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද, යම් අභූත චෝදනාවක් එල්ල වෙද්දී එතනින් පැනලා යන්න එපා. එතනම ඉඳගෙන ඒකට මූණ දෙන්න කියවා. ඒකේ ඇත්ත එළි වෙනවා කියවා. හැබැයි කාලයක් යනවා. එතකොට දවස් 7කට පස්සේ තමයි අර කුමන්ත්‍රණී කරපු පිරිස මේ පිරිස එළි වෙලාවේ අවසානයේ රජ්ජුරුව 500ක් දෙනා හොයාගත්තා. සැලසුම් කරපු අය, මේකට මුදල් ගෙවපු අය, මේ කුමන්ත්‍රණී පසුපස හිටපු අය ඔක්කොම හොයාගෙන උල තියලා මැරුවා. හැබැයි මේකෙදි මතක තියාගන්න, සමහර කර්මවල දඬුවම් හම්බෙනකොට බුදුරජාණන් වහන්සේ මාලිගාවට ගියේ නැහැ. අනේ රජතුමනි, එපා, පව්, ඒ අයට සමාව දෙන්න. ඒක වළක්වන්න ගියේ නැහැ. ඒ අය වපුරපු දේවල් වල කර්ම විපාකේ ඒක රාජ දඬුවමක් හැටියට ඔවුන් දිට්ට දම් විදින විපාකයක් හැටියට ඔවුන්ට ලැබුණා. ඊළඟට අර ධර්මිතිය බැඳගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ නින්දා පහස කරපු වෙලාවේ අවසානයේ ධර්මිතිය එතන සක්‍රදිවියන්ගේ මැදිහත් වීමෙන් කියනවා, ඒ එතනම ඇත්ත එළිමුනේ. ඒ වෙලාවේ මිනිස්සු පන්න ගහනකොට බුදුහාමුදුරුවෝ ඒක නවත්තන්න එපා, එපා, සමාව දෙන්න, යාට යන්න දෙන්න, එපා, ගහන්න එපා. එහෙම රහතන් වහන්සේලාව බුදුහාමුදුරුවත් ඒක වළක්වන්න ගියෙත් නේ. අවසානේ ගුටි කාගෙන ගිහිල්ලා අර ගිනි මේ මඩගොඩකට පැන්න එහෙම ගිනි ජාලාවක් එක්කම අපායට ඇදිලා ගියා. එතකොට අපිට පේනවා මේ සිදුවීමක් දෙකක් තව කොච්චරනම් බුදු කෙනෙකුට දානෙට ආරාධනා කළ භාජනවලට අසූචි බෙදලා මෙන්න කාපන් කියපු මිනිස්සු හිටියා ඒ කාලේ. එතකොට බුදුවරු ඉලක්ක ඒ කාලේ දුනු ශිල්පි හිතන්න අවසානයේ බුදු කෙනෙක්ව මරන්න සැලසුම් කරාන. ඒ මරණ සැලසුම යෙදුවේ රාජ්‍ය බලයත් එක්ක නිකන් නෙමෙයි. දේවදත්ත අල්ලගත්තේ අජාසත් කුමාරයව. අල්ලගෙන තමයි දුනු ශිල්පි ඒක වෙනකොට හිටපු රජ්ජුරුවන්ග හිටපු දක්ෂතම දුනු ශිල්පි. අදනම් අද තියෙන යුද්ධ ආයුධ මේවා තිබුණේ නැන්නේ. එතකොට ඒ කාලේ අද වගේ තාක්ෂණයක් තිබ්බනම් ජේතවනීම විනාශ වෙන්න එක්ක වෙන අර මෝටාර් එකක් මිසයිල් එකක් තමයි එක්ක එවන්නේ රජ්ජුරුවල්ලගේ. එතකොට ඒ වගේ උපකරණ නැති නිසා හිටපු දක්ෂතම දුනු ශිල්පීන් යොදාගෙන බුදුහාඳුරු මරන්න සැලසුම් කරා. ඒවා විනේ තුල තියෙන මේ සිතුවීම් මේවා අහනකොට හරිම පුදුමයි. ඒ තරම් කුමන්ත්‍රණ මේ ධර්මයේ අරගෙන යනකොට බුදු කෙනෙකුට මූණ දෙන්න සිද්ධ වුණේ. අවසානයේ නාලාගිරි ඇත රජ්ජුරුව ළඟ හිටපු දරුණුම ඇත කුලප්පු කරලා දැන් අද වගේ යුද්ධ ටැංකි මේ වගේ ආමර්කා මේවා තිබුණ නෑනේ. ඒ කාලේ යුද්ධවලට ගියේ ඇත්තු පිට නැගලා. එතකොට මේ ඇත්තු අතර රජ්ජුරුවන්ගේ යුද්ධයට යන දරුණුම ඇත ඒ ක්‍රාකල පොල හෙන්ඩුවෙන් ඇල්ල බුදුහාඳුරින පාරට අතහැරි. එතකොට බලන්න බුදු කෙනෙකුට තිබිච්ච කුමන්ත්‍රණ මරණ තර්ජන. එතකොට මේ සත් තිරිසනෙක් හරි කුලප්පු කළ රාකල පෝල එන පාර ඉස්සරහට අතහරිනු. මොන තරම් නින්දා අපහස මාගන්දියා කොච්චර නින්ද. අවසානේ බුදුන් සරණ ගියායගෙනුත් පලිගත්තන් සාමාවතී ඇතුළු 500ක් දෙනා මාලිගාව තුළම ගිනි තියල මරන්නේයි. ඒ අය බුදු ගුණ සිහි කරනවා. බුදුන් අඳිනවා. බුදුහාමුදුරු වැඩ ඉන්න දිසාවට වැඳලා නිදා ගන්නවා. ඒකට බුදුහාමුදුරන්ට වෛර කරපුවයි බුදුන් සරණ ගියායගෙනුත් පලිගත්ත අවසානේ. එතකොට ඔබ හිතන්න බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නකොට එදත් එහෙමනම් අද මේ අවුරුදු 2570ක් වගේ කාලයක් ගෙවිලා යනකොට අද කාලේ මොනතරම්නම් අධර්මී බලවත් වෙන්න ඕන්ද අපේ රටේම හිතන්න. දැන් අපි ඔය අවුරුදු 2000 ගානෙන් අපේ රටේ කාල තිබිලා තියෙනවා එක භික්ෂුවක් හොයාගන්න නැති වෙච්ච කාලය. සීතාවක රාජසිංහ රජුණුවන්ගේ කාලේ භික්ෂුන් වහන්සේලා කපලා කොටලා මරලා විහෙර විහාර ගිනි තියලා පොත්පත් හොය හොය ගිනි තියලා අවසානයේ සිවුරු පටියක් අතේ බැඳගෙන සිවුර ගෙවල් වල හංගලා හැංගිලා හිටියා ගිහියෝ වගේ අවුරුදු ගාන. එතකොට එහෙම කාල තිබුණා මේ ශාසනේ. ඊළඟට ඔය කාලිංග මාග චන්ද්‍රබහනු අය 24,000ක විතර මහා සේනාවක් අරගෙන කැලණි විහාරේ සම්පූර්ණ විනාශ කරා කියලා. එතන ඉඳන් වෙහෙර විහාර විනාශ කර කර ගිහිල්ලා අනුරාධපුරේ බෞද්ධයෝ භික්ෂූන් හොය හොය මැරුවා. සමහර අයගේ අතපය කැපුවා කියලා. මිනිස්සු අනුරාධපුරේ අතහැරියා, පොළොන්නරුව අතහැරියා, අටමස්ථාන පූජනීය සිද්ධාස්ථාන පොළොන්නරුවේ තියෙන පූජනීය පුණ්‍යභූමි මහා කැලේකින් වැහිලා ගියා. එතකොට අපේ රටේම අවුරුදු 450ක් විතර ඒ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඔය යුගවල රුවන්වැලි මහා සෑයෝ පූජනීය සිද්ධාස්ථාන වඳින්නවත් මිනිස්සෙක් නැතුව කැලෑවකින් වැහිලා ගියා. පස් කන්දක් වගේ ගරා වැටුණ අවසාන. එතකොට හිතන්න කාලයකට ධර්මයේ මතුවෙනවා වගේම කාලයකට අධර්මයේ බලවත් වෙනවා. කාලයකට ධර්මයේ පැත්තට මිනිස්සුන්ගේ සද්ධාව එකතු වීම ධර්ම ප්‍රබෝධයක් හැදෙනවා වගේම කාලයකට අධර්මයේ බලවත් වෙලා ඒ අධර්මියත් එක්ක මිනිස්සු එකතු වෙලා ධර්මයේ විනාශ කරන්න සැලසුම් කරනවා. මේ සියල්ලත් එක්ක තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් මේක අපි තේරුම් ගන්නට ඕනේ. හතුරු තරහකාරය හැදුනට පස්සේ ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. ඔබ බලන්න දැන් අද සමාජය තුළ බොහෝ භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන මොන තරම් දේවල් වෙනවද. එතකොට ඒ තුළ අපටම කොච්චර නින්දා අපහාස කර කර අන්තර්ජාලේ මොන තරම් නොයේ විකෘති විදිහට පෝස්ටර් හදනවා දානවා, වීඩියෝ හදනවා දානවා, එක එක මඩ ප්‍රචාර කර. ඒක තමයි සමාජය හැටි. ඒ මිනිස්සුන්ගේ වෛරය, ද්වේෂය එක එක විදිහට සමාජෙ මුදා හරිනවා. එතකොට ඒ අතර එක එක විදිහට තර්ජන එනවා, ආයතන වලට ලියුම් එනවා. උඹලට බණ කියන්න මේ රටේ ඉඩ තියන්නේ, උඹලට යහති මේ රටේ ඉන්න අපි ඉඩ දෙන්න. ඒ වගේ ඒ ඔක්කොම ඉවසගෙන අපේ ගමන අපි යනවා. ඉතින් ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. තේ සියල්ලත් එක්ක මේ ධර්මයේ කරා යන්න තියෙන්නේ අර මල් වලින් පිරිච්ච මේ පාවඩ දාලා මුතු කුඩ අරගෙන මල් ලිහගෙන යන ගමනක් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. මේ යන ගමන අමාරුයි. අපි ඉන්නේ අධර්මීය බලවත් වෙච්ච ලෝකෙක. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් 70කටත් එහා දැන් ගත වෙලා තියෙන කාලෙක ඉතින් අමාරු වෙන විකල්ප අපිට නැහැනේ. ආඩා හරි මේ ධර්ම මාර්ගය අපි යන්න ඕනේ ඉස්සරහට. මොන කරදර බාධාවත් අපිට වෙන විකල්පයක් නැහැ. සමාජෙ මෙහෙමයි, මිනිස්සු මෙහෙමයි, මිනිස්සු බරිනවා, නින්දා කරන වෙන විකල්පයක් නැහැ. ඒ සමාජෙම අපි කොහොම හරි මේ ධර්මයෙන් ලිලා මේ සසරින් මිදෙන්න අපි මහන්සි ගන්නට ඕනේ.
3: හොඳයි. ඉතින් අධර්මයේ බලවත් වෙන කාලයක පවා ඔබ ධර්මානුකූලව ජීවිතය පවත්වා ගන්නට උත්සාහ කරනවා නම් ඔබට සැනසීම ළඟා කර ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි සෑම මොහොතකම අපි ඔබට දැනුවත් කරන්නේ සහ ඔබ යොමු කරන්නට උත්සාහ කරන්නේ ධර්මානුකූල ජීවිතයක තිබෙන වටිනාකම පහදා දීම සඳහා සහ ඒ ගමන් මාර්ගයේ කොහොමද අපි ගමන් කරන්නට ඕනේ කියන දේ පැහැදිලි කර දෙන්නට. ඉතින් අතිපූජනීය කලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේත් සෑම මොහතකම උත්සාහ ගන්නේ ඔබේ ජීවිතය සුවපත් කරන්න. ඔබව ධර්ම මාර්ගයේ තුලම රඳවා සිටිමින් ඒ මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නට අවශ්‍ය කරන ශක්තිය එක්කාසු කරන්න. එනිසාවෙන් තමයි අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම ආරම්භ කරලා එහි නිර්මාණය කරලා එහි නිර්මාතෘ හාමුදුරුවන් වහන්සේ හැටියට බොහෝ ශාසනික කටයුතු සිද්ධ කරලා එනනතුරු බක්කුල මහා සෑය වර්තමානීය වන විට රයිගම්පුරවරේ පිටි මහා සෑය ඒ වගේම හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඊට පස්සේ බුදුපුත් මාපිය උතුම් ස්ථානය නිර්මාණය කරලා තව බොහෝ ශාසනික කටයුතු සිද්ධ කරන අතරේ මහා සෑය වන්දනා කටයුතුත් සිද්ධ කරමින් ජනතාව නැත්නම් සදහැවතුන් නියමකට යොමු කරන්නට අපේ හාමුදුරන් වහන්සේ

0: දෙස් රටක සිට ඒ වැඩිදුර අධ්‍යාපන කටයුතු වල නියැලෙන ගමන් ධර්ම ප්‍රචාරණයේ සිදු කරමින් ඔබව ධර්මානුකූලව සනසවන්නට නැත්නම් ධර්මයේ තුලින් සැනසීම එක්කාසු කරන්නට ඔබේ ජීවිතයට නෙතෙෆම් රේඩියෝ සමගින් සදුදා දිනයේදී එක්කාසු වන්නේ නෙතෙෆම් ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාවත් ධර්ම දේශනාවත් එක්ක. අපේ හැමදෙරේ වර්තමානයේ වෙන විට ඔබ වහන්සේගේ ශාසනික කටයුතු කොයි ආකාරයෙන්ද දියත් කරන්න සැලසුම් කරලා තිබෙන්නේ සහ ලොව වටා සිටින අපේ ආදරණීය සදහවත් පිරිස ඒ සියලු දේවල් සඳහා අනුග්‍රහය එක්කාසු කරනවා නම් දායකත්වයන් දක්වනවා නම් කොයි විදිහටද දායකත්වයන් දක්වන්නට පුළුවන් කමක් තිබෙන්නේ? අපි මේ අවසාන විනාඩි කීපයේදී ඒ පිළිබඳව කතා බහ කරමු, පැහැදිලි කිරීමක් සිදු කරමු.
1: ඔව්, ඇත්තටම අපි මේ දක්වා අපි අලුතෙන් මේ වෙනකොට කිසිම අලුත් දෙයක් කරන්න අපි සැලසුම් කරලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව මිනිස්සු ඉන්නේ හරිම අමාරුයි. ඒ මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම්, මිනිස්සුන්ගේ ජීවන මට්ටම්, රටේ මේ දිනෙන් දින ඇතිවෙන ආර්ථික අරබුද, තෙල් මිල ඉහළ යෑම, හැම බඩු මුට්ටුවක්ම මිල ඉහළ යෑම තුළ මිනිස්සු බොහොම අමාරුවෙන් ඉන්නේ. ඒ නිසා අපි මිනිස්සු ගැනත් බොහොම මානුසිකව බලමින් මේ අපේ ආයතන පවත්වගෙන යන්නේ. ඒ තුළ අපි කරන ප්‍රධානම දේ මොන ප්‍රශ්න ආවත් අනිත් ආයතන අපිට වහලා තියන්න පුළුවන්. හැබැයි ගිලම් භික්ෂුන් වහන්සේලා අපිට උන්වහන්සේලාට කොහොම හරි බෙහෙත් ටික, වෛද්‍ය පහසුකම්, ඖෂධ ටික උන්වහන්සේලා රැක බලා ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රධානම අපි අවධානය යොමු කරලා තියෙන අපේ ගිලම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සීල සුවර්ණ පුණ්‍ය භූමියේ 49කට ආසන්නව වැඩ ඉන්න ගිලම් භික්ෂුන් වහන්සේලා. ඉතින් අපේ ජීවිතේ අපි ආරම්භ කරපු සාසනික මෙහෙවර අතර උතුම්ම දේ දැනට 59කට අධික ස්වාමීන් වහන්සේලා පසුගිය අවුරුදු 13ක කාලයේ තුල 13ක් 14ක් වෙන මේ පුණ්‍ය භූමිය අපි ආරම්භ කරලා මේ පිම්බීමේ වැඩ ඉඳලා ප්‍රතිකාර ලැබලා අපවත් වී වදාලා උන්වහන්සේලාගේ සියලු ඒ කටයුතු සියලු වියදම් අපි නොමිලේ අපේ ආයතනයේ තුලින් සදහැවතුන්ගෙන් ලැබෙන ආධාර උපකාර මත මේවා පවත්වගෙන යන. ඒ නිසා ඔබට ගිලම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් දානමානී පූජා කරන්න සීල සුවර්ණට කතා කළ අවස්ථාව තියෙනවා. ඒ වගේම උන්වහන්සේලා වෙනුවෙන් සිදු කරන වෛද්‍ය පහසුකම්, ආයුර්වේද වෛද්‍යවරු, ඒ වගේම පිෂූ තෙරපි, උන්වහන්සේලා නිතර වෛද්‍ය පරීක්ෂණ වලට අපි අරගෙන යනවා ලංකාවේ ඒ ප්‍රධානම රෝහල් වලට. අපි ළඟ නොයික් පිළිකාදී රෝගවලින් පෙළෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා, කුගඩු ආදී ප්‍රශ්න තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් උන්වහන්සේලා වෙනුවෙන් ලොකු කටයුත්තක් මේ පුණ්‍ය භූමියේ සිදු වෙන. ඔබට පුළුවන් දිනක දායකත්වයක් ඒ ස්වාමීන් වහන්සේලාගේ බෙහෙත් හේත් වියදම් වෛද්‍ය පරීක්ෂණ සඳහා හරි දිනක දායකත්වයක් ගිලම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් යන වියදම් වල කතා කරලා දරන්න. ඉතින් ඒ වගේ අපි මේ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යාම පිණිස සදහැවතුන්ට ඔබේ ශක්ති පමණින් උදව්පකාර කරන්න කියන ඉල්ලීම සිදු කරනවා. ඒ වගේම අපි සිල් මෑණිවරු මෙහෙණින් වහන්සේලා, ඒ වගේම අම්මලා වෙනුවෙන් ශාසනීය දරුව පූජා කරපු අම්මලා වෙනුවෙන් වයෝ වෘදයි වෙනුවෙන් සීල සුවරණ වගේම තව මධ්‍යස්ථානයක් කොට්ටාවේ අපි ආරම්භ කරලා තිනවා සුව මව් වරණ හැටියට. එතනත් මෙහෙණින් වහන්සේලා හැටියට 19කට ආසන්න රෝගී වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ වගේම අම්මලා ඉන්නවා, ගොඩක් වයෝ වෘද අම්මලා ඉන්නවා. ඉතින් මේ මධ්‍යස්ථානෙත් ඔක්කොම 25ක පමණ පිරිසක් ඉන්නවා සේවය කරන අය, ඒ අය රැක බලා ගන්න අය. එතනත් වෛද්‍යවරු වෙනවා, වෛද්‍ය පහසුකම් ඒ සියලු ෆාමසියක් හදලා තියෙනවා. ඉතින් අපි රෝහලක් වගේ ඒ වටේ රෝහලුත් සම්බන්ධ කරගෙන උනා ඒ අයගේ ජීවිත ආරක්ෂා කරමින් සියලු වෛද්‍ය ප්‍රතිකාර සියල්ල ලබා දෙමින් අපි එතන පවත්වගෙන යනවා. ඉතින් අපිට මේ වෙනකොට අපිට එතන තියෙන ප්‍රධානම දේ අපිට එතනට පොඩිවත් වාහනයක් නැහැ. ඒ නිසා පොඩි ඇම්බියුලන්ස් එකක්, පොඩි වාහනයක් අපි සකස් කරගන්න ලබා ගන්න දැනට අපි සැලසුම් කරලා අපි අන්තර්ජාලය තුල වුණත් අපි සකස් කරලා ඉල්ලීම් කරා කවුරු හරි ලෝකේ හරි කොහේ හරි කෙනෙක් පරිත්‍යාගශීලී කෙනෙක් ඉන්නවා නම් පරණ වාහනයක් හරි කමන්නේ අපිට හදලා ඇම්බියුලන්ස් එකක් හැටියට හදලා. මොකද 25 දෙනෙක් පමණ ඉන්න මෙහෙණින් වහන්සේලා ශාසනීයට දරුව පූජා කරපු අම්මලා වයෝ වෘද පිරිසක් ඉන්නේ මධ්‍යස්ථානයේට ගිලන් රථයක් ලබා ගැනීම පිණිස. ඉතින් ඔබට ඔබේ ශක්ති පමණින් උදව්පකාර කරන්න පුළුවන් කතා කරලා කෙනෙකුට ලොකු දෙයක් දරන්න බැරි නම් ඔබේ ශක්ති පමණින් ඔබට එකතු වෙලා ඒ ගිලන් රථයක් මිලදී ගැනීම පිණිස ඔබට ශක්තියක් වෙන්න පුළුවන්, ඔබට පුළුවන් ආකාරය. ඒ නිසා ඒ සුව මව් වරණ, සීල සුවරණ කියන මේ සම්බුද්ධ ශාසනයට මහා මෙහෙවරක් කරලා වයෝ වෘද්ධව රෝගීව සිටින මේ භික්ෂු භික්ෂුණීන් වගේම ශාසනයට දරුව පූජා කරපු අම්මලා වෙනුවෙන් අපි මේ ආරම්භ කරපු මේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිණිස එහි කටයුතු වෙනුවෙන් දාන මාන ආදී බෙහෙත් ඖෂධ වගේම දිනක දායකත්වයන් ඒ අවශ්‍යතා මේ වෙලාවේ අපි මුල් තැන දීලා තියෙනවා. ඒ අරින් අපි වෙනම අලුත් ගොඩනැගිලි හදනේවා ලොකු පිංකම්. ඒ ඔක්කොම මේ වෙලාවේ

0: පිනවත්තලා මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි සැදෑවතුන්ට එන පිරිසටත් අපහසුවක් නොවන විදිහට අපි පවත්වාගෙන යාමේ කටයුතු පමණයි මේ දිනවල ඉදිරියේ සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා ඔබට ඔබේ ශක්ති පමණින් ශක්තියක් වෙන්න පුළුවන්කම තියෙනවා.
1: හොඳයි. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ ඔය සිහිපත් කර සියලු පුණ්‍ය කටයුතු වෙනුවෙන් ඔබට වැඩි විස්තර දැනගන්න වගේම දායකත්වයන් දක්වන්නේ කොහොමද කියන කාරණාවත් දැනගන්න පුළුවන් දුරකථන අංක දෙකක් තියෙනවා. ඒ දුරකථන අංක දෙක සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ පැහැදිලිව සටහන් කරගන්න 0134-226-2782 ඒ වගේම 0134-226-2784 කියන දුරකථන අංක දෙකට කතා බහ කරලා ඔය සියලු කාරණා වෙනුවෙන් ඔබට පුළුවන් ආකාරයේ දායකත්වයන් දක්වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද සඳුදා දිනයේදී net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මෙලෙස අවසන් වන ධර්ම සාකච්ඡාවත් සඳහා වැඩමවන්නට යෙදුනේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාත්‍රූ පොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ හාමුදුරන් වහන්සේ අපි කවුරුත් අපේ හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් ආශිර්වාදෙක් ආසු කරමු. ඒ වගේම අපි නැවතත් සිහිපත් කරනවා මේ සාකච්ඡාව ආරම්භයේදී සිහිපත් කළා වගේම ජුනි 13 වනදා ථූපාරාම මහා සෑය රද වන්දනාව පවත්වන්නේ නැහැ. ඉදිරියේදී තමයි පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව දැනුවත් භාවය එක්කාසු කරගන්න net fm රේඩියෝ සමගින් දිගටම රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. එලෙස ආරාධනා කරමින් අදට අපි සමුගන්නයි සූදානම් වන්නේ ඔබේ ජීවිතද සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන්. සියලු දෙනාට තෙරුවන් සරණයි.
2: net fm පිරිත් මණ්ඩපය. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත

Net FM. Net FM. Spirit Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nette fem. Nette Ferit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මයේ අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.